0: FM 93.7 La Khanna Radio ITN.
1: ලක්කන හගනින් වෙලව දෙ පහයි විනාඩි හතලිහයි.

0: ලකඩ රඩියෝ ITN
1: ලකනාගෙනන වෙලාව දෙ පහයි විනාඩි පනස්තුනයි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: FM 93.5 FM 93.7 ලකනා.

0: ITN ජීවිතය දිනන්නට positive vibes with charge
1: අයිබෝවන් සුබ දවසක්. ජීවිතේ සමහර වෙලාවට මහා පීඩනයක් ඇති දෙයක් වෙදෙහෙට ඔබට බලපෑම් කරනවා වෙන්න පුළුවන්. හැබැයි දන්නවද, පීඩනය ඉතා සුන්දර දේ නිර්මාණය කරනවා. විවිධ අසීරු තත්ත්වයන් යටතේ ඔබව පරීක්ෂා කරනු ලබනවා. මේ තලයේ මත තියෙන වටිනාම දේ තමයි දියමන්ති කියන්නේ. එතකොට වටිනාකමින් අඩුම ගල් වර්ගය වෙන්නේ අඟුරු. මේ දෙවර්ගයේම හැඳිලා තියෙන්නේ කාබන් වලින්. කාලන්තරයක් තිස්සේ අධික පීඩනයට නැතවීමෙන් අඟුරු කැබලි පවා දියමන්ති බවට පත් වෙනවා නම් ඔබට දැනෙන පීඩනෙන් කවදාවත් නරකක් වෙන්නේ නැහැ. හැම දෙයකම කලින් මම ඔබට කියන්නේ සන්සුන් වෙන්න. අයම වතාවක් සන්සුන් වෙන්න. මොකද දන්නවද, කලබල වුණාම ඇරණු දොරවල් අපිට වැහිලයි පේන්නේ, වැසුණු දොරවල් ඇරිලයි පේන්නේ. එහෙම වුණාම තමයි පීඩනය තුලින් කරදර ඇති වෙන්න පටන් ගන්නෙ. හිතනවටත් වඩා ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්. පහු කරගෙන ආපු අතීතයේ අපහසුම දවස්වලට ඔබ මුහුණ දීපු විදිහටම කල්පනාවෙන් ඉවසීමෙන් මේ වතාවෙදිත් වැඩ කරගෙන යන්න. දන්නවනේ, වලාකුළු වලට ලැබෙන පීඩනය නිසා තමයි වැස්ස වහින්නේ, සබහාදාමේ මල්පල හටගන්නේ. ඒක නිසා ඔයාගේ ජීවිතෙත් පීඩනය තුලින් මල් පීදෙන දවසක් ළඟදීම එනවා. ඒ නිසා මේ ගෙවන මොහොතේ ඔබට යම් පීඩනයක් හිත ඇතුලේ තිබුණත් ඒ පීඩනය ලස්සන වැස්සක් කළා ඔයාගේ ජීවිතේ මල් පීදෙන උයනක් බවට පත්වෙනවා. ඒ ලස්සන දවස එනකන් ජීවිතේ අතරින් නැතුව අල්ලගෙන යා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
1: positive vibes with charming.
0: Lakanda Radio ITN.
2: වෙලාව 2:00යි.

0: අල්බන් සුබදාසනක් ජයග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබට අද අඟහරුවාදා දවස අගෝස්තු මාසයේ 4 වෙනිදා අපි සූදානම්වත් ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න දැන් මේකලා ඊ දවසේ අපිට තොරතුරු වාර්තා වුණා තැන් තැන් වල මේ ගම් වතුර ප්‍රශ්නේ වගේම මේ වැසිත් සමග කඳුනාය මේ වගේ තොරතුරු අපිට අහන්න දකින්න ලැබුණා එදින අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ ඔබ ඉන්න තැනක කොතන හෝ වේවා පරිස්සමට එන කියලායි අපි ඔබට කියන්නේ. අපි අවධානය යොමු කරන දවසේදී දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයට අද ප්‍රධාන සරස්තලයේ විදිහට වාර්තා කළ තිබෙනේ කැලඹුණු කාලගුණයේ කැළඹෙයි මරණ පහයි දෙකක් අතුරුදන් කියලා යත් දවසේදී සඳහන් කරලා තිබෙනේ. ලක්ෂපහණු නිවසකට පස්කන්ද කඩා වැටෙයි පෙරස් රසකට ගං වතුර බහනුවර නුවරඑළිය පාසල් අද නිවාඩු පෙරදිනිය සරසවියත් වසයි වටවල දුම්රිය පොලට පස්කන්ද කඩා වැටේ මහවැලි කැලණි කළු ගං වතුර අවදානමක දිස්ත්‍රික්ක තුනකට රතු නිවේදන නිකුත් කළ තිබුණා. ඒ වගේම ගමනාගමනටත් බාධා කියලා සඳහන් කොළඹ නුවර පාර කැඩු ගන්නාවෙන් වසයි කියලාත් අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට සඳහන් කර තිබුණා. එදකම වැස්ස තවදුරටත් වැඩි වීවි අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහත්මයා තමයි මෙහෙම කියන්නේ. මධ්‍ය වායුගෝලයේ කැළඹිලි ස්වභාවය වර්ෂාවට හේතුවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහත්මයා කියන කතාවක්. ඒ වගේම නායමේ රතු නිවේදන ගැන සැලකිලිමත් වෙන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්ය බණ්ඩාර මහතා කියන කතාවකුත් අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිබුණා.
1: Yes, again, let's move to the Daily News newspaper. 5 dead, 2 missing as heavy rains pound Central Hills. For the more in detail, 5 people have died and 2 others are missing as heavy rain continues to trigger flooding and landslide across Central Highlands, officials said. It's over to you, Gihan.
0: අපේ අවධානය යොමු කරනවා තවත් අද ලංකාදීප පුවත්පතේ වගේම දිවයින පුවත්පතත් සඳහන් කළ තිබුණා. මේකලා මේ සම්බන්ධයෙන් තොරතුරු අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයට. වැස්සත් එක්ක කඳු කරුවේ අවදානමක දෙවසකට පස් කන්දක් කඩා වැටි 4ක් මරුට මහනුවර කෑගල්ල නුවරඑළිය තැන් රසක නායම් අවදානම් පෙරෝදනිය සරසවියත් වසයි විමල සුරේන්ද්‍ර කාසල්රි ජලාශ වන් අරි මහනුවර නුවරඑළිය දිසාවල පාසල් අද නැහැ කියලයි අද සඳහන් කළ තිබෙනවා. මේ දිවෙන්ඩ බලපා ඇති මහවැසි ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් මහවැලි කැලණි සහ කළු ගංගා ශ්‍රිත පහත් බිම් බ්‍රසක් පෙරේදා පස්වරුවේ සිට ජලයෙන් නැටු වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් සඳහන් කළ තිබෙනවා කියලා අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා කරලා තිබෙනවා.
1: දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තල විදිහට සඳහන් කරනවා කොත්මලේ වාන් දොරටු සහ මඩ සරෝව විවෘත කරයි දිට්වාට පසු ප්‍රදේශ රැසක නායම් වැසි මැද විපත් කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. මහවැලි කැලණි කළු ඇතුළු ගංගාවල ජලමට්ටම ඉහළට මහනුවර නුවරඑළියේ පාසල් වැසෙයි හැටන් සහ නාවල පිටියෙන් මරණ දෙකක් පෙරදිනිය සරසවියේ අධ්‍යයන කටයුතු කල්දමයි කළු පාලම හදන්න ගෙනා යන්ත්‍ර ගසාගෙන ගිහින් කොළඹ මහනුවර මාර්ගයේ කඩු ගන්නාවෙන් ඔබට වසා දැමේ සුළඟ තදයි යලි දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම අද සඳහන් කරනවා දිවයින පුවත්පතේ නාවල පිටියේ දොළොස් භාගය ඇතුළු ප්‍රදේශ රැසකත් රුවන්වැල්ල යටියන්තොට සහ කැලණිගම් මිටියාවත් වලටත් ගම් වතුර තර්ජන නාවල පිටියට මිලිමීටර 271ක වර්ෂාපතනයක් කියලත් අද දිවයින පුවත්පත තොරතුරු විදිහට සඳහන් කරලා තියෙනවා ගිහන්.
0: අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු වලට. මධ්‍යම කඳු කරේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වලට බලපා ඇති අයහපත් කාලගුණයේ හේතුවෙන් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 4 දෙනෙකු අතුරුදන්ව ඇති අතර පවුල් 630ක පුද්ගලයන් 2489 දෙනෙකු දැඩි පීඩාවට පත්ව සිටිනවා. ඉන් පවුල් 518ක් නුවරලෙන් වාර්තා වන අතර පුද්ගලයන් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වන්නේද නුවරලේ දිස්ත්‍රික්කයෙන්. මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 49ක පුද්ගලයන් 158 දෙනෙකු ආපදා මෙතරින් පවුල් 433කට අයත් පුද්ගලයන් 1725ක් සුරක්ෂා මධ්‍යස්ථාන 7ක රඳවා ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වැඩි දුරටත් සඳහන් කළා. ගිනිගහේන ලක්ෂපාන මොරහේන ගම ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ඉන් කාන්තාවන් 2 දෙනෙකුගේ සිරුරු හමු වී තිබුණා. අඹගමුව ප්‍රාදේශීය සභාවේ ගන්නතුරට හසු පුද්ගලයෙකු අතුරුදන්ව තිබුණා. බහනුවර නාවලපිටිය ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් එක් මරණයක් සිදු වී තිබුණා. තවත් තරුණයක් ගම්පොලේදී පාලමින් වැටි අතුරුදන් වී ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වනවා කියලා තද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. දැක අපි මේ දැන් පුවත්පත් ගත්තට පස්සේ අද දවසේම වාර්තා වෙන්නේ මේ කලාවෙන් සම්බන්ධයෙන් වන ඡායාරූප, මේ කඳු කඩාගෙන වැටි, මේ වගේම ගං වතුර, මේ ආදි සුළං සහ මේ ආදි අනතුරු තමයි අද දවසේදී වාර්තා කළ තිබුණේ. දිනමය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට අපි අවධානය යොමු කරනවාද
1: දිවයින
0: පුවත්පතට.
1: දිවයින පුවත්පතත් සඳහන් කළ තියෙනවා නුවරඑළිය කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් නායයයි ගමනාගමනයට බාධා කියලාද ඡායාරූපත් සමගින් තොරතුරු සඳහන් කළා තියෙනවා. අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් නාය ගොස් ඇති නිසා ඒ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ගිනිගත් හේන, දියගල, රෝසැල්ල, වටවල ආදී ප්‍රදේශවල මාර්ගයන් මිසේ නායෑමට ලක් වී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඒත් එක්කම මහවැස්සෙන් මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයත් ජලයෙන් යට වේ කියලා තද ඡායාරූපත් සමගින් තොරතුරු සඳහන් කළා තියෙනවා. දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොටස 6කට නායෑම් රතු නිවේදන නිකුත් කළා තියෙනවා කියලා තද තොරතුරු සඳහන් වෙනවා.
0: ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා ලක්කන ප්‍රවෘත්ති අංශයටද. ලක්කන ප්‍රවෘත්ති අංශය තොරතුරු වාර්තා කළ තිබුණා මේ සම්බන්ධයෙන්. දැන් ඊයේ දවසේ සිට මේ ඇති වුණ අයහපත් කාලගුණ තත්ත්වයත් එක්ක මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු විශ්වවිද්‍යාලය අධ්‍යන කටයුතු සහ විභාග නැවත දැනුම් දෙනතුරු අත්හිටු වූ බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සඳහන් කරනවා. අධික වර්ෂාවත් සමග මහවැලිගඟේ ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමිනුයි ඒ තීරණය අරගෙන තිබුණේ. නේවාසිකාගාරවල සිටින සිසුන්ට ඉවත්වන ලෙස පාලන අධිකාරිය දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් ගම්බිම් බලා යා නොහැකි සිසුන් විශ්වවිද්‍යාල තුළ ආරක්ෂිත වරඳවා තිබීමට පියවර ගත් බවයි පෙරදෙන විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළේ.
2: පෙරදෙන විශ්වවිද්‍යාලය තීරණය කරා පෙරදෙන විශ්වවිද්‍යාලයේ සීලම අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කරන්නට නැවත දැනුම් දෙනතුරු ගඟ ආසන්නයේ පිහිටා තිබෙන ඒ නිවාසිකාගාරයේ සීලම සිසුවියන්ට වෙනත් ආරක්ෂිත ස්ථානවලට එයව යොමු කරා. ඒ වගේම ආරක්ෂිතව තමන්ගේ නිමස් කරා තම ගම්බිම් බල කරා යන්න පුළුවන් ඒ ශිෂ්‍යාවන්ට එයට යාමට සැලසුවක් නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාල ආසන්නයේ පහත් බිම් ප්‍රදේශවල සිටින නිවාසිකාගාරවල ඉන්න ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලයේ ඇතුලේ නිවාසික පහසුකම් සලසා තිබේ.

0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් දැන් අද උදෑසන වෙලට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිකුත් කළ තිබුණු නිවේදන වලට අනුව මේකලා දැන් ඊයේ දවසේදී මහගංග වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වුණු සාමාන්‍ය ගංගා දැන් සාමාන්‍ය මට්ටමට පැමිණ තිබෙනවා කියලා තමයි සඳහන් වෙලා තිබෙන විශේෂයෙන්ම දැන් ඊයේ දවසේදී මේ මහවැලි ගඟ පේරාදෙණියන් මහගංග වතුර මට්ටම දක්වා වැඩි වෙලා තිබුණා දැන් කොහොම නමුත් අද උදෑසන වන විට එහි තත්ත්වය සාමාන්‍යතට හැරෙමින් පවතිලා තිබුණා දැන් අවධානම් සහගත තත්ත්වය තමයි දැන් තිබෙන්නේ වගේම නාවලපිටිය ප්‍රදේශයෙන් ගත්තට පස්සේ ඊයේ දවස්සේදී මහ ගඟ වතුර මට්ටම දක්වා නිකුත් කළ තිබුණු නිවේදනත් දැන් මේ වන විට ගඟේ මට්ටම සාමාන්‍ය වෙලා තිබෙනවා එතකම අපි අවධානය යොමු කරන සූදානම් දැන් කළු ගඟ සහ කැලණි ගඟ සම්බන්ධයෙන් අද දවස්සේදී තොරතුරු වාර්තා කළා තිබුණා දැන් සාමාන්‍ය ගඟ වතුර මට්ටම දක්වා නිකුත් කළ තිබෙනවා කළු ගඟේ රත්නපුර ජලමහපාංකයේ එහෙදී සඳහන් වන්නේ එහි ගඟ වතුර සාමාන්‍ය මට්ටමට බැස ගොස් තිබෙන බවයි ඒ වගේම කුඩා ගඟ අදවසේදී කුඩා ගඟ සම්බන්ධෙනුත් අදවසේදී විමසලි බවත් සිටින්න කියලා සඳහන් කළ තිබුණා දැන් කුඩා ගඟ දැන් ඉහළ ප්‍රදේශවල ඇතිවුණු මේ ජල තත්ත්වයන් පහළ ප්‍රදේශවලට බැස යද්දී යම් මට්ටමකට වැඩිවීමක් කුඩා ගඟ ඔස්සේ දැකිය හැකි බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒත් එක්කම කැලණි ගඟ ගත්තට පස්සේ දැන් හංවැල්ල ජලමාපාංකකයේ සඳහන් වෙලා තිබෙන මහා ගඟ වතුර මට්ටම අඩි 10ක් විදිහට තමයි මේකලා සඳහන් කරලා තිබුණා. දැන් මේ වන විට දැන් ඉහළ ප්‍රදේශවලට අදහරන වර්ෂාවත් සමග දැන් හංවැල්ල ප්‍රදේශයේ ජලමාපාංකයේ අද පෙරවරු 3 වෙද්දී සටහන් වෙලා තිබෙන්නේ අඩි 7.17ක් විදිහට තමයි සඳහන් වෙලා තිබෙන්නේ. මේ විදිහට දැන් හංවැල්ල ජලමාපාංකයේ අවට යම් විදිහක ජල මට්ටමක් වැඩි වෙලා තිබෙනවා. කොහොම නමුත් අපි ඔබට නිරන්තරයෙන් අවධානයෙන් සිටින්න කියලා මතක් කරන විශේෂයෙන්ම කැලණි ගඟ ඒ වගේම කළු ගඟ භාවිතා කරන ඒ වගේම ඒ පහත් බිම්වල ප්‍රදේශවල ජනතාවට අපි ඔබට නිරන්තරයෙන් මතක් කර සිටිනවා මේ ගඟ සම්බන්ධයෙන් ඔබ පාවිච්චි කරනවා නම් ඒ වගේම ඒ හරහා ගමන් කරනවා නම් ඒ මාර්ග ඔස්සේ ගමන් කරනවා නම් පහත් බිම් ඔස්සේ ගමන් කරන්න සූදානම් සිටින රියදුරෙකු නම් අපි ඔබට නිරන්තරයෙන් මතක් කර සිටිනවා පිළිබඳව විමසලි භාවයෙන් කටයුතු කරන්න කියලා.
1: එතකම ගියන් අපේ අවධානය යොමු කරමු අද උදැසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරපු කාලගුණ නිවේදනයට. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි සඳහන් වෙන්නේ. මේ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින බවත් සඳහන් කරලා තියෙනවා. සබරගමු පළාතේ මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. උතුරු මැද පළාතේ වැසිවාර කීපයක් ඇති වෙනවා කියලත් සඳහන් වෙනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පසුරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. උතුරු මැද සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට අමන පැයට කිලෝමීටර 40 සිට 50ක පමණ දක්වා වූ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒත් එක්කම මේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ කුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
0: අපි පුංචි විරාමයක් ලබාගෙන සූදානම් විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් සලට එක අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන රටට වගේ කියන මාධ්‍ය නාලිකාවක් විදිහට අපි ඔබත් සබුගේ නිරන්තරයෙන් සිටිනවා. එම නිසා විශ්වසනීය තොරතුරු වලට පමණක් ඔබේ අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. ලක්කන මෝනින් නිවුස් සලට හංගින වෙලාව මතක් කරන නම් වෙලාව උදැසන 6යි
1: විනාඩි 17යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
6: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
5: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
7: රේඩියෝ සියවසක පොළොන්නරුව ලෝකණය
0: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
7: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
0: විද්වත් දේශන සමක විවෘත සංවාදය
7: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
0: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
7: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
0: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
7: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්

පළවු දසන 6 විනාඩි 24 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන දවසේදී අද දිනමන පුවත්පත් සඳහන් කළ තිබුණා මේගල මේ 118 මහජන ආරක්ෂක සේවා මැදිරිය යලි විවෘත වෙයි කියලා සඳහන් කළා තිබුණා. අපි අවධානය යොමු කරන සූදානම් දවසේදී ඒ සම්බන්ධයෙන් වන තොරතුරු වලට අද සඳහන් කළා තිබුණා මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ විෂයපතයන්ට අදාළව රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලබා දීම 118 මහජන ආරක්ෂක සේවා මැදිරිය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ විවෘත කරනා කියලායි සඳහන් කළා තිබුණේ. ගාස්තු රහිත

එංගු මෙහිව් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න. 0171 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලෞදසන හයයි විනාඩි 30යි අපි සූදානම් වී දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ අගෝස්තු මාසයේ 3 වෙනිදා සඳුදා දවසේ. ඒ දවසේදී මහජන සම්පත් ක්‍රියාත්මක කරන ජයග්‍රහී 5268 වන දිනුම් වාරයේ විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ H ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වනවා අංක 3, අංක 5, අංක 7, අංක 3, අංක 2 සහ අවසානයේ අංක 2යි. ඒ දවසේදී මහජන සම්පත් 5268 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ.
1: ගොවිසෙත 4510 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන එක්ස් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 30, අංක 33, අංක 42 සහ අවසානයේට අංක 66 විදිහට.
0: මෙගපව ජයග්‍රහී 2616 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය විදිහට L ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංකය විදිහට අංක 23, ජයග්‍රහී අංක සටහන් වන අංක 4, අංක 28, අංක 39 සහ අවසානයේට අංක 58.
1: දන නිධානයේ 2298 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන K ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 18, අංක 30, අංක 55 සහ අවසානයේට අංක 71.
0: හඳහන ජයග්‍රහී 1577 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන බලනුබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත් හඳහන ලොතරැයි සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන්නේ මීන ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහී අංක විදිහට අංක 47, අංක 55, අංක 59 සහ අවසානයේ අංක 60යි. දවසේදී 1577 වන දිනුම් වාරයේ හඳහන ලොතරැයි සටහන ජයග්‍රහී ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ.
1: අද සම්පත 843 වන ජයග්‍රහී දිනුම් වාරයේ H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක අංක 7, අංක 3, අංක 2 සහ අවසානයටත් අංක 2 විදිහටයි සටහන් වෙන්නේ.
0: NLB ජය ජයග්‍රහී 536 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ K ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වනවා අංක 5, අංක 8, අංක 3 සහ අවසානයට අංක 7.
1: සුබ දවසක්. 384 වන ජයග්‍රහී දිනුම් වාරයේ මීන ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහී අංක අංක 2, අංක 49 සහ අවසානයේට අංක 56. එතෙකම සුබ දවසක්. 384 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකයේ සටහන් වෙන 9704 විදිහට.
0: ජීවිත සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාවත් මතක් කරගෙන යන්න. උදේ 6යි
1: විනාඩි 34යි.

0: ලකන මොනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරන්නම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 37යි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: වෙලවද සනහය විනාඩි 40යි අපි සූදානම් අද තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න මේ දිනමින පුවත්පත හදවසේදී වාර්තා කළ තිබෙනවා සුදුසුකම් නොමැතිව බ්‍රිතාන්‍යයේ නාවික පුහුණුවක් ලැබීම යෝෂිතට කරන්නගුඩට අධිචෝදනා භාර දෙයි කියලා දවසේදී වාර්තා කළා තිබුණා. දිනමින පුවත්පතේ අපි බලමු අතුල් පිටුවල තමයි තොරතුරු සඳහන් කරලා තිබුණේ. මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු වලට අවධානය යොමු කරන්න අපි ඒ වගේම ඩේලි නිවුස් පුවත්පතත් අද ඔය සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තා කළා තිබුණා මේකලා.
1: Yes Gyan, training at prestigious British Royal Naval College. Yoshita and Karannagudi indicted in High Court. For the more in detail, Yoshita nominated while he was still a civilian. Recruitment requirement altered to suit him. Karannagudi played central role. For the more in detail, the Commission to Investigate Allegations of Bribery or Corruption has filed indictments before the Colombo High Court against former President Mahinda Rajapaksha's son Yoshita Rajapaksha and former Navy Commander Admiral of the Fleet Vasantha Karannagudi on corruption-related charges. It's audio, Gihan.
0: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට එරෙහිව අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර කර තිබෙනවා. 2006 සැප්තැම්බර් මාස පළමු වනදා සහ 2007 ජූනි මාස 8 වනදා අතර කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින් යෝෂිත රාජපක්ෂ නැමති විත්තිකරු නිසේ අධ්‍යාපන සුදුසුකම් පුරා නොතිබියදී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට පාඨමාලාවක් සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දීම මගින් රාජ්‍යයට රුපියල් ලක්ෂ 62කට වඩා වැඩි පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුඩ මහතාට එරෙහිව මෙසේ චෝදනා නගා තිබෙනවා කියලා සඳහන. එමෙන්ම එම ක්‍රියාව හරහා අයුතු ලාභයක් ලබා ගත්තේ යයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙලෙස අධිචෝදනා පත්‍ර බහර දී තිබුණා. විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා පත්‍රයේ පැමිණිලේ සාක්ෂිකරුවන් 25 දෙනෙක් සහ සාක්ෂ්‍ය ලේඛන 47ක් ඉදිරිපත් කර තිබුණා. අලස් කොමිසම විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා 8ක් යටතේ මෙම නඩුව පවරා ඇති අතර නඩුව ඉදිරියේදී කොළඹ මහාධිකරණයේ හමුවේ විභාගයට ගැනීමට නියමිතයි කියලාත් අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා.
1: Let's move to the Daily News newspaper again. Extending retirement age should not target on one individual. Malvathu Thera. Furthermore, in detail, most venerable Tibbatuwawe Shri Siddhartha Subangala Mahanayaka Thera of the Malvathu chapter stated that extending the retirement age of judges is not an issue provided it is done in a general manner without targeting any specific individual or sector. Let's see more details about it in Sinhala.
0: මිනිසුරු විශ්‍රාමය දික් කිරීම නුසුදුසු බවට ත්‍රිනිකායක මහානා හිමිවරුන්ගෙන් ජනපතිට සංදේශයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති කියයි කියලයි අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වන සටහන් රෝෂන් තුෂාර ගෙනන වාර්තාවට. අභියාචනා අධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඒමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත එකක් යයි පවසමින් ත්‍රිනිකායක මහානාහිමිවරුන්ට ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය මහතා එහිදී සලහන් කර තිබුණා. තමා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නියෝජිතයන් පිරිසක් ඉක්ුද්දා මහානායක හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී ඒ බව සඳහන් කළ බව අමරසූරිය මහතා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළා. මාලතුරු අස්කිරි සහ රාමඤ්ඤ සහ අමරපුර නිකායාධිපති නාහිමිවරුන් විසින් අදාළ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇතැයිද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. ඒත් එකම ලංකාදීප පුවත්පතේ මම මේකලා වාර්තා කළ තිබෙනවා. වෙනිසුරු දුරකාරලය දික් කිරීම සමාජයේ පවතින විවිධ කතා බොහොමයක් ඇත්ත නොවේ. මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදුටු අධිකරණ ඇමති මාධ්‍ය හමුවේදී කියයි කියලා අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබෙනවා.
1: අද දෙවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ගැහන් වෙනිසුරු විශ්‍රාම වයස සීමා දීර්ඝය කිසිසේත්ම එක් වෙනිසුරුවරයෙකු පමණක් ඉලක්ක කරගත් එකක් නොවේ. ඇමති හර්ෂණ නානායක්කාර මහානාහිමිවරුන් දැනුවත් කරමින් කියයි කියලා යද ස්කේ සමරනායක දිවයිනට ගෙනෙන තොරතුරුවල සඳහන් වෙලා තියෙන්නේ. අභ්‍යාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙනීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොසුදුසු සහ අනුචිත එකක් යැයි පවසමින් ට්‍රයිනිකායක මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව අමරසූරිය මහතා සඳහන් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් වෙන්නේ. මිනිසුරුවන්ගේ දුරකාලයේ දීර්ඝ කිරීම පිළිබඳව සමාජයේ විවිධ කතා පැවතුනත් එම කරුණු බොහෝ දුරට නිවැරදි ඒවා නොවන බවත් එක් එක් පාර්ශ්වයේ මේ ප්‍රශ්නයේදී ඔවුන්ගේ මත ඉදිරිපත් කිරීම නිසා යම් යම් ව්‍යාකූලතා මතු ඇති බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මහනුවර දෙයි සඳහන් කළා කියලා අද ඡායාරූපිකුත් සමගින් තොරතුරු සඳහන් වෙනවා.
0: ඇප ඉල්ලීම සලකා බැලීම කල් තමයි හරක්කටාට ආරක්ෂාවත් එක්ක වෙනත් සිරගයක් බන්ධනාගාර අධිකාරීට උසාවි නියෝග මනෝප්‍රිය ගුණසේකරයි වාර්තාව ගෙනෙන්නේ. රහස් පොලිස් අත්අඩංගුවෙන් පලා යාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා ලැබසිටින ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවකයයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට තීරණය කරමින් දුන් ඩියෝගේට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතිඥවරයා කොළඹ මහාධිකරණ විදුසුරු බුද්ධිකසේ රාගල මහතාට ඊයේ දැනුම් දී තිබෙනවා. එනුව හරක්කට ඇතුළු විත්තිකරුවන්ට අප නියම කරන ලෙස ඔවුන් නීතිඥවරුන් කළ ඉල්ලීම පිළිබඳව සලකා බැලීම කල් තැබූ විදුසුරුවරයා විත්තිකාර හරක්කට නැමැත්ත ආරක්ෂාව සහිතව සුදුසු බන්ධනාගාරයකට මාරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා. විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා මේ වන විට ඉවත් කර ඇති බැවින් තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවූ නියෝග යටතේ රඳවා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කට ආරක්ෂාව සහිත සුදුසු බන්ධනාගාරයක් වෙත මාරු කිරීමට විනිසුරුවරයා මෙලෙස නියම කර තිබුණා කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත සඳහන් කරලා තිබෙනවා.
1: ගෝඨාගේ රේට් පෙත්සම විභාගයට ගන්නවාද? අද ප්‍රශ්නාර්ථික සමගින් රංජන් කටුගම්පල ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සඳහන් වෙනවා. නියෝගය සැප්තැම්බර් 22 කියලායි සඳහන් වෙන්නේ. පාස්කුල් ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවේ හෙළිවු තොරතුරු මත තමන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝගයක් යටතේ තබා ගැනීම වලකාලන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුණ කර ඇති රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන නියෝගය සැප්තැම්බර් 22 ප්‍රකාශයට පත් කරන බව අභ්‍යාචනාධිකරණය දැනුම් දුන්නා කියලයි සඳහන් වෙන්නේ. එතකම අද දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරමු. සඳහන් වෙනවා මේ කාර්තුවට විදුලි ගාස්තුව සංශෝධනය අවශ්‍ය නැහැ කොමිසම කියයි. අනුරාධා හිරිපිටියගේ අද වාර්තාව අරගෙන ඉන්නේ දිවයින පුවත්පතට. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුලත් අද දීර්ඝ විස්තරයක් සටහන් කරමින් තොරතුරු වාර්තා කළා තිබුණා. මේ වසරේ තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ජාතික පද්ධති මෙහෙයුම් සමාගම තෙවන කාර්තුව සඳහා ඉදිරිපත් කළ විදුලි සැපයුම් පිරිවැය සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව මෙම තීරණය ගෙන තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. දිවයින පුවත්පතේම තවත් සටහන් වෙන ප්‍රවෘත්තියක් ඉන්ධන ආනයන වියදම 58%කින් වැඩි වේ. ශාම්නුවන් ගණේවත්තයි අද වාර්තාව අරගෙන ඉන්නේ. මේ වසරේ පළමු මාස 6දී සමස්ත ඉන්ධන ආනයන වියදම් ගිය වසරේ මුල් මාස 6 වියදමට සාපේක්ෂව ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3168ක් දක්වා 58.8%කින් වැඩි වී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ප්‍රධාන වශයෙන් පිටිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය සඳහා වූ වියදම ඉහළ යෑම පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේදී ඉන්ධන ආනයන වියදම 46.2%කින් ඉහළ ගොස් තිබෙනවා. එසේ වුවත් පසුගිය මාසවලදී ඉන්ධන ආනයන වියදම අඩුවීමද සිදු වී තිබෙනවා කියලා අද තොරතුරු සඳහන් කරනවා දිවයින පුවත්පත.
0: ශ්‍රී ලංකිකයන් ලෙස එක්වන ජනතා සම්මතියක් අවශ්‍යයි. දෙමළ හා මුස්ලිම් නියෝජිතයන් හමුවේ ජනාධිපති අවධාරණය කරයි කියලාද උපාලි කරුණාරත්න ගෙන වාර්තාවේ සටහන් කළ තිබුණා. ශ්‍රී ලංකිකයන් ලෙස එක්ව කටයුතු කරන ජනතා සම්මතියකට අවශ්‍යව පවතින බව දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එක්ව පිහිටුවාගත් එකමුතු වේ නියෝජිතයන් පිරිසක් හමුවේ ජනාධිපතිවරයා ඊයේ අවධාරණය කර තිබුණා කියලායි සටහන. එම පක්ෂ එකමුතු වේ නියෝජිතවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඒ පස්වරුවේ පැවති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම රජයේ ස්ථාවරයද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා. කෙසේ නමුත් කඩිමුඩියේ සිදු කරන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා විවිධ ජනකොටස් අතර ගැටලු විසඳාගත හැකි නව ජනතා සම්මතියක් ඇති කර ගැනීම වැදගත් බවත් එවැනි පුළුල් කතිකාවතක් ආරම්භ කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා කියලයි අද දිනමින පුවත්පත සඳහන් කරලා තිබෙන්නේ.
1: වෙළඳ ගිණුමේ හිඟය ඩොලර් බිලියන 5.5ට නැගී අද ශ්‍යාම් නුවන් ගණේවත්තයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ වසරේ පළමු මාස 6දී වෙළඳ ගිණුමේ හිඟය අමරිකාන් ඩොලර් මිලියන 5.5ක් දක්වා සැලකිය යුතු ලෙස පුළුල් වී තිබෙනවා. අපනාන ආදායම් ඇති වූ වර්ධනයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් ඉහළ යෑම නිසා මෙසේ වෙළඳ හිඟයක් ඇති වී ඇති බවයි සඳහන් වෙන්නේ. ගිය වසරේ පළමු මාස 6 වෙළඳ හිඟය අමරිකාන් ඩොලර් බිලියන 3.3ක් වුණා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ.
0: අපේ පුංචි විරාමයක් ලබාගෙන සූදානම් විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන මෝනින් නිවුස් අලට් එක. ලකන මෝනින් නිවුස් අලට් හංගන වෙලාව මතක් කරනනම් වෙලාව දවස් 9:00යි.
1: විනාඩි 50යි.

0: ඔබට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
1: ලකාන රේඩියෝ ITN.

0: පළවදසන 6 විනාඩි 55යි අපි අවධානය යොමු කරනවා දවසේදී විදේශ පිටුවට වාර්තා වන විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
1: යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් විශාලතම තෙල් පිරි පහදුවකට ගුවන් තොටුපළකටත් හානි කියලා දේ සඳහන් කළ තිනා චාරුපත් සමගින් තොරතුරු. රුසියාවේ යුක්‍රේන දේශ සීමාව ආසන්නේ සරටෝ නගරයේ පිහිටි එරට විශාලතම තෙල් පිරි පහදු සංකීර්ණයකට සහ එංගලස් නගරයේ පිහිටි ගුවන් තොටුපළකට යුක්‍රේන හමුදාවෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. යුක්‍රේන ජනාධිපති ව්ලදිමීර් සෙලෙන්ස්කී ප්‍රකාශ කළ තියෙන්නේ පෙරේදා රාත්‍රියේ එල්ල කළ අතිවිශාල ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් එම කලාපයේ ප්‍රධානතම තෙල් පිරි පහදු සංකීර්ණයට සහ උපාය මාර්ගික ගුවන් තොටුපළකට දැඩි හානි සිදු වී ඇති බවයි කියලායි අද චාරූප සමගින් තොරතුරු සඳහන් කරන්නේ. ඒත් එක්කම ග්‍රීසියේ හෙලිකොප්ටර් යාන දෙකක් ගැටි දෙදෙනෙක් මරුට කියලත් සඳහන් වෙනවා. එහි චාරූපත් අද සඳහන් කළ තියෙනවා. සටහන් කළ තියෙනවා දිනමින් පුවත්පති හෝමු සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයට නව මාර්ගයක් ඉරාන සහ ඕමාන අතර සාකච්ඡා කියලායි සඳහන් වෙන්නේ. හෝමු සමුද්‍ර සන්ධියේ දැනට පවතින නාවික මාර්ගවල වෙනස් නව මාර්ගයක් පිළිබඳව ඕමාන් රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින බව ඉරාන් රජය ප්‍රකාශ කර තිබෙනවා. ඉරාන විදේශ ඇමති අබ්බාස් ආරක්ෂි ප්‍රකාශ කරලා තියෙන්නේ සතියක් පුරා පැවති එම සාකච්ඡා මේ වන විට අවසන් වීමට ළඟා වී ඇති බවයි. ඒ ඉරානයට මෙන් ඕමානයටද පිළිගත හැකි නව මුහුදු මාර්ගයක් බවත් නෞකා ගමනාගමනය සඳහා නව මුහුදු මාර්ග හෝමු සමුද්‍ර සන්ධියේ ඉරාන සහ ඕමාන මුහුදු සීමාවට ඔබෙන් පිහිටා ඇති බවත් අබ්බාස් ආරක්ෂි වැඩිදුරටත් සඳහන් කළා කියලත් අද සඳහන් කළා තියෙනවා දිනමින් පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට.
0: අපි විදේශ පිටුවෙන් යන්නේ ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
0: රුමේෂ්ව පිළිගන්න ගුවන්තොටේ රතුපලසක් ලක්මව රනින් බබලවු. රුමේෂ් පිළිගන්න තමයි අද දවසේදී මේ විදිහට ගුවන්තොටේ රතුපලසක් තිබිලා කියන සඳහන් වෙලා තිබෙන්නේ. මගදෙපස පිළිගැනීම හා රතපෙළපාලි අවලංගුයි ප්‍රින්ස් ගුණසේකරගෙනන වාර්තාව. ස්කොට්ලන්තයේ ග්ලාස්කෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග සහ පැරාක් කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව රෙදි පදක්කමක් දිනාගත් පාලිත බණ්ඩාර කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී අද පස්වරුවේ රතුපලස් මතින් පිළිගැනීමට කටයුතු යදා තිබෙනවා. ශ්‍රී ලංකාවේ 20 වසරක පොදුරාජ්‍ය මණ්ඩලයේ රන් පදක්කම් පිපාස සම්සුදු වීමට සමත් වූ රුමේෂ් තරංග සහ කවපෙත විසිකිරීමේ ඉසව්වෙන් පිටපිට දෙවෙනි වතාවටත් පොදුරාජ්‍ය මණ්ඩලයේ රෙදි පදක්කම දිනාගත් පාලිත බණ්ඩාර ඊයේ දිනේ ලන්ඩන් හීත්‍රු ගුවන්තොටුපලෙන් පිටත්ව අද පස්වරු 4:50ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට පැමිණෙන අතර එහිදී විශේෂ අමුත්තන්ගේ පර්යාන්තයේදී විශේෂ ගෞරව ප්‍රණාම උළෙල සංවිධානය කළ තිබෙනවා. ගුවන්තොටුපලේ සිට කොළඹ නිදහස් චතුරස්‍ර දක්වා මගදෙපස රුමේෂ් තරංග සහ පාලිත බණ්ඩාර පිළිගැනීමේ ප්‍රධාන මංසන්ධිවල උත්සවමාලා වකාරත පෙර පහලක් සූදානම් කිරීමට කලින් සැලසුම් කර තිබුණද එය අවලංගු කිරීමට තීරණය වී ඇති බව සඳහන්. ස්කොට්ලන්තයේ සිට ලන්ඩන්, ලන්ඩන් සිට ඩුබායි හා ඩුබායි සිට කටුනායක දක්වා පැය 24කට ආසන්න ගුවන් ගමනකින් අනතුරුව රුමේෂ් තරංග ඇතුළු පිරිස පැමිණෙන බැවින් අධික වෙහෙසකට පත්ව සිටීම සලකා බලා මෙම තීරණයට එළඹ ඇතයි අද වැඩිදුරටත් සඳහන් කරනවා කියලයි දිනමින් පුවත්පතේ ක්‍රීඩා පිටුවේ වාර්තා වන තොරතුරු වලට ඇතුළත් වෙලා තියෙන්නේ.
1: වේගපන්දු බැලෑනියේ අර්බුද මැද ඉන්දියා ටෙස්ට් පිළ අද ශ්‍රී ලංකාවට. ඉන්දියා පිළේ නිත්‍ය වේගපන්දු යවන ජස්ප්‍රීත් බුම්රා ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් වේගපන්දු බැලෑනියේ අර්බුදයේ මතුව තිබියදී ඉන්දියා ටෙස්ට් පිළ අද ශ්‍රී ලංකාවට පැමිණෙයි කියලායි සඳහන් වෙන්නේ. බුම්රා නොමැති ඉන්දියා ටෙස්ට් පිළේ වේගපන්දු අංශයට මොහොමඩ් සිරාජ් සහ ප්‍රසිද්ධ ක්‍රිෂ්ණා සිටියත් ශ්‍රී ලංකාවේ තත්වයන් යටතේ පුළුල් ටෙස්ට් ක්‍රිකට් අත්දැකීම් දෙදෙනාටම නොමැති වීම ඉන්දියන් පිළට මතුවී ඇති අභියෝගයක් කියලා තද සඳහන් කරලා තියෙනවා.
2: කාටූන්ස්
1: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේටයි මේ අවධානය. බන්ධනාගාර ගැටලුවක් කියන්නේ සජිත්ට නම් විශ්වාස භංගයක් කියලා තමයි අද සඳහන් වෙන්නේ. මේව තමයි අද දවසේදී මෙහෙම තමයි දිනමින පුවත්පතේ සඳහන් වෙලා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පත. අද දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් වල මොනවද තියෙන්නේ ගියා.
0: අද ශාරද වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන්ෙන් සඳහන් කළ තියෙන ඔය බන්ධනාගාරවල කෂල් ඇති වෙන්නේ පිටින් ඉඳන් කාගේ හරි පෙළඹවීමකින් කියලා ඇමති සමන්ත කියන්නේ. ඒ කාලේ නැට්ටුවෙකුත් කිව්වලු නටන්න බැරි පොළව ඇදයි කියලා කියලයි අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් කියලා තියෙන්නේ.
1: ලංකාදීප පුවත්පතේ පංකජ රුවේන්දගේ සලදම් කාටුනේ තද මේ හිරගෙවල් තදබදේ සම්බන්ධයෙන් තමයි සඳහන් වෙන්නේ. හිරගෙවල් වල තදබදේ වැඩිලු. ඕවත් අවුරුදු 76ක් තිස්සේ නෙව්වද කියලායි අහන්නේ අද.
0: මේ අද දිවෙන පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ නැවතත් ළඟ ළඟම මහගම් වතුරක් තත්වයක් නිර්මාණය වෙමින් තියෙනවලු. ඔව්. ආධාර ලැබුණද තහඩු ලැබුණද අහහා ගෙවල් ගාන ගිය හැකිනේ කියලායි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙන. අපි ලකන මෝනින් නිවුස් වලට හදට මේ විදිහට නිමාවටපත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහි.
1: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙක.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමස් වැන්ට්‍රී වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176 679 579

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් රිප් X5 සහ සුම් X5.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74/1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
5: ලකන්ඩ රේඩියෝ ITN

0: Good morning, Subodaya san. Good morning.
1: Good morning, good morning. කොහොමද ඉතින්?
2: මං අද ඒ කියලා හිතුවේ නැද්ද?
1: ඇත්තටම හිතුවේ නැහැ.
2: මටත් ඇත්තටම අද එන්න එහෙම
1: හිතක් තිබ්බේ නැහැ.
2: නෑ, එන්න පුළුවන් වේවිද කියලා හිතා ගන්න බැරුව හිටියේ.
1: ඇයි? මොකද?
2: පවතින අයහපත් කාලගුණ තත්ත්වේ නිසා. ප්‍රදේශ රසක නේද?
1: ඔව්.
2: පීඩාවටපත් වෙලා ජීවිත නැති වෙලා
1: දෙපලහානි
2: මේ වගේ ගොඩාක් දේවල් එක්ක ගෙවෙන පැය කීපයක් මේ ගත කරන්නේ.
1: ආයෙමත් පටන් අරන්.
2: ඔව්, අපි එල්නිනෝ එකක් කියලා කිව්වම අපි ලෑස්ති උනේ වෙන කතාවකට.
1: ඔව්.
2: එහෙම නැත්නම් නියඟයකට වගේ එකක්. එතකොට මේ නියඟේ ආරම්භයට කලින් තියෙන දරුණුතම නේද ස්වභාවික ව්‍යසනයක්ද? එහෙම නැත්නම් නියඟයත් මේ පසුපස එයිද? එහෙම නැත්නම් එල්නිනෝ කියන්නේ මේකටද?
1: ගෙන අපි කොහොමද දැන් එකපාරකට ගම් වතුරකට ලෑස්ති වෙලා ඊට පස්සේ ආයෙමත් නියඟයකට ලෑස්ති වෙන්නේ කොහොමද? අපි මේ දේවල් වලට මොන දෙන්නේ නේ?
2: අපි සාමාන්‍ය හැමදාම ලෑස්ති උනේ එකට නෙමෙයි නේ, අපිට අන්තිමට මොන දෙන්න උනේ? මේක අපේ ජීවිතවලත් තියෙන
1: වෙන දේ හිතා ගන්න බැහැනේ අපිට.
2: ඔව්, ඒ කොමුණත් දැන් මේ අපි ඉස්සරහට ලෑස්ති වෙමින් හිටියත් මොනව කරත් කතා කර කර හිටියත් කමිටු හදාගෙන හිටියත් නේද මොන තත්ත්වෙ හිටියත් මේක කියන්නේ අපි කියන්නේ පෙර කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව සබදාහම විසින් අපිට දීලා තියෙන නරක අත්දැකීමක්.
1: ඔව්.
2: ඉතින් අපි හැමතිස්සෙම මේ වගේ දේවල් වලට මුහුණ දුන්නා. පහුගිය කාලේ දිත්වලින් පස්සේ දැන් මේ අලුත් එක. ඉතින් දවසින් දවස මේ අද මේ දවස සහ විශේෂම හෙට කියන දවස් දෙක සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රදේශ රසක නායයා මනතුරු අඟවලා තියෙනවා.
1: ඒ වගේම දීවරයන්ට
2: මහවැලි කැලණි කළුවතුළු ගංගාවල ජලමට්ටම ඉහළ යාමේ සිද්ධී මේ මෙසියල් එක්ක Facebook එකේ post එකක් දාලා අද කොහොමද අර ටවුන් එක යට වෙලාද මේක යට වෙලාද එහෙම නැත්නම් මේ මොහොතේ මේ විකල්ප මාර්ග පාවිච්චි කරන්න මෙන්න මෙහෙමයි නායාම යන අපේ රටේ මිනිස්සු අර එහෙමත් පොඩි දැනුවත් භාවයක් නේද?
1: ඔව්.
2: අනිත් කෙනාගේ
1: කෙනාගෙන හිතනවා.
2: ඔව්, එහෙමත් ඉන්න ගතියක් තියෙනවා. ඒ කොහොමුණත් බලමු ඉදිරිපැය කීපෙදී කොයි විදිහට කාලගුණය හැසිරෙයිද කියලා. ප්‍රාර්ථනාව ඉක්මනටම මේක මේ යථා තත්ත්වයට පත් වෙන්න කියන එක.
1: ඒ වගේම ජීවිත හානි ආය වෙන්නත් එපා කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව.
2: අපි මේ දිත්වා වලින් අපි මේ හතර ගාතේ වැටිලා නැගින්න ගමන් හිටියේ.
1: ඒකද?
2: විශේෂයෙන්ම මේ ඒ ওই ගම්පල වගේ නගරනේ නාවල පිටිය පහුගිය කාලේ ඒගොල්ලෝ මුණ දුන්න ඒ අත්දැකීමෙන් නරකම අත්දැකීම් ජීවිත හානි දේපල හානි සියල්ල සියලු දේ ඇඳිවත විතරයි සමහරුන් දිතුනේ. එදී අර එහෙම හිටපු අයට ආයි අර ගහෙන් වැටුණු මිනිහට
1: ගොඩාක් යනවා වගේ
2: මේ කියන තත්ය දරා ගන්න අමාරුයි. රටක් විදියටත් එහෙමයි, ආර්ථික වශයෙන් උත් අපිට මේකම බලපෑමක් තියෙයි. ඉතින් මේ හැමදේම එක අද දවස් අපිට ගත කරන්න සිද්ධ වෙනවා. අපි බලමු කොළඹ හසත් කළු කරලා තියෙන්නේ ප්‍රදේශ රසකට වැසි වැටෙනවා. මම ගියානේ ට්‍රින්කු මාස 6කට විතර පස්සේ මම ගිය දවසේම හොඳට වැස්සා. ගිය රාත්‍රියත් එහෙමයි. ඉතින් යම් මට්ටමකට වැසි අවශ්‍ය පැත්තර වහින්න ඕනේ. නමුත් මේ වහින්නියා බැල් බැඳගෙන වහිනවා.
1: දැන් තියතලාව එහෙම වටවල එහෙම ගන්නම දෙයක් නැහැ.
2: ඔව්, වටවල දුම්රිය ස්ථානයේ පවා අනුතරට පත් වෙනවා මේ ගල් පෙරලීම නිසා. කොමනත් ඔබ ඉන්න පරිසරය තුළ ඔබේ පරිස්සම ගැන හිතන්න. අංක 1 ඔබේ පරිස්සම ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාව. 7:14

0: රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන. ඔබත් අදම NLB හඳහඳ බලාගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
3: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතරු කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ. TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

0: කෙසල් කියලා කියන්නේ විකිරණශීලී කෑමක්.
1: ඒ කියන්නේ?
0: තේරුන්නේ නෑනේ.
1: නෑනේ.
0: මේ මොනවද මේ අපි අහන්නේ?
1: කද්ද කියන්නේ?
0: කෙසල් කියන්නේ රස කෑමක් කියලා විතරයි අපි දන්නේ.
1: ඔව්.
0: සහ කෙසල් කියන්නේ සතුට හඟවන ඕනෑම අවස්ථාවක අපි කන කෑමක්. දැන් අපේ අවුරුදු කෑම මේ බර්ත්ඩේකට නෑදෑ ගෙදර යනකොට අපි කෙසල් අරන් යනවනේ.
1: ඔව්.
0: කෙසල් ගෙඩි

0: විකිරණ මට්ටම ඉතාම අල්පයි. ඔබට කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ කෙසෙල් ගෙඩිවල පොටෑසියම් ඉහළ මට්ටමකින් යුතු වෙන්නත් ඒ පොටෑසියම් වල ප්‍රතිශතය මොනවද, කොහොමද, ඇයි එහෙම වුනේ, ඊට පස්සේ විද්‍යාඥයෝ මේ ගැන මොකද කියන්නේ, ඒ ඔක්කොම අපි තව ටිකින් කතා කරමු. අපි කෑමනේ උදේ පාන්දරම් ප්‍රශ්නයක් කරගන්න. හැමෝටම එහෙමයි. වාඩි කරන්නේ උදේ නැගිටලා ඉඳන් හොයන උදේට ගන්න මොනවද, ඊට පස්සේ දවල්ට ගන්න, ඊට පස්සේ රෑට ගන්න. මාසේ වැඩ කරලා මේ මාසයක් කන්නේ කොහොමද, අඳින්නේ කොහොමද, ලයිට් බිල ගෙවන්නේ කොහොමද, ඔය වගේ කතා ටිකක් නේ අපිට තියෙන්නේ. රයිට්, ඔය මොනවා කරත් ඔයා හිතන්න ඕන එකක් තමයි, මොනවා කෑවත් බිවත් ඔයාගේ ශරීර සෞඛ්‍යයට අහිතකර කිසිම දෙයක් ඔයාගේ ශරීරයට එකතු කරගන්න එපා. මේ දවස්වල ගංවතුර තත්ත්වයන් එක්ක එහෙම පාචනය වගේ රෝග තත්ත්වයන් දැන්, ඒ කියන්නේ වතුර එකක් ගත්තා තුනු කළා බොන්න කියන එක තමයි මේ අපි නිතර ඔබට මතක් කරන්නේ. මොකද මේ දැන් අද වෝටර් කට් එකක් තියෙනවා පළාත් කීපයකට, ප්‍රදේශ කීපයකට. ඉතින් ඒ නිසා කොහෙන් හරි වතුර ටිකක් ගෑල්ල බොන්නේ නැහැ අපි. අපේ ශරීර සෞඛ්‍ය ගැන අපි හිතන නිසා. හරි, අපි ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරනවා. ඔයාට ඔයාගේ බඩේ ඇතිවන යම්කිසි අපහසුතාවයක් මගහරව ගන්න ක්‍රිමිරාජ නිෂ්පාදන වලට අවස්ථාවක් තියෙනවා. ක්‍රිමිරාජ කරල් ගුලි කියලා කියන්නේ පොඩි කාලේ ඉඳන් අපේ ගෙවල් වල තිබුණ නේද, මේක නිකන් අද්භේතක් වගේ. මේක කියන්නේ බඩට පොඩි අපහසුතාවයක් දැනනකොටම දුවලා ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් චාල් කරලා බඩ සම්බන්ධ විශේෂඥයෙකුට බඩ පෙන්නන්නේ
1: නෑනේ.
0: ගෙවල් වල මේකට විසඳුමක් තිබුණා. මුලින්ම කරන්නේ දෙහි අමුල් ටිකක් දීලා බලනවා. ඊට පස්සේ මොන හරි අසමෝදකම් හරි මොනවා හරි ඒත් ඕනම් බලනවා. එහෙමත් නැත්නම් ගොඩාක් ගෙවල් වල මේ විසඳුමට තමයි යන්නේ ක්‍රිමිරාජ කරල් ගුලි. ඒකට දෙහි අමුල් ටිකක් දාලා ඔය අර පොඩි අඬු කෝප්පයකට දාලා හැඳි ගන්නෙත් නෑ ඒක අර මේ දිය වෙලා යන්න අතින් මොහොම ඇඟිල්ල දාලා මෙව්ව කරලා හැම දෙනවා බීලා දානවා ඉවරයි. හරි, ක්‍රිමිරාජ අවුරුදු 77ක විශ්වාසයත් එක්ක ඔයාලට පුළුවන්කමක් තියෙනවා. තවත් නිෂ්පාදන ගොඩාක් තියෙනවා ඔයාගේ කඩේට, ඔයාගේ ඖෂධහලට මේ ටික ගෙන්න ගන්න.
1: ක්‍රිමිරාජ පෙයාව වැල් මේ පැනිය කුරුලෑසෝය, එතකොට හඳි තෛල මෙන්න මේ වගේ, සඳුන් පෙනිය මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් ඔයාට ගෙන්න ගන්න පුළුවන්. මෙන්න මේ නම්බරයකට කතා කරොත් එහෙම 0112 753 889ට.
0: ඒ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරේ. වගේම රයිනෝ රූෆින් ගැන මතක් කරනවා. ඔන්න මේ දවස්වල දැන් වහිනවා. වහින කොට අපි හැමතිස්සම කියනවානේ ඔයාගේ වහලෙ තෙමෙන්නේ නැතිව ඉන්න ඕනි. ඒ ප්‍රශ්නයක් නැහැ. අපි පොල්ලතු පැලක් මේ අපේ ගෙදර වුණත් අපේ ඉහළ හිසට ඉහළින් තිබුණත් අපි ඒක හරියට සෙවිලි කරලා තියෙන්න ඕනි.
1: හිසට ආරක්ෂාව තියෙන්න ඕනි.
0: ඔව්, වැසි කාලෙට තෙමෙන එකයි පායන කාලෙට ඒකෙන් දැනෙන උෂ්ණත්වයයි විශේෂම අපේ ගේ ඇතුළට දැනෙන්න බෑ. ඔය කියන සියලු දේවල් වලින් පරිස්සම් කරගන්න ඔයාව මං හොඳම විසඳුමක් විදියට හැමදෙස්සම මතක් කරනවා. රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක දැන් වැසි කාලෙට, ඔන්න මේ දවස්වල වැස්සට ෂීට් එක පිඟිලා බර වෙලා අමතර ප්‍රෙෂර් එකක් ඔය කියන බාල්කවලට එහෙම වැටිලා, ඒ කියන්නේ ඕක හරි කාලෙන් කාලෙට ඔය වහලේ වදයක් වෙනවා.
1: අනිත් ඒක වතුර රැඳිලා වෙන වෙන ප්‍රශ්නත් එනවානේ.
0: ඔව්, දියසේවල පැඳිලා, පාසි පැඳිලා, ඊට පස්සේ දුර්වර්ණ වෙලා, ඔය කියන ඔක්කොට විසඳුම තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා ෂීට් එකක් තියෙනවා. දැන් ඔයාලට පුළුවන්කමක් තියෙනවා වසර 60ක විශ්වාසයත් එක්ක තමයි මේ ෂීට් එක මාකට් එකේ දැන් ඔයාලට අඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් දැන් මේකේ ෂීට් එකේ ඇතුල් පැත්ත ගැන කිව්වොත් ඉස්සරහට අපි එල්නිනෝ වලට ලෑස්තුනේ. රස්නේ වෙලාවට දවල්ට උනත් ඔය ෂීට් එක රත් වෙලා ඔයාට ගේ ඇතුළට ඒ උණුසුම ඒ විදිහටම ලැබෙන්නේ නැහැ, අඩු කළ ලැබෙන්නේ. මොකද මැටි ලේයර් එකක් ෂීට් එකේ යටි පැත්තේ තියෙන නිසා.
1: ඔව්. ඊට පස්සේ මම ඉදිරියට කියන්නද?
0: හරි.
1: වහලේ උඩ පැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපයක්. ඒ හින්දාකින් දැන් මේ දවස්වල කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැර කලින් කිව්වා වගේ කළු වෙලා දියසවල බැඳිලා පරණ පෙනුමක් නැතුව හැමදාම අලුත් විදියට අලුත් පෙනුමක් තියාගන්න පුළුවන්. අවුව වැස්ස මේ මොන විදිහට ආවත් දිගු කාලීන ශක්තියක් උසස් තත්ත්වයක් එක්ක ඔයාගේ නිවස ආරක්ෂා කරගන්න නම් අදම ඔයා යන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට.
0: ඒ රයිඩෝ රූෆින් ගැන මතක් කරේ. වගේ මතක් කරන්න ඕනේ අපි ඔයාලට පැල්වත්ත නිෂ්පාදන ගැන. කිරි වීදුරුවක රස බලන ගොඩ උදේ පාන්දර ලංකාවේ අපේ රටේ අපේම අභිමානයත් එක්ක ඔයා කිරි වීදුරුවක රස බලන්න පැල්වත්ත. දැන් දශක ගණනාවක් තිස්සේ අපිට පිටරට නේද නැවෙනකම් බලාගෙන ඉන්න ඕනේ උදේ තේක බොන්න. අපේ නිෂ්පාදනේ පැල්වත්ත, අයිස්ක්‍රීම් බටර්, යෝගට් මේ ඔක්කොම පැල්වත්ත කියන නමින් ඔබට ගන්න පුළුවන්.

0: හතයි විනාඩි 32යි ජාතික ලොතරැයි මණ්ඩලයේ පැත්තට එන්නේ. ඔයාව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන මේ තියෙන ප්‍රශ්න ටිකත් එක්ක වඩ කෝටියක් ලක්ෂයක් ඇදුනොත් අඩුම තරමේ රුපියල් 50,000ක් ඇදුනොත් මේ වෙලාවේ හැටියට නේද? ඒක ලොකු අවස්ථාවක්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ රැගෙනෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒ ආශිර්වාදය පෙරලා ලබා ගැනීමට පහුගිය දවසක සමත් වෙනවා. ඒ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍යංශයේ දෙවන ස්ථානය දිනා ගනිමින්, ඉතින් මේ සම්මාන උළෙලේ ජාතික ලොතරැයි මණ්ඩලයේ 2025 වසර තුලදී 2026 වසර තුලදී දෙපාරම සම්මානිත වෙලා වාසනාවේ විශ්වසනීය ආයතනයේ බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විශ්වාසය නිසාම රට පුරා වාසනාවන්තයින් බිහි කරමින් යන මේ ගමනේ 2026 වසරේ ගෙවුණු පුංචි කාලය තුලේ සුපිරි ත්‍යාගලාභීන් 32ක් ලේසි නැහැ. තවත් වාසනාවන්තයින් රසක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට අවස්ථාවක් ලැබුණා. ඒ වාසනාවන්තයින් අතුරින් තවත් ප්‍රථම ත්‍යාගලාභීන් 33 දෙනෙක් වෙත රුපියල් කෝටි 6ක් ඒ වගේම ලක්ෂ 35ක් 6,35,00,000 මේ වටිනාකමින් යුතු මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ පහුගිය දවසක ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්තුණා. ඒ වගේම දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් සමාජ සුබ සාධනීය රාජ්‍ය සේවයේ පවත්ව ගන්න ඕන කියන දායකත්වය වාසනාවේ විශිෂ්ටතම ආයතනයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ බවට පත් වෙලා හමාරයි. ඉතින් අර අපි හැමතිස්සෙම මතක් කරනවා රටේ අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙමින් රටේ ජාතික මෙහෙවරට උර දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම ප්‍රාර්ථනාව වෙන්නේ වාසනාවන්ත ඔබ හිනා වෙනව දකින්න එක. ඉතින් මේ ප්‍රාර්ථනාව යථාර්ථයක් කරමින් තමයි රජයේ ඒකාබද්ධතාව මුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවීර සේවා අරමුදල, සමාජ සේවා අරමුදල්, ක්‍රීඩා අරමුදල වගේ මේ අරමුදල් රැසකට තමන්ගේ දායකත්වය දෙන්නේ. ඉතින් මේ නිසා NLP ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන මතක් කිරීම ඔයාලට කරනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඊයේ රිසල්ට් එක බලලින්, ඊයේ ප්‍රතිඵලය කොහොමද? සමහරුන්ට නම් මේ ප්‍රතිඵලය ඉතාම වාසනාවන්ත.
1: සුබයි.
0: ඔව්. තව කෙනෙකුට මේක තව බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ඊළඟ දිනවල.
1: තරමක් සුබයි.
0: සුබ දවසක් ලොතරැයි දවස් දිනුම් මැද්ද මීන ලග්නයත් එක්ක ජයග්‍රහය අංක 2 අංක 49 සහ අංක 56. ජය ලොතරැයි ගතනම් කේ අක්ෂරයත් එක්ක අංක 5 අංක 8 අංක 3 සහ අංක 7. ඔයා කියන්න බලන්න අද සම්පත ලොතරැයි ප්‍රතිඵලය.
1: හරි. ඉංග්‍රීසි අක්ෂරය H, අංක 2 අංක 2 අංක 3 අංක 2 අංක 2 අංක 7 අංක 3 අංක 2 අංක 2.
0: හරි, ඉංග්‍රීසි අකුර අන්තිමට තියෙන්නේ
1: හොඳ.
0: හඳහන ලොතරැයි ගත්තනම් මීන ලග්නයත් එක්ක අංක 47 අංක 55 අංක 59 සහ අංක 60.
1: දැනනිදානේ ඉංග්‍රීසි අක්ෂරය K, 18 30 55 අංක 71.
0: මෙගා පවර් ලොතරැයි ඊ 2616 වන දිනුම් වාරයේ දිනුම් මැද්දේ L අක්ෂරයත් එක්ක අංක 23 අංක 4 අංක 28 අංක 39 අංක 58. 23 කියලා කිව්වේ ප්‍රසාද අංකය.
1: ඊට පස්සේ ගොවිසෙත ඉංග්‍රීසි අක්ෂරය X, අංක 30 අංක 33 අංක 42 අංක 66.
0: මහජන සම්පත ගත්තනම් ඔන්න H අක්ෂරයත් එක්ක අංක 3 අංක 5 අංක 7 අංක 3 අංක 2 අංක 2 ජාතික ලොතරැයි මණ්ඩලයේ මතක් කිරීම. ඉතින් ඔයාලත් මතක් කරනවා අද දවසෙත් ටිකට් එකක් ගන්න. මොකද කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඔයාලට තියෙන අවස්ථාව අනිවාර්යෙන්ම මගේ අරගන්න එපා. රුපියල් 40යි. රුපියල් 40 කියන්නේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන මුදලක්. රුපියල් 40යි.
1: 40ෙන් කරන්න පුළුවන් දේවල් ගොඩයි.
0: 7යි විනාඩි 36යි.

0: දැන් අපි කතා කරන්න යන්නේ කෙසෙල් ගෙඩිය
1: ගැන.
0: කෙසෙල් ගෙඩියේ කතා. කෙසෙල්
1: බර වචනයක් දාලා කියවන මොකද වචනවා කිව්වේ?
0: ඒක ආයෙ අහන්න එපා. සමාරයව තියනවා නේම ආයෙ අහන්න. හරි.
1: හරි.
0: මං කිව්වේ විකිරණශීලී සමස්ථානිකය.
1: අනේක තමයි.
0: ප්ලීස් එක්ස්කියුස් මී අපිට චර බර වචන තේරෙන්න. පොටෑසියම් තියනවා 0.117ක්.
1: හරි.
0: පොටෑසියම් 40 කියන මේ මේ මෙව්වයිකේ.
1: මෙව්වයිකේ. ඕකේ.
0: මේ කෙසෙල් ගෙඩියේ තියෙන පොටෑසියම් ගැන තමයි අපි මේ කියන්නේ.
1: හරි.
0: අපි කිව්වා මේක විකිරණශීලී පළතුරක්. මේක ශරීරයට අහිතකර නෑ. දැන් අහන අයගේ දැනගැනීම පිණිසයි මං ඒ ආයි මතක් කරේ. එතකොට මේක ස්වභාවිකවම සිදුවන විකිරණශීලී සමස්ථානිකයක් කියලා තමයි කිව්වේ. නේ?
1: හරි.
0: කෙසෙල් ගෙඩි පමණක් නෙවෙයි. අර්තාපල්, මෝංචි අපි දිනපතා ආහාරයට ගන්නවනේ මේවා. මේවත් ඔය කියන මූලද්‍රව්‍ය අඩංගුයි. විද්‍යාඥයෝ කියනවා මෙන්න මෙහෙම සංසිද්ධියක්.
1: මොකද?
0: කෙසෙල් තූල්‍ය.
1: ඈ?
0: ඔව්.
1: හරි. හිතන්න එපා නේද මක්?
0: එපා.
1: හරි.
0: කෙසෙල් තූල්‍ය ලෙස හඳුන්වනවා මේ සිදුවීම. ඒ කියන්නේ විකිරණ මට්ටම මැනීමේ සරල ඒකකයක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ.
1: හරි.
0: කෙසෙල් ගෙඩි විකිරණශීලී වෙන්නේ ඇයි?
1: ඒකෙන්
0: පොටෑසියම් 40 කෙසෙල් ගෙඩිවල පොටෑසියම් ඉහළ මට්ටමකින් යුක්ත වෙන්නේ ඇයි කියලා කියන්නේ. ස්වභාවික මූලද්‍රව්‍ය දැන් මේක કૃතිමව එකතු කරන ලද්දක් නෙවෙයි. පොළවේ ස්වභාවික පවතින මූලද්‍රව්‍ය.
1: හරි.
0: අර්ධ වායු කාලයක්. half life පොටෑසියම් 40 අර්ධ ආයු කාලයේ වසර මිලියන 1.25ක් ශරීරයට මේක ඕනේ. ඒ කියන්නේ පොටෑසියම් මිනිස් ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ පෝෂ්‍ය ද්‍රව්‍ය. හෘද ස්පන්දනයට ඕනේ මේක.
1: හරි. ලබ්ඩප් ලබ්ඩප්
0: රයිට්. එතකොට මාංශ පේශී ක්‍රියාකාරීත්වයට මේක ඕනේ.
1: හරි.
0: කෙසෙල් ගෙඩිවල තියෙන මේ විකිරණ මට්ටම ඉතාම අල්ප නිසා ආහාරයට ගැනීම ඉතාම ආරක්ෂිතයි. ගොඩක් පොටෑසියම් කෑවොත් තමයි වැඩි ලෙඩේ. හරි. එතකොට කෙසෙල් ගෙඩියකින් ලැබෙනවා 0.1ක්.
1: හරි.
0: හරි. ඒ කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්.
1: ඔව්.
0: ඉතින් ඒක කමක් නැහැ කියලා කියන. ඉතින් දැන් ඔයාලට කෙසෙල් ගෙඩි ලක්ෂයක් විතර එකපාර කෑවොත් නම් වැඩි අවුල්. හරි. ගොඩාක් කෙසෙල් කන්නත් එපා කියලා කියන. අපි දැන් කෙසෙල් ලැබරියක් එහෙම ගෙනාම ගෙඩි හතරක් පහක් කෑවා කියලා මේක ප්‍රශ්නයක් නැහැ.
1: නැහැ.
0: අර්ථාපල් වලත් තියෙනවා පොටෑසියම්.
1: හරි.
0: ඊට පස්සේ බෝංචි වල තියෙනවා කියලා කිව්වා. බෝංචි වල අනිත් ඛනිජ ද්‍රව්‍යත් තියෙනවා. කැරට් වල ස්වභාවික විකිරණශීලී සමස්ථානිකය අඩංගුයි. කොෆි වල තියෙනවා.
1: හරි.
0: රතුපාට මස් වල රෙඩ් මීට් වල තියෙනවා.
1: හා.
0: ඒ නිසා ඔබ පොඩ්ඩක් හිතලා බලන්න මේක ගැන ඔබ මීට කලින් දැන සිටියාද? මේ ඔබ දන්නවාද සෙග්මන්ට් එකෙන් තමයි අද දවසේ අපි මේ ගැන කතා කරන්නේ.
1: හරි.
0: මේ වෙනකොට අපි මොකද්ද අපේ පේජ් එක? ලක්කන මෝනින් පේජ් එකේ අද දවසේ තව පොඩි සිද්ධියක් දාලා තියෙනවා. කිකිලද බිත්තරේද කියන ප්‍රශ්නේත් අපි විසඳලා තියෙනවා.
1: අපිට බලාගන්න බැරි තැන විසඳුවා.
0: 76 වසරක් බැරි වෙච්ච ප්‍රශ්නයක් වුණා. හරි.
1: මේ දැන් අර කෙසෙල් ප්‍රශ්නේ හින්දා දැන් මේක අහගෙන ඉන්න කට්ටියනේ අනිත් අයගේ වතු වලටත් පැනලා කෙහෙල් ඇවරි හැම කඩලා කපලා කාලා
0: ඒ වගේ තමයි කෙසෙල් හිඟයක් තියෙනවා කිය.
1: නැති අය දැන් අපේ වත්තේ මෙයා නෑනේ කෙසෙල් ගස්.
0: අයියෝ. කවුද නම් ගිමේ?
1: එහෙම කරන්න එපා.
0: කඩේ දිනව නම් ඒ. කෙසෙල් කිලෝ එක රුපියල් 180ක් 200ක්
1: වගේ. අනේ එහෙම නෙවෙයි මට
0: හරියට. සල්ලි දීලා කන්න. කීයක් කරේ හම්බ කරන එක වියදම් කරන්න
1: කන්න. කැනකින් කපලව කන්න ඕනේ.
0: ඔව් කැනෙන් කපලව තමයි කන්නට
1: ගියේ. පැත්තකට ගිහිල්ලව කන්න ඕනේ.
0: එහෙනම් වවලා තව මාස පහකින් විතර ට්‍රයි එකක් දෙන්න. හරි. 7:46 අපි ඩීප් ටෙක් සෝල ගැන මතක් කරන්නම්. සෝල පද්ධතියක අවශ්‍යතාවය වට මේ කාර්යය දැනෙනවා. ඉතින් ඩීප් ටෙක් 0.71711 වෙන මොනවා කියන්නේ? සරලවම කියනවා ඔච්චරයි කියන්න
1: තියෙන්නේ.
0: ලංකා ව්‍යාපෘති ගණනාවක් කරා ඩීප් ටෙක්. ඉතින් පෞද්ගලික නිවෙස්වල, ඊට පස්සේ ෆැක්ටරි වල, ඊට පස්සේ තව ගත්තොත් සාමාන්‍ය ව්‍යාපාර ස්ථානවල, ඕනම තැන් පාසල් වල, රජයේ ආයතනවල, මේ වගේ ගොඩාක් තැන්වලට අවශ්‍ය කරන මේ සෝල පද්ධති සවි කරන්න ඩීප් ටෙක් කණ්ඩායමට අවස්ථාවක් ලැබුණා. ඉතින් හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ ඉල්ලුම පවතිනව මේගොල්ලෝ ලබා දෙන ගුණාත්මක සේවාව නිසා. හොඳ දෙයක් දෙන ඕනම තැනකට නේද?
1: ඔව්.
0: ආයි පාරිභෝගිකයෝ මේ කියන්නේ මේගොල්ලන්ට අර මේ ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ නැහැ. අර අපි කියන්නේ සීනි කොහෙ තිබුණත් නේද? හූබියනවා කියන්නේ අන්න ඒ වගේ ඕනම කෙනෙක් ඇදිලා එනවා ඩීප්ට් එකකට මේ තියෙන රැල්ල තියෙන යන්නේ නිසා හොඳ ප්‍රොඩක්ට් එකක් ඒගොල්ලෝ මාකට් එකට දීලා තියෙනවා 0.71 711 711 එක තමයි නම්බර් එක තව සින්දුවකට යමු සින්දුවකට ගිහිල්ලා ඇවිල්ලා අපි තව දේවල් කතා කරමු අද අපි ගොඩාක් දේවල් කතා කරනවා මොකද ඊයේ මං හිටියෙත් නැති නිසා මට පොඩි ඇරියස්
1: එකක් මට තේරෙනවා ඒක
0: 7:47

0: අහිමිවීම් ලස්සන්ට මැනේජ් කරපු සින්දුවක් ඒක. ඒ අහිමිවීම ලස්සන්න කොහොම දරාගන්නවද නේ?
1: ඒකනේ.
0: නේ. ගැනේ. මෙව්වා වෙලා නම් දැන් තින් තව මොනවාරද මෙව්වා වෙලා.
1: ඒකත් ඒකත් ඒකත්.
0: ආදරය ගැන මං අහලා තියෙන ලස්සන මේ වදන් කීපයකින් මම එකක් මතක් කරන්න. ආදරය බීඩියකි ඒ උරන්නා මෝඩයකි කියලා අහලා තියෙන. බීඩියක් කුරන මිනිස්සයා ඒකෙන් තාම ෂණික ඒ මොහොතට මෙව්ව එක ගත්තට ඊට පස්සේ ජීවිත මෙව්ව වෙන විදිහ නේ
1: ජීවිත කාලෙම නේ.
0: ඔව් දැන් සිගරට් එකක් බොනවා කියලා කිව්වම ඊට වැඩිය තව ටිකක් එහාට යතයි. දැන් මං දැක්ක ඔන්න ඊයේ පෙරේදා Facebook එකේ post එකක් යනවා. සිගරට් තහනම් කරන්න යනවා කියලා ලංකාවේ.
1: ඔව් ඔව් ඔව්.
0: එතන හිටපු තරුණය දෙන්නේ කිව්වා එකපාරට එහෙම කියලා. එහෙනම් ඉතින් ආණ්ඩුව ගෙදර.
1: يعني ආණ්ඩුව ඉන්න සිගරට් දෙනවා නම් විතරයි.
0: ඒ කියන්නේ ආණ්ඩුව පෙරලන්න උනත් මිනිස්සු උත්සාහ කරයි මේ මත්ද්‍රව්‍ය නවත්තනවා නම්. ආණ්ඩුව පෙරලන්න එහෙම ට්‍රයි කරපු ඒවා අපි දන්නවනේ.
1: ඔව් ඔව්
0: ඔව්. ඒ කියන්නේ ආණ්ඩුවක් හොඳ දෙයක් තාම හොඳ දෙයක් කරනකොට සමහර විට මේ මේ මේ කර්මාන්ත ඉන්න අය. දැන් අපි දන්නවා මත්ද්‍රව්‍ය මැඩලන්න මේ වත්මන් රජයේ ගන්න ක්‍රියාමාර්ග නේ. ඒ ඒ සියල්ල දිහා වපරහෙන් බලන පිරිසක් ඉන්නවා. මොකද ඒකෙන් ඒකෙන් යැපෙන අය.
1: සමහර දෙමව්පියෝත් ඉන්නවා.
0: ඉන්නයි. අර අර වොයිස් කට් එකක් දීලා කිව්වා අපේ සල්ලි වලින් අපේ අපේ ළමයි කුඩු කිව්වනම්. මොකාටවත් මොකක්ද දිනා මාරු.
1: ඒකනේ.
0: ඔය මහර සිදුවීම එක අම්මා කෙනෙක් කියන්නේ.
1: ඔව්.
0: අපේ ළමයි සිගරට් බොන්නේ අපේ සල්ලි වලින්. කුඩු බොන්නේ අපේ සල්ලි වලින්.
1: එතකොට
0: කාටවත් මොකටද දීගේ අමාරුව. හරි සෝ. නියමයි. පට්ට. සුපීරි.
1: වව්.
0: අන්න එහෙමයක් තමයි කියන්නේ. මෙහෙමයි. මද්ද්‍රව්‍ය කියලා කියන්නේ සමාජයේට ලොකු පිළිකාවක්. මේක මැඩපවත්වන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒකට අපි සපෝට් කරන්න ඕනේ.
1: අනිවාර්යයෙන්ම.
0: මුළුමහත් සමාජයේම අගාධයට යන ඔබ දන්නවා ඉදිරි පරම්පරාව ගැන මේ කාලේ අපි අහන දකින්න දේවල්. පොඩි පොඩි ටැබ්ලට් ගැන. පොඩි පොඩි මෙව්වා.
1: ඔව් ඔව් ඔව් තියෙනවා.
0: පොඩි අතේ මෙහෙම ගුලි කරගෙන යන සයිස් එකේ පොඩි කිව්තු දේවා.
1: ඔව්.
0: ඉතාලම සියුම්.
1: ශිෂ්‍යයෝ පාසල් ළඟනේ ඔයගේ බිස්නස් වෙන්නේ.
0: දැන් මේව ගැන අපි මේ මේ තරම් කතා කරන්න හේතුව ඔබ දන්නවා මේ ඉවත් වෙනු මේ රටම එකට ජාතික මෙහෙයුම මේ දවස්වල ක්‍රියාත්මකයි. හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන. මේක අරමුණ වෙන්නේ මේ මේ ඔය කියන ව්‍යාපාර එහෙම නැත්නම් ඔය මත්ද්‍රව්‍ය රට තුල ව්‍යාප්ත වීම මේ කියන දේවල් වලින් මේ ඊළඟ පරම්පරාව ගලවා ගැනීම.
1: භාවිතය සහ බෙදා හැරීම.
0: ඔව් ඒක නවත්තන එක. ජාවාරම් නේ සෑහෙන්න තියෙනවා.
1: ඔව්.
0: එතකොට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්. ශක්තිමත් පවුල් සංස්ථාවක්. සමාජ වගකීම ප්‍රවර්ධනය කිරීම තුරින් ඔය මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කළා. මේ ව්‍යාපාරයේ මේ එහෙම නැත්නම් අපි කියන ඔය රටම එකට ජාතික මෙහෙයුමේ බලාපොරොත්තුව වෙන්නේ රට මතින් තොර රටක් බවට පත් කරන එක.
1: ඔව්.
0: එතකොට මේ හෙරොයින් තියෙනවා, අයිස් තියෙනවා, හෂීෂ් කියලා එකක් තියෙනවා, කුෂ් කියලා එකක්
1: තියෙනවා.
0: තව එක එක වර්ග තියෙනවා. ඉතින් වර්ග වැඩක් නැහැ නේ, අපි මේවා පාවිච්චි කරන්නේ
1: නැත්නම්. කොහොමත් මද්ද්‍රව්‍ය.
0: හරි. ඉතින් වෙනත් නීති විරෝධී මද්ද්‍රව්‍ය සහ මානසික බලපෑම ඇති කරන ද්‍රව්‍ය ඕනම එකක් ওই මද්ද්‍රව්‍ය කියන කුලකයට අයත්.
1: ඔව්.
0: ඉතින් ඒ නිසාම අවධානය යොමු කරන්න ඕනි. මොකද මේ ඔයාට මතක් කරන්න ඕනේ පාසල් දරුවෝ, ඒ වගේම ඔය සාමාන්‍ය තරුණ ප්‍රජාව, ඊට පස්සේ මැදිවියේ පුද්ගලයෝ වෙන්න පුළුවන්, වයසක අය වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් මෙතන ඉන්නවා වෙන්න පුළුවන්, ඔයා දන්න කෙනෙක්.
1: නැකර වයසේමාවක් නෑ ඇත්තට.
0: ඔව්. අන්න යාව ගලව ගන්න එක තමයි මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකුම දේ.
1: දැන් මේක දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, එතකොට යාළුවන්ගේ, මේ හැමෝගෙම වගකීමක්. දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නවනේ මේක නිකන් අර නීතිය ක්‍රියාත්මක කරන අයට විතරයි මේක තියෙන්නේ, අනේ ගොල්ලෝ අල්ලගත්ත දෙන් අපිට නම් අදාළ නැහැ කියලා. අන්න එතන තමයි වරදින පොයින්ට් එක.
0: ඉතින් ශරීර සෞඛ්‍ය ගැන හිතනවා නම් දැන් මොළයට වෙන හානි, හෘද රෝග, අක්මා වකුගඩු ඉවරටම ඉවරයි, ගන්න දෙයක්
1: නැහැ.
0: මන්ද පෝෂණය, ඊට පස්සේ ලිංගික දුබලතාවකේ තේවා, ඊට පස්සේ මානසික සුවය පැත්තෙන් ගත්තොත් එහෙම මේ මේ මානසික සුවතාවේ පැත්තෙන් හානි වෙනවා, විෂාදය ඇති වෙනවා, කංසාව, ඊට පස්සේ මතකයට යම් ලොකු බලපෑමක් කරනවා, සියදිවි නසා ගන්න පෙළඹෙනවා. ඉතින් මේ මේ කියන දේවල් හරහා ඊට පස්සේ මේ දැන් ඉගෙන ගන්න ළමෙක් නම් එයාගේ අධ්‍යාපන ප්‍රතිඵල පහත වැටෙනවා. පාසල් යන්නේ නැහැ, අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, ඊට පස්සේ හොඳ ජොබ් එකක් කරන්න තියෙන අවස්ථාව මග හැරෙනවා. ඒ නිසා මේ සියල්ල ගැන අපිට හිතන්න කාලේ වැඩිහිටියෝ විදියට අපි මේකට අපේ ඊළඟ පරම්පරා හුරු කරමු. මෙතන ඉන්නවනම් කවුරු හරි කෙනෙක්ව දන්න කෙනෙක් අපි ආව ගලව ගමු.
1: අනිවාර්යයෙන්ම. දහනවයයි විසි හත කියලා කියන්නේ ඔන්න ඒ වගේ දේවල් කතා කරලා කියන්න ඕනේ නම්බ එක. එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් ගොඩ ගන්න ඕනේ කියලා ඔබට හිතනවනම් ටක් ගාලා ඒ නම්බ එකට කතා කරන්න.
0: එමනම් මතින් තොර රටක් වෙනුවෙන් අපි මතක් කරනවා මේ මේ කියන ජාතික ක්‍රියාන්විතයට ඔබ එකතු වෙන්න ඉවත් වෙනු. ආයි කතා දෙකක් නෑ ඉවත් වෙනු. මේව කරන අයත් ඉවත් වෙන්න ඕනේ. ඒවා භාවිත කරන අයත් ඉවත් වෙන්න ඕනේ.
1: අනුබල දෙන අයත් ඉවත් වෙන්නේ නේ.
0: විකුණලා ඉන්නවා නම් ඒගොල්ලන්ටත් කියන්නේ මේ ඔබට දැනුම් දෙන අවසන් හෝරා කීපය කියලා වගේ එහෙම වෝනින් එකක් දීලා තියෙනවා. හරි එනිසා ගැන මතක් කරේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔය ආදරය ගැන කිව්වම ආදරේ අන්දයි කියලා කියනවා. හරි අන්දභාවය කියලා කියන එක උපතින් ලැබෙනවා වෙන්න පුළුවන්. ඒක ජානමය ප්‍රශ්නනේ. ගොඩ දාන්නම් බැරි අවස්ථා තියෙනවා. නමුත් ඔබේ තියෙන නරක විදිය හැසිරීම රටාව ජීවන රටාව නිසා ඔබේ දැන් ඇහි පෙනීම අඩු වෙලා. දැන් මේකට විසඳුමක් හොයනවා ලක්ෂ ගණන් වියදම් කරනවා රට යන්න හදනවා. එහෙම ඕනේ නැහැ. සියලුම අක්ෂි සේවාවන් සඳහා ලෙන්ස්ටෙක් හරි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට වාඩ පුළුවන් කෝල් එකක් දෙන්න. නම්බර් එක මතක් කරනවා නම්
1: 0706 478 478 හොට්ලයින් එක 0112 785 858 ට කෝල් එකක් දීලාත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඇඩ්‍රස් එක මතක් කරනවා නම් නම්බර 74 1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්ල තමයි හොස්පිටල් එක තියෙන්නේ.
0: ඇයි මේගොල්ලෝ ගැන අපි කියන්නේ හේතුවේ ඇසේ සුද විවත් කිරීමේ සත්කම් මේගොල්ලෝ කරනවා.
1: ඔව්.
0: දියවැඩියා සාහිනේ. දියවැඩියා නිසා ඇස් පෙනීමට යම් බලපෑමක් වෙනවා.
1: ඇති වෙනවනේ.
0: ඊට පස්සේ ග්ලූකෝමා කියලා අහලා ඇති. ග්ලූකෝමා සාහිනේ මේකත් කරනවා. ඊට පස්සේ ළමා අක්ෂි සාහින කරනවා. ඇස් කණ්ණාඩි සේවා සපයනවා. බාහිර රෝගී අංශයක් තියෙනවා. ඉතින් ඔය ඉන්ෂුරන්ස් හරහා එහෙම ක්ලේම් කරගෙන ඒ ඔක්කොම කරන්න අවශ්‍ය කරන පහසුකම් තියෙනවා.
1: මේ ඔක්කොම එකම වහලක් ඇති ගන්න පුළුවන්.
0: අති නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වසනීය ආක්ෂි සේවාවක් ඔබට සපයනවා. දැන් මෙතන විශේෂත්වය වෙන්නේ මේගොල්ලෝ ෆ්‍රී මෙඩිකල් කැම්ප් කරනවා. ඔබේ ඉන්නවා නම් යම් කිසි සමාජයක් අපි හිතමු මාකරි ඔබ සංවිධානයක් තියෙනවා. ඒකේ 50ක් 100ක් 25ක් 40ක් එහෙම ඉන්නවා. ඒ අයට ඔක්කොටම වාඩ පුළුවන්කමක් තියෙන ඕන නම් එන්න කියලා මෙඩිකල් කැම්ප් එකක් කරන්න. ඇහැ පරීක්ෂා කරලා ඒවට අවශ්‍ය කරන විසඳුම් ඒගොල්ලෝ ඊට පස්සේ යෝජනා කරනවා. වෛද්‍යවරු ගැන කියන්න ඕනේ ශේෂ්ත්‍රී නේද?
1: ඔව්.
0: ඉතාම ඉහළ සුසුකම් සහිත ප්‍රවීණ වෛද්‍යවරු රසක් මේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකත් එක්ක වැඩ කරනවා.
1: ඒ වගේම මේගොල්ලෝ හරි සුහදශීලී.
0: සුහදශීලී සේවාවක් සපයනවා. ඒ වගේම මේක ඇත්තටම බිස්නස් එකකට යාර ගිය වෙන මානුෂීය මේ ගනු දෙනවා. මොකද අපි මේක අධිපතිතුමා එක්ක කතා කරා.
1: ඔව්.
0: කළමනාකාරවරු එක්ක කතා කරා. ඒ අයට තියෙන ඇත්තරම තියෙන මේ සමාජයේ කාගේ හරි ඇස් දෙකක් නේ සනීප කරනවා කියලා කිව්වම දැන්නු සතුට. ආයි තමන්ගේ ආදරණීයන් දැක බලා ගන්න තියෙන අවස්ථාව. අවුරුදු 50-60 අය සමහර අයගේ මේ ඇස් සුවපත් කරලා තියෙනවා.
1: ඒ කියන්නේ වෙන හොස්පිටල් වලින් මාර ගන්න බෑ කියපු
0: රෝගියාගේ තත්ත්වයන්ව සමහරලාට බාර ගන්න නැහැ නේ. ඒගොල්ලන් සමහරට වයසයි සමහරට එක්තැන් වෙලා මේගොල්ලෝ ඒ අයවත් පරිස්සමට බලාගෙන කණ්ඩ බොණ්ඩ ටික දීලා ඒකන්න ආවතේව කොහොම කරලා සනීප කරලා ගෙදර යනවා.
1: හැබැයි ඒ වගේ දේවල් වෙන හොස්පිටල් වලින් කරන්නේ නැහැ නේද?
0: කළත් ඉතින් යක්ෂ ගණන්නේ.
1: සල්ලි වලට කරනවා.
0: ඔව්. මේගොල්ලෝ ඉතාලම සාමාන්‍ය මුදලකට මේ සියල්ල
1: කරන්නේ.
0: අයිටා. මොකද හොස්පිටල් එකේ නම කිව්වේ? අයිකියා හොස්පිටල්.
1: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල්.
0: ඔව්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට වල පුළුවන්කමක් තියෙනවා. මේක පොඩ සර්ච් කරලා බලුවත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල මේගොල්ලන්ග මුණ ගැහෙනවා. ඔව්. අටයි විනාඩි ගන්න පේන්නේ නැහැ මගේ. හේ සුබයි.
1: 3යි.
0: 8යි විනාඩි 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: වාර්තාපිට වාර්තා කබුනි කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: උදෑසන විනාඩි 7යි.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අවතන්න 01.7.5.79.
2: ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී. ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: ईशा मगे नहाय मिचर लसन आई मग आदर ने देख
1: कऊ देखे हुए आगे नहाय लसन आई क्या
0: कऊ रुक ने मम्मी मगे नहाय दिया बला आगे ये बला नहीं एक कुरुलाया वाक ने हाँ ब्लैक हेड्स ने
1: व्हाइट
0: हेड्स ने मार लसन स्किन ने रोज पार नहाय मर दिया
1: नहाय वितरक
0: एक है बला नो लसन
1: क्या प्लास्टिक सर्जरी का कर
0: ने ने मम्मा पाऊगी दवासल वही आपी आपी अनकॉन्शियस से नॉनी
1: अरे
0: मुकद्दे
1: आया न
0: खाओ गया मीटिया ना मेरे विदा लगी है अनकॉन्शियस अनकॉन्शियस के लिए वही अनकॉन्शियस के लिए क्या किया मेरे को डी किया ना वह अनकॉन्शियस सिलेक्टिव अटेंशन किया मुकद्दे मेरे रोगे एक या अन्य मोले या विषिन समाहर देवल नोसल का हरिनो एक अट किया अन्य अनकॉन्शियस सिलेक्टिव अटेंशन किया
1: अरे
0: එකෙන වාගේ නාසය හැම වෙලාවම ඔයාට පේනවා හැබැයි මොලේ විසින් ඔයාට නහයට ඇටෙන්ෂන් දෙන්නේ නැහැ.
1: පේන්නේ නැහැ කියලා හංගලා තියෙනවා.
0: පේන්නේ නැහැ කියලා හංගලා තියෙනවා. ඇත්තටම අපි නාසය දිහා බලාගෙන හිටියොත් ඒක පේනවා. දැන් මන් දන්නවා ඔයා S2 මෙහෙම කරලා ළඟට ආවම
1: වපර කරලා
0: නහය දිහා බලනවා. ඔයා ඉන්න වටපිටාව ගැන සැලකිලිමත් වෙන්න. එතකොට හරි කැතයි. හරි. එතකොට හරි කැතයි වපරයි වගේ එකක් පේන්නේ. හරි. ඔන්න ගන්නවා ඔන්න ඔන්න ඇස් දෙක කෙරුවට ගත්ත ඔන්න හයි කියලා හරි කැතයි ඔන්න ඊය වාස කැතයි එහෙමයි කියන්නේ හොඳේ
1: මිනිස්සු ඉනාර වලලා දර වපර කරගෙන යන්නේ
0: බස් එකේ දැන් ඉස්සර කෝච්චිය වගේ අර මූණට මූණ බලන් ඉන්න තැනකේ දැන් කෝච්චිය අපි ඇහෙන්නේ නැහැ හොඳේ ලා කෝච්චිය අපි ඇහෙන්නේ
1: නැහැ ඇයි ඉතින් රේඩියෝ එක ෆෝන් එකකින් අහගෙන යන්න
0: පුළුවන් ෆෝන් එකෙන් අහගෙන යට ඉතින් ෆෝන් එකෙන් අහගෙන යට ඉස්සරහ කියලා
1: ඒ උනාට තේ මනුස්සයට ප්‍රශ්නයක් මොකද මේ වගේ සස් දෙකම
0: කරගෙන බස් එකේ ගම් බස් වලත් තියෙනවානේ අර මූණට මූණ බලන් යන බස් තාම තියෙනවානේ ඩ්‍රයිවිං සීට් එකේ පිටිපස්ස එක්කෙනෙක් මේ පැත්ත බලන් ඉන්නවා අනිත් එක්කෙනා ඩ්‍රයිවර් දිහා බලන් අන්න ඒ වගේ තැනක් ගම් ඔයා ඉන්න කොහේ හරි තැනක ඔයා දැන් ඔන් බලනවා හරි කැතයි නේ ඔන් බලන ඇත්තටම අපිට නහය පේනවා අර මොලේ විසින් නහයට දෙන අවධානය අයින් කරලා
1: තියෙනවා
0: අපි අවධානය වෙන වෙන දේවල් වලට යොමු කරන්න තියෙන නිසා මොලේ කියනවා ඔය ඔය නහය
1: ඕකට ඇති දෙයක් නෙවෙයි
0: ඔය දැක්කේ නෑ වගේ ඉඳපන් හා දැක්කේ නෑ වගේ ඉඳපන් ඉතින් මේ වනේ අපි හිතන්නේ නැති සංසීති මොකද මොලේ කියන්නේ අනවශ්‍ය දේවල් වලට අවධානය දෙන්න කාලයේ කාදමන අංගයක් නෙමෙයි උපාංගයක් නෙමෙයි මෙවලමක් නෙවෙයි
1: හරි
0: එයා ඇවිල්ලා අවශ්‍ය දේට විතරයි ප්‍රයොරිටි දෙන්නේ ගොඩාක් වෙලා අපිට තියෙන සමාජයේ තියෙන ප්‍රශ්නේ මොකද දන්නවද මිනිස්සු ඕකෙන් වැඩක් ගන්නෙ නැහැ මිනිස්සු මොලේට ප්‍රයොරිටි දෙන්නේ නැහැ මොලේ හරියකට ප්‍රයොරිටි දෙනවා
1: දෙනවා
0: මිනිස්සු හදවත ඉස්සර කරගන්නවා මොලේ දානවා දෙවනියට ඔය හදවත නිසා සෑහෙන්න දුක් විඳිනවනේ ඔය මොලේ කියන එක මොකද මොලේ හරියට පාවිච්චි කරා නම් හදවත දුක් විඳින්නෙත් නැහැ ලෙඩ වෙන්නේ නැහැ නේ එෆයාග පටන් ගන්න කලින් කල්පනා කරනවා මොලෙන් මේක කරොත් මට මොකද වෙන්නේ ආ හදවත කියනවා කරපන් මේක තමයි හරියන්නේ
1: ෂොක් එක නේ කරන්නේ
0: ඉතින් යතන මාලිකා
1: ගැලපෙනම කෙනා
0: මොලේ කියනවා නෑ නෑ මූදි ඉන්න එක මාළුව නෙමෙයි පුතා. අසා ඔහොම අල්ලගෙන ඉන්න. හොඳම කෙනා ලැබෙන්න තව කල්
1: තියෙනවා.
0: හදවත කියනවා නෑ නෑ නෑ නෑ. වයසට යනවා ඉක්මනට කවුරු හරි අල්ලලා බැඳගන්න. හරි ඒ සරල උදාහරණයක්.
1: ඔව්.
0: ඉතින් හදවතට මූලිකත්වයේ දීලා කරගත්තේ වැ විපාක තමයි මේ විඳින්නේ. නේද? අපි හැමෝම මෙහෙමයි.
1: ඔව්.
0: 8යි විනාඩි 18යි වෙලාව අපි ඔන්න දැන් ඔයාගේ මොලේට ඔයාගේ මොලේට අපි දෙනවා එක්සයිස් එකක්.
1: මොකද්ද?
0: මේක එක්සයිස් එකක්.
1: මොකද්ද මොකද්ද?
0: අර වාර එක පාරක් දුන්නේ මම. ඔක්ටපස් කියන.
1: ඔව්.
0: ඒ වගේ එකක්.
1: මොකද්ද?
0: ඔයාට මම කියනවා මොලෙන් හිතලා බලන්න.
1: හරි.
0: හෙට ගැන හිතලා අද දුක් විඳින ওই රස්සාව නැමැති ඔය අල්ලගෙන ඉන්න කොටිවලිකි.
1: හරි.
0: අතෑරලා දාලා අද හොඳට ඔය හම්බ කරගත්ත සල්ලි වලින් කාලා බීලා අද ගෙදර ඉඳලා අද ඕෆ් එකක් දාලා පොස්ට් එක කියන්න මං හිටියේ නම් ජොබ් එකට එන්නේ නැහැ කියලා.
1: ඔලෙන් දැක් කරා.
0: ඔයාගේ මොලේ ගන්න ඩිස්ටන් එක මොකක්ද?
1: දෙන්න.
0: මොලේ කියනවා.
1: අපා.
0: අනුරාධා. අද කාලේ ඔයා ඉඳි. හැබැයි හිටියේ නම් වාඩ කන්න දෙන්නත් කවුරුත් නැහැ. අතේ සතේ නැති වෙන උර අනුරාධා.
1: සලෝනේ යන්නේ කොහමද?
0: ඔයාට කාගේවත් අවධානයක් නැහැ අනුරාධා.
1: Yes.
0: දූ අනුරාධා මේ ගැන හිතන්න.
1: හැබැයි හිත කියනවා.
0: ඔව්.
1: තත්තානේ ඉන්න ගෙදරට වෙලා තව කවුරේ ගන්නද මොකද්ද?
0: එක්කෝ සල්ලි තියෙන තැනකින් කසාදයක් බැලුවා.
1: ඔව්.
0: රයිට්. එහෙම නෙමෙයි ජොබ් එකට ආදරේ කරන්න ඕනි. කරන ජොබ් එක හරියට කරනවා නම් ආයි ඒකෙන් රිටර්න් එක හම්බෙනවා. ආයි ඉතින් කතා දෙකක් නැහැ. හරි. ඔව්. මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එක වාඩ පුළුවන් අලුතෙන් වාගේ ඔය සුවපහසු වටපිටාවක් ඇතුලේ ජොබ් එක පටන් ගන්න. දැන් කරන ජොබ් එක ඇති වෙලා වගේ නම්. ඔව්. හරියට පඩියක් හම්බෙන්නේ නැත්තම්.
1: එතන වැඩ කරන තැන පරිසරය හරි නැත්තම්.
0: ඔව්. ඔයාව මරවලා වැඩ අරගෙන ඒගොල්ලෝ හම්බ කරනවා වගේ හැඟීමක් දැනෙනවනะ. ප්ලීස් පින්සිද්ද වේ ඒක හිතන්න එපා. ඒක ඔක්කොම හිතෙනවා. හරි. කොහොම හරි හොඳ ඔෆිස් එකක වැඩ කරන්න තියෙන සිහිනය මාක්ස්මන් ගෲප් එක දැන් සැබෑ කරන්න ලෑස්ති. 01176579 අපි ඩෝම මැෂින් එක ගත්තේ.
1: ඔව්.
0: ආ ඩෝම ගෙන්නන්නේ මාක්ස්මන් ගෲප් එක තමයි. ඒ ඇතුළු තව යන්ත්‍රෝපකරණ ගණනාවක් ගෙන්නනවා. මේ දවස්වල ගන්නවා සේවකයෝ මෙන්න මේ කියන රැකියා අභ්‍යර්ථ සඳහා.
1: ඇසරම් කරුවනුයි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවනුයි තමයි ගන්න. එතකොට සුදුසුකම් මතක් කරන්නට අක්ගාලා වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඕ ලෙවල්ස් වලට පෙනී ඉඳලා තියෙන්න ඕනේ. එතකොට හොඳට අනිත් අයත් එක්ක කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. සුහදශීලී වෙන්න ඕනේ. එතකොට ආඩු පුළුවන් හොඳ වැටුපක් ගන්න. හොඳ ස්ටාෆ් එකක් එක්ක වැඩ කරන්න. එතකොට මෙන්න මේ නම්බරයකට ආඩු පුළුවන් CV එක WhatsApp කරන්න. 0767 760 909.
0: හරි. එහෙමනම් ඒ මාක්ස්මන් ගෲප් එකත් එක්ක ඔය සම්බන්ධ වෙන නම්බර් එක. ඉතින් ලංකාවේ කෘෂිකාර්මික වශයෙන් නේද කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ සෑහෙන වෙනසක් කරපු ආයතනයක් තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස්.

0: green life. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න, ඉවත් වෙන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwa Dina. Rhino Premier Roofing Sheet. Fetalistra Sandha. Dhatunai Anuhaya Amatana.
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 0777 777 7374.
6: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
7: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
6: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
7: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
6: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
7: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
6: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගදී දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679
1: ලක්කන රේඩියෝ ITN

0: මේ වෙනකොට අපි මේ ජීවත් වෙන පෘථුවිය ක්‍රමයෙන් වාසයට නුසුදුසු බවට පත්වමින් යනවා කියලා.
1: ඈ?
0: ඔව්. විද්‍යාඥයෝ කියනවා.
1: දැන් අපිට වෙන ග්‍රහ ලෝකයක් හොයාගන්න වෙයිද?
0: දැන් ඒකනේ අපි අය අඟහරු වලට ගිහින් බලනවා, හඳට ගිහිල්ලා බලනවා. මේ යන්නේ මේ මේක ගැන දැන් දැනෙන හින්දා. වන් අර්ත් කියන සංගරාවේ මේ සම්බන්ධ ලිපියක් ගියා. ගෝලීය උණුසුම ක්‍රමයෙන් ඉහළ යන නිසා.
1: හරි.
0: විශේෂයෙන්ම ඔය ග්‍රීන්ලන්තය, බටහිර ඇන්ටාක්ටික් අයිස් තට්ටු, ආක්ටික් ඔය පර්මා ෆොරස්ට් කියන මේ ඇමසන් වනාන්තරය, ඔය වගේ ඔය කොම ටික එක නිසා තමයි, ඒ කියන්නේ පෘථුවිය ප්‍රධාන දේශගුණික කුළුණු කීපයක් බිඳ වැටීමේ අවදානමක තියෙන නිසා ඉක්මනටම අපිට ලෝකයෙන් යමු, ආයෙත් එමු වගේ තැනකට යන්න වෙනවා. මේ ලෝකෙන් ගිහිල්ලා වෙන කොහේ හරි ලෝකයක උපදින්න වෙනවා.
1: තේයනේ.
0: ඉතින් මේක මගහරව ගන්න නම් ෆොසිල ඉන්ධන දහවණය, මේ ෆොසිල ඉන්ධන පරිභෝජනය වහාම කප්පාදු කරන්න ඕනේ. කාබන් රඳවා තබා ගන්න පරිසර පද්ධති ආරක්ෂා කරන්න ඕනේ.
1: හරි.
0: ඉතින් ඔය කියන දේවල් මේ ගැන අවධානය යොමු කරන්න කියලා කියනවා. ඒ මොනවදනේ අපිට ඔය ගැන කිසි
1: ගානක්.
0: එච්චර මේ දින අපි ගස්ස කපනවා, ඉදිරි තියනවා, ඒවා ඔක්කොම කැලෑලි පෙහෙලි කරලා ඉඳන්
1: බොහොම අමාරුවෙන් ඉන්න තැනක් හදාගෙන තියෙනවා.
0: අපිට මේ අපිට නම් ඕවා කියන්න එපා නේ.
1: ඔව්.
0: අපේ රටේ අයට එහෙම ඒ පරිසර පද්ධතිය ගැන එහෙම ලොකු වැල්මක් නැහැ
1: නේ.
0: බහුතරයකට හැමෝම මේකට තල්ලු කරලා දාන්න ඕනේ නේ.
1: ඔව්.
0: බොහෝ අයට එහෙම කිසිම හැඟීමක්
1: නැත.
0: තමන්ගේ වැඩේ කෙරෙනවා නම් හරි.
1: ඈ
0: දැන් ඔය කඳු කඩාගෙන වැටෙනවා, නාය යනවා. ඉතින් ඔවත් ඔය මිනිස් ක්‍රියාකාරකම් වල
1: ප්‍රතිඵල
0: තමයි. ඉතින් කොහොම හරි මේ ඒවට ඉතින් ඊට පස්සේ ආණ්ඩුව වලින් සල්ලි දීදී හැමතිස්සෙම ආපදා වලට පත් වෙච්ච, විපතට පත් වෙච්ච දේපල ආය යලි නගා සිටවන්න මේ ප්‍රවාහන පද්ධති, විශේෂයෙන්ම ඔය මහා මාර්ග නේද, පොදු පහසුකම් වෙනුවෙන්. ඉතින් මේ අපි හැමදාම කරපු ටිකක් ආය කරනවා. ඉතින්
1: මම
0: දැක්ක මේ ඊයේ කවුරු හරි පෝස්ට් එකක් දාලා තිනවා ඔය හංවැල්ල ආශ්‍රිතව හැමදාම එදා ඉඳන් හංවැල්ල යට වෙනවා මේ කැලණිගඟ නිසා.
1: ඔව්.
0: ඉතින් මේ පාරත් දැන් යට වෙන්න ඕන මෙන්න තියෙන. හ්ම් හ්ම්. ඔය කිසිම දවසක යට වුණා යයි කියලා අදහසක් නැති ඔය කිතුල්ගල වගේ පැති.
1: ඔව්.
0: ඔය කියන මට්ටමට ආවේ නැහැ යටියන්තොට.
1: ඈ
0: මේ පාර හැමත් වෙලා.
1: හ්ම්.
0: ඊට පස්සේ අර මාවනැල්ල පැත්තේ පාලම්.
1: ඔව්.
0: හා දැන් දිට්වා වලින් මේ ටික ටික මේවා හදාගෙන, පාරවල් හදාගෙන, රේල් පාර ටික ටික හදන්න පටන් අරගෙන ඔය වැඩරි කරගෙනකොට මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය අපි විසින්ම කරගත්තේ වේ ප්‍රතිවිපාක තමයි මේ අපි භුක්ති විඳින්නේ.
1: ඒවා ඉතින් එහෙම හිතන්නෙත් නෑ. ආණ්ඩුවක් ඉන්නවනේ ඕවා කරන්න ඉතින්.
0: ආණ්ඩුව ඉන්නවනේ. හිටපු ආණ්ඩුව වලට බයිනෝ, දැන් ඉන්න ආණ්ඩුවට බයිනෝ, ඉස්සරහට ඉන්න තියෙනවා බයිනෝ. අපි ඔක්කොම හොඳයි, ඔයගොල්ලෝ තමයි වැරදි.
1: ඔව්.
0: හරි.
1: ඔගොල්ලෝ ආපු හින්දා තමයි මෙහෙම වෙන්නේ.
0: අනේ මේ අපි වැඩක් තියෙන දෙයක් කතා කරමු. 8 විනාඩි 41යි. අපි ඉක්මනට මතක් කරන්න ඕනේ ඔයාගේ සන්ධි වේදනාවට හරියටම හරියන ෆැඩ්නා ඔව් ද ෂීල්ඩ් කැන්.
1: හරි.
0: ගොඩක් අය මගෙන් අහනවා ඒක හරියටම හරියනවදනේ?
1: මොකද?
0: පුතා අසංක පුතා. කියන්නු.
1: ඒක හරියනවද පුතා
0: කියලා. හරි. ඕගලන්ට කවදාවත් මේ අසංක පුතා වැරදි දෙයක් කියලා තියනවද ආච්චි අම්මි?
1: නේද අයියනේ. මේක දරා ගන්න මට ශක්තිය දෙන්න ප්ලීස්.
0: ආච්චි අම්මලා විතරක්ම නෙමෙයි. වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙකුට.
1: හරි.
0: පුළුවන් කමක් තියනවා මෙන්න ෆැඩ්නා ඔව් ද ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. පාවිච්චි කරලා බලන්න සන්ධි වේදනාව. බෙල්ලේ අමාරු. උරහිස. මැණික් කටුව වැලමිට.
1: දනහිස
0: වලලු කර. හා ඕනම ඔය ජොයින්ට් එකක්. ජොයින්ට් පේන් එකක් තියෙනවා නම් ෆැඩ්නා ඔව් ද ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
1: එදස් 920කට වගේ පොඩි මුදලකට ගන්න පුළුවන්.
0: රුපියල් 1920ට පැකේජ් එකම ඔක්කොම සුවයි.
1: ඔව්.
0: මුළු ඇඟේම ගෑවත් කමක් නැහැ.
1: බොණ්ඩේපා.
0: දැන් බලන්න බෙල්ලෙන් පටන් ගත්තම උරහිස. බෙල්ල උරහිස වැලවිට මැණික් කටුව. එතකොට මුළු ඇඟේ උඩ කොටස ඉවරයි. ආ. ඊට පස්සේ කොන්ද, දනහිස, ඊට පස්සේ වලලු කර. හරි ඉතින්.
1: ශරීරෙටම දෙනවා.
0: ඔව් මේක මේ බොණේ ගන්නෙ මේ බොණ්ඩේපා. හරිද? මේක හැබැයි බාම් එකක්, ඔයිල් එකක් නෙවෙයි.
1: ක්‍රීම් එකකුත් නෙවෙයි.
0: ඔව් මේක නිකන් වෙන එකක්.
1: වෙනමම තැනක තියෙන්නේ.
0: අරගෙන බලන්න. මේක ගෑව කියලා දන්නේ ඔයයි ක්‍රීම් එකයි විතරයි.
1: ඔව්.
0: හරි. සුවඳයි හැබැයි. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. ෆැරක් එකේ. ෆැරක්
1: කියන්නේ
0: ඔව්. ෆැඩ්නා රිසර්ච් සෙන්ටර්. කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාලවල විෂය ප්‍රාමාණිකව මේ සබ්ජෙක්ට් එකේ නොලෙජ් එක තියෙන අය විද්‍යාඥයෝ සම්බන්ධ කරගෙන තමයි වැඩේ 99%ක් හරියටම හරි කියලා හරියටම මේගොල්ලෝ සනාථ කරගත්තා. ෆැන් අවුත ශිල් ෆාමසි වලින් ගන්න එහෙම නැත්නම් ඔය තියෙන සුපර් මාකට්ස් වල තියෙන. ඉතින් ක්‍රීඩකයෙක් නම් තරුණ කෙනෙක් නම් 18ට වැටිනම් ශල්‍ය කර්මෝලින් සුවය ලබන කෙනෙක් නම්
1: මුකුත්ම නොකර ඉන්න කෙනෙක්
0: ගෙදරට වෙලා ඉන්නවා නම් ගෘහණියක් නම් ඔෆිස් එකේ එක දිගට වාඩිලා වැඩ කෙනෙක් කොන්දේ අමාරුවක් ඒ වටින් ආයි හරියටම හරිය. ආයි වෙන වෙන බාම් නෑ කොන්දේ අමාරුවට. තිබුණත් ඒවා දැන් යල් පැන ගියේවා.
1: ඔව් දැන් ඔය මේසවල් පිරෙන්නේ අද වටේට තියාගන්න එක මොන්නේ.
0: ඒ වැඩන ඔතෂිල් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරේ. ඒ වගේ මතක් කරනවා මේ වෙලාවේ මම රයිනෝ රූෆින් ගැන
1: හරි
0: ප්‍රීමියර් ෂීට් එක අවුරුදු 60යි මේ ෂීට් එකේ විශ්වාසය. අලුතෙන් මේ ෂීට් එක වෙනස් කරාන යටින් දැම්ම මැටි ලේයර් එකක් උඩින් දැම්ම ජල විකර්ෂක ආලේපණි. ඉතින් උඩින් ෂීට් එක පරිස්සම්
1: වෙනවා.
0: යටින් ඒ පරිස්සමට තියෙන ෂීට් එක කොච්චර රත් වුණත් ඔයා පරිස්සම් වෙනවා. මොකද ඔයාට උණුසුම කියන එක දෙන්නේ කන්ට්‍රෝල් කළා. මේ ෂීට් ප්‍රීමියම් ගැනයි අපි කිව්වේ.
1: එතකොට මේ අපි
0: මොකද මේ වහලෙට තමයි සීට් එක දාන්නේ මේ චීට් එකක් නෙමෙයි
1: නේ මම බැලුවා ඔයා නිකන්
0: මේ මම ඇඟිලි දෙක මෙතන වහලෙට නේ
1: ඔයා මම බැලුවා ඔයා මෙතන ඉන්නවද කියලා කල්පනාවෙ
0: ඉන්නවා
1: ඉතින් ඔයාගේ ඔළුවේ ආරක්ෂාව වගේම ඔයාගේ නිවසේ ආරක්ෂාවටත් ඔයා අදම යන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට
0: ඔළුවේ ආරක්ෂාව කියනංගි
1: වහල ශක්තිමත්ව හතර තියෙනවා නම් ඔළුවේ ආරක්ෂාව ගැන
0: ඒක බර වැටිලා ෂීට් එකට වඳුර එම් පයින්නකොට කඩන් වැටෙන්නේ.
1: ඇයි සනසීමක් තියෙනවනේ? එතකොට ඔළුවේ ආරක්ෂාව තියෙනව කොහොමද?
0: ෂීට් එක පෙඟෙන්නේ නැහැ. පෙඟුණත් පෙඟුණා කියලා කියන්නේ මෙහෙමයි. ඔකට අර ජල කොච්චර වතුර වැටුණත් ඔකට අල්ලලා හිටින්නේ
1: නැහැනේ.
0: ඔව්. අර නෙළුම් කොළේට වතුර වැටුණා ගමන් වගේ මෙහෙම කරනකොට යනවා.
1: ඔව්.
0: ඒකට තමයි කියන්නේ ජල විකර්ෂක ආලේපනේ ගාලා තියෙනවා
1: කියලා.
0: ඒ හින්දා ෂීට් එක බර වැඩි වෙන්නේ නැහැ. කල්පවතිනවා මේ කුණු දුවිලි අනම් මනම් දියසෙවල පාසි ඒව මුකුත් නැතුව රයිනෝ රූෆින්
1: ඔන්න හැමදාම අලුත් විදිහට තියාගන්න පුළුවන්.
0: ප්‍රීමියර් කියලා ඉල්ලන්න මතක තියාගන්න. 8 විනාඩි 45.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
2: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ලකන රේඩියෝ ITN ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ඔයා ගන්නම ඕන කෝල් එක. මොකද්ද නම්බරේ කිව්වේ?
2: 19:27.
1: 19:27. මේකට කෝල් අරගෙන අනේ සර් අපේ පුතා බත් කන්නේ නෑනි කියන්නේ
2: කරන්ට් එක නෑනි කියලා
1: කියන්නේ. අර 119 ගහලා නේද? සමහරු පොඩි කාලේ බත් කන්නේ නැතුණාමත් 119 ගහ. අර එහෙම කියන අවභාවිත කරන්න එපා. මේක තියෙන්නේ මතින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මද්ද්‍රව්‍ය තුරන් කිරීම මේක ජාතික ක්‍රියාන්විතයක්. ඉතින් මේ වෙනුවෙන් තමයි අපි නිතරම ආට මතක් කරන්නේ. ඔය දන්නවා මේ වෙනකොට ඔය විෂ මද්ද්‍රව්‍ය එක ජාතිය නම් වලින් තියෙනවා.
2: ඔව්.
1: නම් වලින් ගත්තොත් හෙරොයින්, නයිස්, හෂීෂ්, කුෂ් ඊට පස්සේ වෙන වෙන ගොඩාක් ඒවා තියෙනවා. හරි. මේ ඔක්කොම රටම එකට ජාතික මෙහෙයුම හානිකර මද්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන ගැන අපි මේ මතක් කරන්නේ. ඒ වට පුළුවන් කමක් තියෙනවා මේ ඔයා වයස ඊට පස්සේ ඔය ඔයාගේ අධ්‍යාපන මට්ටම, සමාජ තත්ත්වය, ආර්ථික පසුබිම, ඒව ගැන මුකුත් හිතන්න එපා. ඔයා මේක කරනවා නම් ඔයා දැන් ඔතනින් ගැලවෙන්න ඕනි. මොකද මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ ඔය කිසිම දෙයකින් වැඩක් නැහැ. නේ?
2: කොච්චර ඉගෙනගෙන තිබ්බත් වැඩක් නැහැ. ඔයාගේ අනාගතේම ඉවරයි.
1: ඔව්, දැන් ඕකෙන් වැළකෙන්නනේ අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට මේකෙන් ඈත් වෙන්න ඔයාට යහපත් මිතුරු ඇසුරු කරන්න වෙනවා.
2: ඔව්.
1: ඒකට අවශ්‍ය කරන අවබෝධය ලබා ගන්න පුළුවන් පිරිස් එක්ක ගනුදෙනුව වැඩි කරන්න. ක්‍රීඩා කරන්න, සංගීතය, අධ්‍යාපනය, සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙනකොට වාගේ කාලය ඔය ඒ වගේ නරක දේවල් වලට වැය කරන්න ඕනේ නෑ.
2: ඔව්.
1: ඔයා දන්නේම නැතුව වෙන පැත්තකට නේද?
2: ඔව්.
1: හොඳ විදිය හැබැයික් වාගේ ජීවිතේ තියාගන්න.
2: එහෙම නැත්නම් අපි දන්න කෙනෙක් ඉන්නනම් අපිට පුළුවන් එයාව ඒ තැන් වලට ගන්න.
1: නේ? දැන් බලන්න ඊට පස්සේ වාට විවිධ රෝග හැදෙනවා. මානසික සෞඛ්‍ය ගැටලු. ඊට පස්සේ හරියට ඩිෂන් එකක් ගන්න බෑ. නිවැරදි තීන්දුව తీන්න ගන්න බෑ. ප්‍රචණ්ඩත්වය
2: වැඩි.
1: ඔව්. නිවෙස් ආශ්‍රිතව මරා ගන්නවා ඊට පස්සේ. මොකද හොඳ සීයෙන් නෙවෙයිනේ.
2: නෙවෙයිනේ.
1: ඊට පස්සේ අපරාධ වලට යොමු වෙනවා. කවුද කිඳ මන්ද අදාළ නැහැ. ඔයා ඊට පස්සේ අවසීයෙන් ඉන්නේ. ඊට පස්සේ ආර්ථික දුෂ්කරතා. තේ තියෙන තුට්ටු දෙකනේ ඔය ගිහිල්ලා කීය කී හරි දෙන්නේ.
2: ඒකනේ. ඒක පුච්ච ගන්නෙ.
1: ඔව්. ඒ නිසා ඔයාට තියෙන හොඳ අවස්ථා සමාජයේ ඔයාට තියෙන පිළිගැනීම මේ සියල්ල නැති වෙනවා. ඒ නිසා තමයි ඔයාව පුනරුත්ථාපනය කරන්න ඕනේ දැන් ඇත්තට. ඔයා හැම කෙනෙක් නම් ඔයා දන්න කෙනෙක් හැම කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ අය වෙනුවෙන් තමයි අපි කිව්වේ මෙන්න මේ නම්බර එකට කතා කරන්න කියලා.
2: 19:27ට තමයි ඔයා කතා කරන්න ඕනේ.
1: ඉතින් මොළයට හානි වෙන ඔය හෘද රෝග, අක්මා, වකුගඩු, ඊට පස්සේ මන්ද පෝෂණය, ශාරීරික යෝග්‍යතාවයේ අඩු වෙන එක, අකල් මරණ, මේ කියන දේවල් විතරක් නෙවෙයි මානසික සුවය විෂාදයේ වෙන්න පුළුවන්, කාංසාව වෙන්න පුළුවන් නේ, මතකයේ දුර්වල වෙනවා වෙන්න පුළුවන්. ඔය හැම එකකින්ම ආව ගලව ගන්න තියෙන හොඳම අවස්ථාව කියන අපි ඒ කිව්වේ.
2: ඉතින් හැබැයි මේ ඇබ්බැහි වුණාට පස්සේ බෙහෙත් කරලා වැඩක් නැහැ. ඒ හින්දා ඇබ්බැහි වෙන්න කලින් ඒකෙන් ගැලවෙන්න පුළුවන් මට්ටමේ ඉඳලා හරි කමක් නැහැ. ගැලවෙන්න හිතනවා නම්, ගලව ගන්න හිතනවා නම් අදයි නම් වැඩේ පටන් ගන්න.
1: හරි. මේ වහල දිනවල පාන්දර එකපහුව වෙලා නිදා ගන්න පුරුදු වෙලා ඉන්න පුද්ගලයන්ට විෂාදය හැදෙනවා කියලා.
2: ආ.
1: ඒ වගේම අධික මානසික පීඩනයක් තියෙනවා.
2: නෑ.
1: ඔව්, මේක මිචිගන් විශ්වවිද්‍යාලයේ මගින් කරපු අලුත්ම පර්යේෂණ හිරිවිලා තිනවා. මේ ගැන මම මීට කලින් කියලා තිනවා අපි.
2: හා.
1: මේක අලුත්ම අප්ඩේට් එක කියන්නම්.
2: හරි.
1: පුද්ගල 74,000කට ආසන්න සංඛ්‍යාවක් මේකට යොදා ගත්තා. මොකද උනේ කොහොමද කලේ කියලා අහන්න නම් ඊළඟ පැය වෙනකන් ඉන්න වෙනවා.
2: හා.
1: හරි. අපි ඉක්මනට මතක් කරලා යන්න මෙතන යන්න කලින් වාට ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන අවුරුදු 77ක විශ්වාසයත් එක්ක ක්‍රිමිරාජ නිවසින්ගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. පේ ආව වැල්මි පැණිය, සඳුන් පැණිය, ඊට පස්සේ ක්‍රිමිරාජ කරල් ගුලි, ඊට පස්සේ
2: හන්දි තෛලෙ,
1: තව තියෙනවා
2: කුරුලෑසුවය, ඔන්න ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා.
1: මොකක්ද අර අර මේ
2: මොකද
1: අමුතු විදිහ නමක් තියෙන එකත් මේ මොකක්ද දන්නවද ඒකට කියන්නේ? ඔය උතල තියෙනවා.
2: හරි.
1: මේක මහා අග්‍රරාජ කසාය. හරි. ඔය වාත ගතිය එහෙම තියෙනවනะ. ඒකට හරියනවා. ඊට පස්සේ හර්නියා වගේ තියෙනවනะ.
2: හරි.
1: ඒකටත් හරියනවා. ඊට පස්සේ සන්ධි ඉදිමිලා නිකන් කොර වෙලා වගේ තියෙනවනะ. ඒකටත් හරියනවා. මහා අග්‍රරාජ කසාය.
2: ගැඹුරු හඬින් කියන්නේ
1: ඔය වගේ. ඔව්. ගැඹුරු හඬින්. රයිට් මේ ඒක්‍රම රාජ ගැන කතා කර නම්බරක මතක් කරලය
2: බිඳු එකකයි දෙකයි හත්සිය පනස්තුනයි අටසිය අසූනවයට කතා කරලා ගෙදරටම ගෙන්ම ගන්න පුළුවන්
1: බිඳු එකයි හතයි
2: බිඳු එකකයි දෙකයි හත්සිය පනස්තුනයි අටසිය අසූනවය
1: හරි ඒක්‍රම රාජ ගැන මතක් කර පැල්ලත නිෂ්පාදනය ගන්න නම් ඉතින් ළඟම තියෙන අවුට්ලට් තියෙනවා සුපර් මාකට් තියෙනවා පැල්ලත කිරි වීදුරු රස බලව දවස පටන් ගන්න. ඔය ආඩම්බර වෙන ලංකාවේ කිරි ගොවීන් 30,000ක් විතර පැල්ලත නිෂ්පාදන ආයතනයත් එක්ක වැඩ
2: කරනවා.
1: ඒ මේගොල්ලොත් එක්ක සම්බන්ධයි. ඉතින් කිරි කර්මාන්තයේට හොඳ දවසක්. පැල්ලත නිසා අද වෙනකොට උදා වෙලා තියෙනවා. 8:56

0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.වී. දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: වර්ෂාධික කාලගුණය සමග ඇතු ආපදා තත්ත්වයෙන් පුද්ගල මරණ පහක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. සබරගම් පළාතේ සහ මහනුවර සහ නුවරලී දිස්ත්‍රික්කයටයි වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ. එම ප්‍රදේශවලට අදත් මිලිමීටර් 100ක්ම වූ වැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. වැස් සමග නිකුත් කර ඇති නායාම් අනතුරු ඇඟවීමද තවදුරටත් ක්‍රියාත්මකයි. සිදුව ඇති ආපදා සහ සහන මෙහෙයුම් පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා මෙලෙස පැහැදිලි කළා.
6: මහනුවර නුවරඑළිය කෑගල්ල මාතලේ මාතර දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන 9ක් පුරා පුද්ගලයන් 1881 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය කෑගල්ල දිස්ත්‍රික්කවල තමයි මෙම ආරක්ෂිත ස්ථාන පවතින්නේ. මේ සඳහා සහන වැඩිපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. අදිනවාස සහන 129ක් පැවතුණු ආපදා තත්ත්ව හේතු වෙන වාර්තා වෙනවා. පුද්ගල මරණ 5ක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 4ක් සහ මනුරු දිස්ත්‍රික්කයේ පුද්ගල මරණයක් විශේෂයෙන්ම පස්කඳු කඩාවැටේ තමයි විශේෂම හේතු වෙලා තියෙන්නේ. මේ හේතයෙන් තත්ත්ව සමගම තුවාල ලැබු සංඛ්‍යාව 3 දෙනෙකුත් සහ තුරුදාන් සංඛ්‍යාව 2 දෙනෙකු ලෙස වාර්තා වෙලා පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් වැසි සහිත තත්ත්වයන් අපේක්ෂා කරනවා. දීවර ප්‍රචාර විනිවිදින් ලබා දීලා තියෙන නිවේදනය තවමත් වළංගු වෙනවා. ගාල සිට හම්බන්තොට හරහා පොතිල් දක්වාට වෙරළ ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ පැරි කිලෝමීටර් 60-70ක් දක්වා වැඩි විය හැකි බැවින් එම ප්‍රදේශවල දීවර ප්‍රචාර යාත්‍රා නොකරන ලෙස දීවරහා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය පැය 24 පුරාවට මිලිමීටර 100 ඉක්ම වූ වැසි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවල වාර්තා වෙලා තිබෙනවා. රතු නිවේදනය නිකුත් කළා තියෙන ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ආපදා කළමනාකරණ ඒකක සහ ජාතික කොණගල පරීක්ෂණ ආයතනයත් එක්කම ඒ සීලුම රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාත්මකයෙන් දිස්ත්‍රික් ලේකම්තුමාල ප්‍රාදේශීය ලේකම්තුමාල සහ සීලු ග්‍රාම දිස්ත්‍රික්කතුමාලගේ සහයෝගයෙන් අඛණ්ඩව සිදු වුණා. විශේෂයෙන්ම මේ වෙනි විටත් රතු නිවේදන නිකුත් කළ තියෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර පස්භාගේ කොරළේ ගංගහිර කොරළේ කියන ප්‍රදේශවලට එකම කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තර ප්‍රදේශයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝඩ් කියන ප්‍රදේශයටත් මෙම රතු නිවේදන නිකුත් කළ තිබෙනවා. ගංගා ජල මට්ටම් වල ස්වභාවය වාරි මාර්ග දෙපාර්තමේන්තු මගින් වාර්තා කළ තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනි විට කැලණි ගඟේ යම් ජල මට්ටමේ වැඩිවීමක් ඊ දිනෙදී පෙන්නුම් කරා. ඒකම ග්ලෙන් ක්‍රොස් ප්‍රදේශයෙන් තවමත් සුළු ගංගවතුරු මට්ටමක තමයි පවතින්නේ. කළුගඟෙත් විශේෂයෙන්ම රතපුර ප්‍රදේශයෙන් සුළු ගංගවතුරු තත්ත්වයක පවතිනවා. ඒකම මහවිලි ගඟෙත් යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම පේරාදෙණි ප්‍රදේශයෙන් එම ගංගවතුරු සුළු ගංගවතුරු මට්ටමේ යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. අද උදෑසන ලබා දීලා තියෙන වාර්තා අනුව පොල්පිරි ජලාශයත් පොල්ගොල්ල සහ කැණින් ජලාශවල වාන්දොට විවෘත කරලා තිබෙනවා. විශේෂයෙන්ම පහළ ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමේ කටයුතු දිගින් දිගටම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් අඛණ්ඩවම සිදු කරනු ලැබුවා.
0: මේ අතර වර්ෂාධික කාලගුණය සමග ඇතු තත්ත්වයේ හේතුවෙන් තාවකාලික වසා දැමූ කොළඹ මහනුවර මාර්ගය කඩුගන්නා ප්‍රදේශයේ යළි විවෘත කර තිබෙනවා. කඩුගන්නා ප්‍රදේශයේ මාර්ගයට ගල් පෙරලීමේ අවධානමක් හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව සිට ගණිතන දක්වා කොටස ඊයේ තාවකාලිකව වසා දැමීමටයි කටයුතු කළේ. මාර්ග කොටසට පෙරලී තිබූ ගල් සහ පස් මේවන විට ඉවත් කර තිබෙනවා. ඒ අනුව මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිට විවෘත කෙරුණා. කෙසේ වෙතත් එම මාර්ගයේ භාවිත කිරීමේදී දැඩි ලෙස විමසිලිමත්වන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. ඉරානය අමෙරිකාව සමග සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම හමුවේ මෙය අවසන් අවස්ථාව බවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. ඉරානය සහ අමෙරිකාව අතර යුද්ධ අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට පරස්පර ප්‍රකාශ නිකුත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකා ජනාධිපතිවරයා පවසන්නේ ඉරානය සමග නව සාකච්ඡා ආරම්භ වී ඇති බවයි. ගැටුම තවදුරටත් උත්සන්න වීම වළක්වා ගැනීමට ඔවුන්ට ලැබෙන අවස්ථා මේ බවයි අමෙරිකා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එම සාකච්ඡාවලදී හෝමෝ සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ අවධානය යොමු කරන බවද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍යාංශය එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. අමෙරිකාව සමග කිසිදු සාකච්ඡාවක් මෙවැනි විනිසුදු නොවන බවයි ඔවුන් පවසන්නේ. ලකුණු මීලඟ ප්‍රවෘත්ති ප්‍රකාශ උදේ 10ට බලාපොරොත්තු වන්න.

0: ගුඩ් මෝර්නින් සුබදාසන 9 විනාඩි 11 අපි අලුත් පැයක ඉන්නේ. මේ පැයට ඉනකොටත් අපි අනුග්‍රහක බවතුන් සියදනා ඉන්නවා.
1: ඒගොල්ලෝ කොහෙන්ද අපිව දන්නේ?
0: ඒකද? මම මොකක්ද අර කියනවා කියලා කිව්වේ ඊළඟ පැයේදී.
1: බිත්තරේ.
0: ඔව්.
1: බිත්තරේ.
0: මොකක්ද?
1: කිකිලිද බිත්තරේද?
0: අකිකිලි බිත්තරේ කතාව කිව්වේ නෑ තාම නේ. අකිකිලි බිත්තරේ කතාව.
1: අවුරුදු ගානක් අපි විසඳගන්න බැරිව හිටපු ප්‍රශ්නේ.
0: කිකිලිද බිත්තරේද?
1: ඔයා තවත් ඒක කල් දානවා නේ.
0: ඒක දන්නෝ දැන් අපේ මේ මෝනින් ලකන මෝනින් පේජ් එකේ දාලා තියෙනවා බලන්න. ඒක කියන්නේ නිකන් කාලි කන්න ඕනේ නැහැ නේ මම මෙතන. හරි. පෝස්ට් එකක් ෂෙයා කරන්න. හොඳේ?
1: ඔව්. නිකන් බල්ල පාඩ ඉන්නපා.
0: අනේ ඔව් ප්ලීස්. අපේ පෝස්ට් එක ෂෙයා කරන්න.
1: හොඳේ? ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න.
0: ඔකේ. පෝස්ට් එක හදලා තියෙනවා මහන්සියලා. රෑන් ඉදිවර්ජිතව මේ පෝස්ට් එක හදන්නේ. නේ?
1: ඔව් අනේ.
0: රෑ එකට දෙකට පෝස්ට් එක කොහොමද කියලා තීරණය කරනවා. අපිට ඊතරම් මේ පෝස්ට් එක ලස්සනට කිවීමේ ඌමනාවක් තියෙනවා. ඉතින් එහෙනම් දැක්ක මේ පෝස්ට් එක ෂෙයා කරන්න. හරි. කිකිලියන් සහ කුරුල්ලන් පෘථුවියට එන්නත් කලින් තමයි ඩයිනෝසරීන් ඔය තද කටු වලින් යුතු බිත්තර නැම්ම කියලා
1: කියන්නේ.
0: කිකිලිය බිහි වුණේ ආසන්න මුතුන් මිත්තෙකුගේ ජාන විකෘති බිත්තරයකින්.
1: ඈ?
0: ඔව්. එතකොට අපිට හිතන්න පුළුවන් ඩයිනෝසරයන් හෝ මෙයාට ළඟ ඩයිනෝසරගේ මෙයාගේ කිසිම ළඟ ගතියක්
1: නැහැ. සම්බන්ධයක් නැහැ.
0: හැබැයි ආයි චුට්ටා හිතලා බැලුවොත් මේ ෆ්‍රේම් එක කකුල් දෙකක් අඩුවක් තියෙනවා. වලිගේ උනත් ඒත් ඔහොම දිගට ගිහින් පොඩි සමානකමකුත් තියෙනවා. නැතුවම නෙමෙයි. මූණේ අර උල් ස්වභාවය නැහැ. දිගටි මූණ වෙනුවට කොට මූණ සහ හොට.
1: හොට.
0: නේ?
1: ඔව්.
0: එහෙම එකක් තියෙනවා.
1: මං තාම පොඩ්ඩෙන් කියනවා කරමල කියලා.
0: කරමල ඔ කරමලෙත් වෙනස්. සහ මෙයාට තටු තියෙනවා. මේ ඇවිල්ලා ඔය කියන ඩයිනෝසරින්ගේ ජාන විකෘති වෙලා.
1: වැරදිලා දාපු විතරද?
0: ඔව්. වසර ගණනාවකට පස්සේ බිහි වෙච්ච සතා ඔය කිකිලි වෙන්න බැරිද? කියලා හිතන්න පුළුවන් නේ.
1: ඔව් ඔව්.
0: එතකොට ඇත්තටම කියනවනම් මුලින්ම එක ජීවියෙක්ගෙන්නේ ඔය සියලු ජීවීන් ක්‍රමයෙන් එක එක జాතියට කැඩිලා මිනිලා ආවා කියලා කියන්නේ.
1: ඔව්.
0: සමහර ජනප්‍රවාද වල එහෙමත් තියෙනවා. ඒ නිසා අපිට එහෙමත් හිතන්න පුළුවන්. කොහොම නමුත් කිකිලියන් සහ ඔය කුරුල්ලෝ කියන මේ පෘථුවියට එන්න ඒගොල්ලෝ එන්න කලින් ඉඳලා තියෙන ඩයිනෝසරයෝ ඒ ඩයිනෝසරයෝ තද කටු වලින් යුතු බිත්තර දාලා තියෙනවා. ඩයිනෝසර් බිත්තර ඔය ෆිල්ම්ස් වල එහෙම ඔය ඩයිනෝසරින් ෆිල්ම්ස් තියෙන ජනප්‍රිය ෆිල්ම්ස් ඒව එහෙම සෑහෙන්න අපි දැකලා තියෙනවා. බිත්තර තියෙනවා යම් කිසි කාලයකදී පොඩ්ඩක් කැඩෙනවා අන්න වැටියක්
1: කියනවා. ඔච්චර වැටුණත් බින්දෙන්නේ
0: නැහැ. බින්දෙන්නේ නැහැ. ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවා සම්බන්ධ. හරි. කොහොම නමුත් මේක තමයි මුලින්ම ඇවිල්ලා තියෙන්නේ බිත්තරේ කිකිලි නෙවෙයි.
1: දැන් හරිනේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණානේ.
0: කිකිලිද බිත්තරේද?
1: බිත්තරේ.
0: මේ ප්‍රශ්නේ අහලා කොච්චර අපෙන් ප්‍රශ්න ගත්ත මිනිස්සු ඉන්නවද?
1: අපි පොඩි කාලේ.
0: මේකට උත්තර දෙන්න බැරි කමට අපි කොච්චර අසරණ වෙලා ඉන්නවද? ආ පුළුවන් නම් කියනවා බලන්න කිකිලිද බිත්තරේද
1: කියලා. ඉතින් අපි තවසම කල්පනා කරනවා.
0: මම නම් අවුරුදු 30 35 කල්පනා කළා. හරි උත්තරේ හොයාගන්න බැරුව. ඉතින් මෙන්න මේක තමයි මේ මතය. මේක හරීම එක නොවෙන්න පුළුවන්. එහෙම මතයක් තියෙනවා. 9:13 අපි අලුත් පැයක ඉන්නේ.

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න. හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
2: ලුකයා මාරෙ වෙඩෙනේ ඌනේ. ඩොක්ටර්ගේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්?
2: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
4: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
5: Evening Drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: මානවීය ප්‍රීමිය.

0: ප්‍රියදිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳ දිය තාල 9යි විනාඩි 25යි වෙලාව.
2: හරි මොනවද අපි කියන්නේ දැන්?
1: මේ දවස්වල සෝෂල් මීඩියාවල වෛරල් වෙන දේවල් මොනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලමුද.
2: මොනවද
1: මේ දවස්වල සෝෂල් මීඩියාවල වෛරල් වෙන්නේ? ආර සින්දු සම්බන්ධ එකක් යනවා. සින්දු ප්ලේ කරන එක සම්බන්ධ මාකරේ කතාව.
2: හරි.
1: ඊට අමතරව අර බයික් ඇක්සිඩන්ට් එකේ දෙන්නගේ අවසන් කටයුතු සිද්ධ වෙන ඒ වීඩියෝ යනවා.
2: අයි මහර.
1: මහර බන්ධනාගාර සිදුවීම යනවා. ඔය ටික තමයිනේ. සෝෂල් මීඩියාවල කාලෙන් කාලෙට උඩට එන දේවල් අතරේ තියෙන්නේ ඌව තමයි.
2: හරි.
1: රයිට්. ඔයා මේ කොහොම වුණත් ඔය මොබයිල් ෆෝන් එකේ වැඩිපුර ඉන්නේ සෝෂල් මීඩියා නිසානේ.
2: ඔව්.
1: ඒක තමයි ඕක ඇඩික්ට් වෙලා ඔය TikTok එකයි Facebook එකයි Insta එකයි.
2: ඔව්.
1: වැඩිපුරම අපේ රටේ දැන් බහුතරයක් ජනතාව පාවිච්චි කරන්නේ වැඩිපුරම වෙලා ඉන්නේ TikTok එකේ. ඉතින් ඒ නිසා ඔය මාකටිං කරන අය විශේෂයෙන්ම ඕනම දෙයක් විකුණන්න තියෙන හොඳම platform එක විදියට දැන් TikTok සලකනවා.
2: ඔව්.
1: එතෙන් ගියාම එන්නේ හිතෙන්නේ නැහැ. ලස්සන නංගිලා ටිකත් ඒකෙමයි ඉන්නේ.
2: ඔව්.
1: ෆිසිකලි අපිට මෙහෙම උදේ

0: തപ്പിയാട് മതക്കര
1: ലെൻസ്ടെക്
0: ഐ ക്യാ ഹോസ്പിറ്റൽ മുഖദ് മീ ഹോസ്പിറ്റലിലേക്ക് കൊഹേത് തീയണേ കൗത് കറാന്നേ മേക ഹോന്ന സർവീസ് ദിനതനത് ഹാറി ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන රැසක් එක්ක මේ ආයතනයේ සම්බන්ධ වෙන විදිහක් තියෙනවා. ඒ කිව්වොත් ඒක කියන්න ඕනේ නැහැ. මේගොල්ලෝ කරන වැඩ ටික කියන්නම්කෝ. හරි. දැන් මේගොල්ලෝ කරනවා ඇසේ සුද ඉවත් කිරීම වගේ ඒවා.
1: ඊට අමතරව දියවැඩියා සායනය තියෙනවා. හරිද? ග්ලූකෝමා සායනය තියෙනවා. ළමා අක්ෂි සායනයක් තියෙනවා. එතකොට ඇස් කණ්ණාඩි සේවාවක් තියෙනවා. බාහිර රෝගියංශයකුත් තියෙනවා. එතකොට මේ හැමදේම අති නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වාසනීය අක්ෂ සේවාවක් ඔබට ලබා ගන්න පුළුවන් ලෙන්ස්ටෙක් අයකියා හොස්පිටල් එකට ගියොත් එහෙම. හොට්ලයින් එක මතක් කරන්නම් 0706-478-478-0112-785-858 කියන නම්බර්ස් දෙකෙන් ඕන එකට කතා කරන්න පුළුවන්. තියෙන තැනත් මතක් කරන්නද? නම්බර 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත පත්තර මුල්ල.
0: ඔය නම්බර් එකට කෝල් එකක් දෙන්නකෝ. එතකොට තන කොහොමද මේ හම්බෙන්නේ කියලා තිල කතා කරගන්න පුළුවන්. ලංකාවේ ඇස සම්බන්ධ ඉන්න විශේෂඥ වෛද්‍යවරු ඉන්නෝනේ ඕනම ඔයාලට කියපු ගාන නම් ටිකක් මතක් කරගන්නනේ. ඒ ඔක්කොම එක මේ අයගේ සම්බන්ධයක් තියෙනවා. කොහොමද සම්බන්ධයෙන් මේ ඔක්කොම මේ ලෙන්ස් ටෙක් කියන නම
1: දන්නවා.
0: ලංකාවේ වා කොහේ හරි ගිහිල්ලා හේ සුදු ඉවත් කිරීම ගැන හොස්පිටල් එකකින් වෛද්‍යවරේ චැනල් කරලා කතා කරලා වැඩක් මොකක් හරි කරගෙන දාගන්නකෝ. ඒ ටික එතන කරගන්නවට වැඩිය පහසු මුදලකට සමහරට භාගයට භාගයක් අඩුයි මෙතන.
1: අඩුයි.
0: මෙතන මේගොල්ලන්ගේ අරමුණ තියෙන්නේ ව්‍යාපාරයක් කරලා බිස්නස් එකකින් ලාභ ලබනවට වැඩිය රටේ සියලු දෙනාට පෙනීම ලබා දෙන්න අවශ්‍ය කරන.
1: ඒක මාර පිනක්.
0: ඔව්. මොකද දැන් උපතින් කෙනෙක් අන්ධභාවයට පත් වුණොත් සමහර විට ඒක 100%ක් ඒ අවශ්‍ය කරන තැනට ගේන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තියෙනවා.
1: හැබැයි මේගොල්ලෝ උත්සාහ කරනවා.
0: ඔව්. එකපාරට මොකක් හරි ඇයි ප්‍රෙෂර් කියලා එහෙම තියෙන. එහෙම වෙලා මොකක් හරි වෙන වෙන තමන්ට තියෙන තමන්ගේ දෛනික ජීවිතේ විවිධ දේවල් අනතුරු වලට මුහුණ දීලා වෙන්න පුළුවන්. ඇස දැන් සෑහෙන්න නරක් වෙලා වෙන්න පුළුවන්. මොනවා වුණත් ඇස් බද්ධ කිරීම කියන කාරණාව ඉඳලා මේ කියන්නේ අමාරුම තැන ඉඳලා ඕනම දෙයක් මෙතනදී ඕගලන්ට කරගන්න පුළුවන්කමක් තියෙනවා.
1: ඔව්. සෞදශීලී සේවාවක් තියෙන හින්දා ඕනම ගැටලුවක් කතා බහ කරගන්න පුළුවන්.
0: එහෙමනම් ඔයාගේ ඇස් දෙක වගේ පරිස්සම් කරන තැනක් මෙතන. ඔයාට ඒ සර්විස් එක දුන්නාට පස්සේ අපි තුන් ශල්‍ය කර්මයක් කරා කියලා. ඊට පස්සෙත් ඔයාව පරිස්සම් කරනවා ඇහැක් වගේ. හරි. එහෙනම් ඒකත් හිතන්න ඕනි. සමහර තැන් තියෙනවා සල්ලි ටික ගත්තට පස්සේ අතහැරලා දාන රෝගියා. ආයි කෝල් එකක් දුන්නත් අහංස කරන්නේ.
1: ඔව්. බලන්න. දැන් මේගොල්ලෝ කෝල් කරලත් බලනවා
0: නේද? ලෙන්ස් ටෙක් එකට කෝල් කරලා බලන්න. ආෆ්ටර් සර්විස් එක. අර අපි කතා කරන්නේ බාණ්ඩාසියව ගැන කතා කරනකොට අලවියෙන් පසු සේවාව කියන. අන්නේ ඒ වැඩි. ඒකත් හරියටම කරනවා. හරි. ඔය ලෙන්ස් ටෙක් ගැන මතක් කරේ ලෙන්ස් ටෙක් ඐ ක්‍යා හොස්පිටල්. හරි. රයිට්. ඒ වගේම ඩීප් ටෙක් ගැන දැන් කතා කරන්න
1: ඉන්නේ.
0: ඩීප් ටෙක් කියලා කියන්නේ ලංකාවේ ඔය සෝලා පද්ධති ස්මාර්ට් ඇග්‍රි කියන කන්සෙප්ට් එකේ වෝටර් පම්ප් එකයි සෝලා පද්ධතියයි මේ කියන දෙකේදීම ලංකාවේ අපි හැමෝටම මතක් වෙන වගකීමක් සහිත ආයතනය තමයි ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ. 0.71, 0.71, 0.71 කාර්යක්ෂම හොඳ ගුණාත්මක සේවාවක් සපයන්නේ යයි සූදානම්. ඉතින් හොඳ තරුණ පිරිසක් එක වැඩ කරන්න තියෙන්නේ. ඔයාට ඔයාගේ කැමැතිම වහිතම අපි හිතමු ඔයා ඉන්නේ ඔයාගේ ෆැක්ටරි එකටයි. දැන් සෝලා එක හොයන්නේ.
1: හා
0: සෝලා එකක් සවි කරන්න ඕනේ. කේතරට එන්න පුළුවන්, රජ ආයතනයට එන්න පුළුවන්, දෙපාර්තමේන්තු කන්තෝරු ඕනේ එකට. හරි. ඉතින් ඕනම තැනකට සෝලා එකක් හයි කරනවා නම්, වෝට පම්ප් එක ගන්නවා නම්, කෘෂිකාර්මික කටයුතු වලදී සෑහෙන වගාවින් ප්‍රමාණයක් ආවරණය කරන්නනේ. වතුර දාන්න ගියාම ලොකු කරන්ට් බිල් එකක් යනවා ඔය සාමාන්‍ය වෝට පම්ප් එකේ. සෝලා වෝට පම්ප් එක කියලා කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ, වට එතන කරන්ට් බිල් එක ඉතුරුයි.
1: ඉතින්
0: 0.71 711 711 කියන නම්බරේ කෝල් එකක් දෙන්න.

0: මීටර් 30ක් දිග තල්මහෙක් කියලා කියන්නේ.
1: හරි.
0: මීටර් 30ක්. සෑහෙන දිගයි.
1: දිගයිනේ.
0: එයා තමයි වැඩිහිටි තල්මහ.
1: හා.
0: ඔය මෙච්චර කාලෙකට ලෝකේ බිහි වෙච්ච ලොව පහළ වූ විශාලතම සත්‍යය කියලා තමයි නිල් තල්මහට කියන්නේ.
1: හා.
0: ඒ කියන්නේ ඒ අයගෙත් වැඩිහිටි එක.
1: කිං.
0: ඔව් මීටර් 30යි. තොන් 200ක් බරයි. මෝටර් රථයක ප්‍රමාණය හදවතක් තියෙනවා.
1: දෙයනේ.
0: පොඩි ඔය ඇල්ටෝ එකක් මට්ටම ගන්න නෙමෙයි. ඊටරි පොඩි ඔය සෙඩාන් කාර් එකක් කියලා අපි ගමු නිකන් සාමාන්‍යයෙන් තියෙන දිග අර පිටිපස්ස තියෙන කාර් තියෙන හැච්බැක් නොවන කාර් එකක විතර දිග හදවතක්.
1: හරි.
0: ප්‍රමාණය හදවතක් තියනවලු.
1: හා.
0: මේගොල්ලන්ගේ ශබ්දයේ ජෙට් එන්ජින් එකට වඩා වේගින්.
1: හා.
0: වැඩිලු.
1: හා.
0: හොයලා බලන්න නිල් තල්මසා.
1: ඒ හදවතේ අපිට ඉඩ නැද්ද දන්නේ නෑනේ.
0: මොකද අපි කොටිවලස්තුන්ගේ තදවත්වල නේද? අපි යක්ෂණියන්ගේ තදවත් ඉඩ හොයපු මිනිස්සු. නිල් තල්මසා මීටර් 30යි. ඔය අප්‍රිකානු ඇතා කියන්නේ මීටර් 3.5 දිගේ එක්කෙනෙක්.
1: හරි.
0: මිනිසා මීටර් 1.8යි.
1: අනේ හරි චූටිනේ.
0: ඒතොර හිතන්න මිනිස්සයා 1.8යි. නිල් තල්මසා මීටර් 30ක් තියෙන.
1: එක කටකට මදිනේ.
0: අබුම් කටයි බත් කටයි කියලා දාගෙන ඉටුක් ගාලා.
1: රයිට් මදි.
0: මදි මේ.
1: දැනෙන්නේ.
0: ඔය නිල් තල්මසා ගැන ඊයා හොයලා බලන්න. එයා මාර සතෙක්ියා.
1: ඇයි එහෙම කියන්නේ?
0: ඒ කියන්නේ එයාගේ හැසිරීම, එයාගේ ජීවන රටාව, එයාගේ භාෂා විලාශය. ඒ කියන්නේ මිනිස්සු වගේ කතා නොකරට ඒගොල්ලන්ගේ ශබ්ද පිට කිරීම.
1: කියනවනේ.
0: ඒවා සෑහෙන ඉන්ටරෙස්ටිං. මහ සමාල්ලාට හිතනවා මිනිස්සෙක් වගේද කියලා. ඔය ඩොල්ෆින් අධ්‍යයනය කරන කොටත් හිතෙනවනේ.
1: ඔව් ඔව්.
0: ඩොල්ෆින් කියන්නේ එහෙම කෙනෙක්.
1: හරි කියුට් යනවා.
0: ඔව්. නිල් තල්මසා. හරි. වැඩිහිටි නිල් තල්මසා ගැන තමයි අපි ඒ කිව්වේ. 9:35 දැන් වෙලාවේ.

0: රුපියල් 40 කින් ජීවිතේ වෙනස් කරගන්න ගන්න ටිකට් එක ඊයේ ගත ටිකට් එක අතර ගන්න මෙන්න වාසනාවන්ත ප්‍රතිඵලය අපි කියන්න ලෑස්ති වෙන්නේ. මහජන සම්පතෙන් පටන් ගත්තොත් 6268 වන දිනුම් වාරය ජයග්‍රහය අංක H අක්ෂරය එක තියෙන්නේ. අංක 3 අංක 5 අංක 7 අංක 3 අංක 2 සහ අංක 2. ඊට පස්සේ අපි බලමු ගොවිසෙත. කියන්න බලමු ගොවිසෙත ලොතරැයි ප්‍රතිඵලය. X අක්ෂරයත් එක්ක අංක 33 42 66. ඊට පස්සේ තියෙනවා මෙගා පව. මෙගා පව ලොතරැයි L අක්ෂරයත් එක්ක අංක 23 තමයි ප්‍රසාද අංකය. ජය අංක අංක 4 අංක 28 අංක 39 සහ අංක 58. ධන නිධානය.
1: හරි.
0: කියන්න.
1: K අක්ෂරයත් එක්ක අංක 18. K අක්ෂරය.
0: K අක්ෂරය.
1: අංක 18, අංක 30, අංක 55, අංක 71.
0: ඊට පස්සේ තියෙන අද සම්පත. අංක 2, අංක 2, අංක 3, අංක 2, අංක 2, අංක 7, අංක 3, අංක 2, අංක 2, H අක්ෂරයත් එක්ක. ඊට පස්සේ තියෙනවා හඳහන ලොතරැය. මීන ලග්නයත් එක්ක අංක 47, අංක 55, අංක 59 සහ අංක 60. ජය ලොතරැය ගන්නවා නම් K අක්ෂරයත් එක්ක අංක 5, අංක 8, අංක 3 සහ අංක 7. අවසාන වශයෙන් අපි බලන්නේ සුබ දවසක් ලොතරැයි. අංක ටික කියන්න කලින් මීන ලග්නය, ජයග්‍රහ අංක ටික අංක 2, අංක 49 සහ අංක 56.
1: හරි.
0: ඉතින් මේ දවස්වල වැඩිපුර ගන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩලී ටිකට් එක මතකයිනේ. මේ දවස්වල අද සම්පත තමයි වැඩිපුර ගන්න ඕනේ. දැන් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ රැගෙනිනු ජාතික ලොතරැයි මණ්ඩලී ආශිර්වාදයේ නැවතවතාවක් තමන් වෙතටම ඒ අයට ලැබිලා තියෙනවා. ඒ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍යංශයේ දෙවන ස්ථානය හිමි කරගත්තා. මේ සම්මාන උළෙල තුල ජාතික ලොතරැයි මණ්ඩලය 2025 සහ 2026 වසර තුලදීත් සම්මානිත වෙලා තියෙනවා. ඒ කියන්නේ සම්මාන දෙකක්.
1: හරි.
0: මේ විදිහට ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලය දිනා ගන්නවා. ඒ විශ්වාසය නිසාම රට පුරා වාසනාවන්තයින් බිහි කරමින් යන ගමනේ 2026 වසරේ ගෙවිච්ච මේ පුංචි කාලය තුළ සුපිරි ත්‍යාගලාවෙන් 32 තෝරගෙන තිනෝ. ඉතින් ඊට පස්සේ වාසනාවන්තයින්ට කෝටි 6,35,000 මේ ත්‍යාගලාවෙන් 33 අතරේ බිඳින ගාන කිව්වේ කෝටි 6,35,000. ඉතින් ඒක ප්‍රධානය කිරීමේ උත්සවය පහුගිය දවසක ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වුණා.
1: හරි.
0: අවුරුදු 60කට ආසන්න කාලයක්. දශක 6කට අධික කාලයක්. ලක්ෂ ගණනින්, කෝටි ගණනින්, මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් සමාජ සුබ සාධනෙ වගේම රාජ්‍ය සේවයේ පවත්වගෙන යන්න අවශ්‍ය කරන දායකත්වය දීලා තිනවා වාසනාවේ විශිෂ්ටතම ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඒ නිසා වැඩ මතක් කරනවා රුපියල් 40කින් ටිකට් එකක් ගන්නවා කියලා කියන්නේම දිනුමක්. ඒ දිනුම එක පැත්තෙන් ගත්තම රටේ සංවර්ධනයට දායකත්වය. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා අදත් ටිකට් එකක් ගන්න. ඔය දවසේ වියදම් වල අතරේ රුපියල් 40ක වියදම කියලා කියන්නේ ආයෝජනයක්. ඔයාගේ පැත්තෙන් ගත්තත් රට පැත්තෙන් ගත්තත්. 9:07

0: දෙනවය විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: ඇසෙසු දෙවිල්ලද? දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: Live, beat, it's a mix winner.

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ එන්.එල්.බි දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ එන්.එල්.බි දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: නවයයි විනාඩි 49යි. පාරේ හයියෙන් වාහනයක් එනවලු. පොලිසිය අත දාලා නැවත්තුවලු.
1: හරි.
0: මේ කතාව නේමෙක පිටරට කතාව.
1: හා, high speed ලිවා.
0: ඔව්, පොලිස් නිලධාරියෙක් ඉඳලා නැවත්තලා ගවලු.
1: හරි.
0: ඔය high speed ඩාවේ. හා? High speed ඩාවේ.
1: දන්නේද?
0: මම high speed. ඔව්, තමයි high speed ඩාවේ. මේක නෙමෙයි පිටරට කතාව. ඊට පස්සේ කොළු ඔ high speed පොඩක් වැඩි වුණා මේ සර්. ඒකයි උනේ. වැඩි වුණා කිව්වේ. වැඩිලා කෙස පාටියකට ගියා. හා. වලද එක දෙක වුණා, දෙක තුන වුණා මගේ කරුමිට. ආ, තමයි බීලා දින්නේ. ඔවුස බීලානේ, බීලා හින්දා නිසා අර එනකොට අතන ගෑනු කෙනෙක් හැප්පුණේ. ආ, තමයි
1: නේනේ.
0: බීලා ඇක්සිඩන්ට් එකක් කරලා එන්නේ.
1: හා.
0: ඔවුස කලබලේනේ ආවේ. හා. මං සර් දැන් පාටියේ ඉන්න ගමන් එතන කීප දෙනෙක්ට වැඩි වුණා.
1: හරි.
0: එතන හොඳ සල්ලිකාරයෙක් ඉන්නවා සර්. උගේ පික් පොට් කියන පොට් එකක් ගහලා ඒක අරගෙන කලබලෙට නැග්ගා. නැගලා එනකොට තමයි පාර පයින් ගෑනු කෙනා.
1: හරි.
0: ඒකෙන් තමයි පික් පොට් කාරේ. නෑ සර්, පික් පොකට් නම් ගහන්නේ නෑ. වෙන වෙන ඔය රොබරි වලට යනවා. ඔය පිටිපස්සේ වාහනේ තියෙන මේ ආයුධ ටිකත් තියෙනවා. තමයි බාර පොරක්නේ. හා? තමයි මාරයක් එක්නේ. තමස දැන් මේ ඉර කැපුවට ඇල්ලුවට පස්සේ තමස ඔක්කොම තමසගේ වැරදිරෙක් කියනවා.
1: හ්ම්.
0: ඉතින් මේ මිනිස්සේ අවංක වෙන්න බෑ. හ්ම්. හරි, මං තමසේ දානවා ඇතුළට. හ්ම්. එහෙම කොහොමද සර්?
1: හ්ම්.
0: ඇයි? සර් විතරක් කොහොමද මේක මෙහෙම දාන්නේ?
1: හ්ම්.
0: මාව ඉර කැපුවා කියලා අල්ලන්න සාක්ෂි තියෙන්න ඕන.
1: හ්ම්.
0: ආ, අර දෙන්නේ කුඩ දෙන්නේ
1: කියන්නේ. දෙන්නේ කියන්නේ බෑ. ඔව්.
0: එහෙම යක් තියෙනවා. මං අහලා තියෙනවා, මං දන්නේ නැත්ත නේද? මේක පිටරට කතාවක් නේ අපිට අදාළ. හ්ම්. පොලිස් නිලධාරිය පැත්තකට ගිහලා ගැහුවලු OIC-ට කෝල් එක. ට්‍රැෆික් OIC ආවලු බයිකෙන්. ඇයිලා නැවතුණු. ආ, මෑ මේ මෑන්ද මිනිහා. මෑන්ද මිනිහා.
1: මෑන්ද මිනිහා.
0: මොන ඉංග්‍රීසිද බා? පිටරට පිටරට. ඔව් සර්, මෙයා තමයි. ආ. අරනවාන් ඩිකිය. ඩිකිය ඇරියලු. ආවුද දිනවා කියලා කිව්වනේ.
1: ආ, මොකද
0: නෑ. ආවුද නෑලු. ආ. දැන් තමසි කෝනේ, තමසි තමසි මේ පික් පොට් ගහවද? ගන්නවා බාන් ෆස්ට් එක. පර්ස් එක නේ සර්. එතකොට දැන් මේ තමස ඇක්සිඩන්ට් එකක් කරා ගියේ කොහෙද? කො වාහනේ වැදිච්ච තැන පෙන්නනේ ගෑනු කෙනා. වාහනේ වටේම ගියාලු පොලිස් නිලධාරිය, වැදිච්ච තැනක් නැහැලු. දැන් තමස කිව්වේ?
1: වැදුන්නේ නැහැ
0: සර්. වැදුන්නේ නැහැ සර්. එතකොට මේ මේ මේ මේ මේ මනුස්සයා කියන්නේ මගේ ගෝලයා කියන්නේ? එහෙම තමයි සර්. දැන් සර් සර්ට ගියයි මං ඉර කැපුවා කියලා කියයි. මං බීලා ඉන්නවා කියලා කියයි. ඔය වගේ තමයි සර් පොලිස් නිලධාරියෝ මේ මිනිස්සුන්ට වැරදි පටවන්නේ.
1: කටහිරියොත් බොරු කියන්නේ.
0: ඔව්, දැන් මගේ වාහනේ ඇතුලේ තියනවා කිව්වනේ. මෙහෙම වාහනේ ඇතුලේ ආවද නෑ සර්. දැන් අර පොලිස් නිලධාරියා මේ ඔක්කොම කියලා තමයි OIC ව ගෙන්නුවේ.
1: හරි.
0: ගෙන්නනකොට බඩු නෑ. දැක්කනේ සර්, මම ඉර කැපුවෙත් නෑ.
1: හා, ස්පීඩ් ආවෙත් නෑ.
0: මේ මෑන් සර්ට බොරු කියලා සර්ගෙත් වෙලාව කාලා මම මෙතනට ගෙන්නුවේ. මම සර් දැන් සර්ට තේනවනේ. ආවුද නෑ. පික් පොට් ගහලා පර්ස් එකක් නැහැ. හැප්පිච්ච පිනුමක්වත් නැහැ.
1: හරි.
0: බීලත් නැහැ නේ සර් මේ.
1: මේවා මේකනි කියන්නේ.
0: බලන්න පිබලත්. බලන්න සර්. බලන්න සර් මෙහෙමනේ සර්.
1: අයිසක
0: මිනිස්සුන්ට මෙයාට පුළුවන් නම් කුඩු පැට්ටක් මගේ වාහනේට දාලා මාව අල්ලයි.
1: මේ ලංකාව ගැන නෙවෙයි. ලංකාව නෙවෙයි
0: පිටර. පිටරට සිදු.
1: හරි.
0: හරි. මේ පොලිස් නිලධාරී ඉන්නව එහෙම නොමග යවනා ඉන්නව. සමහරු ඉන්නව පිටරටවල. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. අපේ රටේ නම් එහෙම නොමග යවන්න බෑ. මොකද පොලිසිය ඉතාම සූක්ෂමව මේ සියල්ල නිරීක්ෂණය කරලා තමයි අවසානයේ
1: බොරු චෝදනා දාන්න.
0: බොරු චෝදනා, බොරු චෝදන සමහර අර කියන්නේ වොයිස් කට්ටුල අපේ පුතාට කුඩු පැට්ටක් දාලා ගිනි. අනේ පුතා බබා.
1: බේබි.
0: දැන් බලන්න මේ දවස්වල නේද මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවේ. නැත්තම් විෂමද්‍රව්‍ය වලින් නිවත් වීම උදෙසා විකුණන අයයි ගන්න අයයි මේ දෙගොල්ලොම අයින් කරන ක්‍රියාන්විතේ මේ වෙනකොට ආරම්භ කළා තියෙනවා.
1: සුද්ධ කරන්න අරන් තියෙන්නේ.
0: ඔව්, රටේ මුල්ලක ඉඳලා ඔක්කොම සුද්ධ කරගෙන යන. ඒ අතරවාරේ වාට මතක් කරන්න ඕනේ, වා දන්න කවුරු හරි උනත් ඉන්නවනම් අන්න එහෙම කෙනෙක්ව ඔය මද්ද්‍රව්‍ය වලින් ගලව ගන්න ඕන කරන ඒ අවශ්‍ය කරන වටපිටාව හදන්න ඔයාට වචනකින් හරි සපෝට් එකක් දෙන්න පුළුවන්. ඒ හින්දා කතා කරන්න මෙන්න මේ නම්බර් එකට
1: 19:27 තමයි ඔයා කතා කරන්නේ. නැත්නම් ඔයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාටම හිතනවා නම් මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා ඒත් ඔයා කතා කරන්න 19:27 ඒගොල්ලන්ට උදව් කරයි.
0: රටම එකට ජාතික මෙහෙයුම, ඉතින් හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන මේක රට පුරාම මේක ව්‍යාපෘතියක් විදිහට ආරම්භ කරලා තියෙනවා. ඉතින් මද්රව්‍යවල භයානක ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කරමින් යනවා. ඉතින් අවශ්‍ය කරන ඒ බෙදා හැරීම් නේද? ඊට පස්සේ ඒවා ගන්න අය මේ ඔක්කෝ මේ ජාවාරම් සමස්තය නැති කරලා දාන්න ඕනේ. ඒක අවශ්‍ය කරන්නේ ඔයාගේ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්, ශක්තිමත් පවුල් වටිනාකම් සහ සමාජ වගකීම් ප්‍රවර්ධනය කිරීම තමයි මේ සියල්ලේ බලාපොරොත්තුව. ඉතින් හෙරෝයින්, අයිස්, ඒ වගේම හෑෂ්, කුෂ් කියන ඒවා නේ ඔය මානසික බලපෑම ඇති කරන, ඔළුව විකෘති වෙන, තමන් කවුද කියලා අඳුරන්නේ නැති,
1: තමන්ගේ වටේ ඉන්න කට්ටිය අඳුරන්නේ නැති.
0: ඔව්. ඉතින් මේ හැම දෙයකටම ඔයාට පුළුවන්කමක් තියෙනවා සපෝට් කරන්න. ඉතින් අනිත් එහෙම ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ගලව ගන්න, යහපත් මිත්‍රයෙක් වෙන්න, යාව ක්‍රීඩාවට, සංගීතයට, අධ්‍යාපනයට, සමාජ ක්‍රියාකාරකම් වලට යොමු කරන්න. ඉතින් මොකද මේ සමාජයේ විනාශ කරන හැම දෙයක්ම නේ ඔය මද්රව්‍ය කියලා ගත්තම විකුණන එක, ජාවාරම් පොඩ්ඩක් ගත්තා, චුට්ටක් ගත්තා, මෙච්චරයි මිලිග්‍රෑම් මෙච්චරයි, ඒව නෙමෙයි. සමස්තය රටින් තුරන් කිරීම වෙනුවෙන් තමයි වගේ සපෝට් එක ඉල්ලන්නේ. ඉතින් ඇබ්බැහි වෙච්ච අයගේ වදන්නවා සෞඛ්‍ය මට්ටම කොහොමද කියලා. කායික සහ මානසික කියන දෙකම ව්‍යාකූල වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න කියලා.
1: 19:27 තමයි ඔයා කතා කරන්න ඕනේ.
0: 19:27 ෆෝන් එකේ තියාගන්න. මද්රව්‍ය සම්බන්ධ ඕනම පැමිණිල්ලක් කරන්න ඔයාට කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම රයිනෝ රූෆින් ගැන ඉක්මන මතක් කරලා යන්නම්. වහලෙට තියෙන හොඳම විසඳුම මැටි ලේයර් එකක් සහිතව මේ උෂ්ණ කාලගුණේ, අපි කියන්නේ උෂ්ණත්වයේ වැඩි කාලගුණ තත්ත්වයන් වලදී පවා වාගේ ගේ ඇතුළට ඒ උෂ්ණත්වය ඒ විදිහටම දෙන්නේ නැතුව පාලනය කළා. ඔයාට යම් සනසිල්ලක් දෙනවා මේ ෂීට් එක මැටි ලේයර් එකක් තියෙන නිසා. උඩ තියෙනවා ජල විකර්ෂක ආලේපනය. ඒ හරහා පාසි බැඳින්නේ නැහැ, තියසේවල බැඳින්නේ නැහැ, හොඳ පෙනුමක් ඇති කරනවා. ඒ රයිනෝ රූෆින් අවුරුදු 60ක විශ්වාසයත් එක්ක අපි මතක් කරේ. පැලත නිෂ්පාදනය ගැන කිව්වා. ලංකාවේ අංකයේ කිරිපිටි නිෂ්පාදකයා යෝගට් එකක් ගන්න ගියත්, අයිස්ක්‍රීම් ටික ගන්න ගියත්, බටර් එකක් ගන්න ගියත්, වඩ ඕනම තැනකදී පැලත කියන නම මතක් වෙන්න ඕනේ. ඒ වගේම ඩෝමා මාක්ස්පෙන් ගෲප් එක අලුතින් එයාගේ ස්ටාෆ් එකට මේ කට්ටිය ගන්නවා මේ දවස්වල. ඉතින් මෙන්න මේ නම්බර් එකට තමයි ඔයාගේ CV එක දාන්න ඕනේ.
1: 0767 769 කියන නම්බරයකට CV එක දාන්න. ඇසුරුම් කරුවන්ට වගේම පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට තමයි මේ දවස්වල රැකියා බාර්තු දෙන්නේ. ඉතින් ඔයාලට හොඳ වැටුපක් ගන්න පුළුවන්, හොඳ ස්ටාෆ් එකක් එක්ක වැඩ කරන්න පුළුවන් හිතේ නිදහසේ. දැන්මම දාන්න CV එක 0767 769 කියන නම්බරයකට.
0: එහෙමනම් අපි මේ අගෝස්තු 4 වෙනිදා මේ අදාගහරුවාදා.
1: ඔව්.
0: ඉතින් අපි වැඩ කටයුතු අවසන් කරනවා. හෙට උදේ 4 තමයි අපි ආයේ හම්බෙන්නේ. ගිහින් එන්න. සුබ දවසක් ඔයාට.
1: ගිහින් එන්න මං ආයෙ නෝ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 0117 679 579

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සෑමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
7: දශක හදක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්ල දුරකථන 0706 478 478

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුර ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ වහින්ද මෙබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලොරි රථයක් දෙමුදිර ගවරවලදී අඩි 100ක ප්‍රපාතයක් සහිත ගඟකර පෙරළී ගොස් තිබෙනවා. බල්ලකෙටුව සිට දෙමෝදර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථය ගවරවලදී මෙලෙස ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඉන් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල ශිෂ්‍ය රෝහලට මාරු කර යවා තිබෙනවා. අදාළියම සිදු විමානතුරින් ලොරි රථයට දැඩි හානි සිදු වුණා. මාර්ගයේ අධික බෑවුම් ස්වභාවය සහ අධික ලෙස ලිස්සා යන සුළු ස්වභාවය හේතුවෙන් ලොරි රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි මූලික පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ. යුක්‍රේනයේ එල්ලකළ ඩ්‍රෝන් ප්‍රහාරයකින් රුසියාවේ පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අතර ළමුන් 3 දෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රහාරය එල්ලි වී ඇත්තේ දකුණු දිග රුසියාවේ සංචාරකයන් බහුලව ගැවසෙන වෙරළ ප්‍රදේශයකටයි. ප්‍රහාරයෙන් තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන්දා 7 දෙනෙකු රෝහල්ගත කර ඇති බව ක්‍රයිස්නෝස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කළා. සැලසුම් සහගතව සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනයේ ප්‍රහාර එල්ල කරන බවට රුසියා බලධාරීන් චෝදනා කරනවා. ඩ්‍රෝන ප්‍රහාරය එල්ලවන ආකාරය සමාජ මාධ්‍යයේ වාර්තා කර තිබුණා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් ද ඩබල් වෙලා
1: සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
0: Lakhanda Radio ITN
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhanda Heartbeat
4: සුබ දවසක් උදේ 10 විනාඩි 4යි

0: Rupian hatali he alut ma sampa sa ago.
1: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

සුබෝදෑසනක්. උදේ 10 විනාඩි 13යි වෙලාව. ඔය හට් බීට් අහගෙන ඉන්න වෙලාව. අද ඉතින් දෙවනි දවසනේ. අද සතියේ දෙවනි දවස් පටන් අරගෙන තියෙන අගෝස්තු මාසේ 4 වෙනිදා කැලෙන්ඩරේ තින් අලුත් මාසයක පිටුවක් පෙරළුණා. ඊට පස්සේ ආගේ සමහරක් විතර ජීවිතේ අලුත් පිටුවක් වෙන්න පුළුවන් මේ අගෝස්තු මාසයේ කියනකොට නේද? ජීවිතය අලුත් බලාපොරොත්තු හීන මේ හැමදේම එක ඉස්සරහට යන ගමනක් නේද මේ තියෙන්නේ. මේ මාසේ වට හැබැයි කරගන්න ගොඩක් දේවල් ඇති, ගොඩක් බලාපොරොත්තු ඇති. එහෙම නැත්නම් ඔය අලුතෙන් වැඩක් පටන් ගන්න බලාගෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැමදේම ඔයාට අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඒ විශ්වාසයෙන් වැඩ කරාම අපේ හිතනවට වඩා ඉස්සරහට අපිට යන්න පුළුවන් නේද? ඔයා මේ වෙලාවේ ඉතින් කොහේ හිටියත් මාව අහගෙන ඉන්නවා කියලා මන් දන්න. ඔයාට ලස්සනම සින්දු ගොඩාක් එකතු කරගෙන මං ඇවිල්ලා ඉන්න උදේ 10 වෙනකොටම FM 93.5 93.7 වලට මාව අහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකන්. ඉතින් හාට් එක වේට් වෙන ලස්සන සින්දු ගොඩක් තියෙනවා. ඉතින් ඔයාට ඔවා කොහේ හිටියත් මේ වෙලාවේ ඔයා කර්මාන්ත ශාලාවක වැඩ කරන ගමන් වෙන්න පුළුවන්. ඔයාගෙම බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් ඉතින් වැහි පොදේ උදේ ඔෆිස් එකට ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මේ වෙලාවේ ගෙදරට වෙලා මාව අහගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ට ලස්සන සින්දු ගොඩක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා කැමති කෙනෙක්ව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න. ඉතින් ඊයේ දවස කොයි විදිහට ජීවිතේ අපේ ගෙවුණත් අද දවසවට ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඊයේ දවසට තිබුණ පැය 24යි නේ. ඉතින් අද දවසට තියෙනවා පැය 24ක්. සමහරක් විට ඊයේ දවසේ ඔයා ටර් කරගන්න බැරි වුණු දේවල් ටික අද උදෙන්ම ඔයා පටන් ගත්තොත් කරගන්න පුළුවන්. ඉතින් පැය 24ක් ඇති නේද ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න. ඉතින් ඒ මොන වැඩි ක්‍රසඟම වුණත් ඔයාට ලස්සනම සින්දුවක් අහන්න පුළුවන්. ඉතින් ඒක නතර මතක් කරනකම මම ලස්සන සින්දුවක් ක්ලාසික් කරන් ඉන්නවා මේ වෙලාවේ. හાર્ට් බීට් එකෙන් ඔයාට අහන්න දෙන්න. එතුමයි රයිනි චාරුකාගේ ලස්සන සින්දුව අපි අහලා ඇවිල්ලා කතා කරමුනේ. ඔයාට මැසේජ් එකක් දාන්න පුළුවන් 0703 93 5 93 7 මේ කිනේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න.

0: කොළඹින් කතා කරමු.
1: රේඩියෝ ස්ලෝන්. මේ කොළඹ ගුවන් විදුලි ප්‍රසාරයයි.
2: මේ ලංකා ගුවන් විදුලි ප්‍රසාරයයි.
1: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
3: රේඩියෝ සියවසක පුණ්‍ය රාව ලෝකමය.
4: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ ප්‍රතිය පාදක කරගත්
3: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
4: විද්වත් දේශන සමක විවෘත සංවාදය
3: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
4: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
3: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
4: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
3: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය
5: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

උදේ 10 වෙනාඩි 30 වෙලා වර්ල්ඩ් වෙලාව බලලා අපි මේ පැත්තට ආවම ඉක්මනටනේ ලස්සන සින්දුවක් අහන්න. ලස්සන සින්දුවක් අහලා අපි චුට්ටක් කතා කරලා ආපහු අප ගිහින් අහමු නේද ලස්සන සින්දුවක්. ලස්සන සින්දු කියලා කියන්නේ සමහරක් වෙලාවට අර හිත හැදෙන ලස්සන සින්දුවක් ඇහෙනකොට හිතෙනවා මේ සින්දුව මටමද කියන්නේ. කයිසලා අපි හැමෝම මිල්ටන් මල්වාරච්චි මහත්තයාගේ ලස්සන සින්දුව ඔබ ගාව මම ඉන්නෙමි. කවුරු හරි එහෙම කියලා තියෙනවද ඔයාට? ඕනේ සමහරක් විතර කියලා ඇති. කිව්වා කිව්වට පස්සේ සමහරක් විතර ওই සින්දුව ඇහෙනකොට මෙහෙම දෙයක් මට කෙනෙක් කිව්වනි කියලා සමහරක් වෙලාවට එයාට මතක් වෙනවා ඇතිනේ ඉස්සර කාලේ පොඩි මතකයක් එහෙම. කමක් නේ කොහොම හරි ඉතින් ඒවත් අපි ඉතින් මතක තියාගන්න ඕනේ නේද? මේ වෙලාවේ හાર્ට් එක බීට් වෙන හાર્ට් බීට් අහගෙන ඉන්නකොට කවුද අපි අහගෙන ඉන්නේ කියලා බලමුද මේ වෙලාවේ? මට හිතුණා චැට් එක පැත්තට ගියොත් හොඳයි කියලා. ඔයත් ඉන්නවද කියලා බලන්න මේ අතරතුරේ ලක්කඩ අහගෙන FM 93.5 93.7 හાર્ට් බීට් අහගෙන ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් කවුද මේ? ප්‍රියන්ත. ඔයා කුවෙට් වලින් ඉඳන් නේද මම අහගෙන ඉන්නේ? මේ වෙලාවේ ඔයාගේ වයිෆ් කාන්තිව එකතු කරගන්න හරි මාදරින් ලස්සන සිද්ධුවකට ලස්සන සිද්ධුවක් මම ලෑස්ති කරගෙන ඉන්නවා. අපිට කෙනෙක්ගේ දවස පටන් ගන්නකොටම හිතක් රිද්දන්නේ නැතුව වචනයක්වත් වචනකින්වත් හිතක් රිද්දන්නේ නැතුව පුළුවන් නම් වැඩ ටික පටන් ගන්න දවසම ලස්සන වෙනවානේ. සමහරක් විට ඔයා හිතන්නේ නැතුව කියන එක වචනකින් තව කෙනෙක්ගේ හිතක් ගොඩාක් රිදෙන්න පුළුවන්. ඒක ඔයාට සමහරක් පුංචි සතුටක් වෙන්න පුළුවන්. එහෙම නැතුව අහන් ඉන්න කෙනාට ඒක හිත රිදෙන දෙයක් වෙන්න පුළුවන් නේද? ඔයා දන්නවද කිසිම වෙලාවක

කිසිම කෙනෙක්ට හේන කිව්වත් පීඩාවක් නොවෙන්න ඕන කියලා මුංචි ප්‍රාර්ථනයක් එක්ක ලස්සන මැසේජ් එකක් එවපු කෙනෙක් හිටෝ. එතමයි බොයගොඩ සුමන ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්න ඔයාටත් හරි ලස්සන හිතක් නේද දිහෙමේ. කවුරු කාගෙවත් හිතක් රිදන්න කැමති නැති කෙනෙක් නේද ඔයා? මට හිතෙනවා එහෙම කෙනෙක් කියලා. මැනික ලක්කන අහගෙන ඉන්නේ. බොහොම ස්තුතියි ඉතින් ඔයා මැදිරියට ඇවිල්ලා කතා කරනකම් නේද බලන් ඉන්නේ මාව. ඔව් ඔයා මං එනකම් බලාගෙන ඉන්නේ. ඉතින් ලස්සන ගීතයකට ඔයාව එකතු කරගන්න හරිම ආදරෙන් බොයගොඩ සුමන ඔය විදිහටම මාව හැගෙන ඉන්න. දන්නවනේ මම ෂෙවෝන්. ඔව් මම දන්නවා ෂෙවෝන් ඔයා කියලා. ඔයාවත් එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට ඔය විදිහටම ආගෙන ඉන්න. ඔයාටත් පුළුවන් ලස්සන සින්දුව අහන්න මේ විදිහටම දවල් එක වෙනකම්ම. ලස්සන සින්දුව අහගෙන හිටියා විතරක් මදිනේ මේ වෙලාවේ රස තේකක් රස කීර්තියකක් තිබ්බත් කොහොමද? පොඩ්ඩක් පොඩි වැස්සක් එක්කනේ ඇවිල්ලා තියෙන්නේ දවස පටන් ගන්නකොට. එතකොට පොඩි රස උණුවට කිරි එකක් කිරි තේකක් තිබ්බත් මම හිතන්නේ හොඳයි මේ වෙලාවේ. ඔයා හැම ගන්නවා නම් ඔයා ගන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදරම තමයි ඔයාට රසට ගුණට උකුවට හදා ගන්න පුළුවන් ඒ පැල්වත්ත නිෂ්පාදන පැල. ඉතින් ඔයාට පැල්වත්ත කිරිපිටි එකක් ගන්නකොට ඔයාට අර සිරසියක්ම ස්වභාවික ගුණයක ඒ වගේම සිරසියක්ම ස්වභාවිකව හදන නිසා තමයි ඔයාට මේ තරම්ම විශ්වාසයෙන් කියන්නේ. ඉතින් ඔයා බය නැතුව අරගෙන බොන්න. හරි රසට ගුණට උකුවට ගන්නකොට පැල්වත්ත නිෂ්පාදනම විතරමයි. ඒකට මතක් කරන ගමන් ආටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් දෙන්න මැසේජ් එකක් තියන ලස්සන සින්දුවක් ඉල්ලගන්න. ඉතින් මම ලෑස්ති කරගෙන ලස්සන සින්දුවක් ඔයාටත් අහන්න පුළුවන්. ඉතින් අපි සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු නේද ඉක්මනට මේ පැත්තට.

0: Lucaia mare vedeni uni tutti che vuole mare memory loss kila
1: memory loss
0: call the doctor
1: yaru sonnadu
0: mama kirike bunne ayya sini vedene muku tatta poi vedukrene ayya mata
2: oh my god
3: super doctor ne doctor hariyata mu kiyala diyanwane
4: hina levi sindu hanna FM 93.5 FM 93.7 හැන්දෑවේ හතර වෙද්දි ටියුන් කරලා තියාගන්න.
5: Evening drive with Chamit and Charu.
6: සම අනුග්‍රහය.
5: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176679579.
6: සහයෝගීතා අනුග්‍රහය.
4: රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
7: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: ලකන්ඩ රේඩියෝ ITN
4: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක. Lakhanda Heartbeat
5: උදේ 10 විනාඩි 46
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා
10: ඉවරයි TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

දහයට පටන් ගත්තේ වෙලාව මං හිතා නිහඩ ඉක්මනට ගිහිල්ලා ඉවර දහය පැය මේ විදියට හරිම ඉක්මනට යන උදේ 10:43 වෙලා උපව ඔයා මාව හගෙන ඉන්න වෙලාව හાર્ට් බීට් එකෙන් ඉතින් හાર્ට් බීට් හගෙන ඉන්නකොට ඔයාට පුළුවන් ලස්සන සින්දු ගොඩක් අහන්න නේද ඔයාට හසින්දුවක් අහගෙන ඉන්න ගමන් හිතුනොත් එම කොහේ හරි රටකට යන්න කියලා සමහර සින්දු අහගෙන ඉන්නකොට හිතෙනවා නේ මට කොහෙද දුර රටකට යන්න තිබුණොත් කියලා දැන් අපි රටකට යනකොට අනිවාර්යෙන් අපිට ප්ලේන් එක නේද යන්න වෙන්නේ. ගුවන් යානෙක යනකොට සමහරක් වෙලාවට වට හිතලා නැද්ද? දැන් ගුවන් යානෙකට ජනෙල් ටික තියෙනවනේ. අර රවුමට තියෙන්නේ පොඩි ඕවලාකාර හැඩයක්. ඉතින් ඔයාලට හිතලා නැද්ද කවදාවත් දවසක ඇයි මේ ඕවලාකාර හැඩයක් තියෙන්නේ? අපිට පුළුවන් කොඩු ජනෙලියක් තියන ගෙවල් වල එහෙම තියෙන නේද? ඔයා දන්නවද ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා? දැන් අපි ගුවන් යානේ පහළ ඉඳලා උඩට ගන්නකොට දැන් මොහොන දෙන්න සිද්ධ වෙන විශේෂම දෙයක් තමයි දැන් ගුවන් යානේ අඩි 30,000ක් විතර ඉහළට යනවානේ. එතකොට ගුවන් යානේ ඇතුළත දැන් වායු පීඩනය එක විදිහටම පවත්වාගෙන යන්න ඕනේ. එතකොට දැන් ගුවන් යානෙන් එළියට වඩා ඇතුළේ තියෙන පීඩනය වැඩි ඉනේ. එතකොට දැන් අපි සමහරක් විට කොටු හැඩේ ජනේලයක් තිබ්බොත් ඒ කොටුව හැඩයට වටේට තියෙන ඒ කොන් හතරේදී පීඩනය වැඩිපුර ඉතුරු වෙනවා. ඉතින් එතකොට වෙන්නේ ගුවන් යානයේ ජනේලේ හතරස් වුණොත් එහෙම ඒ තියුණු කොන් හතර වටේට මුළු පීඩනයම එකට එකතු වෙලා ඒ ලෝහ කඳ පුපුරා යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට ආ දන්නවද දැන් සමහරක් වෙලාවට මේක විසඳුමක් විදිහට ඉංජිනේරුවරුන් හඳුන්වලා දුන්නා මේ ඕවලාකාර හැඩය. ජනේලයකට කොටු හැඩයක් නැතු ඕලාකාර හැඩයක් තිබුණොත් මේක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. අර පීඩනය අඩු කරගෙන ඒ පීඩනය සමානව ඒ ඕවල් ෂේප් එක හැරේ වටේට යවන්න පුළුවන් කියලා අලුත් තාක්ෂණයක් එක්ක තමයි ඒ ගුවන් යානයේ ජනේලෙ අපිට ඕවලාකාර හැඩයකින් දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ දැන් ආරක්ෂාව තහවුරු කරගන්න මේ වගේ හැඩයක් වෙනස් කරපු නිසා මගින්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන්. අධික පීඩනයක් ඔය ජනේලෙට එන්නේ නැතුව වටකුරු ධාරයේ දිගේ විතරක් ගිහිල්ලා දැන් අර ඕවලාකාර හැඩින් යනකොට ඉතින් මගින්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන්. පිපිරීම් අඩු වෙන පුළුවන්. ඉතින් මේ වගේ තාක්ෂණයක් එක්ක අලුත් දෙයක් එක්ක තමයි ඉතින් ගුවන් යානිකයි ඒ ජනේලෙ ඕවලාකාර ෂේප් එකක් වෙලා තියෙන්නේ. දැන් ගුවන් යානේ නැගල ගියට හරියක් නෑ, හරියන්නේ නෑ. ඉතින් මේ වගේ දයක් උනේ ඇයි කියලා පොඩක් හිතලා බලන්න ඕනේ නේද? එහෙම තමයි. ඉතින් අපි ගමනක් යන කෙනින් පොඩක් ඉතින් ඒ දේවලු දැනගෙන ගියොත් හොඳයි නේද? මේ වෙලාවේ රටේ ඉඳගෙන මාව හගෙන ඉන්නවා නේද සමහර අය? ඔන්න ඔයා නැගල ගියපු ගුවන් යානේ මේ වගේ දේවලු තිබුණ කියලා මට මතක් වෙයි. එහෙම වෙනකොට මට හිතුණා රුමේනියාව පැත්තට යන රුමේනියාව වල ඉඳලා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කසුන් කසුනෝව එකතු කරගන්න හඩු මාදරින් වාගේ පෞලි හැමෝමත් මේ වෙලාවේ එකතු කරගන්න ඕනි කියලා තියෙන. ඉතින් කොච්චර දුර රටක හිටියත් උඩ මේ වෙලාවේ පෞලි හැමෝම මතක් වෙනව නේද? අර ළඟ ඉන්න හිටිය නම් කියලා හිතනවනේ කමක් නැහැ. ඉතින් හැමදම මේ සමහරක් වැඩවලට ලංකාවෙන් ගොඩාක් දුරකට යන්න වෙන අපේ ඇහැර හීන කියලා දේවල් තියෙනුනේ. ඒ දේවල් වෙනුවෙන් තමයි ඉතින් ලංකාවෙන් ගොඩක් සමහරක් වෙලා දුර රටකට යන්නේ. ඒ කොහොම ගියත් හිත ලංකාවේ තියෙනව නේද? ඒ වගේම මේ වෙලාවේ FM 93.5 93.7 මම වහගෙන ඉන්නවා. කවුද මේ? සුබ දවසක් කියලා තියෙනවා. බර්ලස් කමෙන්ල තමයි මම වහගෙන ඉන්නේ දිනිත. විමුක්ති හර්ෂේ වගේම හේමචන්ද්‍ර මල්කාන්ති මෙහැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. තව ඉන්නවා. කමල් සන්ධ්‍යායි වගේම සරච්චන්ද්‍ර මේ කට්ටියවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟ ලස්සන සින්දුවට. අපිවත් මතක් කරන්න ලස්සන සින්දුවකට සරච්චන්ද්‍ර ඩයස් ඔයාවත් එකතු කරගන්නම්. සින්දුවක් අහනකොට රසට මොන හරි කන්න තිබ්බොත් එහෙම නැත්නම් රසට මොන හරි බොන්න තිබ්බොත් යෝගට් ඩ්‍රින්ක් එකක් වගේ පොඩ්ඩක් අර පොඩි බඩගින්නට ඔයාට පැල්වස නිෂ්පාදනය මෙතින් ඔයාට ඒ වගේ දේවල් මෙදී ගන්න පුළුවන්. වැනිලා රසින් එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි රසින් ඔයාට පැල්වත යෝගට් පාරයක් මෙදී ගන්න පුළුවන්. ඉතින් ඔයා ගන්නකොට පැල්වත කියන නමින්ම මෙදී ගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා මහන් මාවහන් ඉන්න ඔයාට මම ලස්සන සින්දුව ක්ලාසික් කරගෙන ඉන්නවා මේ වෙලාවේ. ඉතින් අපි ඒ සින්දුව අහලා ඇවිල්ලා ඉක්මනට කතා කරමු නේද? උදේ 10:47

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමදින්ගේ සල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබදවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
5: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහන පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness within Sonalika Tractory මහ පොළවට මහ බලයක්

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින් සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: හට් බීට් අහගෙන ඉන්න ගමන් අපි අර අලුත් පෑයකට යන දින ඊට කලින් මට හිතනවට මතක් කරන්න ඕනේ කියලා ජීවිතයේ සිහිනයට වාස්තනාවේ ආශිර්වාදය අරගෙන ධන නිධානයේ ලොතරැයි පත්‍රය ගැන ඉතින් වාගේ දොහ දන්නවා ජාතික ලොතරැයි මණ්ඩලයේ තමයි මහගෙදර. ඉතින් මහගෙදරින් එන ධන නිධානයේ ලොතරැයි ඔයාට මෙලදී ගන්න පුළුවන්. ඉතින් මේ අවුරුද්දේ ගෙවී ගියපු වසර මාස 7 කියන මේ කාලය තුල ධන නිධානයේ ලොතරැයිෙන් සුපිරි ත්‍යාගලාභින් දෙන්නේ එවගේම ලක්ෂ 20 ත්‍යාගලාභින් 35ක් එවගේම විතරක් නෙවෙයි 200,000 ත්‍යාගලාභින් 347ක් එවගේම 437ක් මේ වගේ කියන ජයග්‍රහයකින් ඔයාට හඳුන් ලදීලා තියෙන ඉතින් ඔයාලත් පුළුවන් මේ වගේ කෝටිපතියෙක් ලක්ෂපතියෙක් ඒ වගේම විසි ලක්ෂපතියෙක් වෙන්න ධන නිධානයේ ලොතරැයි පත්‍රයේ ඔයා ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් අදම මිලදී අරගෙන බලන්න. 10:55 දැන් වෙලාව.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ගල් සිට හම්බන්තොට හරහා පොතිවිල් දක්වා වෙල්ලට ඔබින් මුහුද ප්‍රදේශයේ මිටින් මිට රළු ඉතා රළුවන බව කාරුණික විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එම මුහුදු කලාපයේ සුළඟේ වේගය 5 කිලෝමීටර 60 70 දක්වා ඉහළ යා හැකියි. එබැවින් එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ. පුත්තරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මෙන්ම මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා මුලදිව දක්වා වෙල්ලට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යාමේ හැකියාව පවතිනවා. එබැවින් මුහුදු ප්‍රදේශයේ පිටින් පිට රළුවන බවයි කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පුත්තරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතිවිල් දක්වා වෙල්ලට ඔබින් මුහුදු ප්‍රදේශවල මෝතේ රළ උස මීටර 2.25 අතර අගයක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. වෙනසිලාවේ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 6000 දක්වා ඉක්මවා තිබෙනවා. මෙවන විට තහවුරු කර ඇති මරණ සංඛ්‍යාව 6125ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය ජුනි මාසයේ වෙනසිලාවේ භූකම්පා හටගත්තා. ඉන්තුවා ලැබූ 61000ක් රෝහල්වල ප්‍රතිකාර ලබා ඇති බවද වෙනසිලා රාජනිල වාර්තා උපරාදක්වමින් අල්ජසිරා ප්‍රවති සේවය සඳහන් කළා. තවත් විශාල පිරිසක් අතුරුදන් වුණා. ඔවුන් සොයා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජාතීන් කනස්සල්ල පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ලක්න ප්‍රධාන පැවති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 4යි.

උදේ කළායි විනාඩි 10යි කියන්නේ අපි අලුත් පැයකට මේ ඇවිල්ලා ඉන්නේ. ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන් වාටෝ මේ පැයේදී. ඉතින් ලස්සන සින්දුවක් අහන්න වාටෝ FM 93.5 93.7 සද්ද වැඩි කරගෙන අහන්න පුළුවන්. ඒකෙන් අතට මතක් කරනකොට මට හිතුණා ෆෝන් නම්බර් එක මතක් කරන්න ඕනි කියලා. සමහරක් විතර දැන් අහන කෙනෙක් වෙන්න පුළුවන් නේද? එතකොට පොඩක් විතර ෆෝන් නම්බර් එක අමතක වෙන්න පුළුවන්. එයාට තමයි මම මේ මතක් කරන්නේ. 07.03.93.5.93.7 මේ කියන ෆෝන් නම්බර් එකට ඔයාට මැසේජ් එකක් එවන්න පුළුවන්. ආ කැමති කෙනෙක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට මට කතා කරපුවා ඉන්නෝ මේ වෙලාවෙ. ඉතින් ආව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න යන තමයි මේ හදන්නේ. ඒජි අනුර පුස්සල්ලාවෙන් මට මැසේජ් එකක් දාලා තිනු ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඔය විදිහට වහගෙන ඉන්න ලස්සන සින්දු ගොඩාක් තියෙනු. ට්‍රින්ක වහේ ගමින් පුංචි බඩ මැසේජ් එකක් දාලා තිනු වෙනදා වගේ මම යටත් පුළුවන් මා වහගෙන ඉන්න පෝටි මාසේ වන් දී සඳ ලංකා විඳරනේ අද මා වහගෙන ඉන්න ලස්සන සින්දු ගොඩක් දෙන්නම් ඔයාට. ලක්ෂපාණින් මැසේජ් එකක් දාලා තියෙනවා මේ වෙලාව මේ හැමෝ වහගෙන ඉන්නේ ලකඩ කියලා. ඔය ඉතින් ওই විදියට මෙන්න දවල් එක වෙනකන් ඔයාට ඉන්න පුළුවන් මාත් එක්ක ලස්සන සින්දුවක් අහගෙන. මට හිතුණා ලංකාව යනකොට පොඩක් හොරණ පැත්තට ගියොත් හොඳයි කියලා. හොරණින් නෙහාර මා වහගෙන ඉන්නවා සද්දෙටම. ඉතින් එයාට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් හાર્ට් බීට් අහගෙන ඉන්නේ ඔයාට කොහොමද අපි ලස්සන සින්දුවක් නොදී ඉන්නේ නේද? ඉතින් මේ ලැස්ති කරන් ඉන්න සින්දුව මගෙන් ඔයාට මේක අහලා ඇවිල්ලා අපි කතා කරමු. උදේ 11යි විනාඩි 11යි.

මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගානු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි
5: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයේට මතක තබා ගන්න.

0: Wakanda Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

11 විනාඩි 30 වෙලාව හට් බීට් අහගෙන ඉන්නකොට මේ දවස්වල ගංගාතර අවධානමත් තියෙනවා. ඉතින් ගංගා පිට හරි ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම සමහර අය කියන වාසත් අහිම වෙලා තියෙනවා නේද? එහෙම තමයි, ස්වභාවික ආපදාවක් වෙනකොට අපිට හැමදේටම මෝන දෙන්නත් සිද්ධ වෙනවනේ. රත්නපුරේ කියලා තියෙන කියන්නේ ඒ වගේ ගමක්, ඒ වගේ තැනක්. ඉතින් ඒ වගේ මේ දවස්වල ගම්වතුර අවධානම වැඩිපුර තියෙන තැනක් නේද? ඉතින් තමලා කුමාර රත්නට කතා කරා. ඉතින් ඔබ ආදරේ ලස්සන සින්දුවකට එකතු කරගන්නම එයා ඉන්න පැත්තට මේ වෙලාවේ ගම්වතුර අවධානමක් නැහැ කිව්වා. හැබැයි ඒ වුණාට ඒ ඊට පල්ලෙහා කැටිවලට මේ වෙනකොට ගම්වතුර අවධානම තියෙනවා කියලා තමයි ඉතින් කතා කරනකොට කිව්වේ. ඉතින් එහෙම තමයි, ඒ දේවලුත් ඉතින් තියෙනවා. ඉතින් හැමෝටම පරිස්සමෙන් ඉන්න කියලා ඉතින් පුංචි මතක් කිරීමක් කරන්න. බලාපොරොත්තු නොවි අපිට කෙනෙක්ට දෙයක් දෙන්න පුළුවන්. එත හිතෙන් අපිට මුළු හිතින්ම දෙන්න පුළුවන්නේ. අර දන් දීම කියන්නේ ඒකනේ. ඉතින් අර චුට්ටකවත් ඉතුරු කරගන්න නැතුව ඉතින් අයට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ලේ දන් දීමේ කඳවුරක් පැවැත්වෙන සූදානම් කටයුතු කරලා තියෙන. ඉතින් ඔයාට මියදෙන හදවතකට පණ දෙන්න පුළුවන්. ඉතින් මියදෙන හදවතකට ඉතින් පණ දෙන්න ඔයාටත් එකතු වෙන්න පුළුවන් පුංචි ලේ ටිකකි. ඉතින් කලතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි මේක සංවිධානය කරන්නේ. ලේ දන් දීමේ කඳවුර අගෝස්තු 5 වෙනිදා තමයි තියෙන්නේ. ඉතින් කලතර කච්චේරි පරිශ්‍රයේ පැරණි ශ්‍රවණාගාරයේදී තමයි තියෙන්නේ. උදේ 8:30 ඉඳලා හවස 3 වෙනකම් තියෙනවා. ඉතින් මේ වෙනකොට ලේ දන් දෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් ඔයාලට යන්න පුළුවන් කියලා පුංචි මතක් කිරීමක් කරනවා. ඔය අනකට මතක් කළා ගියේ ජාතික හැඳුනුම් පද අරගෙන යන්න. ඉතින් නැත්තම් ලේ දන් දීමේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවන පුංචි ප්‍රශ්නයක් කියන පුදු. ඉතින් ඒකත් ඔයාලට මතක් කරන යන්දී මතක් කරලා වගේ ID කාඩ් එක ජාතික හැඳුනුම් පද අරගෙන යන්න. ඒකනත් මතක් කරලා මට හිතුණා මේ වෙලාවේ හાર્ට් බීට් චැට් එක පැත්තට යන්න ඕනේ කියලා. කවුද මම අහගෙන ඉන්නේ කියලා බලන්න. සේරුවවල කෙඩියේ සම්බර සිංහව මම අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. මේ වෙලාවේ

සද්දටම ඉදි නොහබත් එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට හාඩ් බීට් අපිත් එකතු කරගන්න කියලා තිනා. ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින් ඔයාට. ලස්සන සින්දුවකට කවුද මේ වසන්ත කුමාරියව තමයි එකතු කරගන්න අපි ලැස්ති වෙලා ඉන්නේ. ඊළඟ සින්දුවට ඔය විදිහටම අහගෙන ඉන්නෝ. මට හිතුණා රුමේනියා පැත්තට යන, රුමේනියා පැත්තේ මොකද වෙන්නේ මේ දවස්වල, මොකද කරන්නේ කියන්න බලන්න. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් ඔයාට. ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න ජීටි යාළුව හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. අහංගමින් යගේ අම්මා එකතු කරගන්න ඕනේ. බිරින්ද තිලිනි, ඒ වගේම ගිහංස, ඒ වගේම හිමංශ පුතාලා දෙන්නව එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ ලස්සන සින්දුවට. සුබ දවසක් වේවා කියලා තියෙනවා. වැලිගල්ලෙන් තමයි සුජානි මැසේජ් එක දාලා තියෙන. මහත්තයා නිමල්, ඒ වගේම පුතා රුසිදු, දුව රශිනි, ඒ වගේම මාජී, ෆාතිමා, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ සුරේනිද මෙල්ගේ. ඉතින් ඒක තහන්න පුළුවන් ඔයාට. ඊට කලින් ඔයාට මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත කියලා කියන්නේ ඔයාට විශ්වාසයේ විදිහට මෙදා ඉඳලා අද වෙනකම්ම තියාගෙන ඉන්න කෙනෙක්. ඒක නිසාම තමයි මේ තරම් කාලයක් වෙළඳපළේ රැඳලා ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. 100%ක්ම ස්වභාවික ගුණය ආරක්ෂා කරගන්නෙමි. දේශීය දෙයකට කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාට මෙලදී ගන්න පුළුවන් පැල්වත්ත නිෂ්පාදන, පැල්වත්ත කිරිපිටි, පැල්වත්ත යෝගට්, ඒ වගේම පැල්වත්ත අයිස්ක්‍රීම් එකේ ඕන දෙයක් ඔයාට පැල්වත්ත කියන නමින්ම මෙලදී අරගෙන බලන්න පුළුවන්. ඉතින් ඔයා මෙලදී ගන්නකොට පැල්වත්ත කියන නම කියලාම ඉල්ලන්න අමතක කරන්න එපා. 11:34 ඉඳන් වෙලාව

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම

0: 11 විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: Black Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Black Hunter.

11 විනාඩි 44 වෙලාව ඔයාමව අහගෙන ඉන්න වෙලාව වෙලාව හොඳ වුණාම ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන් නේද ජීවිතේ සුබ සිහින හැදෑරෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ තිබුණ හිණයක් තිබුණනු ඉතින් ඒක තමයි කියන්නේ මොකද එතපයි ජීවිතේ සිහිනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන ලොතරැයි මණ්ඩලයේ මහගෙදර තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඉතින් විශ්වාසයෙන් ඔයා ගාවට ලොතරැයි පත්‍ර අරගෙන එනවා ඉතින් වාසනාව ඔයාට අරගෙන එනවා ඉතින් ඔයාට තියෙන වාසනාව උරගා බලන්න ඔයාට ලොතරැයි පත්‍ර මෙලදී ගන්න විතරයි. ඒ අතර දින විශේෂම එකක් තමයි ධන නිධානයේ ලොතරැයි පත්‍රය. මේ අවුරුද්ද වෙනකොට සුප්‍රීතියාගලාබින් කන්දක් අරගෙන අවිල්ල දින. ඉතින් ඔයාටත් ඒ අතර වාසනාවන්තෙක් වෙන්න පුළුවන්. පහුගිය මාස 7 කියන මේ කාලය තුලදී දැන් ධන නිධානයේ ලොතරැයියෙන් සුප්‍රීතියාගලාබින් දෙදෙනෙක් ඒ විතරක් නෙවෙයි 120 තියාගලාබින් 35 200 තියාගලාබින් 457 දෙනෙක් වගේම මාර්තු 1 වෙනිදා ඉඳලා පටන් අරගෙන තියෙනවා සන්ඩේ බෝනස් මේ කියන වාසිය. ඉතින් ඔයාට මාස 5ක් මේ වෙනකොට ගෙවිලා ගිහිල්ලා ඉවරයි. ඔයාටත් පුළුවන් 1004 වාසනාවන්තයෙක් වෙන්න. ඉතින් ඔයා බලවල ඉන්නේ නැතුව ඔයා දකුණ තැනින් තියෙන එකම ලොතරැයි කූඩුවක් වෙන්න පුළුවන්. ඒ ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ඔයා ගන්න ඕනේ ධන නිධානය කියන ලොතරැයි පත්‍රේ. ඉතින් වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔයාට පුළුවන් කෝටි පිටිතියාගේ මේ වෙනකොට ඔයාගේ කරගන්න. ඔයාට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් ඒ වගේම සුපුරුදු තෑගි වලට අමතරව ඔයාට ඉරිදා දවසේ දිනුම් වදින බෝනස් සන්ඩේ බෝනස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වාසනාව හිමි කරගන්න පුළුවන්. ඉතින් ඔයා පරක්කු වෙන්න එපා. ඔයාලංගම දෙන ලොතරැයි කූඩුවට ගිහිල්ලා ඔයාගේ වාසනාව බලන්න නේද? ඔයා හිතන්න ඇති වෙලාවක ඔයාගේ ජීවිතයට වාසනාව අරගෙන ඉන්න පුළුවන්. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඒ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයාට කරේ. උදේ කියලා කියනකොට පොඩ්ඩක් රස්නයක් වගේ එන්න පුළුවන් මේ වෙලාවේ. රස්නයක් වගේ එනවනම් මොනවාද හොඳ? යෝගට් එකක් තිබ්බත් කොහොමද? දැන් කිරි ගොවීන්ගෙන් දැන් අපි ගොවිපළ වලින් ඒ කිරි ටික අරගෙන කිරි ගොවීන්ගේ මුලින්ම දී අරගෙන ඉතින් පැය 48ක් වගේ පුංචි කාලයකදී ඔයා ගාවට යෝගට් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ලොකු කාලයක් අර කිරි ටික තියාගෙන ඉන්නේ නැතුව හරිම නැවුම් විදිහට නැවුම් රසයක් එක්ක උකු රසයකින් ගුණට ඔයා ගාවට අරන් එනවනම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයි. ඉතින් ඔයා කෑම ටිකක් කහලා ඔයා මොනවා හරි කන්න දෙයක් මලාගෙන ඉනවනම් ඔයා පැල්වත්ත යෝගට් එකක් අරගෙන බලන්න. ඒකට තොරව මතක් කරන ගමන් අපි යමුද බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තට. මේ වෙලාවේ කවුද සත්‍යයෙන්ම හાર્ට් බීට් අහගෙන ඉන්නේ කියලා බලන්න. කවුද මේ? අද නම කියන්න විදිහක් නැහැ. ඒවා නම වුණ මේ වෙලාවේ සත්‍යයෙන්ම ලක්කන අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. කොල්ලෝ සෙට් එකම මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලාද ලස්සන සින්දුවක් කියලා තියෙනවා. කසුන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. එතන ඉන්නව නේද සඳරුවන්, පුබුදු, ඒ වගේම මංජුල, සති සති එක දිගට මේ වෙලාව මොකද්ද මේ නම? එක ජොට්ටක් හොයාගන්න අමාරුයි. සති සචින්ත මං හිතන්නේ. ඒත් එක්කම තව නමක් තියෙනවා. ඒක පස්සේ හොයාගමු. ඒ වගේම භාෂිත, ඒ වගේම දෙනුවන්, යසින්ත කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. බලුවන් නම් ඉතින් අපිට මැසේජ් එකක් කියනොට පොඩ්ඩක් අර වචන කීපයක් අතර ස්පේස් එකක් තියලා ඉවන්න. මොකද එහෙම බලන් යනකොට චුට්ටක් අපිට අපහසුතාවයටපත් වෙනවා. එහෙම ගොඩක් අය ඉන්න. ඉතින් එහෙම තමයි චුටි මතක් කිරීමක් තමයි ඔයාලට කරන්නේ. ඉතින් විශේෂම දේ තමයි ඉල්ලාගේ නම හරීම විදිහට අපි කියන්න ඕන. ඔයා පුංචි වෙලාවක් වෙන් කරගෙන මැසේජ් එකක් මට එවන්. ඉතින් ඔයා කාසයි ඔයාගේ නම හරියට කියනවට නේද? ඉතින් හරියට කියන්න, නම හරියට එවන්න. හාද කොහොමද ලාවෝ අපිත් ඉන්නවා කියලා තියෙනවා. ඉතින් කෑගල් ඉමුල් ගස්තනියෙන් තමයි මාව අහගෙන ඉන්නේ. උදේශිකා නිරූපම මාලා ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ජය මම ඔයා ඉන්නව නේද? උදව් දවස වාසනාවන්ත දවසක් වෙන්න ඕනි කියලා තියෙන. ඉතින් ජය මම ඔයාටත් මේ අගෝස්තු මාසේ මේ දවස ලස්සන වෙන්න ඕනි. කොට්ටාවේ ඉඳලා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ආ වැඩ කරන තැන ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ඒ වගේම මදුසංක, ලක්ෂ්මී මිස්ස එකතු කරගන්න ඕනි. ජය මම තමයි හරි මාදිරින් වෙනද වගේම මැසේජ් එක මට එවලා තියෙන්නේ. ඉතින් මම ලස්සන සින්දුවක් මේ වෙලාවල ලෑස්ති කරගෙන ඉන්නවා. ඒ සින්දුව හලවිල අපි කතා කරමුනේ. එකල හයි විනාඩි 49 දැන් වෙලාව.

0: பண்ண ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heartbeat.
2: එකලයි දෙන්නේ අපි මේ ඉන්නේ තව විනාඩි 5ක් වගේ තමයි තියෙන්නේ දවල් 12 වෙනාපු වෙයි මමයි හම්බ වෙන්නේ දවල් නිවුස් එකෙන් පස්සේ. ඒ කියන්නේ ඔහොම වෙන්නේ කොහොමද යන්නේ පයි තින ලස්සන සින්දු ටික ක්ලාසික් කරගෙන ඉන්නවා. ඊට කලින් වට මතක් කරන්න ඕනේ NLP දන නිධානයේ ලොතරැයි පත්‍රය ගැන. ඉතින් ඔයා ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් ඔයා මතක් කරලා දකින්න තනි ඔයා ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් දන නිධානයේ ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. එයාට කෝටිපති ඒ වගේම 20 ලක්ෂපති ඒ විතරක් නෙමෙයි සුපුරුදු ටැග් වලට අමතරව Sunday බෝනස් එකත් එක්ක වසනාවත් එක්ක වෙන්න පුළුවන් ඔයාට. ඉතින් ජාතියේ මහා නිධානය තමයි දන නිධානය කියලා කියන්නේ. ඉතින් ඔවත් මිලදී අරගෙන ඔයාගේ කෝටිපති හීනය හැබෑ කරගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඔයාට මේ මතක් කිරීම කරේ. මේ වෙලාවේ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම තුසිත් ඔයාව එකතු කරගන්න ඕනේ කලුතරේ. මම වහගෙන ඉන්නවා කියලා මම දන්නවා මේ වෙලාවේ සද්දෙටම. එවගේම හයි ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. මාවත් ලක්කන්න අහගෙන ඉන්නේ නිරෝෂා විරේචිනිගේ ලස්සන සින්දුවක් කියලා තියෙන. අපි බලමු ඒක කොහොම හරි දෙන්න තිලිනි. ওই විදිහට මහගෙන ඉන්න. නිවුස් එකෙන් පස්සේ ආපහු අපි බලමු කොහොම හරි සින්දුව දෙන්න. හොම ගමින් මේ වෙලාවේ මම අහගෙන ඉන්නවා වැඩ කරන කෙන හැමෝමත් එකතු කරගෙන එම කෙනාගේ නම දාලා නේ සින්දුවක් කියලා තිනවා. ඔයාවට ලස්සන සින්දුවක් දෙන්නම් ওই විදිහටම ඉන්න. ලක්කනයිරියන් සබෝ දැසනක් කියලා තේනවා. හට්බීට් එකේ ලස්සන සින්දුවක් තියෙනකල තමයි හලාව හලාවත පැට්‍රික් කර්ණෝපාල. ඉතින් ඈන් සහන් රශ්මි වගේම ශානේ රශ්මි දුව ඉන්නවා මේ වෙලාවේ. ලිලි මොනිස්ටා මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන කියලා තමයි තේනේ. මම ලෑස්ති කරන් ඉන්නවා. ඉතින් ලස්සන සින්දුවක් කියලා දී මං කොහොමද ලස්සන සින්දුවක් නොදීන්නේ. ප්‍රනීෂගේ ආවා සින්දුව. ඉතින් මේක අහලා බලලා අපි ආපහු හම්බෙමු නිවුස් එකෙන් පස්සේ.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාතික වාර්තා කබන කෝටි යටේ NLB දන නිධානය නතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගය

0: రస్తల
1: అయాపత్ కాలగునే జీవిత హతక్ బిలిగని వెస అడవే గంగుతుర తాజ్యన పహవయాదే మూదు గమన తవత్ అవధానమే మహర గటమకెన ఎమతి హర్షనగేన్ విశేష ప్రకాశ కుమంటనయక్ దై విమర్శన యోషదతాయి కరణాగుట్టాయి అధిక నే నియోగ్య సాకచ్చా యోజనావ ఇరానే ఇవద మధ్య ట్రంప్కిన్ అవసన్ అణతురు ఎంగవీమాక్ లఖన ప్రధాన ప్రవృత్తి సమగిన్ మమ వెనురి గిన్నలియ ప్రవృత్తి సంస్కరణే మనోజ్ కొడు వితారణ ప్రదేశ రెసకట బలపేతి అధిక వర్షావ సమగ పహద్దీం రెసక్ జలహీన్ నటువ పవతినవా మహవెలి కెలిని సహ కలుయన గంగా ఈ దినేవన విట గంగోత్ర అవధానం పెవతీయత ఇమ అవధానం మేవన విట సంపూర్ణిమ పహవుగు సతి బవాయి వారి మార్గ డిపార్ట్మెంటు సదహన్ కలి ఇమ డిపార్ట్మెంటు అధ్యక్ష ఎల్లి సూర్య బండార మహత దెంట పవతిన తత్తే పిలిబాందవ పెహదిలి కలా
2: ఈ దిన లభన వర్షాపతన సమగమ విశేష గంగా కీపేక జలమట్టం ఇహలయామ తుల గంగమతుల తత్వ తత్వన మే తత్వ అటతే అదవన విట కలని గంగ సహ మహావలి గంగ గంగమతుల తత్వ అతి ఉనా ఈ దినే మే వన విట బోధురట మహావలి గంగ ఇహల ప్రదేశ నావలపెట్టి సహ పేరాదినే జలమట్టం అడు విం పవతిన సామాన్య తత్వట పత్తిన నావలపెట్టి ఇట అమతరవ బహుగీయ పై విసి అతర తుల వర్షాపతనే సెలగుతు అడు విమాక్ పెన్నం కన్నా ఎనిసా తవదురట జలమట్టం వెడివీమే అవధానం మీద పవతిన కాలుగుని తత్వం ఎటతేనే పవతిన తత్వం ఎటతే అనుతురుదాయక జలమట్టం వెడివీమకు పెన్నుం కరణి నిసా ఏ సంబంధం అవధానం ఇన్నకేన ఇల్లీమ కన్నా ముగద పురోకతనే అని తీయనో అది దవశిష్యం వర్షాపతని అక్కలబేవి కేలా ఎనిసా విశేషమే కలుగంగ కెలని గంగ సహా మహావలి గంగ ఎలక్ట్రోని ప్రదేశ వలట అది దిని వర్షాపతిని లభీమే పురోకతన తీయనో ఎమనిసా ఏ సంబంధం చెలు దిన అవధానం ఇన్నకేన ఇల్లీమ కన్నా
1: అధిక వర్షావ సమగ పోల్పిటియ మొరహేన గం ప్రదేశే నివసక్ మతట ఈ పస్కంద కడాబెటిమ హేతువెన్ నివస్తుల సిటి కాంతావాన్ తుందెనకు సహా పెరిమి పుద్గలేకు మియగొస్ తిబెలవా మెసే మియగొస్ ఎత్తే 47 22 58 సహా అసుతున్ యన వయస్కాండవల పసు పిరిసా యుధాబ్దావ ప్రదేశవాసేన్ సహా పోలీసియక్వ పసు కందరియట ఉసిరురు గొడిగనీమట కటేతు కలా గినిగత్తేన అమగమ ప్రదేశం జలైన నటువు మార్గేక గమకత్ పుద్గలకు జలపారట హసువ గసాగిన గుస్తిబినవా హెడ్న్ నువరలి ప్రధాన మార్గేట సహా హెడ్న్ కొలం ప్రధాన మార్గేట అద్ అడియం కాలే యలిత్ పస్కంద కడామిటీ తిబినవా నోవుడ్ మార్గ సంబంధన అధికారి సంధాన్ కలే ఎమ్ పస్ ఇవత్ కిరిమే కటేతు సిదు కరమిన్ పవతిన బవాయి మహావిదిగంగే జలమట్టమ ఇహలయామ సమగ గంపుల ప్రదేశే గమ్మాన కీపయాక్ జలిన్ నటవునా పౌల్ పాన్సీకటి వెడి పిరిసాక్ అవతన్ వీ ఎత్తి అతర ఓన్ ఆరక్షిత స్థాన బితి యొమ్ కిరీమటాయి కటియుతు కెరునే బెబిల బోతలా పిటియ గంగపట పార సహా పల్లి విలతరు ప్రదేశ కేపయాక్ తమ జలేన్ యటవ పవతినవా మే అతర గల్పిర్లీమే అవధానం హేతువెన్ వసా తెమడు కొలంబ నువర మార్గే కడుకన్నావ సిట గణితన్న దక్వా కుటస ఏ రాత్రి యలి వివృత కెరునా కెసే వితత్ మార్గే భావతి క్రిమేది డెడ్ లిస్ విమసలి మత్తన లిస్సై పోలీసియ జనతావట దెనుం దెన్నే వసంత మాతిబు హెడన్ గెనిగత్తేన హెమ్మాత్ గమ్మ గంపొల యన మార్గద గమనాగమనే సదహా యలి వివృత కర తిబినవా అయాపత్ కాలగునే హమే మహనూర్ సహా నువరలి డిస్ట్రిక్ వల పాసెల్ అద దినే వసా తెమును అత్ర మాత్ర డిస్ట్రిక్ కే పాసెల్ పెవతిమే బలయ విదుహల్పతి ఉర్మిత పెవదీమటై మధ్యం పలాద్ అధ్యాపన కార్యాలయ ఈయే పేవర గతే మే అతర కొత్మలే పొల్గొల్ల ఎతులు తవ జలాశకీపేక వాందురుటు తవదురుటత్ వ్యూర్త పవతినవా న్యాయం అంతురంగవీం తవదురుటత్ క్రియాత్మకాయి జాతిక గుండెగిలి పరేషణ సంవిధానే జ్యేష్ఠ భూ విద్యాజ్ఞ వసంత సేనాధీర మహత సదహన్ కలే మహనూర్ డిస్ట్రిక్కే ఉడుదుంబర గంగ ఇహల కోర్లే సహా పస్మాగి కోర్లెన ప్రాదేశిలే కంకొట్టాసువల్ట నికొత్కల న్యాయం రతు నివేదన తవదురుటత్ బలాత్మక బవాయి
3: මේ වන විට දිස්ත්‍රික් 3ක ප්‍රාදේශීය කම් කොටස 6කට ඉවත් වීමේ රතු නිවේදන ක්‍රියාත්මක වන අතර ඒ වගේම දිස්ත්‍රික් 4ක ප්‍රාදේශීය කොටස් 16කට අධිර දෙක ඇරතේ අවදාන සිටින නිවේදන ක්‍රියාත්මක කරන ඒ වගේම දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය කොටස් 4කට අධිර 1 යටතේ මියුසිනවත් බන් සිටින නිවේදන ක්‍රියාත්මකයි ප්‍රදේශව අධිර ගතතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගංගහිල කෝරළේ උඩුදුම්බර පස්පාය කෝරළේ කෑගල දිස්ත්‍රික්ක යටියන්තොට ප්‍රාදේශීය කොටස්යත් නෝරෙලේ දිස්ත්‍රික්කයේ අඹගමු සහ නෝඩෙන් ප්‍රාදේශීය කොටස් වලටත් අධිර 3 යටතේ ඉවත් වීමේ රතු නිවේදනයේ තවදුරටත් ක්‍රියාත්මකයි එළව මාර්ග දෙපස පස්කණ්ඩි කඩායමේ හැකියාවක් පවතින එනිසා එම ස්ථානවල ජීවත් වන ජනතාවගේ සම්බන්ධ සැලකිලිමත් විය යුතුයි සහ ගල්පෙරළේ මාදේ දායක අන්තර්ජාතීය ගැටියකි එනිසා මේ ස්ථානවල පසු කරන විට අවධානය සිටින්න
1: කැලණිකඟ ආශිතව පැවති ගංගුතුර අවධානම මෙබෙඩි විට පහව ගොස් තිබෙනවා ගඟ ආශිත පහත් බිම් ජලයෙන් නැටව පවතින අතර මාර්ග කිහිපයක් ජලයෙන් නැටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලුණා කලුකංගී අතුකංගාවක් වන හුංගම්මුව ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ප්‍රාදේශීය කම් කොට්ටාසේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවයි පවතින්නේ. කරණාගොඩ ගිනිහිරිය කහවත්ත රත්නංගම්මුව ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. අධික වැස සහිත කාලගුණයේ හේතුවෙන් මහනුවර නුවරඑළිය කෑගල්ල මාතලේ සහ මාතර දිස්ත්‍රික්වලට බලපෑම් එල්ල වී තිබෙනවා. පවුල් 700කට අධර්ම පුද්ගලයන් 2971 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. පුද්ගලයන් 1887 දෙනෙකු සුරක්ෂිතව මධ්‍යස්ථානවල සිටින බවයි ආපදා කරුණාකර මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ප්‍රදේශ රැසක අදත් මිලිමීටර 75ක් වූ තදවැසි ඇතිවන බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතවිල් දක්වා වෙලට ඔබෙන් වන මුහුද ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වලකින් ලෙසද සඳහන් කරමින්.
0: පසුගිය දිනවල දිවයිනේ තිබුණු වැසි තත්ත්වයේ අපි තුළු අඩුවීමක් අපේක්ෂා කරනවා අදත් සහ හෙට දිනේ. අපි අද දිනේ බලාපොරොත්තු වෙනවා මධ්‍යම සබරගමුව බස්නාහිර දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි යෝගිකුරුන් සහිත වැසි ඇතිවේවි කියලා. මේ අතරින් ගත්තොත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඒ වගේම සබරගමුව පළාතෙත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක් දක්වා වගේ තරමක තද වැසි අද දිනේ අපි අපේක්ෂා කරනවා. ඒ වගේම උතුරු මැද පළාතෙත් වැසි ස්වල්පයක් ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා. හවස දෙකෙන් වගේ පස්සේ නැගෙනහිර පළාතෙත් ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේවි සුළු වැස්සක් අපි බලාපොරොත්තු වෙනවා. උතුරු මැද ඒ වගේම බස්නාහිර සබරගම මධ්‍යම පළාත්වලත් වයඹ පළාතෙත් දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද සුළං අද දිනෙත් අපි අපේක්ෂා කරනවා. සවස් කාලය ගත්තාම විශේෂයෙන් අපි වැසි බලාපොරොත්තු වෙන නැගෙනහිර පළාතේ සහ ත්‍රිකුණාමලයේ තමයි. ඒ වගේම නිරිත දිග කොටසේ වැසි අපි අද දිනේ වරින් වර අපේක්ෂා කරනවා.
1: මහර බන්ධනාගාරගෙටම බාහිර පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් සිදු වූ කුමන්ත්‍රණයක් දැස්සෙවීමට විමර්ශන ක්‍රියාත්මක බව අමාත්‍ය හර්ෂණ නානකාර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ සිද්ධිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්
4: 2026 පළවන දින මහර බන්ධනාගාරයේ 3:45ට මුළු තැන්ගෙයි වහලය මත රැඳවීම තිදෙනෙකු නැගූ විරෝධතා දක්වා ඇත. ඒ සමනය කිරීම සඳහා මහර බන්ධනාගාර අධිකාරීතුමන් විසින් එම ස්ථානයට ගොස් ඔවුන් සමග විනාඩි 15ක පමණ සාකච්ඡාවක් සිදු කළද රැඳවියන් එකඟතාවයකට පැමිණියේ නැහැ. ඉන්පසුව වාට්වල සිටි රැඳවියන් 1000ක් පමණ එම ස්ථානයට එකවර පැමිණ ඇති අතර රැඳවියන් විසින් මහණින් ഘോഷා කර ඇත. එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කර ගැනීම නොහැකි බැවින් මහර බන්ධනාගාර අධිකෘතතුමන් නිලා සමග පසුබැස ප්‍රධාන දොරටුව පැමිණ යකඩ දොරටුව අගලු දමා වසාගෙන ඇත. එම අවස්ථාවන් විට මේ කැරලක් දක්වා වර්ධනය වී ඇති අතර රැඳවියන් ප්‍රධාන දොරටුව දෙසට හා පරිශ්‍රයෙන් ඉවතට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර තත්ත්වය පාලනය කර ගැනීම නොහැකි වූ බැවින් එම අවස්ථාවේදී කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිතයෙන් තත්ත්වය පාලනය කර ගැනීම උත්සාහ කරන ලදී. ඒ වන විටත් ප්‍රධාන ජනරල් කාර්යාලය හා විනයංශයේ රැඳවියන් විසින් ගිනි තබා විනාශ කර ඇත. ඉන්පසු පොලිසිය පොලිස් විශේෂ කාර්යාල බලකාය යුදුබ හමුදාව කැඳවා බන්ධනාගාරයේ පරිශ්‍රයවට ආරක්ෂාව තර කර තිබෙනවා. නැවත කලහකාරී රැඳවියන් විසින් බන්ධනාගාර කර්මාන්තංශය හා බන්ධනාගාර මුළු තැන්ගේ විනිතව විනාශ කර තිබෙනවා. 2026 වන දින පෙරවරු 7ට පමණ බන්ධනාගාර නිලධාරීන් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සමග බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී සියලුම රැඳවියන් වාට්වලට තමා වසා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරනු ලැබුවා. මෙම සිදුවීමෙන් එක් රැඳවියෙකු මියගොස් තව 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මෙම සිදුවීමෙන් නිලධාරීන්ට ජීවිතහානි හෝ තුවාල සිදු වී නොමැත.
1: මේ අතර මේගම්බ බන්ධනාගාරය ඇති වූ සිද්ධියට වඩා මහර බන්ධනාගාරය ඇති වූ තත්ත්වය වෙනස් බවද අමාත්‍යවරයා සඳහන් කළා.
4: මහර ඇති වූ තත්ත්වය මේ ගමට වඩා වෙනස් තත්ත්වයක්. මෙතන මොවුන් මේ ගැටුම ඇති කරගන්නේ පාලන තන්ත්‍රය සමග. මෙතන අපහැදිලි කරුණු වෙන්නේ මොවුන්ට මේ තත්ත්වය ඇති කිරීමට ආසන්නතම කරුණක් මේ දක්වා එක අපිට සොයාගන්න නොහැකි වෙලා තිබෙනවා. හේතුව මොකද්ද කියන එක. දැන් රැඳවියන් දෙන්නෙක් වහලු දෙන්නව කතා කරනකොට උන්ට 3-4 දෙනෙක් ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියන බල්ලක හරි. දහයක් පහළුවක් ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියලා බලන එක හරි. නමුත් එකපාරටම 1000ක් එන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. පෙර නොවිරු ආකාරයට ගිනි තැබීම් කළා තිබෙනවා. මොවුන් ගිනි තබලා තියෙන්නේ ඔවුන් ඉන්න සෙල් අරුණකොට ඔවුන්ට උයන මුළු තැන්ගිය, කන්න බොන්න තියෙන තැන්, බේත් හේත් ගන්න තැන්, කාර්යාල, ඒ කියන්නේ මේ කරපු කටට උවමනාවක් තිබිලා තියෙනවා. පැහැදිලිව පේනවා. මොකද තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා නම් මුළු තැන්ගිය ගිනි තියන්නේ නැහැ. මොකද හේතුව තමන්ට කන්න බොන්න තියෙන තැන. හිරගය මහර කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙලක් මේ සංවිධානාත්මක ක්‍රමය තුළ තිබෙන බව පේනවා. ඉන්පසු ඇති වූ තත්වයන් සියල්ලම බලනකොට යම් සැකයක් පහළ වෙනවා. මේට බාහිර බලපෑමක් තිබුණද මේ කලබලකාරී තත්වයක් ඇති කරන්න කියලා අපි දැන් සොයාබලමින් පවතිනවා. මේ වන විට වෙනත් බන්ධනාගාරවලින් කෑමුයලා වෙනත් බන්ධනාගාරවලින් පහසුකම් අරගෙන ඒ රැඳවියන්ට අවශ්‍ය සියලු පහසුකම් කටයුතු ලබා දෙන්න මේ අවස්ථාවෙත් අපේ බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරනවා. ඒ වගේම කලින් කියූ පරිදි මේ ගැන විමර්ශන කරනවා අපි හොයලා බලනවා. එහෙම කුමන්ත්‍රණකාරී කට්ටිය ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව පියවර ගන්නත් අපි පැකිලෙන්නේ නැහැ. මහර දැන් සම්පූර්ණම තත්ත්වය පාලනය වෙලා තිබෙනවා. මේ වෙනුවට කැබිනට් මණ්ඩලයෙන් කමිටුවක් පත් කළ දෙනවා. මගේ සභාපතිතුමින් යුතු ආනන්ද ජයපාල මහත්මයා ඇතුළු අපේ ලේකම්වරු සහ පොලිසිය සහ රස පරීක්ෂක සහ නීතිවේද දෙපාර්තමේන්තුවෙන් අපි වාර්තාවක් සපයමින් යනවා. මෙම තදබදය අඩු කිරීමේ ක්‍රමවේදයන්, රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම, බන්ධනාගාර තුල ආරක්ෂා ඇති කිරීම, මේ රැල්ලක් වශයෙන් පැතිරෙන්න පුළුවන්ද කියන එකට අපි අවධානය යොමු වෙලා තිබෙනවා. මේ අවස්ථාව වෙන විට අපි සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට උපදෙස් දීලා තියෙනවා විශේෂ අවධානය යොමු කරන්න අවශ්‍ය තැන්. ඒ වගේම තව බන්ධනාගාර දෙකක හෝ තුනක සම්බන්ධයෙන් අපට යම් තොරතුරු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ තොරතුරු මා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට ලබා දීලා තිබෙනවා. ඇති වෙන ඕනෑම තත්ත්වයක් මැඩලන්න අවශ්‍ය සම්බන්ධීකරණයක් අපි ගොඩනගනවා.
1: නොතිසියක් ලද විට කොළඹ මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුරු යන දෙදෙනාට කොළඹ මහාධිකරණය නියම කළා. ඒ අලස්කම සමගුණු කර තිබූ පැමිණිල්ලක් අද කැඳු අවස්ථාවේදී 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය මණ්ඩලයක ලෙස නියමිත සුසුකම් සපුරන තිබූ යෝෂිත රාජපක්ෂ යන අය බඳවා ගැනීම සහ එතෙක් පැවති පටිපාටියකට බැහැරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා ඔහු සහභාගී කර වූ බවටයි එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට චෝදනා එල්ලෙබුණේ. මේ තුරෙන් දූෂණ නැමැති වර්ණ සිදුව බවට සැකපිට අලස්කම් සොම් විසින් සැකරුවන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහිදී අලස්කම් සොම් වෙනුවෙන් පෙනී සිටින නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙන බවයි. වසන්ත කරන්නාගුඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා එහිදී කියා සිටියේ සිය සේවාදායකයාට එරෙහිව නඩු පැවරීම් පිළිබඳව තමන් තොරතුරු දැනගත්තේ සමාජ මාධ්‍ය තුලින් බවයි. සකකාරී යෝජිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයාට ව්‍යාපාරික සම්මුලකට සහභාගී වීම සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා. ඒදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙන බැවින් ඊට අදාළ නියෝග නිකුත් කිරීමට නොහැකි බවයි. නොතිසියක් ලද විට කොළඹ මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා සැකරුවන් දෙදෙනාට නියම කළා. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවති නඩු කටයුතු අවසන් කෙරුණා. ලොරි රථයක් දෙමුවතුර ගවරවලදී අඩි 100ක ප්‍රපාතයක් සහිත ගඟකට පෙරළී ගොස් තිබෙනවා. බල්ලකිටුව සිට දෙමුවතුර දෙසට ධාවනි වෙමින් තිබූ ලොරි රථය ගවරවලදී මෙලෙස ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඉන් තුවාල ලැබූ ලොරි රථයේ දුරා දෙමුවතුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල ශිෂ්‍ය රෝහලට මාරු කරවා තිබෙනවා. අදාළම සිදුවීම අනතුරින් ලොරි රථයට දැඩි හානි සිදු වුණා. මාර්ගයේ අධික බෑවුම් ස්වභාවය සහ අධික ලෙස ලිස්සා යන සුළු ස්වභාවය හේතුවෙන් ලොරි රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ. අමරිකාව සමග සාකච්ඡා ඉරානය ප්‍රතික්ෂේප කරද්දී මේ ගිවිසුමකට එළඹීමට අවසන් අවස්ථාව බවද අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. විදේශ මාධ්‍ය පවසන්නේ ඉරානය සහ අමරිකාව අතර පවතින යුද අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට පරස්පර ප්‍රකාශනයකුත් වී ඇති බවයි. කෙසේ වෙතත් ඉරානය සමග නව සාකච්ඡා ආරම්භ වී ඇති බවත් ගැටුම තවදුරටත් උත්සන්න වීම වළක්වා ගැනීමට ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව මේ බවත් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. එම සාකච්ඡාවලදී හෝමුස් සම්බුදු සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද ඔහු සඳහන් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර අමරිකා ජනාධිපතිරයාගේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉරාන විදේශ අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශ නිල ප්‍රකාශය ඉස්මායිල් බාගායි සඳහන් කර ඇත්තේ අමරිකා සමග කිසිදු සාකච්ඡාවක් මේ වන විට සිදු නොවන බවයි. ඔමානිය සමග හෝමු සමුදු සන්ධිය සම්බන්ධ තාක්ෂණික කරුණු පිළිබඳව පමණක් සාකච්ඡා කරන බවයි අමාත්‍යංශ ප්‍රකාශකවරයා පවසන්නේ. සංචාරික පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර 20-20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයේ මේ වන විට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ. එහිදී නියමිත පන්දු අර 20 අවසානයේදී ශ්‍රී ලංකා කාන්තාවන් කඩලු 6ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 113ක්. පෙරදින සඳහා පිටියේ පිවිසෙ සිටින පාකිස්තාන කාන්තාවන් පිටසුළු වේලාවකට පෙර පන්දුවාර 6ක් අවසානයේ කඩලු 2ක් දැවි ලකුණු 44ක් රැස් කරගෙන සිටියා. ආර්.ඩී.බී. බැංකුවේ මූලස්ථානයේ නවීන පහසුකම් සහිතව ආකර්ෂණීය ස්ථානයක විවෘත කර තිබෙනවා. ඒ සභාපති ලසන්ත ප්‍රනාන්දු, විදාකිලධාරී, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලයේ මෙන්ම පාරිභෝගික භවතුන්ගේ සහභාගිත්වයෙන් මහර ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල කළුආරච්චි මහතා ඇතුළු පිරිසක්ද විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. කැලණි ප්‍රදේශයේ ස්ථානිකයි ආර්.ඩී.බී. මූලස්ථානයේ මෙතෙක් පවත්වාගෙන යනු ලැබුවේ ඒ වඩාත් පහසුකම් සහිතව මෙන්ම පාරිභෝගික ජනතාවට උසස් බැංකු සේවා අත්දැකීම් ලබා දීමේ අරමුණු පෙරදැරිව නව මූලස්ථානයේ විවෘත කර තිබෙනවා. ආර්.ඩී.බී. බැංකුව ආරම්භ කරුණේ 1997 වසරේදී. මේ වන විට ඒ රට පුරා ශාඛා 272කින් සමන්විතයි. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල අයහපත් කාලගුණයේ ජීවිත හතක් බිලිගනී. වැස අඩුවේ. ගංගාතර තර්ජන පහව යද්දී මුහුදු ගමන තවමත් අවධානමේ. මාර ගැටුම ගැන ඇමති හර්ෂණගෙන් විශේෂ ප්‍රකාශයක්. කොමන්ත්‍රණයක් දැයි විමර්ශන. යෝෂිතටයි කරන්නාගොට්ටයි අධිකරණයේ නියෝගයක්. සාකච්ඡා යෝජනාව ඉරානයේ ඉවත් දමද්දී ට්‍රම්ප්ගෙන් අවසන් අනතුරු ඇඟවීමක්. ලකන මේළඟ පැවති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
5: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසින්.
6: අනතුරුවලට ලක්වන ජීවිත බේරා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා විශේෂ වැඩසටහනක් ආරම්භ කළා. ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම දෙදෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ව මේ සඳහා සක්‍රියව දායක කර ගැනීම සිදුවනවා. ඒ ගැනයි අද හෙල්ත් වොච් අවධානය. මේ වැඩපිළිවෙල පිළිබඳව අපිට පැහැදිලි කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝගයකගේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීණි අලහප්පෙරුම මහත්මිය.
7: අපේ රටේ රෝහල් ගත වෙන අයගෙන් වැඩිපුරම රෝහල් ගත වීම සිදු වෙන්නේ හදිසි අනතුරු නිසා. වාහන සම්බන්ධයෙන් එන අනතුරු, සතුන් සපා කෑම, වැටීම්, ඒ වගේ අනතුරු නිසා තමයි රෝහල් ගත වීම වැඩියෙන් සිද්ධ වෙන්නේ. ඒ රෝහල් ගත වීම වලින් මරණ ප්‍රතිශතය සහ ජීවිත කාලය පුරාවටම ආබාධිතත්වයට ලක්වන අවස්ථා ගොඩාක් තියෙනවා. ඒකට ඒකට හේතුව තමයි අර අනතුරු සිද්ධ වුණු ස්ථානයේ ඉඳලා රෝහලක් එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අවස්ථාවට රැගෙන එන අතරතුර කාලයේ ප්‍රාථමිකව දිය යුතු සත්කාරය. ඒව හරියට දන්නේ නැති කෙනෙක් අපි ඒ රෝගියා වෙනුවෙන් යෙදුණොත් එයා දන්නේ නැහැ කොහොමද මේක නියමානුකූලව කරන්න කියලා. එන්නේ එහෙම ගියහම තමයි ගොඩක් වෙලාවට අර ජීවිත කාලය පුරාවට ආබාධිත තත්ත්වයට එන්න පුළුවන්. සමහර වෙලාවට ඇත්තටම හරියට ගෙනාව නම් මරණයෙන් බේර ගන්න පුළුවන් රෝගීන් ඉන්නම බොහෝ ප්‍රමාණයක්. එතකොට අපි කරන්නේ අපි අඩිතාලෙම දැම්මේ අනතුරු නිසා සිදුවන මරණ ප්‍රමාණය සහ පූර්ණ කාලීනව සිදුවන ආබාධ තත්ත්ව වළක්වා ගැනීම තමයි ප්‍රධානම අරමුණ වුණේ.
6: හරි. ඒ වගේම ડોක්ටර් දැන් ඔය අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් සෑම ග්‍රාම නිලධාරි වසමකින්ම තෝරගන්න තරුණ තරුණියන් කොහොමද මේ වැඩපිළිවෙලට යොදා ගැනීම සිදු වෙන්නේ? ඔවුන්ට කොහොමද ඒ ගැන නිසි පුහුණුව, ඒ ගැන නිසි දැනුම ලබා දීම සිදු කරන්නේ?
7: ප්‍රතමාදාර පිළිබඳ අපි පුහුණුවක් දුන්න මූලික අදිරේදී. ඒක පුහුණුවක්ම නෙමේ, පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් වුණා. ඒ කියන්නේ දැන් අපි මුලම දවසේ 30 දෙනෙකුට පුහුණුවක් දුන්නේ, ඒගොල්ලෝ අපි තීරණය කරේ ඒගොල්ලෝ ඉදිරියේදී පුහුණු කරුවෝ වෙනවා. ඒතර ඒ පුහුණු කරුවෝ තමන්ගේ ප්‍රදේශයට ගිහිල්ලා, තමන්ගේ දිස්ත්‍රික්කයට ගිහිල්ලා ග්‍රාම නිලධාරී මට්ටමින් ඒගොල්ලොන්ට ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා කොහොමද ග්‍රාම නිලධාරී මට්ටමකින් දෙන්නේ ගන්න මූලික අදිරේදී කියලා. එතකොට ඒ දෙන්න අරගෙන ඒ වගේ සෑම කොට්ටාශයකින්ම දෙන්න එනකොට ලොකු ප්‍රමාණයක් එනවා. ඒ ප්‍රමාණයට දිස්ත්‍රික්ක මට්ටමින් පුහුණුව ලැබුව අය ඒ දිස්ත්‍රික්කයේ පුරාවට කරන්න ඕනේ. එතකොට යම් දවසක ඒ විදියට දැන් අපි එකක් කරලා නවත්තන්නේ නැහැනේ. ඒ වගේ තව තවත් කරනකොට සමහර වෙලාවට ඔය අපිට ඇත්තටම දෙන්නෙකුට වැඩි ප්‍රමාණයක් වුණත් අපිට හදාගන්න පුළුවන්. මූලික අදිරේ විදියට අපි හිතුවේ අඩුම වශයෙන් දෙදෙනෙක්වත් ග්‍රාම නිලධාරී මට්ටමේ ප්‍රථම ආධාර පුහුණුව ලැබපු සාමාන්‍ය පුරවැසියන් ඉන්න ඕනි කියලා.
6: ඔය වැඩපිළිවෙල වෙනුවෙන් ડોක්ටර් කොහොමද බඳවා ගැනීම සිදු කරන්න සැලසුම් කරලා තියෙන්නේ? කෙනෙක්ට හිතුණොතින් Taman පදිංචි ග්‍රාම නිලධාරී වසම නියෝජනය කරමින් මේ ජීවිත බේරා ගැනීමේ සටනට එකතු වෙන්න කොහොමද ඒ අවස්ථාව ලබා ගන්නෙ?
7: ඒ තෝරා ගැනීම කරන්නේ තරුණ සේවා සභාව හරහා. තරුණ සේවා සභාවේ යූත් කවුන්සිල් එක දිස්ත්‍රික් මට්ටමේ තියෙන ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ ඒ ග්‍රාම නිලධාරී වසම් වලින් කාවද තෝරගන්නේ කියන එක. ඒක ඇත්තටම වයස් සීමාවක් නැහැ. නමුත් ආසන්න වශයෙන් අපි සාමාන්‍ය තරුණය කියලා කියන අවුරුදු 18ට වැඩි අය ඒ වගේ අය තමයි. නමුත් ඒ යූත් කවුන්සිල් එකට සම්පූර්ණ බලය දීලා තියෙනවා Tamanට කැමති දෙන්නෙක්ව තෝරගන්න කියලා. ඉතින් යම් කෙනෙක් කැමති නම් මේක කරගන්න Tamanගේ ප්‍රදේශයේ තියෙන යූත් කවුන්සිල් එක කන්ටැක්ට් කරොත්
6: අනතුරක් සිදු වූ සැනින් ලබා දෙන නිසි ප්‍රථමාධාරය තමයි ජීවිතයක් බේරා ගැනීමේ ප්‍රධානතම සාධකය බවට පත්වෙන්නේ. ඒ නිසා අනතුරකට ලක් වූ අයෙකුට තවදුරටත් හානි නොවනසේ සුරක්ෂිතව රෝහල්ගත කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල හෙට දවසේදී අනතුරු වලින් ජීවිත බේරා ගැනීම සඳහා ඉතා වැදගත් වනු ඇති.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

වෙලාවත් බලලා අපි නිවුස් ටිකත් අහලා ඉක්මනට මේ පැත්තට ආවා නේද? එහෙම තමයි රටේ ලෝකෙ වෙච්ච දේවල් අපි දැනගන්න ඕනේ. ඉතින් පොඩි අප්ඩේට් එකක් ඉන්න ඕනේ. ඉතින් නිවුස් ඇහුවම ඔබට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් නේද? ඊට පස්සේ ඉතින් ආගින් මගේ වෙලාව 12 වැය තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. අර පුළුවන් ලස්සන බයිලා සින්දු ටිකක් අහන්න මේ වෙලාවේ. ඉතින් ලස්සන සින්දු ටිකක් තේනවා. ඉතින් මේ වෙලාවේ FM 93.5 මොකද අහගෙන ඉන්න ගම මොකද කරන්නවා මේ වෙලාව ලන්ච් ටයිම් එක ඇවිල්ලා තියෙන රස කෑම ටිකක් කන්න බලාගෙන ඉන්නේ ඔයාගේ වෙලාව වෙනකන් මට එහෙම හිතෙනවා ලන්ච් ටයිම් එක වෙනකන් චුට්ටක් ඉතින් ලොකු බඩගින්නකින් ඉන්නේ නේ ඉතින් කෑම කන්න පුළුවන් තාම උයට වෙලාව ඇවිල්ලා නැති වෙන්න පුළුවන් තාම උය ඔෆිස් එකේ වැඩ කරන ගමන් වෙන්න පුළුවන් බඩගින්න නැති වෙන සින්දු ටිකක් අහලා ඉමු නේද සතුටි නැට වෙන සින්දු ටිකක් අහන්න පුළුවන් ඔයාට අපි බලමු මේ වෙලාවේ කවුද මවහගෙන ඉන්නේ කියලා මාපලකම පියල්ජිය ආව එකතු කරගන්න ඕනි ඊළඟ ලස්සන සින්දුවට මාත් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා සුසන්ද සම්පත් ආව එකතු කරගන්නම් ඒ වගේම සින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා පිටිකර ධර්මදාරා මාමතේ චන්ද්‍රා ගුණවර්ධන ඒ වගේම දොම්පේ ගමේ වගේම තාරුකා හෙට්ටිආරච්චි එකතු කරගන්න කියලා තියෙනවා ඒ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි අපිට පුළුවන් සින්දුව කියලා තියෙනවා නේද අපි බලමු මෙසම දහවලක් කියලා තියෙන මා සුරංග තමයි මට මැසේජ් එක දාලා තියෙන අම්බලංගුඩ පැත්තට යන්න හදන්නේ මේ වෙලාවේ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා රුමේෂ් තරංගේ වගේ මලකන අහන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙන ඊළඟ සින්දුවට ඉතින් ඔයාලට WhatsApp පැත්තෙන් එන්න පුළුවන් එහෙම නැත්නම් normal message එකක් දාන්න පුළුවන් මේ ඕන විදිහකින් ඔයා කැමති සින්දුවක් ඉල්ල ගන්න පුළුවන් දවල් එක වෙනක සුබදහවලක් වේවා කියලා තිනු ඔයාට කොහොමද කියලා අහලා තිත්ති මම නම් ගොඩක් හොඳින් ඉන්නවා ඔයාට කොහොමද

සිදුවක් තම ඉල්ලදින්න බොලස්සවෙන් ඉදහර ඔයාට අපි පුළුවන්දර මහිතන කලින් පැඩි අපි හිදි සිදුව ඇහුව මෙම නවදන පුළන්දිි අපි බලමු බොල සීනිින් අම්ම එකතු කරගන්න කලතින ඒවගේ මේ දුනී ප්‍රනීත් මදූ තොහින පබාව එකතු කරගන්න කලතින ආදි බාවත් එකතු කරගෙනම මදකම පැල්වත්තය රංගව එකතු කරගන්න ඕනයාගේ හස්පන් ඒවගේම ඉනොකි දරු බස්නායක නංගිවත් එකතු කරගන්න කියලා තියෙනවා මෙහැමෝම එකතු කරගෙන ලස්සන සිින්දුවක් අහන තමයි මේ හදන්නේ ඔෆිස් එකේ වැඩ කරනකොට සමහරක් වෙලාවට තේ එකක් බොන්න බලාගෙන කෙනෙක් ඉන්න පුළුවන් ටී ටයිම් එකක නේ එහෙම නැත්තම් කෑම වෙලාව වෙනකන් බලාගෙන ඉන්න පුළුවන් තවත් චූටි වෙලාවක් කියනවා වෙලාව ගණගෙන ඉන්න පුළුවන් එහෙම හය නැත්තම් පොඩක් වැඩ කරන ගමන් පොඩක් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න පුළුවන් නේ හැබැයි මේ හැමෝම ඉන්න සනත්තම කන්තෝරුව කියලා කියන්නේ ලස්සන සින්දුවක් මං ලෑස්ති කරන් ඉන්නේ බලන්න වාගේ කන්තෝරුවෙත් මෙහෙමයි දෙන්නේ කියලා

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: මරි කරන්න කොමල කරන හැමෝව රැස්වන දැනකොද ලිඳලඟ සංගමෙන් ඔගලගේ ගමිත් තියෙන දේවගී තැන ඔම්මරි කරන්න කොමල කරන්න සමහරතේවල් කතා කරන්න හැමෝම ඉන්න තන තමයි ලිඳලඟ සංගමය කියල කියන්නේ. ඉතින් ඔය හවසට හැම තමයි ඔය ලිඳලඟ සංගමය එකතු වෙන්නේ කට්ටිය. ආගේ ගමිත් තියෙනවද කියලා කියන්න බලන්න. අපි ලස්සන සින්දුවක් අහලාවේ සුනිල් පෙරේරා මහත්මයාගේ. ඉතින් සින්දුවෙන් පස්සේ අපි බලමු චුට්ටක් වත් එක කතා කරන්න. මොකද තව දවල් එක වෙන චූටි වෙලාවක් නෙදියෙන්නේ නේද? මෙලොවේ මම හගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. අලෝමෙන් තමයි මැසේජ් එකක් දාලා තියෙන සනත්. එයා වැඩ කරන දර හැමෝමත් එකතු කරගන්නම්. එයා ටෙලිෂොප් එකක් කරන කෙනෙක්. ඉතින් හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක්. අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා කොහුලේනින් ජයකලනි. ඔහව එකතු කරගන්න ජයකලනි. උපාලි වගේම චතුරි මාධව එකතු කරගන්න කියලා දෙනවා කසුන්. එතුළු හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න. හයි කොහොමද අක්කි? මම නම් ගොඩක් හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද? ලස්සන සින්දුවක් අහන්න මගේ මහත්තයා එකතු කරගන්න කියලා තියෙනවා. චාලක එකතු කරගෙන ලස්සන සින්දුවකට. එවගේම ගෙදර අයවත් එකතු කරගන්න කියලා තියෙනවා. එයාගේ මක්කේ මගේ යනෝරින් නෝරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ශානි නේද? ශානි ඔයාට කොහොමද ඉතින් මේ දවස්වල නෝරට වහිනව නේද? ඔයා පරිස්සමට ඉන්නව නේද? සුබ දවසක් වේවා කියලා තියෙනවා. මැද්දේ ගබින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාගේම ශාන්ත ගුණවර්ධන එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවකට පුතා අරෝෂ එකතු කරගන්න කියලා තියෙනවා. සින්දුව දෙන්න කියලා තමයි තියෙන්නේ. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? දාපු කෙනා ඔයා ගන්න බෑ. දාපු කෙනාවත් නම කිව්වනම් තමයි හොඳ නේද? හාඩ් බිට් අපි අහගෙන ඉන්නේ මේ වෙලාවේ. ඔයා ෂොප් එකක් කරන කෙනෙක් කෑම හදන තැනක් මං හිතන්නේ. මේ වෙලාවේ සමන්ත එකතු කරගන්න කියලා තියෙනවා. ලක්ෂණ රජය වේවා කියලා තියෙන ඉතින් ඔයාගේ බිස්නස් එකට ජයෙන් ජයම වෙන්න ඕනේ. ඔය විදිහටම අපි වහගෙන ඉන්න දවල් එක වෙනකම් FM 93.5 93.7 ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මඩවලන්දෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කරුණාදාස හේවගේ ඔහොම එකතු කරගන්න. වසන්ති ජයසේකරවත් එකතු කරගන්න කියලා තිනවා. තක්ෂීලා සෙව්වන්දි එවගේම රුචිර ශේහන් මෙහමම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි මේ හදන්නේ. ඔයාලත් බලුවන් 07.03.93.7 මේ කියන ෆෝන් නම්බරයකට මැසේජ් එකක් දාලා ඔයා කැමති සින්දුවක් මගෙන් ඉල්ල ගන්න. මේ වෙලාවේ මම ලෑස්ති කරන් ඉන්නේ නාමල් ඔඩගම මහත්මයාගේ ලස්සන සින්දුවක්. ඒ සින්දුව හලවෙල් අපි කතා කරමු.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
4: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න
5: ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: 105 FM 93.7 La Khanda Radio ITN
1: තවල් 12 විනාඩි 56 කියන කොටෝ මට අඳ වෙලාව ඇවිල්ලා තියෙන තිප්පන් අතට ගිහිල්ලා එන්නම් නේ පරිස්සමට සතුටින් ඉන්න ලස්සන සින්දුවක්ම ලෑස්ති කරන් ඉන්න ඔයාට අහන්න දෙන්න ඔයාට පුළුවන් ඉතින් ඒකත් අහන්න ඉතින් මං අතට ගිහින් එන්න අපි ආපහු හම්බ වෙමු හෙට උදේ 10ට මම යෂ්.

0: இதுதான் வைப் பீட் இட் மிக்ஸ் பெட்டர் ஹார்ட் பீட் සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබන් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: පාකිස්තාන වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාවේ නැවුම් අණ්ඩාසි අපනයන කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ ශාක සෞඛ්‍ය ආරක්ෂණ අවශ්‍යතා සම්පූර්ණ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර වසර කිහිපයක් පුරා පැවති තාක්ෂණික සාකච්ඡා අවසන් කරමින් ශ්‍රී ලංකාවේ නැවුම් අණ්ඩාසි පාකිස්තාන වෙළඳපොළට ඇතුළත් කිරීමට අවශ්‍ය කොන්දේසි දෙරටේ රජයන් විසින් අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම වැඩපිළිවෙලේදී කරච්චිහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය සහ පාකිස්තාන ජාතික ශාක ආරක්ෂණ සංවිධානයේ ප්‍රධාන වශයෙන් කටයුතු කර තිබෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව ඉස්ලාමාබාදී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍යංශය මෙන්ම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේද සහාය ලබා දෙනවා. අන්නාසි අපනනේට අමතරව අලිකිට පේර තැමිලි ඇතුළු අනිකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළඳපොළ ප්‍රවේශය ලබා ගැනීම සම්බන්ධයෙන්ද දිරටේ බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවයි අමාත්‍යංශය සඳහන් කළේ. ජපානයේ ටෝකියෝ සත්‍ය උද්‍යානයේ සිංහයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අධික උණුසුම හේතුවෙන් එම සතුන් මියගොස් ඇති බවයි. අවුරුදු 3, 11 සහ 15 වෙනි වයස් කාණ්ඩයට අයත් ගැහණු සිංහයන් 3 දෙනෙකු මෙසේ මියගොස් ඇති අතර අධික විචලනය සමග ඇතු බහු අවයව අක්‍රියත්වය ඊට හේතු වී ඇති බවයි සත්‍යතානී පශු වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ජපානයේ ගිම්හාන ඍතුව දැඩි උණුසුම් වෙමින් පවතින අතර ඇතැම් නගරවල දින කිහිපයක සිටම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා ඉහළ අගයක් ගන්නා බවයි. ලකුණු මීලංග ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 2ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඕනම නම් සතිය දෙනකන දවල් එකේ ද හතර වෙනකන්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

පසරු එකයි වෙනඩි දහයයි වෙලාව අයිබෝවන් සුබ දහවලාක්. අද අගෝස්තු මාසේ හතරවෙනි දැපි මුණ ගැහෙන්නේ අඟහරුවාදා දවසක. මේ වෙනකොට කෙනෙක් මාස හතක්ම ඉවර වෙලා කියලා හිතනකොට තවත් කෙනෙක් තව මාස හතරක් ගෙහෙන් පිටින් ඉතුරුයි කියලා හිතනවා වෙන්න පුළුවන්නේ. කෙනෙක් හිතනවා කිසිම දෙයක් කරගන්න බැරි වුණා කියලා. තව කෙනෙක් කල්පනා කරනවා වෙන්න පුළුවන් තියෙන සැලසුම වෙනස් කරලා හරි කමක් නැහැ, අද අලුතෙන් ආරම්භයක් ගන්න ඕනේ කියලා. කෙනෙක් ගෙවුණු මාස හතේ තිබුණ ප්‍රශ්න විතරමයි කියලා පසුතැවෙනකොට තවත් කෙනෙක් ඒ ප්‍රශ්න ආවේ ඉදිරි කාලයට තමන්ව ලෑස්ති කරන්න කියලා විශ්වාසයෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්. මං කියන්නේ ඔබට ඕන නම් රෝස පඳුරේ කට තියෙනවා කියලා මැසවිලි නගමින් ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කටු පඳුරේ රෝස තියෙනවා කියලා දැකලා සතුටින් ජීවත් වෙන්නත් පුළුවන්. මේ හැමදේම වෙන්නේ ඔයා ප්‍රශ්නේ අල්ලගන්න පැත්ත ගැන ඔයා ගන්න තීරණය අනුව විතරයි. හදන සැලසුම් බොහෝ විට ඒ විදිහටම ක්‍රියාත්මක වෙන එකක් නැති වෙන්න පුළුවන්. එකම සැලසුමින් ඔයා ප්‍රාර්ථනා කරන ගමනාන්තයට යන්න ලැබෙන එකක් නැති වෙන්න පුළුවන්. හැම දවසක්ම ප්‍රාර්ථනා කරපු විදිහට සුබදායක සුවදායක වෙන එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කිසිම වෙලාවක කියන්නේ හැමදේම ඉවරයි, ඔබ පරාජය වෙලා, ඔබ පරාජිතයෙක් කියලා. මම ඔබට යෝජනා කරනවා මේ වෙලාවේ ඔයා මොන තැනක හිටියත් අලුත් ජවයකින් ජීවිතය පටන් ගන්න පුළුවන් කියලා. ඔල් ටයිම් බේට්ස් ඉට් චාමි. මම පටන් ගත්තා.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා කබන කෝට යටේ එල්බී ධනනිධානය නුතුරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: ලුකයියා මාර වෙඩනේ ඕනේ දොක්කි කිවානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කෝල්ද ඩොක්ට යාද සුන්නදේ?
2: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්තපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න. සම අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
4: දවල් එකයි වෙනට 17යි 0.7.3.93.5.93.7 හවස 4 වෙන කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගියාම අතත් අපේ post එකක් තියෙනවා. එකට like එකක් දාලා comment එකක් දාලා තියන්න. තුනේ පැයිද මම ඒක ගැන මතක් කරන්න. මැසේජ් එකක් දැනටමත් එවල් නම් දෙන්නේ. පොඩ්ඩක් අපි ඉවසීම ප්‍රගුණ කරමු. මේ සින්දෙන් පස්සේ මගේ message list එක බලන්න.

0: ලාකන්න රඩියෝ ITN
1: පසරු එකය වෙනට විසදකයි
2: වාර්තාපික වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වාපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

0: taşıma paha. Anıl Tunay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Radio ITN.
2: Dava lekaye venate visit onay velama. All time bed sit chamiyo hagine ne FM 95.5 hari 95.7 hari. Havasa hatra wenaka man inna nisa kela hitala hatra wenaka ma banan indala antim hote message ak ewana ayata. Mata kiyanna deene chamitta charuta mangen messages tika deela yana. Chami, apatat sedha kone Sarachandra Dayas kale kade raika menge obo message ke ilagata bandagena. Subata hawala Chami akki. Batekama akaliyen Shanta Gunawardana pota aroshwat ekatu karagena sindwa kahamu hale sindwa tennan. Chami, parisumata oya atad lakkanda weta awado kiyala hala thiyenawa. Awa awa awa. Muwakin palamu wacana enaturulu balang hitiye. එකතකරගන්නක් සුබන මහත්මිය බොයගරින් යාලුවක් කොමලවත ආදරෙන් මතක් කරන සුන්දර දවසක මාතලේ රම්මුතුගම HB කොටුවේ ගෙදර ලස්සන සින්දුවකට කොටුවේ ගෙදර පවුලේ හැමෝමත් රම්මුතුගම මිතුරු කැලත් සම්බන්ධ කරගන්න කියලා තනම ඊට පස්සේ යාලුවගේ නම් දෙක එවන්න එතකොට වඩාත් ලේසියිනේ නේද යාලුවන්ටත් සතුටුයිනේ එතකොට යාලත් සතුටින් අපිත් සතුටින් සමතව ලක්ෂා විනංගක හොද යාට බුලත් සිංගලෙන් දහරා ඔයාගේ මැසේජ් එක අම්මා තාත්තා ඉන්ද්‍රීල් ප්‍රණීත මදෝ තොහින බබා ආදි පළවතෙන් රංග ඉනුකි එතකොට මාව අනිවාර්යෙන් මතක් කරන්න කියලා තිනවා මම මාව අමතක කරොත් එහෙම දහරට කේන්ති යනවා මේ දහරා තව ඉන්නව තරු බස්නායකවත් එකතු කරගන්න දැන් දින සින්දුවක් අහන්න ඊතර මැසේජස් එක පස්සේ ඒකයි

0: Lakhanda Radio ITN.
1: පසරු එකයි වෙනාඩි 35යි වෙලාව 0.7යි 0.3යි 93යි 5යි 93යි 7. ඒ මැසේජ් නම්බර් එකට බලමු කවුද මේ වෙලාවේ මැසේජස් එවලා තියෙන්නේ කියලා. කෙසල් හේනාව පැත්තට යන්න ඕනේ. චතෝ රමාලි අයරාංගනී ශ්‍රියානි සමන්මලි ප්‍රේමකා කීර්තිනන්දා කුසුම් සමීරා ස හසන්ත සිංහබාහුව එකතු කරගන්න කියලා ගීතිකා තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. ස්තුතියි. සුබම සුබ දවසක් ඒවා සිද්ධවත් වෙන්න ලස්සනම ලස්සන සින්දු කියලා අනුරගම අනුලාවතේ මහත්මිය උප මැසේජ් එක මහත්තයා සිරිල් පුතා ප්‍රදීප දුවානුෂිකා පුතා හර්ෂණ පේශලම්බේලියා සැප්තැම්බර් මාසෙද මොන්ටිසෝරි යන්නේ. හරි හරි අලුත් ටර්ම් එකේ හොඳයි. හැමදේම සාර්ථක වෙන්න ඕනේ. බරුදල් පොලට යනවා එස් එල් ප්‍රනාන්දෝ ආගේ මැසේජ් එක කියන්න හදන්නේ. ලහෙරෝ ඉන්නවා ශහනි නතාලි ෂෙනාරා ඩොමින්ද සයරි ෂෙනාල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් එකතු කරගන්න ටික දවසකට පස්සෙද මන්දා නේද මේ පැට්‍රික් මහත්මයා මගේ මැසේජ් එකක් මන් දකින්නේ. හලාවතින් ආව එකතු කරගන්නවා ඇන් සහන් ෂෙවන් ෂනෙල් මෙතුෂ රශ්මි ලිලි මොනස්ටා මොරේන එකතු කරගත්තා ඔන්න. ඊට පස්සේ ජයමාම ඔයාගේ මැසේජ් එක කියවන්නයි හදන්නේ. ගලන්න කටාවේ යාළු ඔක්කොමලව එකතු කරගමු. ලොකු බොස්ස පුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් දිස්නා මිස් චම්පා මිස් ධනුෂ්ක මද ශංකර් ජගත් එකතු කරගන්න කියලා තියෙනවා. සුබ දවසක් ඒවා යාට. හැමදේම සාර්ථක වෙන්න ඕනේ. ඊට පස්සේ මහරගම පැත්තට යනවා විමල සේන දිලංක නදේශම් රසික ටීම් එකක් ඉන්නවා නැහැ. ඉතින් ඔක්කොමලව කියන්නම් ගයන් සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර කුමාරී ශාන්ති නිරෝෂා හර්ෂණී ඉන්නවා. සුභා දිනෝෂා කමනි චන්ද්‍රානි ඉරේෂ නයනි දල්ප චිත්‍රා ඔයාවත් එකතු කරගන්නවා ආදරෙන්. ඊළඟ කෙනා සපුන් නේද ඇමතුමක් ගැන නුබට බැරි නිසා අහන්න පවන් රොදකට කියමි නුබේ තත සොයන්න බෙදක්කර ජීවිතය සනසිල්ල ගෙවන්න මැනිකේ ඔබ සුබෙන් ඉන්න වග තන්වලා එවන්න. හරි ලස්සනයි. ලස්සන පෝස්ට් එකක් ආශය කරලා තියෙනවා සුපුන්. ස්තුතියි වෙනුවෙන්. අපිට වහගෙන ඉන්නවා ජාහලින් මේ මැසේජ් එක. ඇන් ඉරෝෂනි සහ පවුලයාත් එක්ක කාන්ති ඉන්නවා. චන්දේ සිල්වා ටීචර් ඉසුරු මල්ලේ මානෙල් ඇතුළු ගෝණේ මිතුරු මිතුරියෝ පටලුනත් එක්කන්නේ මට. එහා බොම එකතු කරගෙන තව සින්දුවක් කාලා මේ පැතට ගලෙන්න වෙලාවද හොයන්නේ. එකයි විනාඩි 30

0: 95 FM 93.7 La Khana Radio ITN
1: Ekai bina diya tale sekai
2: Vilav oba vetha gena aave
3: Me TVS Sport 110 petrol liter ek gewama yanawa
4: iwara
5: TVS Sport 110 petrol liter ekata kilometer 80 ekata pediye duwan wenna meka thamai
6: Dashaka hadaka janatha vishwasaya saha prasadaya dinagat Krimi Raja Ayurveda aushadha vetin Krimi Raja Karal Kuli Bade amaru saha laduru panu roga sandaha shanika suweda Krimi Raja Karal Kuli ISO GMP tattwa sathikalat Krimi Raja nishpadana Kagil Slav athulu divin pura sieluma deshiya aushadha velinda sal saha obata langama velinda salin
7: Deyangema pihitai Pragita Silva adhyakshanayak
8: Ai mi satthara loku viyath thibila මේ වගේ තැනකට එන්න හිතුනේ.
9: හාවෝ කරගන්න තිබ්බා. උදේ ඉඳන් රෑ වෙනකන් අප්පච්චිගේ බණ අහන්න එන පිළිවෙරෙන් නැත්ත. පොලිටිෂියන්ස්ලා, නායක හාමුදුරුවරු, පූජකවරු. කවුදනේ අපේ ගෙදරට එන්නේ නැත්තේ හැම එකම රින්ගනවනේ.
7: දෙයියන්ගේ මගේ විහිිතයි.
10: මම ටික දවසකට දරුවෝ අපේ ගෙදර එක්ක යන්නද?
11: නෑ ඕනේ නෑ. මං එයා බලාගන්න.
10: ආනන්ද කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම යාට පැහැදිලි කරලා දුන්නොත් එහෙම එයා උන ටික දවසක් මට දරුවත් එක්ක ඇවිල්ලා මෙහි ඉන්න ඉඩ දෙයි.
11: මේ රූපා මේ මොකද හවුස්සන්න එපා. අයිකල දාන්න දුන්නම ඔළුවට දාන්න එනවා.
7: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
1: දවල් 1:42යි. මගේ දැන් කටේම තියෙන දේ

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All night beats with Tommy.
2: Suno na sange mal mal.
0: දවල් එකයි විනාඩි 47යි වෙලාව. ගංගතුර ඉඳලත් මිනිස්සු ඔයාව අහන්නේ ඇයි කියලා දන්නවද? ඔයා හදේ තියෙන හිත නිවන ආදරවන්ත බව නිසායි කියලා. Thank you for the message එකට. දැන් ඉතින් ඇති හතර වුණත් මට කමන්නෑ. කියව ගන්න ඕන මැසේජ් එක ආවා. මොහොත්තව ගොඩ අනුර thank you. ඔයාගේ මැසේජ් එකට නිපුණ පුතා කඩේ ධර්ම මාමා එකතු කරගෙන සෙද්දාකම කියලා තියෙනවා. කොහොම වුණත් නේද? ආපදා තත්ත්වෙ ඉක්මනින් දුරු වී අපිට සපුරුදු විදිහට ඉන්න අවස්ථාව ලැබේවා කියන ප්‍රාර්ථනාව හිතේ තියෙනවා. ඒ එලෙසම වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. පොළොන්නරුව පැත්තට යනවම සුජීව ඔයා මැසේජ් එකක් කියවලා තියෙනවා. කෝ අපිට වහින්නේ නෑනේ කියලා තියෙනවා. දැන් ඒකට මමද වග කියන්න ඕනේ. ඒ මැසේජ් එක වල තියෙන විතර එහෙම වගේ වෙලා තියෙන්නේ. හරි, ආව හතරෙන් එකතු කරගන්න. ඔන්න ඉතින් අතත් වැස්ස මහන් ඉන්නවා කියලා වතේක විශ්යා මහ මැසේජ් එකක් කියලා තියෙනවා. පරිස්සමට ඉන්න. ඊළඟ මැසේජ් එක අපි කොහෙටද යන්නේ? කළුතර උතුර. අපි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා තියෙනවා. අම්මා අසිත තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. අයියා අක්කව එකතු කරගන්න කියලා තියෙනවා. පොඩක් මැසේජ් එක අලුත් කරලා එවන්න. චුට්ටක් බලන්න ඉවර තියෙන මැසේජ් එක දිහා. ලස්සන සින්දුවකට කරුණාකලින් සුසීමා සදවාලි ඔයාගේ මැසේජ් එක. අපි යනවා මඩපාත පැත්තට. ආනන්ද, හේමපාල, කරුණාදාස, සොමදාස, රංජිත්, එලේපෙරුම, නන්දලාල්, සිරි කුමාර, ජයතිස්ස, ලක්ෂ්මන් ඔයාලව එකතු කරගන්න. ඊට පස්සේ හින්දි සින්දුවක් තමානේ කියලා කියන කවුද? හොමකමින් ප්‍රියංගේ යෂ්මි යසංගි යශංගිනේ එනෝරි ශහරා අපි එකතු කරගන්න කියලා තියෙනවා. හරි, සින්දුවක් අහමු. හිදි සින්දුවක් අහන්න දෙන්නම් තව ටිකකින්. සුබදාවලක් ඒවා සින්දුවක් දෙන්න. ඊජේ අනුර පුස්සැල BF ජනපදෙන් ලැබු මැසේජ් එක. ලැබුණ පොඩි නිමේෂයේ සොයා එන්නම් ලක්හදට. වෙහෙස උණු සිත සනසෙන්නේ නුඹ නිසා මියුලසියේ නන්දනි හෙරත් පාදනේ. ස්තුතියි යනේ. හැබැයි මං හිටෙන්නේ. මටත් දුකයි. එකයි විනාඩි 5යි.

0: රාත්‍රියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
0: දවල් 1යි වෙනහටි 54යි වෙලාව ඕල් ටයිම් බිට්සිප් චාමි අපි අපේ දෙවනි පාඩම්මයි හදන්නේ මේ සිදුහගින්න අතරේ 0.7 0.3 93 5 93 7ට මැසේජ් එකක් එවන්න තියන්නේ ඒ වගේම ලංකඩ Facebook page එකට ගිහින් අපේ post එකට like කරලා දාලා comment කරලා

0: দশমপাহ অনুতনায় দশমহাত লাখান্ড রেডিও আইটিএন সেভে শ্রীলঙ্কা হান্ড
1: বিলাব সস দেখায়
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 එන්එල්බී ධනනිධානයේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්ෂණ ප්‍රවෘත්ති සමගින් බඹ වෙනුරිගින්නලිය ප්‍රවෘත්ති සංස්කන්ධය බඩෝච් කොට විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: රුපියල් මිලියන 106ක වේදිමින් දෙහිවල කවුඩානේ භාජන ක්‍රීඩාංගණයේ සංවර්ධනය කරනවා. ඊට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතිපාදන ලබා දෙන්නේ. එහි ප්‍රථම අධිරේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය සඳහා රත්මලන් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති සමන්ලී ගුණසිංහ, දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති පරගම් ශාන්ත සහ නියෝජ්‍ය නගරාධිපති වින්දන ඉදිරිසූරියන අය ඇතුළු පිරිසක් පැමිණ සිටියා. ක්‍රීඩාපටියේ සංවර්ධනට අමතරව ක්‍රීඩාංගණයට අලුතින් තවත් අංග කිහිපයක්ද එකතු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. කායවර්ධන මධ්‍යස්ථානයක්ද ඒ අතර වනවා. මියන්මාර හිටපු නායක අවුන් සාන් සුකි වසර දෙකහමාරකට පසු පළමුවරට බාහිර ලෝකයේ ඉදිරියේ පෙනී සිටියා. ඒ ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ නියෝජිතින් පිරිසක් හමුවීමට මියන්මාර බලධාරීන් ලබා දුන් අවසරයක් සමගයි. විදෙස් මාධ්‍ය පවසන්නේ මින් පෙර ඇය බාහිර සම්බන්ධතාවයක් ඇති බවට අවසන් වරට තහවුරු කළේ වසර දෙකහමාරකට පමණ පෙර බවයි. එයාගේ පුත්‍රයාට යොමු කළ ලිපියක් හේතුවෙන් රතුකුරුස කමිටුවේ නියෝජිතින් අවුන් සාන් සුකිව හමු අවස්ථාවේ ඡායාරූප මාදිර නිකුත් කිරීමේ මියන්මාර බලධාරීන් කටයුතු කර තිබෙනවා. 2021 වසරේදී කුමන්ත්‍රණයක් කරහා මියන්මාර් රාජ්‍යයේ පාලන බලය හමුදාව අත්පත් කර ගැනීමෙන් පසු ඇයට වසර 33ක සිරදඬුවම් නියම කෙරුණා. එම දඬුවම් වලට අදාළ චෝදනා සියල්ල ගොතන ලද ඒවා බවටයි විශ්ලේෂකින් ප්‍රකාශ කළේ. කෙසේ වුවද මේ වන විට ඇගේ සිරදඬුවම් අඩුකර නිවාස අඩස්සියේ පත් කර තිබෙනවා. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RG හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

හවස දෙකපහු වෙලා විනාඩි 10යි වෙලාව. ඕල් ටයිම් බෙට්ස් චාමි අපි දෙවෙනි පැය පටන් ගන්න. 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක. ජීවිතේ සමහර පාඩම් තියෙනවා ඒවා අත්දැකීම් කියන ගුරුවරයාගෙන් මිසක් පොතකින් පතකින් ඉගෙන ගන්න බෑ කියලා ලස්සන පෝස්ට් එකක් ඔයාවලා තියෙනවා. ඉරේගා බණ්ඩාර ඔයාට කිව්වේ මහත්තයා ලසන්ත සංජීව ලක්වින් සස්මින් ගෙත්මින් ජනුකි පෝබඩි නැගතු කරගන්න තුන් දිනක නම් වෙලා කියලා තියෙනවා. මේගොල්ලගේ නම් කියන්නේ නැත්නම් ඒගොල්ලෝ තරහ වෙනවා කියලා. ඔයත් එක්ක තරහ වෙන්නේ මොන්නු කියා ඉන්නා. එහෙමද හොඳ නෑනේ මං කියන්නම්කෝ. විදුවේ ඉන්නවා රසිකා ලක්මාලි ඔන්න ඔයාලවත් මතක් කරා හරි. අයිබෝවන් චාමිනෝ නේකින් කොහොමයි පොල් ගහවලින් මේ මැසේජ් එක මස්සනා හයි කොහමද ඊට පස්සෙ තමයි තුෂාරි ගැන කියන්නේ. එයා බලන් ඉන්නේ යාගෙන මුලින්ම කියනක. එහෙම වෙන්නේ නෑ. ඔයා වේකට කරගන්නම් හෙට දවසේ නිහඬව ඉන්න කල්පනා කරනවා කියලා තියෙනවා. එහෙම එපා. අයිබෝන් චාමි ආසරි සම්පත් එnder මුල්ල ඔයාගේ මැසේජ් එක. ඉපදුනේ මැරෙන්න බවත් ජීවත් වෙන්න මැරෙන තුරු බවත් මැරෙන්නේ ඉපදුණු නිසා බවත් වටහාගෙන ජීවත් වෙන්න. ඒක හැබැයි තියෙන්නේ මෙහෙම හරියටම කිව්වොත්. ඉපදුනේ මැරෙන්න බවත් ජීවත් වෙන්නේ මැරෙන තුරු බවත් මැරෙන්නේ ඉපදුණු නිසා බවත් වටහාගෙන රඟන්න. සමහර වෙලාවෙනේ සමහරු දන්නේ නැණි ඕක රඟ රඟා ඉන්නවා. අපි ඒව දැනගෙන නොදන්නාසේ ඉන්නවා. දෙකොල්ලම සතුටින්. ඊට පස්සේ තියෙන මැසේජ් එක නුවරින් ශෂිනි ඔයාකින් හොඳටම වැස්ස නේද? ඒ වුණාට මම මතක් වුණාද මැසේජ් එකක් කියලා තියන්නේ. අපෙන් ගහන පරිස්සමින් නේද වැස්ස නේද කියලා අහලා තියන්නේ. ස්වභාව ධර්මයෙන් මොන දේ වෙනස් කරත් ඔයාලා හැමදාම නිවාඩුවක් නැතුව අපේ පාළුවක් නැනවා. ඒකට අපි හැමෝගෙන් වාචාරය කියලා තියනවා. ස්තුතියි ඒ ආදරේ වෙනුවෙන්. ලස්සනයි හැමදාම වගේම අතත් රසතහන සිදු දෙකත් මරු. ස්තුතියි ආට ශෂිනි. මොකද මේ කියන්නේ කියලා බලමු පෝස්ට් එක. කොනාටු හමුවේ ඔබ ඇද වැටෙන විට වසන්තයට අලංකාරව මල් පුපිදෙන වෘක්ෂයක් මෙන් යලෙත් ශක්තිමත්ව නැගී සිටින්න. අත දින ඔබ විඳින දුෂ්කරතාවයන් සියල්ලම හෙට දවසේදී ඔබට උරුම වීමට නියමිත අතිශය සුන්දර සාර්ථක අනාගතයක පෙර නිමිත්තක්ම පමණයි කියලා ලස්සන පෝස්ට් එකක් ආශා කරලා තියෙනවා. ඇත්ත කතාව. ඊට පස්සේ මහරගමින් බණ්ඩාර නිල්මි හර්ෂා සුනිල් උපේන්ද්‍ර වැලිවත්ත කෝෂිලා ජයතිලක සමන් කුමාර අරුණ සඳමිනි දොලංචිත් සමන්ත එස්ඕ එකතු කරගන්නවා ප්‍රධාන ගබඩාවේ මෙහෙයුම් කළමනාකරු බණ්ඩාරනේ ටීම් එක හැමෝම එකතු කරගන්න හරි. සින්දුව කාලෙ මොදේන මොකෝ කියන්නේ 2:00 වෙනාඩි 13:00

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 17යි.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කවුද ඩොක්ට? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
2: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe hather weddi tune karala thiyaganna
1: evening drive with chamit and charu
2: sama anugrahaya
1: marksman samuha vyapare vithin genwa api taharana dan navanimawakin ena domaso entry wiketi miyantrika sadambara himikaru ekuwanna adumama tanna 01176679579
2: සහයෝගීතා අනුග්‍රහය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: 97 ලකන රේඩියෝ ITN
1: හවස දෙකයි වෙනාඩි 23යි.
2: ඇසේ සුදැවිල්ලද? දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
1: මොනල්පුතියෝ කැරෙක් හොයන්නේ මේ ෆොටෝස් කට් එකේ ෆොටෝ එකද?
2: ඒ ෆොටෝ එකේ ඉතින් ඇඳලා තියෙන න්යාගේ හිතේ නේ.
3: ආ අම්මි දැන් නම් ඇති ජොබ්ස් කරා මල්ලගේ තන්දෙක රතු වීගෙන එන්නේ.
2: මිස්ටර් මහේන්ද්‍ර ඔන්න බලන්නකෝ අපේ මේ චූටි දුව ගෙදර ගිහිල්ලා එක එක චරිත වෙන වෙනම රඟපාලා පෙන්නනවා.
4: අනේ අම්මි මට ඇක් කරන්න බෑ.
2: අනේ පුර කියන්නේ දෙන්න. මේ අක්කගේ නංගී වැඩේම ගෙදරදී TikTok කරනවා. මේ මාත් ගන්නව හැදලා ඒකට.
0: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ලකන්ද රේඩියෝ ITN.
5: හවස දෙකපහුව වෙලා විනාඩි 25යි වෙලාව. මේ වෙනකොට පවතින අයහපත් කලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 36කට බලපෑම් එල්ල වෙලා තියෙනවා කියලා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා. ඒ අනුව මහනුවර, නෝර එළිය, කෑකල්ල, මාතලේ, මාතර කියන දිස්ත්‍රික්කවල පවුල් 769කට ඈත පුද්ගලයන් 2071 දෙනෙක් පීඩාවට පත් වෙලා තියෙනවා. අයහපත් කලගුණ නිසා පුද්ගලයන් 5 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙක් සහ නෝටිල දිස්ත්‍රික්කයේ පුද්ගලයෙක් හත දෙනෙක් විදිහට තමයි අපිට යව හඳුනා ගන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ. මේ අතරේ නිවාස 129කට අර්ධහානි සිදු වෙලා තියෙනවා. ආරක්ෂිත ස්ථාන 9ක පවුල් 479කට ඈත පුද්ගලයන් 1881 දෙනෙක් රඳවලා තියෙනවා කියලත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා. සෙන්දු අහහ ඉන්න අතර අපි ගැනත් වෙටින් විට මතක් කිරීමක් කරන්න ඕනේ නේද? හරි, 0.7, 0.3, 0.95, 0.94 මැසේජ් එකක් යවන්න තියෙනවා. ඔබට අනතුරු ඇඟවීම් කළ කලාපයක නම් ඉන්නේ නායම් හෝ ගම් වතුර සම්බන්ධව ප්‍රවේශමෙන් ඉන්න සැලකිලිමත්ව ඉන්න නිවේදන පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන මතක් කිරීම අපි ආදරෙන් කරනවා. හැම දෙයකටම වැඩිය අවධානම ගැන අවධානයෙන් ඉන්න එක වටිනවා. හවස 2:00 වෙනාඩි

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Havasa dekhaye, vinaat desakaye.

0: තව තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැන්තනාක්
1: Overtime Beats with Chami
0: සතියේ දෙනවල දවල් එකේ එදත් හවස

කවසු දෙකයි වෙනාඩි 32යි වෙලාව. හයි හයි අක්කේ. මං මෙතුම් යටියන්තොට බරන්නවෙන් මේ පැත්තන මාඩ පිටියට වහිනවාක්කේ පා වෙලා තියෙන්නේ කියලා තියෙනවා. මේක ඇත්ත වහින පැතිවල ආයට ඒ හැඟීම තියෙනවා. දැන් ඇති කියලා හිතනානේ. ඒ වගේම වහින්නේ නැති වැහි වලාකුලක් නැති පැතිත් තියෙනවා. එකම ලංකාවේ. මොංගුකයි ප්‍රශ්නි. ලස්සන සින්දුවක් දෙන්න පවුල හැමෝමයි මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. අපි වාකමති සින්දුව තහමුනේ. මතක තියාගන්න. චාමිකා මිස් ලයිව් වෙනතුරු මග බලා සිටියේ කියලා තියෙනවා. අන්තිම ප්‍රෝග්‍රෑම් එක කරනකොට එන්න. වාත්තුවේ රූපසේන සහ සුනන්දනි ඔයාලව එකතු කරගන්න. ඒ කියන්නේ වැඩි දවසක් නෑ ලබන සතියේ වගේ. එන්න පුළුවන් ඇයි? චාමි ගෑනු ළමයාගේ ඒ ආතරණීය හෘදයාංගම කතාව හරි මාදරෙන් අතත් අහගෙන ඉන්නේ කියලා තියෙනවා. දුලීප් සමරසිංහ ඔයාගේ මැසේජ් එක නිව්සීලන්ඩ් වලට මේ වෙනකොට උෂ්ණත්වය ඔයාලා හිතන්නේ කීයක් විතර වගේ ඇත්ත. දැන් අපිට මෙහි තියෙන වැස්සත් එක්ක බැලුවහම මෙහි කොහොමද ඇත්ත? විශ්වාස කරන්න. ඒ අංශ කතයිලු. හම්මේ ඉතින්නේ. ඊට පස්සේ තියෙන මැසේජ් එක මාදිවල ගයාත්මි ඔයාගෙන් ඔට ලස්සන හින්දි සින්දුවක් ගන්න ඕනේ කියලා කිව්වද? හරි හරි හරි. හින්දි සින්දුවක් අහන්න දෙන්න. කිව්ව ගමන් අහන්න සින්දු බලන්න. හවස දෙකයි වෙනාදී 33යි.

හවස දෙකයි වෙනාට 39යි වෙලාව. මං ආවේ ඩෝමා ගැන චුට්ටක් මතක් කරන් ගන්න. ඩෝමා හෝම් ඔයිල් මේකර් එක වැඩ කරන්නේ සිංගල් ෆේස් විදුලියෙන්. ධාර්තවේ ගතටින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් මොනවද? පොල් තෙල් සහ සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන සමහර කෑම වර්ගවලට උමනා වෙන තෙල් ටික. ඒ කියන්නේ රට කජෝ, කජෝ, සූර්යකාන්ත, වටක, අබ, කොහොඹ, එනරු මේ දේවල් වලින් සමහර අවස්ථාවන් වලදී වට තෙල් හදා ගන්න උමනාවක් එනවා නම් ඒ තෙල් ටික නියමාකාරයෙන් වට හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න. මිලමිනු රුපියල් 88,000 011,679 579ට කෝල් එකක් අරගෙන තව වැඩි විස්තරයක් ඕන නම් දැන කියා ගන්න පුළුවන්. මැසේජස් තියනවා නැති වෙලා නැහැ. ඒ මැසේජස් ටික මෙසෙන්ජර් පස්සේ ගහන්නම්කෝ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 44යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
0: FM 93.5.

හවස දෙකයි විනාඩි 45යි. මං ආව ටෙක්ස්ට් මැසේජස් පැත්තට WhatsApp එක පැත්තෙන්. හයි චෞමි කොහොමද කියලා දනංජනි පුෂ්පමාලා. ඔයා මැසේජ් එකක් කියලා තිනද මුලින්ම. ටික දවසකට පස්සේද ඔයාගේ මැසේජ් එකක් මං දැක්කේ. ආදරෙන් පිළිගන්නෝ. චෞමියක්ගේ මාත් ඉන්නවා දහරක්ගේ ඔයාව එකතු කරගෙන ලස්සන සින්දුවක් වෙන්න කියලා ධර්ණය කලින් තරු. කොහොමද ඔයා WhatsApp එක පැත්තෙන් ටෙක්ස්ට් මැසේජස් වලට මාරුණාද මං වගේ ඈ? හරි හයි යකේ වෙනද වගේ මාත අතහගෙන ඉන්නවා සින්දුවක් කියලලා තියෙනවා ඔයා මහත්තයා චලකවයි ගෙදර හැමෝමමයි එකතු කරගන්න ලියම් වෙලින් ශානිකා තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ ස්තුතියි ඊට පස්සේ මං යනවා සේරුවා විල පැත්තට කෙටිය සමර්සිංහ යාළු ඔක්කොමලයි පවුල හැමෝම එකතු කරගන්න ඊට පස්සේ වැස්ස යන එනකොට පරිස්සමින් යන්න එන්න කියලා රත්නපුරේ රත්නයා වැස්සට තෙමි තෙමි ගංගොතුරේ ඉඳගෙන අපිට කියනවා පරිස්සමින් ගන්නේ ඔයා සෙදා කහමුකෝ තැන්ක් යූ තමනා කුමාරි ඔයාට කිව්වේ

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 2:54.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
0: ලකන්ද රේඩියෝ ITN.
1: හවස 2:55 වෙලාව. හයි ජාමි, සුබ දවසක්. මේ මැසේජ් එක බණ්ඩාරගම ප්‍රියා ඔයාගෙන් ටික දවසක් අසනීපෙන් හිටියා කියලා තියෙනවානේ. දැන් හොඳයිද? ඉක්මනින් සුවපත් වෙන්න කියලා අපි ආදරෙන් ඔයාට ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් නංගී. අදත් අපිට ලස්සන සින්දුවක් ඕනේ. දුව මෙත්නාති මහත්තයා හේමන්තද සෙල්ලා අම්මා ඉන්නවා කියලා තියෙනවා. අයියා නිමල් තෙලකසිරි සදුවක්කා අනෝමක්කා ප්‍රභානංගේ මැණිකේ. ඔයාගේ මැසේජ් ගානේ කිව්වේ දොඩම් ගස්ලන් දෙන් ඔයාලා ඔක්කොමලා එකතු කරගන්න. සුබ දවසක් ශාමී. අපි වැඩ කරන ගමන් හැමදාම ඔයා ඉන්න වෙලාව එක හතර ලක්කඳහනවා කියලා තියෙනවා. Thank you. මාලිකා මට්ටකින් මාලි රංගිකා ගීතා චම්විදයාගේ නම චතරිකා චූටි අපි වලස්සන සින්දුවකට එකතු කරගන්න මාවත් ආදරෙන් මතක් කරනවා කියලා තියෙනවා. වෙලාවට තමන්ගිතින් ඔව මතක තියාගන්න. අපි අම්මුදුව එහෙනම් අපි අන්තිම පැයට.

0: ලක්මන ප්‍රවෘත්ති සමගින් මම වෙනුර ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරන.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: පවතින අයහපත් කාලගුණ හේතුවෙන් නුවරළි දිස්ත්‍රික්කයේ පවුල් 1091ක් පීඩාවට පත්ව තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සඳහන් කළේ පුද්ගලයන් පස්තරකු ජීවිතක්ෂයට පත් ඇති බවයි. ඒ නුවරළි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධිපති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහිදී අදහස් දක්වමින් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පෙන්වා දෙන්නේ දිස්ත්‍රික්කයේ තුල අවතෙන් කඳුරු 20ක පවුල් 523කට අයත් පුද්ගලයන් 2195 දෙනෙකු රඳවා සිටින බවයි. ඥාති නිවාසවලද තවත් 224 දෙනෙකු රැඳී සිටිනවා. සියලු ආපදාවලින් නිවාස දෙකකට පූර්ණ හානි සිදු ඇති අතර තවත් නිවාස 90කට අර්ධ හානි සිදු ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළේ. වෙනසීලාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 6000ක් වා තිබෙනවා. ඒත් ජාතික සභාවේ සභාපති ජෝර්ජ් රෙඩ්ඩිගස් පවසන්නේ පසුගිය ජුනි මාසයේ හටගත් භූකම්පා දෙකකින් මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 6125ක් බවයි. තවත් 61000ක පමණ පිරිසක් කම්පන හේතුවෙන් තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ. භූකම්පනයෙන් සිදු හානි සඳහා රජය නිස ප්‍රතිචාර දක්වා නොමැති බවට එරට අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් නායකත්වයෙන් යුත් රජයට චෝදනා එල්ල වී තිබෙනවා. වෙනසීලාවට බලපෑ ප්‍රබල භූකම්පන හටගත්තේ පසුගිය මාසයේ 24 වනදා. එක් භූමිකම්පාවක් රිච්ච පරිපාලන ඒකක 7.2 ප්‍රබලත්වයකින් සහ අනෙක් භූමිකම්පාව රිච්ච පරිමාණ ඒකක 7.5 ප්‍රබලත්වයකින් යුතු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලකන බීලංග ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ආදරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: Overtime Beats with Chami.
1: හවස තුන පහ වෙලා විනාඩි 5යි. All time bits with Chami අපේ අන්තිම පැය.

මොලේ ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම යන්නම.

0: දේවල් එක්ක නෙවෙයි දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

හවස 3:00 වෙලා විනාඩි 11යි. All time bits at Chami FM 93.5 න් හරි 93.7 න් හරි අහන් ඉන්න ගමං හවස 4 වෙන්න කලින් ඔයාට ස්පස්වක් තියනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන් 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක. All time with Manoji. සංගීතය යනු බටකින්නට ආහාරයේ පිපාසයට ජල බිඳුවකි කියලා මේ මැසේජ් එක එවලා තියෙන ගම්පොලින් වසන්තා කුමාරි. හරිනේ, ඔයාව එකතු කරගන්න අපිට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා කෑගල්ලෙන් දිනු ගහන තේන ලස්සන සින්දුවක් දෙන්නම්. සුබම සුබ දවසක් ඒවා ඔබට. වැයන්කොට ඉඳලා අහන් ඉන්නේ කියලා දීපා ද්වචතෝ පුතම් මතු මහත්තයා සෝදාතන් එකතු කරගන්න කියලා නිට්ටපුව මිනිස්සුරකුත් කියලා එහමම එකතු කරගන්න. තැන්කූ මැසේජ් එකට. චාමි මාතා වහගෙන ඉන්නේ කියලා මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. සම්මානි සම්මානි, කොහොමද තොරතුරු ඔයාලුත් යාළුවෙක් මං හිතන්නේ. ඔයා ටිකටම අපි වහන් ඉන්න ඕනේ, අහන් ඉඳලා මැසේජස් එවන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි යනවා නවකමුවට. යමුනා ඔයාගේ මැසේජ් එක පුතා හංසකව එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවක් ගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ අපි කොහෙටද යන්නේ? අපි යනවා කුරුණෑගලට. චමියක්ගේ ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනයි, සින්දු ටිකත් හරිම ලස්සනයි කියලා තියෙනවා. ස්තුතියි. මේ මැසේජ් එක එවපු කෙනාගේ නම වරුණි. ඔයාව බොහොම මාරෙන් ආගත් අලවට්ටම් ගොඩයි මේ මැසේජ් එක. හිමීට කියවන්නම්කෝ මං. තැන්කියු. හවස 3:13. ලස්සන සින්දුවක් අහන්න කියාපු වෙලාව නේ.

0: FM 93.5, FM 93.7, Lakhana. Radio ITN.
1: හවසට 9:10
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706-478-478
4: රීදා වයි බීට් එකට mix winner.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හවස තුනයි වෙන අදවිස්සයි.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: කවුරු හරි මේ සඳහන් ඕනේ කියලා මට මැසේජ් එකක් එවුවා වගේ මට මතකයි. නම තමයි මතක නැත්තේ.

0: FM 93.5, FM 93.7, La Conda Radio ITN.
1: ලෝකේ මනුස්සෙක්ද දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: වේමත් කලාවන
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය අවස තුනයි වෙනාඩි 25යි. අයියාව WhatsApp එක පැත්තට. ඔබේ සැබෑ මිතුරන් සහ පවුලේ අය කවුදයි දැන ගැනීමට ඔබට අවශ්‍යයි නම් බලන්න. මොකද්ද කියන්න හදන්නේ කියලා. රැකියාව අයිති කරගන්න ආසනීප වෙන්න. එහෙම නැත්නම් දුෂ්කර කාල පරිච්ඡේදය කරා යන්න. එවිට ඔබට සියල්ල පැහැදිලිව පෙනෙන්න පටන් ගන්නවා. සාහිතක ඇත්තනේ. ලස්සන වැදගත් පෝස්ට් එකක් නෑන ඔය වැදගත් වැඩක් කළාමද කොහෙදනේ නේරංජි ඔයාලව එකතු කරගන්නව මං පොල් ගහ වෙලින් තව දෙන්නෙක් එකතු කරගන්න කියලා තිබුණේ අසුදාය චූටි අක්කා දෙන්නව එකතු කරගන්න ඇහලේ උඩ පැත්තට යන ඊට පස්සේ මියනකොළ තැන්නේ විනීතා ඉරංගනි එකතු කරගන්න විස්තරයක් තියෙනවා මොකක්ද කියලා ඉමින් බලන්න ඈ ලස්සන සින්දුවක් කෝණියා විසාවෙලේ නන්දසන හරි සුබ දවසක් ශාමි අපිටත් සින්දුවක් දෙන්න පරකඩුව පොහොර භාවයෙන් බොස තිලක් කුමාර චන්දිමාල් සුරේෂ් රුක්මන් අංජලි හෂේන් බණ්ඩාර ඇතුළු ලක්කඩාන හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ අද අපිව අමතක වුණාට කියලා අහලා තියෙනවා මට බ්‍රෝ කියලා කිව්වනේ අන්න ඒකයි ප්‍රශ්නේ මෙතන ඔයා එතන වරද්දගෙන තියෙනවා සරච්චන්ද්‍ර ඩස් මහත්තයා ඔයාව එකතු කරගන්න හරිද ආතර චාමියක්කි අපිට ලස්සන සින්දුවක් දෙන්න ඉනෝකා හයි කොහොමද කණ්ඩලමේ ඔයාව එකතු කරගන්න තව ඉන්නවනේ කට්ටිය ලොකුතුව සෙනුරි මට සත්තුයි එයාගේ අධ්‍යාපනික කටයුතු ගැන පෙරදිනිය කැම්පස් එකට සිලෙක්ට් වුණා කියලා මට ඉතින් ඒ උපදෙප ඔක්කොම එවනවා නේ පවුලම කෙනෙක් වගේ ඉන්නේ අපි ස්තුතියි ඉල්ලපු සෙන්දුව දුන්නට ස්තුතියි කියලා මිතුම මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා අන්න ඒක වටිනවා මට අමතකුණා කවුද කියලා අහගෙන දෙහිටියේ එහෙනම් එච්චරයි තුනයි වෙනාඩි කීයයි කියලා හිතාගෙන දොය ඉබ්බෙක් කුණේ වැඩ කරන්න හිමීට හිමීට ඔෆෙන්ඩර් ළඟ එනේ හවස 3:28යි

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Havasa Tunaye Vinada Tispai. Vila.

FM 93.5, FM 93.7, Lakhan.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 9:41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර් 80කට පැදීෙන් දුවන්න නම් මේක තමයි.
6: රේදුරු මහතාගේ වේගය වැඩිද? කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
7: දෙකියා සුරකින් මගතොට
0: FM 93.5 FM 93.7 ලකනා රේඩියෝ ITN.
1: ඉතින් ආයෙමත් අපි මුණ ගැහුණා. WhatsApp එකකට පැත්තට යන්නේ නැත්තම් ඒ මැසේජස් ටික කියන්න නැතුව ගියාම හචින් යන්නේ නේද තියෙනවා. මේ මැසේජ් එක බලමු කාගෙන්ද කියලා. හයි චාමියාකි, මම රමේෂා. ඔට රවින්ග සින්දුවක් අහන්න ඕන කියලා තියෙන්නේ. දෙන්නේ නැහැ. බලමු. යන්න කලින් දෙන්න බලන්නම්. වකියනවා, අද වෙන කෙනෙක් ඉන්න තැන ඉඳන් ඔබව සසඳන්න එපා. ඔබ ඊයේ හිටිය තැන එක ඔබව සසඳන්න. ඒක ඇත්ත. අනේ කියලා දාන්න එපා. මං සින්දුව දෙන්නේ නැහැ. මාතලෙන් කුමාරේ, නයිනි ගාමිණී, සුභාෂිනී, ධම්මිකාව එකතු කරගත්තා. හයි චාමි, ලස්සන සින්දුකට අපිත් ඉන්නවා. මත්තේ ගොඩින් රුවිනිලී ශුලින් ලීව එකතු කරගන්න කියලා තමයි තියන්නේ. ඊට පස්සේ හයි චාමි අක්කා, සුබ දහවලක්. අයිතියක් නැති කෙනෙක්ට පණ වගේ ආදරය කරපු අයට විතරයි නිහඬව රිදෙන වේදනාව තේරෙන්නේ. ළඟ ඉන්න බැරි බව තන තනත් හිත තවම එයාවම හොයනවා. කවදාවත් මගේ නොවන කෙනෙක්ව හිත එච්චර ආදරෙන් තියාගන්නේ ඇයි කියලා මමම තවමම අහනවා. අයිතියක් නැති ආදරේ හරි ලස්සනයි, හැබැයි ඒ තරමටම රිදෙනවා කියලා මතු පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. තේරුමක් නැහැ. ඒක විතරක්ම කන්තිමට කියන්න. තේරුමක් නැහැ. 9:43.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: හවස තුනයි විනාඩි 47යි.

Kavasa tonai venadi panahai. Chami lassana sinduwa kone pitigala dharma dharmavate Chandra Gunawardana dompe palahalin taru katubatten renu akkawat ekathu karagannawa kiyala boralu hene susanta sampathamai mate message eke wala tiyanne. Daniyaya basnathumpala idiripita top kit eke roshan apiwat ekathu karaganna kiyala message ekak kiyala tiyanu hari. Stuti. Itapasse text messages patthata takkala yanu. කොහලානේ ජයකලනේ උපාලේ චිත්‍රානේ මාධව කසුන් එකතු කරගත්ත සතුටින් ඉන්න කියලා දුමින්ද මැලත්ත ඔය මැසේජ් එකක් කියලා තියෙනවා. මංකන මුන්හේනේ ශ්‍රී වසන්ත කුමාර සිද්ධාකාමු චාමි ලස්සන සිද්ධවක් දෙන්න චන්දි මහවත්ත පස්යාලෙන් වසන්ත ඔයාව එකතු කරගත්තනේ. ඔයා මැසේජස් කීයක් කියවනවද මට? ෆෝන් නම්බර්ස් දෙකකින් මැසේජස් දෙකක් විතර එව්වද? හිතන්න එකම එක්කෙනා වෙන්න ඕනේ. බෑනේ මට බොරු කරන්න අහුවෙනවනේ. තීක්ෂණ බුද්ධිය තියෙනවා කියලා මං හිතනවා. තනයි විනාඩි 51යි ආදී.

ගිහින් එන්නම්. අපි ආයමත් මුණගැහෙන්නේ හෙට නෙමෙයි අනිද්දා. හෙට මං එන්නේ නැහැ. එතකොට මං වෙනුවෙන් ඔය හිතේ දැල්වෙන ආදරේ පහන්සල නොනවත්වා දැල්වෙවි කියලා මං බලාපොරොත්තු වෙනවා. ගිහින් එන්න. මම චාමිකා මනෝජනී. සුබ දවසක්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ජලවිදුලි බලාගාර ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැල්ල අධික බැසි හේතුවෙන් ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන්දුරටු විවෘත කර තිබෙනවා. ඒ අනුව ලක්ෂපාන ජලාශයේ වාන්දරට තුනක් සහ කැනියොන් ජලාශයේ වාන්දරට දෙකක් ව්‍යුත්පත්ති කර ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ. එමෙන්ම විමල සුපින්ද ජලාශයේ අද්දිනේත් වාන්දමන බව වාර්තා වනවා. ජලාශවල වාන්දරට ව්‍යුත්පත්ති කිරීම සහ විමල සුපින්ද ජලාශයේ වාන්දැමීම හේතුවෙන් කැලණිකගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවද ඉංජිනේරුවරුන් සඳහන් කළා. මේ අතර කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ හෙට පෙරවරු 11:30 දක්වා බලාත්මක බවයි සඳහන් වන්නේ. ඒ අනුව උතුරු මැද වයඹ සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ පිළිබඳව ජනතාව සහ රේදුරන් අවධානයෙන් පසුවන ලෙසත් තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් 60,000කට පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. ප්‍රාන්තය තුළ මෙවැනි විටත් ලැබුණි දහසයක් පමණ හටගෙන ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. ගොඩනැගිලි සිය ගණනක් විනාශ වී ඇති අතර දහස් ගණනකට විදුලිය විසන්දි වී ඇති බවද වාර්තා වනවා. ලැබුණි හේතුවෙන් සිදු මරණ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැහැ. වොෂින්ටන් ප්‍රාන්ත ගින්නිවන අංශ පෙන්වා දුන්නේ තද සුළං සහ අසාමාන්‍ය වියලි කාලගුණය හේතුවෙන් ලැබුණි වේගයෙන් පැතිර යාම සිදුවන බවයි. ලක්නේ ප්‍රධාන ප්‍රවති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN SMS ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779579
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය

0: அத்தரை வினாடி தொலகை வினாவ சுப சந்தியாவா கெமோடும் சுப சந்தியாவா சாரு
1: சுப சந்தியாவா குட் ஈவினிங்
0: குட் ஈவினிங் குட் ஈவினிங் அத அதனங்க பை அபி ஏ இதுவட வேடிய
1: ஹஹ
0: தாத்தே போட ஷேப்ல அது
1: ஓ அன்மோ அதியாந்தா
0: ஓ இங்க மாதே அப்பி ஹிதுவே ஆவ விதியட நீ
1: அபிவத் ගහගෙන මෙයි කියලා
0: ஓ ஏ உடிங் ஆபு விதியட மே අපිට ඉන්න බැරි වෙයි කියලා හිතුවේ අපිට මෙහෙ තින්න බැරි වෙයි කියලා
1: හරි
0: මොකද නාමල පිටියේ ගම්පල පැත්තෙන් එන්න ගත්තේ
1: හහ
0: හෙමින් නෙමෙයි
1: ඕකේ
0: කොමාරි තින් පොඩක් කාලගුණයේ ෂේප් වුණා අපි ගොඩක් බැලන්ස් කරා
1: හරි
0: කතා කළා
1: එහෙමද
0: ලොකු අයිය කෙනෙක් දාලා
1: හහ
0: වැඩේ බැලන්ස් කරා
1: ඕ
0: නෙබා මෙහෙට එන්නෙපා
1: ප්‍රශ්න වැඩි එනිසා ඔහොම යන්න
0: තාම මේ දිප්පවිල ලොකු කාලයක් නැහැනේ
1: හරි අපිට එක මතකයි
0: අපිට මම ওই සීන් එපා
1: හා හැම වෙලේම මතක් කරන්න ඕනේ නේ
0: ඔව් ඔම නැ ඔම නටන්න ගියොතින් ඉතින් අපිට අපේ සීමා
1: පයින්නවා
0: අපේ සීමා පයින්නවා
1: හා කලබල වෙන්න එපා
0: කලබල කරන්න එපා කියලා කිව්වා
1: ඕකේ
0: අපේ බැලන්ස් එක නැති වෙයි කියලා
1: බැලන්ස් එක නැති වුණා නේද
0: බැලන්ස් එක නැති වෙන්න ගියේ
1: හා
0: කොමාරි අන්තම් බේරුණා
1: වැඩක් ගොඩ ආවා
0: දැන් මේ 6 වෙනිදායිමත්
1: ඔව් ආයි පටංග කලබල කරන්න පටන් ගන්නවා
0: ආයි 6 වෙනිදායින් පස්සේ කලබල කරන්න පටන් ගන්නවා කියනවා
1: හා හැබැයි ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා නේ
0: ඔව් පිස්සු නටන්න එපා කොල්ලෝ
1: ඔව්
0: ආදරෙන් කියන්නේ හදාගන්න
1: ඔයා කොහොමද දන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා
0: නෑ මෙහෙම මට හිතුණා ඉතින් සාමාන්‍ය කොල්ලෝනේ දඩබ්බර ඒකයි කෙල්ලෝ දැන් කාලේ කෙල්ලෝ දඩබ්බර ඒක හරි
1: දැන් කාලේ කෙල්ලෝ අහිංසකයි
0: අහිංසකයි කොහෙද
1: මම අහන්නේ මේ දැන් කාලේ කෙල්ලෝ අහිංසකයි තමයි ඉතින් මේ මම වුණත් එහෙමනේ
0: ඔව් ඒක තමයි මං ඒක තමයි උදාහරණේ මොකද්ද කියලා අහන්න හැදුවේ
1: හා
0: හා ඔයා කිව්වනේ ඒක නිසා මේ
1: අපි කට්ටිය තැවිල බලන මොකද්ද කිව්වේ කියලා
0: අමුදෙන් කියන්න ඕනේ නැහැ. දඩබ්බරකම් ගැන ඉතින් අපි කතා නොකරමු.
1: ඕකේ ඕකේ.
0: මොකද මේ
1: ඒකට වෙනම ක්ලාස් එකක් දාන්න ඕනේද?
0: ඔව් එතකොට මෙහෙමයි. ගොඩක් අය හිනා වෙන බලාගෙන ඉන්නවා. ඒක අර මොනහරි කොමඩි එකකට නම් සෙට් වෙනවා.
1: සෙට් වෙනවා.
0: මේ වගේ පොඩ්ඩක් සීරියස් මූඩ් එකේ කතා කරන ඕනේ ඒක සෙට් වෙන්නේ නැහැ.
1: ඕකේ ඕකේ.
0: හරි එමනම් ඉතින් හදත නිවිනින් ඩ්‍රයිව් එක අපි හවස 6 හමාර වෙනකම් ඔයා කැමතිම ලස්සනම සින්දු ගොඩක් අරගෙන ආවිල්ලා තියෙන්නේ. කතා කරන්න මැසේජ් කරන්න එතකොට තම මොනවාද
1: අපේ පෝස්ට් එක තියෙනවා හයිෆි පේජ් එකට යන්න ඔයාලට පුළුවන්කම තියෙනවා ලකඩ ඔෆිෂියල් Facebook page එකට ගියොත් ඔයාලට පුළුවන්කම තියෙනවා ඉවෙනින් ඩ්‍රයිව් අපි පෝස්ට් එකක් දාලා තියෙනවා ඒකටත් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැතුණු සම්බන්ධ වෙන්න ඒ වගේම තමයි වෙනද වගේම WhatsApp එක පැතුණුත් ඔයාලට එන්න පුළුවන්කම තියෙනවා වැඩ කරන තැන නම් ඉන්නේ ගෙදර නම් ඉන්නේ ඒ පැතුණු මැසේජ් එකක් දාලා තියන්න අපි ඉන්නව හවස 6 අමාර වෙනකම් 0703 5 93 5 0703 5 93 5 වගේ WhatsApp මැසේජ් එක හරි අපිට කමෙන්ට් එකක් හරි දාලා තියන්න.
0: අවසහතරයි විනාඩි 15යි වෙලාව.

0: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ එන්නල් වී දනඩ දහනය නොතුරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: හැබැයි දැන් මම මෙහෙම ඇදගෙන ගිහිල්ලා පහන් පත්තු කරා නම් ඔයයි අම්මයි අහක බලාගෙන යනවානේ ගණන් ගන්න.
3: එදා ඉඳන් සති දෙකක් ඔයාලා හැමෝම මට පුදුම මානසික වදයක් දුන්නා. පන්සලේ හාමුදුරුවෝ අම්මටයි තාත්තටයි කතා කරානේ.
4: නිමන්ත ප්‍රසාර නිර්මාණයක්. මීෂා
5: මම දුවලා දෙන්නේ හදපු අම්මා කෙනෙක්. ගෑනු ළමයි හදන්නේ කොහොමද හැදෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕන නම් මැණික් දියුල පරම්පරාවේ ගෑනු ළමයි ගැන ටිකක් හොයලා බලන්න.
4: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
6: Cool drive එකට
4: ලක්කන

0: හතරයි විනාඩි 22යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. අපි මතක් කරන්න ඕන ඩෝමා මැෂින් ගැන, විශේෂයෙන්ම ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අය ඩෝමා මැෂින් හඳුන්වා දීමත් එක්ක අලුත් පිබිදීමකට ලක් වුණා කියලා කියන්න පුළුවන්. මොකද එයාලගේ වැඩ පහසු කරගන්න, වැඩ ටික කාර්යක්ෂමව කරගන්න, පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබා දෙන්න මේ ඩෝමා මැෂින් හඳුන්වා දීමත් එක්ක පුළුවන්කම ලැබුණා. ඒ නිසා තමයි මම කිව්වේ ලොකු පිබිදීමක් මේ මැෂින් හඳුන්වා දීමත් එක්ක සිද්ධ වුණා කියන එක. විශේෂයෙන්ම සහ නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට, පුංචියට සහල් ව්‍යාපාරයක් කරගෙන හිටපු අයට තමන්ගේ බිස්නස් එක ලොකු ව්‍යාපාරයක් බවට පත් කරන්න හැකියාව ලැබුණා. කණු දෙක එළිවෙට යන්ත්‍රය වගේ ඕම පහසු කාර්යක්ෂම මැෂින් එකක් හඳුනා දීමත් එක්ක ඉතින් එහාට ගිහලා දැන් මැෂින්ස් ගණනාවක් යාලා වෙළඳපොළට හඳුනා දීලා තියෙනවා වැඩ පහසු කරගන්න.
1: මැක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඉතින් වාට පුලංකම තියෙනවා සහල්ලාශිත ව්‍යාපාර කරන ව්‍යාපාර හිමිකරුවන්ට තියෙන යන්ත්‍ර වගේම ඇම්බරුම් යන්ත්‍ර, පොල්තල් හිඳින යන්ත්‍ර, මේ කියන යන්ත්‍ර ටික ආට අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න. මැක්ස්වෙන් හෝල්ඩින්ග්ස් කියලා කිව්වහම ඔයා දන්නවා අලවියෙන් පසුත් ඔබට හොඳ සේවාවක් දෙන තැනක් නම් ඒ තමයි මැක්ස්වෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන වාට යන්න පුලංකම තියෙන නොම්බර 30 කැලේන පාර මහරගම තියෙන ප්‍රධාන ශාඛාවට. එතෙන්ට ගිහිල්ලා වාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න කලින් අවශ්‍ය තොරතුරු දැනගන්න ඕනේ නම් ඔයාට පුළුවන් කතා කරන්න මැක්ස්වෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න 011-779-579-011-779-579-ට කෝල් එකක් දෙන්න.
0: දැන් විශේෂයෙන්ම සෝලා ගැන මේ වෙනකොට ලොකු කතාබහක් තියෙනවනේ. මොකද විදුලි බිල ඉහළ යනකොට, විදුලි බිල වැඩි වෙනකොට, තමන්ට දරා ගන්න තමන්ගේ ආර්ථිකත්වය එක්ක අමාරු වෙනකොට විකල්ප බලශක්තියන් ගැන වැඩි අවධානයක් යොමු වෙනවා. ලෝකේම මේ වෙනකොට විකල්ප බලශක්තියන් සම්බන්ධයෙන් අවධානයක් යොමු වෙලා තියෙන වෙලාවක සූර්ය ශක්තියෙන් වැඩ ගන්න පුළුවන් කියන එකට ලොකු තැනක් ලැබිලා තියෙනවා. ලංකාවෙත් සෝලා ක්‍රියාත්මක කරන, සෝලා පද්ධති සවිකරන බොහෝ ආයතන තියෙනවා ලංකාවේ ගත්තහම. හැබැයි ඩීප් ටෙක් කියන්නේ වගකීම, විශ්වාසය, වසර ගණනාවක යාලගේ පළපුරුද්ද, මේ සියල්ල එක්ක ලොකු ලොකු ප්‍රොජෙක්ට්ස් කරපු ආයතනයක් ඩීප් ටෙක් කියන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ඔබට ගන්නකොට දෙයක් අපි බැංකුවකට ගියත්, එහෙම නැත්නම් කඩේකට ගියත් අපි වගකීමක් සහිතව දෙයක් ගන්නනේ බලන්නේ, විශ්වාසයක් ඇතුව දෙයක් ගන්නනේ බලන්නේ. ඉතින් ඩීප් ටෙක් කියන්නේ අන්න ඒ වගේ වගකීම, විශ්වාසය සහිතව ඔයාලට සෝලා පද්ධතියක් සවිකර ගන්න පුළුවන් හොඳම නම, හොඳම බ්‍රෑන්ඩ් එක කියලා අපි යෝජනා කරනවා. පොඩ වගාබිමට වතුර ගන්නකොට සෝලා වෝට පම්ප් එක තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලට හොඳට වැඩ ගන්න පුළුවන්, විදුලි බිලට ලොකු වේදමක් දරන්න නැතුව වගාබිමේ හොඳ ප්‍රතිලාභයක් ගන්න දැන් පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් එක්ක සම්බන්ධ වුණොත්.
1: දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔෆිස් එකට ඔයාගේ වැඩ කරන තැනට, එහෙම නැත්නම් ඔයාගේ ගෙදරට ඕන විදුලි බිලට තිත තියලා අමතර ආදායමක් ඒ හරහා උපයා ගන්න ඩීප් ටෙක් සෝලා එකක් මිලදී ගන්න. එකෙන් ඔයා ඉන්වෙස්ට් එකක් කරනවා ඔයාටම. ඒ වගේම තමයි ගොවි මහතුන්ගේ පැත්තට එනකොට අපි ගොවි මහතුන්ගේ අස්වැන්න සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ඔන්න මිලදී ගන්න පුළුවන්කම ලැබිලා තිනවා. ඒ වගේම තමයි ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂී මිල අඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ඔන්න ඩීප් ටෙක් ආයතනය දෙන සූදානමින් ඉන්නේ. ඒ නිසා දැන් දැන්ම කෝල් එකක් දෙන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්නට අවස්ථාව තියෙනවා. 011-711-711-1
0: ඉස්කෝල කාලේ අපිට මතකයට ගියාට පස්සේ අපිට අමතක කරන්න බැරි ජීවිතය හැම කාලෙම මතක් වෙන කාලයක්නේ පාසල් කාලේ කියන්නේ. ඉතින් ඉස්කෝලේ කාලේට ගියාට පස්සේ ඉස්කෝලේ අපේ පන්තිවල ඉන්නවන එක එක විදිහේ
1: යාළුවෝ
0: ඉන්න එක එක ඩයල් ඉන්නවා.
1: හරිද?
0: එතන ඔය පන්තියක නැති වෙන්නේ නැහැ කෙනෙක් දෙන්නේ අනිවාර්යයෙන්ම කාට හරි හිරිහැරයක් කරලා. හරිද? මොකක් හරි අඩත්තේ ඉටමක් කරලා කුරිරු සතුටක් ලබන
1: ඉන්නෝ කට්ටියක් නේ.
0: කුරිරු සතුටක් ලබනවා.
1: එකෙක් හරි ඉන්නවා.
0: එකෙක් හරි ඉන්නවා. ඒ කියන්නේ දැන් ඔන්න මෙහෙම එකක්. දැන් හොඳ පාඩමක් හොඳට අහගෙන ඉන්න වෙලාවක
1: හරි
0: මොකෙක් හරි එකෙක් පැන්සලක් බිම වැටුණා, පෑනක් බිම වැටුණා කියලා හරි පහත් වෙලා
1: hina වෙන.
0: නෑ නෑ. එන. අර ලිහිලා තියෙනවා නම් ලිහිලා තියෙනවා නම් මේ ලේස් එකක් සපත්තුවක
1: මේසේ ගැට ගහනවා.
0: ඕක ඩෙස්කේ ගැට, ඩෙස්කේ කණුවේ ගැට ගහනවා.
1: ඕකේ.
0: හරිද? එහෙම නැත්තම් කකුල් දෙකේ ලේස් දෙක අරගෙන
1: හරි
0: එකට ගැට
1: ගහනවා.
0: ඔව්. ඊළඟට නැගිටලා යනකොට
1: පැටලෙලා වැටෙලා
0: වැටෙනවා. එක්ක ඩෙස් එක ඇදගෙන යනවා.
1: ඔව්.
0: ඔය වගේ මොකක් හරි දෙයක් කරේ නැත්තම් දවස මිනිහට ගෙවිලා නැහැ වගේ. හරිද? ඊළඟට
1: කැමලි කමරතුව කරනවානේද?
0: කමාරි උදේ පාන්දර මහන්සියලා අම්මා හදලා දෙන කෑම එක හරි සතුටින් අරන් ගිහින් දවල්ට කන්න බලාගෙන ඉන්නකොට දවල් බලනකොට කෑම එක උස්සලා ඒ වගේ මොකක් හරි දෙයක් කරලා කුරිරු සතුටක් ලබන
1: යාළුවෙක් අපි හැමෝගෙම පන්තිවල හිටියා.
0: අපි හැමෝගෙම පන්තිවල හිටියා. ඉන්නවා. දැන් ඉඳලා හිටපු අයට මතක් වෙන ඇති. ආ අර ඔය කියන්නේ
1: මූ ගැන තමයි.
0: මූ ගැන තමයි කියන්නේ. අම්මෝ මට ඕක මතක් වෙනකොට දැනුත් කේන්ති.
1: අදත් එහෙම කරා කියලා දැන් ඉස්කෝලේ යනවා නම් කවුරු හරි.
0: එහෙම කියලා ඉතින් මතක් වෙනවා ඇති. දැන් වැඩේ තියෙන මේකයි. දැන් ඒ පුරුදු තියෙනවනේ. ඔය පුරුදු ලොකු වෙලා වැඩි මහල් වෙලා ඊට පස්සේ රැකියාවකට එනකොටත්
1: හරි ඒව අතහැරගන්න බෑ.
0: ඒව අතහැරගන්න බෑ.
1: සමහර ඒව ජම්මින් ආපු පුරුදු වගේ.
0: ඒව සමහර ඔෆිස් වලටත් අරන් එනවා.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: ඊට පස්සේ ඔෆිස් එකෙත් මොකක් හරි නසරාණි වැඩක් කරලා මොකක් හරි ඔය අපි කියනේ වැඩ වචන තියෙනවා. ප්‍රසිද්ධි මාධ්‍ය සාමාන්‍යයෙන් කියන්න බැරි. ඒ වගේ මොකක් හරි වැඩක් කරලා හරි කුරිය සතුටක් ලබන.
1: ඕකේ.
0: අය ඔෆිස් එකේ හම්බෙලා.
1: එතන අපි මොකද කරන්නේ? මේකයි වැඩේ. චමිත්‍රාත් එහෙම දෙයක් අද අපි ඔෆිස් එකේ වුණා.
0: මට ප්‍රෙෂර් වගේ. ඔබට කේන්ති ගන්න එපා.
1: මම නම් කියන්නේ මට කරන දේවල් වලට හොඳම වැඩේ.
0: නෑ මෙහෙමයි. ඒ වගේ වෙලාවට කල්පනා කරන් තියෙන්නේ.
1: හා?
0: අර මොකද්ද?
1: මොකද්ද?
0: කොකාට වාරය නම්
1: තිත්තයාට දෙවාරයයි.
0: 4:28 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක.

0: tunay taşma pağa, anı tunay taşma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: ITN. ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

මුහුදෙන්වත් ගුවනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: දෙමව්පියන් හත ලිහලුම සම්පතකාගෝ.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දනඩිතහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්. 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.
1: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.

0: അത്രേ വിനാടി 49 വിലാവ് അപ്പി ദാങ്ക ബൈക്കേക്കൊക്കെ അണക്കൂട്ട്
1: വിശേഷം
0: മേ ഹെൽമെറ്റ് ഒക്കെ പലന്തിനാണ് ഓ ഹെൽമെറ്റ് ഒക്കെ ദാണ് അപ്പി അപ്പി ആറാക്ഷാവട്ടെ അപ്പി ആറാക്ഷാമ അപ്പി ഹിസ ആറാക്ഷാക്കറകാണ് അപ്പി മൂന്ന് നിക്കട്ട് മേ ദേവാലിക്ക് ആറാക്ഷാക്കറകാണ് ഫുൾ ഫേസ് ഹെൽമെറ്റ് ഒക്കെ ദാനോണ ഹേമ അപ്പി മേക്ക് ഭാവിച്ചുകറാണ്
1: ഹബേ
0: ഗുഡാക്കായി തന്നെ മേക്ക മേ
1: ലസ്സനട്ട്
0: ഭാവിച്ചുകറാക്കി അക്കായി තවත් සමහර හිතනවා මේක මේ පොලිසියට අහු වෙනවට
1: ඕ
0: දාන එකක් කියලා.
1: හා මේකක් තියෙනවනේ.
0: පොලිසියට අහු වෙනවට එක දාන එකක් කියලා තමයි.
1: හරි.
0: බහුතරයක් හිතන්නේ.
1: හා ළඟපාදට යනව නිකන් මේ අම්මා කියනවා නෑ හෙල්මට් එක දාගෙන යන්නද පොලිසියා.
0: ඕ. ගෙදරින් කියන්නේ එහෙමයි. ඔය හෙල්මට් එක දාගෙන යන හන්දිය පොලිසිය හිටියා.
1: දැන් ටිකකට කලින් හිටියා.
0: ඕ එහෙම කියන්නේ.
1: හරි.
0: නැතුව මේ ඔය හෙල්මට් එක දාගෙන යනවා. මොනවා හරි අධ්‍යයක් වුණොදින්.
1: ඔව් එහෙමත් කියනවා.
0: ඔළුව පරිස්සම් කරගන්න ඕනේ. ඕක ඇතුළේ බලනවා නැති වුණාට. ඇත්තටම මේ පොලිසියට අහු වෙනවටවත් විලාසිතාවකටවත් නෙමෙයි මේක දාන්නේ අපේ හිස ආරක්ෂා කරගන්න හිස්වසුමක් විදියට මුහුණ අපේ ඔය ඒ මුහුණට ආස ආයට පරිස්සම් කරගන්න ඕනේ හිතන ආයට තමයි මේක දාන්නේ
1: හරිද
0: ඉතින් හැබැයි දැන් කාලේ මේක මේ ප්‍රමිතියක් නැති හෙල්මට් සෑහෙන්න තියෙනවා එතකොට සමහර වෙලාවට සමහර අය හෙල්මට් එක දාන්නම් වාලේ දාගෙන යනවා අර යට බෙල්ට් එක දාන්නේ
1: නැහැ
0: ඒ කියන්නේ අර නිකට ළඟින් තියෙන බෙල්ට් එක දාන්නේ නැහැ හෙල්මට් එක දැම්මට
1: නිකන් ඔහේ දාගෙන යනවා
0: දැන් කන් දාගෙන යනවා
1: හැබැයි
0: පොඩි අනතුරක් වෙනකොටම හෙල්මට් එක ගැලවිලා යන්නේ තියෙන ഇടකඩ
1: බොහොම වැඩි.
0: ඉතින් වා දන්නේ නැතුව සමහර වෙලාවට ඔය හෙල්මට් එක යට පට්ටිය දැම්මේ නැත්තම් ඒකට දඩයක් ලියන්න පොලිසියට අවසරය තියෙනවා. හරිද? එතකොට මේක මේ හෙල්මට් එකක් දාගෙන නාවෙන රාලහමි කියලා කිව්වට වැඩක් නැහැ. ඔය යට පටිය දාලා නැත්තම් ඔය මේ නිකට පටිය.
1: ඔව් නිකට පටිය.
0: දාලා නැත්තම්
1: දාගෙන ආව හෙල්මට් එකක් දාගෙන ආවේ නැහැ වගේ තමයි.
0: දාගෙන ආවේ නැහැ වගේ තමයි. කිසිම සමාවක් නැහැ.
1: ඔව්.
0: මේක ලියන්න කියන්නේ දඩයක් ලියන්න අවසරය පොලිස් නිලධාරියෙක්ට තියෙනවා.
1: ඔව්.
0: ඒ නිසා දාගෙන යනවා නම් හෙල්මට් එක හරියට ඒක දාන්න.
1: සහ
0: විශේෂයෙන්ම මේකට ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතියට අනුකූල හෙල්මට් එකක් පාවිච්චි කරන්න ඕන. ලංකාවේ ගත්තට පස්සේ SLS ලාංඡනය නොමැති යතුරුපැදි හිස් ආවරණ නිෂ්පාදනය ආනයනය බෙදා හැරීම ගබඩා කිරීම ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීමට
1: නීතිය
0: තදින්ම ක්‍රියාත්මක වෙනවා කියලා දැන් පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය සභාපති වරයා පහුගිය දවසේ සඳහන් කරලා තිබුණා.
1: ඒ
0: කියන්නේ මේ ප්‍රමිතිය නැත්තම්.
1: ඔව්.
0: හරිද? ඒ ප්‍රමිතිය SLS ලාංඡනය නැත්තම් මේ ප්‍රමිතිය අනුකූලව නිෂ්පාදනය කළ නැත්තම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා විධිවිධාන දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිසා හෙල්මට් එකක් ගන්නකොට SLS ලාංඡනය තියද කියලා බලන්න.
1: සහ
0: ප්‍රමිතිගත විදියට මේක නිෂ්පාදනය කරලා තියෙන ආයතනයකින් පමණක් මිලදී ගන්න වග බලා ගන්න.
1: එහෙම
0: නැත්තම් වැඩක් නැහැ.
1: ලස්සනට හදලා තියෙනවා දැක්කහම ඉතින් අපිරිබි ළමයි එහෙම ආසයිනේ නේ.
0: ඉතින්
1: රක් ගාලා ගන්නවනේ ඔකක් හිතන්නේ නැහැ නේ.
0: එහෙම හිතන්නේ නැහැ. එහෙන් පස්සේ පොල් කට්ට වගේ ඔළුවේ දාන යන්නේ.
1: ඊට පස්සේ කහපාට කොලයක්
0: දෙනවා. හරිද? ඊට පස්සේ දැන් පොඩ්ඩක් හරි අනතුරක් වුණ ගමන් ඔය පොල් කට්ට බිඳිලා ගිය ගමන් ඔළුවට තමයි හානි
1: වෙන්නේ.
0: එහෙම නැති ඉස්සට පහසුව ඒ වගේම මේක දාගෙන ගොඩක් කල යනකොට ගොඩක් දුර යන අය ඉන්නවනේ.
1: එහෙම
0: අයට අපහසුතාවකින් තොරව මේක දාන්න පුළුවන්. ඒ විදිහේ ප්‍රමිති සහගත හෙල්මට් එකක් පාවිච්චි කරන්න. ගත්තට මදි මේක හරියට පළඳින්නත් අමතක කරන්න එපා.
1: එහෙම
0: නැති වුණොත් දඩ කන්න වෙයි, ජීවිතේට අනතුරු කරගන්න වෙයි. ආයි පස්සේ නොකියවයි කියන්න එපා.
1: SLS ලාංඡනය තියෙනවද කියලා බලන්න අදත් ඔයාගේ හෙල්මට් එකේ.
0: බලන්න. නැත්තම් එහෙම එකක් ගන්න. දැන් ඔය මේ හදිසි හෙල්මට් ගන්න කොහෙන්ද කියලා කල්පනා කරලා ඇති. දැන් ඔක ටිකක් කාලයක් පාවිච්චි කළා නම් කරන්න දෙයක් නැහැ. පොඩි ලෝන් එකක් දාලා හරි ගන්න.
1: ඒ උනාට ඉතින් දඩේ ගැහුවට පස්සේ.
0: ඔව් දඩයක් ගැහුවොත් වැඩක් නැහැ ඊට පස්සේ. ඉතින් නේද? හෙල්මට් එකක් ගන්න තිබ්බ සල්ලි
1: දඩේ ගන්න.
0: හරිද? ඒ නිසා දැන් ගණිතය ක්‍රියාත්මකයිලු දැඩිව ඒ නිසා පරිස්සමෙන් යනේන ගමනක් බිමනක් හෙල්මට් එකක් දාගෙන යන්න.
1: ඔබේ
0: ආරක්ෂාවට මේක තියෙන්නේ විලාසිතාවකටවත් පොලිසියේ මහතුරුන්ගෙන් බේරෙන්නවත්
1: නෙවෙයි
0: කියන එක මතක තියාගන්න. 4:48 වෙලාව අපි මතක් කරන්න ඕන හඳහන ගැන. හඳහන කිව්වහම ජාතික ලොතරැයි මණ්ඩලය හඳහන ලොතරැයි ඔබට හඳුන්වා දෙන්නේ. දැන් හඳහන බලාගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයට මේ දවස්වල යාළගේ හඳහන හොඳ වෙලා තියෙනවා. මොකද දන්නවද, යාළට ලොකු සම්මානයක් ලැබුණා. හොඳ විශ්වාසවන්ත ආයතනයක් කියන එක යලි යලිත් අහුරු වුණා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි පාරිභෝගිකයන් අතරට ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් එන්නේ.
1: ඒ වගේම තමයි දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බෙහි කරන සමාජ සුභසාධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමටත් අනුපමේය දායකත්වයක් ලබා දෙන තැනක් තමයි ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ඔබවත් ලක්ෂපතියෙක් ඔබවත් කෝටිපතියෙක් ඔබවත් ජයග්‍රහකයෙක් කරන ගමම සෞඛ්‍ය අමාත්‍යාංශයට රණවිරු සේව අරමුදලට සමාජ සේව අරමුදලට වගේම ක්‍රීඩා අරමුදලට ඒ වගේම ශ්‍රම වාසනා අරමුදලට මෙන්න මේ වගේ සේවාවන් රැසකට ඍජුවම සම්බන්ධ වෙන ගමන් තමයි ඔබවත් හොන ජයග්‍රහකයෙක් කරන්නේ. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා පුංචි රුපියල් 40කින් ගොඩ යන්න. ඒකට කරන්න තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
0: හැමදාම මෙයාලා ජීවිතයේ වාසනාවට ආශිර්වාදය අරගෙන ආපු කණ්ඩායම නිසා, වාසනාවේ ආශිර්වාදය ජීවිතයට ළඟා කරපු කණ්ඩායම නිසා එයාලට ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජාංශින් දෙවන ස්ථානය හිමි කර ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වසර තුලදී වගේම 2026 වසර තුලදීත් සම්මාන දෙවි වාසනාව විශ්වාසය ආයතනයක් විදිහට තහවුරු කරගෙන තිබෙන බව අපි සඳහන් කරන්න ඕන. ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන ඒ වගේම තමයි ඔබේ හදිසි මුදල් ටිකක් ණයක් ගන්න ඕන කියලා හිතන වෙලාවට රන් භාණ්ඩයක් උකස් කරන්න තරක් හොයනවා නම් යන්න ඒ වෙනුවෙන් හොඳම දැන තමයි පල්ලියකුරුගේ රන් ඇස් සේවාව. කියන්නේ වැඩිම මුදලක් ඔබේ රන් භාණ්ඩයට අරගන්න, වැඩිම කාලයක් ඔබේ රන් භාණ්ඩේ බේරගන්න අවස්ථාව ලබා දෙන පල්ලියකුරුගේ රන් ඇස් සේවාවත් එක්ක එකතු වෙන්න ඕනේ.
1: ඒ වගේම තමයි පල්ලියකුරුගේ රන් ඇස් සේවාවත් එක්ක එකතු වුණොත් ඔයාට ලක්ෂයටම පොලිය වෙන රුපියල් 480යි, ඒ වගේම බේරගන්න මහන්සියක් වෙන, බේරගන්න රස්සියාදුවක් වෙන, ඒ වගේම බේරගන්න ලොකු කාලයක් නැහැ කියලා හිතන්න අවශ්‍ය නැහැ. මොකද බේරගන්න මාස 14කට වඩා වැඩි කාලයක් පල්ලියකුරුගේ රන් ඇස් සේවාව ඔබට ලබා දෙනවා. ඉතින් සතිය දින 7ම විවෘතයි. යන්න පුළුවන් ළඟම තියෙන ශාකවර දෙවිනු පුරා ශාකා 24ක් තියෙනවා පල්ලියකුරුගේ නමින්. ඉතින් ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා ඔබට. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක අර සම්බන්ධ වෙන පුළුවන්කම තියෙනවා විශ්වාසෙන්. ඒ වගේම කතා කරලා විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා පල්ලියකුරුගේ රන් ඇස් සේවාව සම්බන්ධ කරගන්න 011 250 97 76.

0: අප සතරයි විනාඩි 57යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
1: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
2: රේඩියෝ සියවසක පුනරාවලෝකනය.
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
2: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: හවස පහ විනාඩි හතයි වෙලාව. හතියරින්
1: නැතුව වැඩි නේ.
0: ඔබ තමයි පොඩ්ඩක් අවස්ථාව දුන්න ගමන්
1: හරි
0: එතන ජෝගි නටන්න.
1: දිගට මේක කරන්න.
0: ඔව් ජෝගි නටන්න යනවා.
1: හමෝ
0: රයිට් ඉවිනින් ඩ්‍රයිව් එක ඉන්නේ.
1: හහ්
0: වෙන කොහෙවත් නෙමෙයි.
1: නෑ දැන් ආයි ට්‍රැක් එකට ආව මං හිතුවා මියුසිකල් ෂෝ එක ඉවර.
0: ඉවිනින් ඩ්‍රයිව් ඉන්නේ.
1: ඕකේ
0: රයිට් අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම දැන් අපි මේ කොච්චර සතුරු උනා තිනා උනාත් කතා කරාත්
1: ඔව්
0: දැන් පෞගේ දවසේ ටිකක් අමතක වෙලා තිබුණා මේ ගම් වතුර ප්‍රශ්නෙත් එක්ක. එතකොට ඔය එක එක දේවල් එක්ක ඩෙන්ගු කියන එක ආයෙ පොඩ්ඩක් ඇහෙන් එහාට ගිහිල්ලා තිබුණා.
1: හරි
0: අවධානයෙන් පොඩ්ඩක් ඈත් වෙලා තිබුණා කියලා හිතෙන්න පුළුවන්.
1: වෙයි
0: අවධානය අයින් කරගන්න එපා. මේ වෙනකොටත් ඩෙන්ගු රෝගීන් වාර්තා වීම සෑහෙන ප්‍රමාණයකින් වාර්තා වෙනවා. ඉතින් ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 87,000කට ආසන්න වෙලා තියෙනවා කියලා තමයි දැන් කියන්නේ. මීට පැය 3කට කලින් ආපු වාර්තාවේ. ඉතින් වසරේ ගතවුණු කාලය තුල ඩෙන්ගු රෝගීන් 87,000ක් මේ වෙනකොට වාර්තා වෙනවා කියලා කියනවා. මේකෙන් ගත්තට පස්සේ 3 වෙනිදා, ඒ කියන්නේ ඊයේ දවසේ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 86,947ක් විදිහට තමයි වාර්තා වෙලා තිබුණේ. දැන් 87,000 පැනලා ගිහිල්ලා තියෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ තුලදී පමණක් ඩෙන්ගු රෝගීන් 1,598ක් වාර්තා වෙලා තියෙනවා කියලා කියනවා. අගෝස්තු මාසය උදා වෙලා තවම වෙන්නේ දවස් 4යි. මතක තියාගන්න. දවස් 4යි වෙන්නේ. එතකොට මේ දවස් 4ට 1,598ක් වාර්තා වෙනවා කියන්නේ සැලකිය යුතු මට්ටමක තාමත් ඩෙන්ගු රෝගීන් වාර්තා වෙනවා කියන එක. ඉතින් මේ ඩෙන්ගු රෝගීන්ගේ වැඩිවීම ගත්තට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිශතයක් ලෙස 121.24ක් විදියට වාර්තා වෙලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න ගත්තාම රෝගීන් 17,187ක් වාර්තා වෙනවා. මහනුවරින් ගත්තට පස්සේ 6,082ක් වාර්තා වෙලා තියෙනවා කියලා කියන්නේ. අද වන විට ඩෙංගු මරණ 62ක් වාර්තා වෙලා තියෙනවා ප්‍රතිශතයක් විදියට. ඒක 0.07ක් දශම ගණන් වලින් තිබුණට මේක ලොකු අගයක්. මේ නැති වෙන්න ඕන ජීවිත නෙමෙයි. ඔබේ අපරීක්ෂාකාරී පරිසර කළමනාකරණය ඇතුලේ මේ සිදුවන දේවල්, කියන ඔබ විසිකරන දේවල්, ප්ලාස්ටික් බෝතල්, යෝගට් කෝප්ප, මේ වගේ දේවල් අපි සමහර වෙලාවට ගෙදරදී මේ පිරිසුදුව වටපිටාව තියාගත්තට අපි එළියට බස්සට පස්සේ ඔහේ විසිකරනවා.
1: උංචි ටොනික් පියනක් වුණත් වෙන්න පුළුවන්.
0: ඔව් අතන මෙතන දානවා. අපි කුණු ගොඩක් කියලා මේ පරිසරයම හිතලා සමහර වෙලාවට විසික් කරන්නේ. කියන්නේ කුණු දාන තැනක් තියෙන්න පුළුවන්. නෑ මේ පාරේ හැමතැනම කුණු
1: ගොඩක්. ගෙදරනේ අපි එහෙම ඩස්ට්බින් එකට දානෝ කියලා ඉන්නේ.
0: ඔව්. ඒ නිසා මේ අර ඒ නොහිතා කරන වැරදි නිසා ඔබට දඬුවම් බිඳින්න වෙනවා පරිසරය ඇතුළෙම.
1: ඉතින්
0: ඔබ විසික් කරලා යන යෝගට් කෝපය, එහෙම නැත්නම් ප්ලාස්ටික් බෝතලය, මේ වගේ දේවල් තැන් තැන් වල දාලා ගියාට පස්සේ ගෙදර පිරිසිදුයි, හැබැයි වටපිටාව, පාර, මගතොට, ඔබ යන පොදු ස්ථාන අපවිත්‍ර වෙලා නම්, ඔබ ඒ තැන් වලට ගියාට පස්සේ ගෙදරදි වගේ ඔබ පරිසරය ගැන හිතන්නේ නැත්තම් එතෙන්දි හරි ඔබට මදුරෙක් දෂ්ට කරන්න පුළුවන්. ඒ නිසා ගෙදර වටපිටාව ගැන හිතනා වගේම ඔබ යන එන තැන, මහමග, හැම තැනදීම ඒ හැම වටපිටාවක් ගැනම සැලකිලිමත් වෙන, පරිසරය අපිරිසිදු නොකරන ඉන්නවා කියන චේතනාවෙන් වැඩ කරන්න. එතකොට අපිට පරිසරයෙන් උනත් ආශිර්වාදයක් ලැබේවි ඒ ඔබ කරන දේවල් නිසා.
1: මේක මෙහෙමම පොඩක් පාලනය වෙලා අඩුවීමකට යයි
0: අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසා ඒ ගැන හිතන්න. ඕක මහලොකු දෙයක් නෙමෙයි. අපි ඕක පොඩ්ඩක් පුරුද්දක් විදියට සති දෙකක් කරන්න ගත්තොත් චාරු අපිට ඕක ඇඟට එනවා, ඇඟට හුරු වෙනවා
1: මේක මම කරන්න ඕනි කියලා.
0: ඔව්, කියන්නේ අපි අනවශ්‍ය දෙයක් අතරමඟදී අතහැරලා දාන්න නැතුව මේක නිසි ආකාරයට බැහැර කරන්න ඕන කියන දේ අපිට ඇඟට එනවා. අඩුම තරමේ අපිට බස් ටිකට් එකවත් බිම දාලා යන්න ඕන නැහැ කියලා හිතන මට්ටමට අපි පුරුදු වෙනවා.
1: ඒකක් දාගෙන නෝ සාක ගෙදර ගිහින් හරි තැනට
0: දානවා කියලා. ඉතින් ඒක මනසට හුරු කරන එකයි වෙන්න ඕන. මේ මනසට හුරු කරනවා කියන එක අමාරු නෑ. සතියක් දෙකක් අමාරුවෙන් හරි ඕක අපි කරෝදි මට ඒව මිනිස්සු අම්බෙලා තියෙනවා. ඒ කියන්නේ බස් ටිකට් එකවත් මට දාන්න හිතෙන්නේ නැහැ කියලා කියන පුද්ගලයා හම්බෙලා
1: තියෙනවා.
0: ඒ එහෙම වෙන්නේ අර අපි ඒකට පුරුදු වුණාට පස්සේ. ඒක පුරුද්දක් විදියට දෙයක් කරන්න ගත්තට පස්සේ ඒක අපි ඇඟට එනවා.
1: ඒක
0: ඕනම දෙයක් එහෙමයි. ඒ නිසා මේ ඒක පුරුද්දක් කරගන්න, ඒව හොඳ පුරුදු.
1: ඔව්.
0: හොඳ පුරුදු ඒවා.
1: ඒව කවදාටත් වලංගුයි.
0: කවදාටත් වලංගු හොඳ පුරුදු. ඔෆිස් කෝල් වලින්ම කියලා දෙන්න ඕනේ නැහැ. ඊවිනින් ඩ්‍රයිව් අපි කියලා දුන්නාම හරි.
1: එතකොටවත් අහනවනේ.
0: එහෙම හරි පිළිගන්න. මොකද මේ අපි කිව්වා කියලා.
1: හරි.
0: ඒවත් පිළිගන්න ඕන දේවල්.
1: පොඩ කින පෝස්ට් එක තියෙනවා.
0: කල්පනා කරලා බලන්න.
1: ඕකේ.
0: රයිට් අපේ පෝස්ට් එක තියෙනවා Facebook page එකට ගියාට පස්සේ ෂෙයා කරන්න බලන්න කමෙන්ට් කරන්න හැම දෙයක්ම පුළුවන්.
1: එපකේම WhatsApp එකට message එකක් දාන්නත් ඔයාලට පුළුවන් කියලා තියෙනවා 0703 935 937 වගේ WhatsApp message එකක්. එවන් අපි බලනවද නැත්නම් සින්දුව කාලේ එනවද?
0: සින්දුව කාලේ මු හවස 5:12 වෙලාව.

0: plantation primogenitor. I'm going to live a new green life.
1: NLP Hadhana. Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Balaganna.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසනපටි පැලඳ ගන්න. ආසනපටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: ටේකියා සුරකින් මගතොට.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadun Madina. Rhino Premier Roofing Sheet. That is the Sandha. Tahatuna Anuhaya Amatana.
4: Rhythm. Vibe. Beat. Ekita. Mix Weather.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 7679 579
3: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: පහයි විනාඩි 23යි වෙලාව. චාරු ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ කවුද අපිට මැසේජ් කරපයි ඉක්මනට බලමුද අපි.
1: සදර මලක්කඩ අහගෙන ඉන්නේ කඩේ දාගෙන ඉන්නෝ කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා
0: වල. කඩේ දාගෙන ඉන්නවා.
2: කඩේ සද්දෙටම ලක්හඬ අහගෙන ඉන්නවා කියලා.
0: සමහර වෙලාවට කඩේ දාගෙන ඉන්නවා කියලා අපි කියනවා නේද? ඉතින් අය කයිවාරුවක් ගහගෙන ඉන්නවකට ඒකත් කියනවා නේද?
2: හරි හරි මම ඒක පස්සේ දැක්කේ. ඒකයි ටිකක් අමුණන්න බැලුවේ.
0: අපි සෙට්ලා ඉන්නොට ඔව් පොඩි කඩයක් දාගෙන හිටියා. පොඩි කඩයක්. කඩේ දාගෙන ඉන්නෝනේ. එහෙම කියලා කියනවා නේද?
2: හරි.
0: ඒ වගේ එකක් නෙවෙයි නේද? අපි අහගෙන ඉන්නවා කියලා
2: කියන්නේ. එයාගේ කඩේ අපිව සද්දට අහගෙන ඉන්නවා කියලා දාලා තියෙන වැල්ලමයි මහින්ද එදිරිසිංහ. ඔව් එකතු කරගන්න එතෙකම වෙනද වගේ පුසලැවෙන් අනුරේ ඉන්නවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තිනවා මදු අන්ති රාජපක්ෂ. ඊට පස්සේ විරීත අයරාංගිනි ආවත් එකතු කරගන්නවා. ඒ දෙකම මැනිකි අපිට මැසේජ් එකක් දාලා තිනවා දොඩම් ගස්ලන්දේ ඉඳලා. දුව මෙත්නදී මහත්ය හේමන්ත එතකොට අයියා නිමා තිලක ශ්‍රී මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඒ දෙකම හොටයි බේකරිය හැමෝම අපිව සද්දටම
0: එහෙම ඉන්න ඇතිනවනේ
2: කඩය නෙවෙයි අනේ කදේ
0: කදේ නේද
2: කදේ රුවිනිලි අපිට දාලා දෙන්න මම දන්නේ
0: පිළිගන්න
2: රුවිනිලි මම හිතන්නේ මම ටග් ගාලා දාපු ගමන් මට හිතුණා එයා තමයි කියලා රුවිනිලිනේ
0: ඔව් මටේ ගොඩ
2: මාටේ ගොඩ
0: මටේ ගොඩ රුවිනිලි
2: දාලා තිනෝ කඩිය නෙවෙයි අනේ කදේ කියලා
0: කදේ රයිට් රයිට්
2: කදේ දාගෙන ඉන්නවා කියලා
0: පිළිගන්නවා
2: හේ හොඳ වැඩේ මටත් මට hina වෙන්න ටක් ගාලා ආවට thank you රුවිනිලි
0: හරි මේ අපි මේ දැන් මේ කාලේ අගෝස්තු මාසේ එනවා කියන්නේ
2: සරුංගල් මාසේ
0: ආ ඔයා දන්නව නේද දන්නව සරුංගල් ඇවල තියනවද
2: ආ එහෙමටම නැහැ
0: අපි සමහර ගැන්ලමයි දැක්කහමත් කියනවා මේ
2: සරුංගලයක් වගේ මෙයා කියලා.
0: සරුංගලයක් වගේ යන්න එපා හුලන් තියන වෙලාවට කියලා. එහෙම කියනෝ නේද?
2: ආ.
0: ඔයාට නම් කියන්නේ.
2: මට කියන්නේ නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ. මට සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් කියන්න බෑනේ.
0: ඔය ඔයාට ඒක කියන්න බෑ. ඔයාට සාමාන්‍යයෙන් කියන්නේ
2: මොකද්ද?
0: ඔයාට කියන්නේ මේ
2: මම මොකද්ද කිය?
0: කියන හරි දැන්.
2: නෑ නෑ නෑ කිය.
0: හරි නෑනේ.
2: නෑ නෑ ඔහේ කියන්නානේ.
0: අලිය කෙරෝ පාරෙන් අයගෙන.
2: හෙට ප්‍රෝග්‍රෑම් එකේ චමිත් හිටියේ නැති වුණොත් කරන්න දෙයක් නැහැ.
0: අනේ අනේ වගේ තමයි මම එකයි කිව්වෝ කියන එක හරි නැහැ.
2: කරන්න දෙයක් නැහැ සහෝදරවරුනි. හෙට චමිත් ඉදිරියට දන්නේ නැහැ ප්‍රෝග්‍රෑම් එකේ.
0: සමහර ගෑනලා වැන්ඩ් කියන සරුංගලයක් වගේ.
2: හරි.
0: හුලන්නේ තියෙන වෙලාවට යන්න එපා නේද? ඔයාලා වගේ ඇයිද කියනවා? අලේ කෙනෝ පාරෙන් අයින් වෙන්න.
2: ඔව් මින්නක. කවමක් නැහැ. දුකක් නැහැ.
0: මම මේ සරුංගල් ගැන කියන්න ගත්තේ දැන් මේ දවස්වල සරුංගල් යවන්න කට්ටිය.
2: හරි
0: උනන්දුයි.
2: ඔව්.
0: සරුංගල් මේ ජනප්‍රිය රටවල් ගත්තට පස්සේ අපි මේ හොයාගෙන බලාගෙන යනකොට සාමාන්‍යයෙන් ලංකාව කියන රටටත් හොඳ තැනක් තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකෙ ගත්තට පස්සේ සරුංගල් ජනප්‍රියම රටවල් සහ සරුංගල් සැනකිලි පවත්වන රටවල් ගත්තට පස්සේ මුලින්ම උඩින්ම ඉන්නේ චීනය. සරුංගල් සම්බන්ධයෙන් එයාලා තමයි මේක මේ හඳුන්වා දුන්න කියලා කියන්නේ. චීනය ඊට පස්සේ ඉන්දියාව ඉන්දුනීසියාව ජපානය ඊළඟට ශ්‍රී ලංකාව. සරුංගල් ජනප්‍රියම සරුංගල් මේ සැනකිලි පවත්වන සරුංගල් කර්මාන්තයේ දෙන කර්මාන්තයක් විතරක් කරනවනේ සරුංගල් විකුණන හදලා විකුණන. ඉතින් ඒ වගේ දේවල් කරන රටවල් ගත්තට පස්සේ මේ උඩින්ම ඉන්න රටවල් අතරේ ශ්‍රී ලංකාවත් ඉන්නවා.
2: ඉතින්
0: මේ දවස්වල හරිම ජනප්‍රියයි. මූදු වෙරළකට යන්න මොනෙත් නැහැ.
2: මහල උඩක් බලුවත්
0: ඔව් ගමට ගියත් කොතන ගියත් මේ දවස්වල සරුංගලයක් දෙකක්
2: තියෙනවා.
0: දකින්න පුළුවන් විශේෂම හයිවේ කියනකොට සරුංගල් 50ක් පේනවා.
2: හරි.
0: එහෙන් මෙහෙන් ගිනේවා. ඉතින් කොහොම වුණත් දැන් සරුංගල් නිසා අනතුරු වෙන වෙලාවලුත් තියෙනවා.
2: තියෙනවා.
0: හරිද?
2: හරි.
0: ගොඩක් වෙලාවට ඔය මේ පහුගිය දවස්වල කියන්නේ මේ සැරේ නෙමෙයි. ගිය අවුරුද්දේ හෝ ඊට කලින්
2: සරුංගලයක් එක උඩ ගියපු එකද?
0: සිදුවීමකුත් වුණා.
2: ඔව්
0: ඔව්. ඒ වගේම තමයි මේ තව සිදුවීමක් වුණා සරුංගලයක් අර උඩු මහලේ ඉඳලා. සරුංගල් යවනවනේ උඩු කියන්නේ ස්ලැබ් එක උඩ ඉඳලා සරුංගල් යවනවා. එහෙම සරුංගල් යවන්න ගිහිල්ලා එක සැරේටම තමන් ගැර සීමාව කොහෙද කියලා හඳුනා ගන්න බැරි වෙලා සරුංගලත් එක්කම පහළට වැටිලා
2: ඔව් උඩ බලාගෙන ඉන්නේ. එතකොට
0: බලාගෙන ඉන්නේ
2: ඒසා පරිස්සමෙන්
0: දරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් ඒ නිසා මේ ඒ වගේ අනතුරු වෙන්න පුළුවන්.
2: ඔව්
0: ඊට පස්සේ ওই විදුලි රැහන් තියෙන ස්ථානවල සරුංගල් යවන්න ගිහිල්ලා ඒක ඒක විදිහ කරදර වෙලා තියෙනවා. තව සැරයක් වුණා සරුංගලයක් විදුලි රැහැනක පැටලිලා ඒක ගන්න ගිහිල්ලා විදුලි සැර වැදිලා අනතුරක් සිද්ධ වුණා. ඉතින් ඔන්න ඔය වගේ අකරතැබ්බයන් වෙන්න පුළුවන්, කරදර වෙන්න පුළුවන්. විනෝදට කරන දේවල් තමයි පරිස්සමෙන් කරන්න. සරුංගලයක් යවනවා කියන එක හරි අමුතු හැඟීමක්. ඒක ටික ටික උඩට යනකොට ඊළඟට අර ඒක ක්‍රමයක් තියෙනවානේ. සරුංගලයක් යවනවා කියන්නේ ලේසි
2: නෑ. පාරම යන්නේ නෑ උඩට.
0: ඔව් සරුංගලේ ටික ටික උඩට යන්නේ.
2: හුලගෙන කන් ඉන්නෝනේ.
0: ඔව් උඩු ගුවනට අල්ල ගන්න ඕන කොහොමද? උඩු හුලකට අල්ල ගත්තට පස්සේ ප්‍රශ්නයක් නෑ. ඒක උඩ දිනනවා.
2: හැබැයි
0: ඒක අර අපි කියන්නේ මේ මොකද්ද?
2: මොකද්ද?
0: ඒකට කියනවා අර මොකද්ද? මතක නෑ ඒක.
2: මතක නෑනේ.
0: මතක නෑ. කුරිය ගහනවා කියලා කියනවා. එතකොට තව කියන තව ඒකට වචන සමාන වචන දිනනවා.
2: හරි.
0: කේක විදිහට කියනවා. ඒක කරකිලා අනිත් පැත්ත ගහලා ඒක සරේට රවුන් රවුන් කරගෙන ඉඳලා වැඩනවා. ඉතින් ඔක හරි පරිස්සමට කරන්න ඕන එක. ඉතින් නූල කඩාගෙන යනවා.
2: ඔව්.
0: ආ ඊට පස්සේ ගම වටේ යනවා. සරුංගලේ වැටෙන තැන හොයන්න.
2: හොයන්න.
0: ඔයගේ තියෙනවා හරි. හරි ජොලි.
2: ඔව්. දැන් අපි ඉස්කෝලේ යන පොඩ්ඩ ලොක්කෝ කොහොම බලාගෙන ඉන්නේ නිවාඩු හම්බෙනකන් අගෝස්තුවේ.
0: දැන් නිවාඩු වෙනවා ළඟ
2: ළඟ. හතරේ.
0: ඔව් හතරේ නිවාඩු දුන්නට පස්සේ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ.
2: සරුංගල්ම තමයි.
0: සරුංගල්ම තමයි. වැස්ස නැත්තම් සරුංගල් බලන්න පුළුවන්.
2: ඔව්.
0: වැස්සත් ඉතින් වැඩේ පොඩ්ඩක් ගිය වෙලා යයි.
2: අපි බලමු නේද ඉතින්.
0: 6 වෙනිදා දැන් පස්සරියක් වැස්ස වැඩි වෙනවා කියලා තියෙන නිසා. අපි හිමුණාට බලමු ඉතින්.
2: හා.
0: බලමු සරුංගල්.
2: කොහොම හොඳටයි වෙන්නේ කියලා හිතුව.
0: ඔව් සරුංගලයක් යවන්න බලමු කොහොම හරි.
2: හා.
0: හවස 5 විනාඩි 36 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව මැසේජ් එකක් එවන්න 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එකට.

විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: بي على الهات اللي هي قالوا ما صفت أبو
1: This is a private road, okay?
2: No, you have mistaken.
1: Me or you?
2: No. I'm looking for...
1: Garbage.
2: No, I'm actually looking for this... I'm looking for...
1: What else you could find in a garbage truck?
2: I'm looking for a collect.
1: Collect? You.
3: Dhananjay Sirivardhana Nirmanaya. Papa Pimpenna.
4: Nirmata kiwa? නිල්ගේ ගෙදරට පැන්න හොරුත් ඉංග්‍රීසියෙන් කතා කළේ. දැන් හොරුත් අප්ඩේට් වෙලා.
5: මං කොහෙදනේ මිනි මරන්නේ? පිස්සුද? මං එහේ මිනි මරුවෙක් නෙමෙයි. අනිත් එක මේ මහදවල් එනවා දනේ හොරු.
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: පහයි විනාඩි 38යි වෙලාව. දියුණු වෙන්න ඕන කියලා හිතන මනුස්සයා චාරු කොහොම හරි දියුණු වෙනවා. ඒක හිත තියෙන්න ඕන. එයා අවස්ථාවන් හොයාගෙන යනවා. මොකක් හරි මේකෙන් බැරනොද මේකෙන් බැරනොද මේකෙන්. එහෙම එහෙම අවස්ථාවන් හොයාගෙන යනවා. අවස්ථාවන් ලැබෙන දේවල් වලට මට මේක හරියන්නේ නැහැ. මට මේක මගේ මගේ මගේ විෂය පතේට මේක නැහැ.
1: හරි.
0: ඒ වගේ නිකන්
1: මට මේක ගැළපෙන්නේ
0: නැහැ. ගැළපෙන්නේ නැහැ. මම මේට වැඩිය ස්ටෑන්ඩඩ් ලෙවල් එකක දෙයක් කරන්න ඕන.
1: මෙහෙම ඉඳලා හරියන්නේ
0: නැහැ. ඔව් මේ වගේ දේවල් මට සෙට්
1: වෙන්නේ නැහැ.
0: එහෙම කියලා හිතලා අපි සමහර වෙලාවට අපිට තියෙන හොඳම අවස්ථාවන් මග හැරගන්න. ඒ වගේ දේවල් හිතන්න කලින් දැන් මට සෙට් වෙන්නේ නැහැ මගේ ස්ටෑන්ඩඩ් එකට හරි
1: නැහැ.
0: ඒ වගේ දේවල් වලට යන්න කලින් අපිට ලැබෙන හොඳ අවස්ථාවන් තියෙන දේවල් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඕනේ.
1: හරියනව නම් හරියයි නැත්තම්
0: ඔව් ඒ කියන්නේ හොඳ දේවල්.
1: ඔව්
0: නරක නරක පැත්ත නෙමෙයි මම කියන්නේ හොඳ පැත්තේ තියෙන දේවල් තියෙනවනේ.
1: ඔව්
0: අන්න ඒ වගේ දේවල් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. පැලතමානක් කරනවා කියන එක මට මේක සෙට් නෑ.
1: හරි.
0: මට මේ වගේ ජොබ් එකක් නෙමෙයි මම ඉගෙනගෙන තියෙන තාත්තා.
1: මං කොහොමද හිටියේ?
0: මගේ පවුල් පසුබිමත් එක්ක.
1: හරි. වටේ පිටේ මිනිස්සුක මං කොහොමද හිටියේ?
0: මං ආශ්‍රය කරන ගෑනු ළමයාගේ හැටියට. එයාගේ ෆැමිලි
1: බෑග්ග්‍රවුන්ඩ් එක. ඒක විශේෂයෙන්ම හිතනවානේ.
0: එයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකේ හැටියට.
1: හරි. මං මේව කළා හරියන්නේ
0: නැහැ. මම මේ වගේ දේවල් කරන්න හරියන්නේ නැහැ කියලා හිතන් පුර. හැබැයි උනාට මල් පැල විකුණලා ඔය පැල තවාන් කරලා.
1: හරි.
0: කොච්චර ලොකුවට දියුණු වෙච්ච මිනිස්සු ඉන්නවද?
1: බිස්නස්
0: කරන, ව්‍යාපාර කරන. කොච්චර ලොකුවට ව්‍යාපාර කරගෙන ලොකු ලොකු ජොබ් කරන මිනිස්සුන්ට ඇරිය ආදායම් හොන මිනිස්සු කොච්චර ඉන්නවද?
1: හැබැයි
0: ඒ මිනිස්සයත් එහෙම හිතුවා නම් ওই වගේ දේවල් හිතුවා නම්
1: එයාට
0: නැගිටින්න නැත්තම් දියුණු වෙන්න මගක් පෑදෙන්නේ නැහැ.
1: ඒ
0: වගේ තමයි නේද ජීවිතේ අපිට ලැබෙන සමහර අවස්ථාවන් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔළුවට දාන පොයින්ට්ස් තියෙනවා. ඒවා අපි පොඩ්ඩක් හරි මේක අවෝදයි නේද මේක මෙහෙම කරලා බැලුවොත් කියලා හරි කරලා බලන්න ට්‍රයි කරපු අය ජීවිතේ ගොඩ ගිහින් තියෙනවා. එහෙම නැතුව කවුරු හරි කිව්වත් ඒක ගණන් ගන්නෙත් නැතුව මම තමයි පොර කියලා හිතාගෙන
1: මම කල්පනා කරන්නේ වෙනම පැත්තක් කියලා හිතාගෙන මෙහෙට
0: එහෙම හිතාගෙන හිටියොත් වඩ ගමනක් නැති වෙන පුළුවන්.
1: ඒ
0: නිසා දැන් ඔයයි වාගේ තත්ත්වය ගැන හිතන්න. හැබැයි දියුණු වෙන්න ඕන කියන තැනදී පොඩ්ඩක් පහලට එන්න ඕනේ කියලා වෙනව නම්
1: හරි
0: පහලට ඇවිල්ලා හරි කමක්
1: නැහැ. පොඩි අඩියක් පස්සට තියලා
0: හරි කමක් නැහැ උඩට යන්න. ඒකට හිත හදා ගන්න.
1: ඔව්.
0: හරි. ඒ අතරේ මේ දැන් ඒ විදිහට ව්‍යාපාරයක් කරගෙන දියුණු වෙන බලාගෙන ඉන්න කෙනෙක්ට ඔන්න හොඳ ආයෝජනයක් කරන්න තියෙන මාර්ගයක් ගැන තමයි මේ කියන්න හදන්නේ.
1: මට
0: පුළුවන් පොල් තෙල් හිඳින ව්‍යාපාරයක් පටන් ගන්න. ස්වයං ව්‍යාපාරයක් විදිහට.
1: ඔව්.
0: පොල් තෙල් හිඳින මැෂින් එකක් දැන් ඔන්න ගන්න පුළුවන්. අඹරුම් යන්ත්‍ර, ඒ වගේ පොල් තෙල් හිඳින යන්ත්‍ර, මේ වගේ දේවල් මාක්ස්පින් හෝල්ඩින්ග්ස් හඳුන්වා දීලා තියෙනවා.
1: ඉතින්
0: පොල් තෙල් හිඳින යන්ත්‍රයක් අරගෙන ඔයාලට පොල් තෙල් හිඳින කර්මාන්තයෙන් වැඩක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අඹරුම් කර්මාන්තයෙන් මොනවා හරි දේවල් කරන දියුණු වෙන බලාගෙන ඉන්න අයට අඹරුම් යන්ත්‍ර ගන්න පුළුවන් මාක්ස්පින් හෝල්ඩින්ග්ස් සමාගමෙන් තියෙනවා. ඒ වගේම පුංචියට සහල් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට දැන් ස්ටීම් බට්ට දිනන තنين වැඩේ පටන් ගන්න පුළුවන්.
1: ඉතින් ව්‍යාපාර හිමිකරුවන්ට අපි කියන්නේ ඔයාගේ ව්‍යාපාරය තවදුරටත් සාර්ථක කරගන්න අඩියක් දෙකක් ඉස්සරහට යන නැත්නම් ව්‍යාපාරය පටන් ගන්න ඉන්නවා නම් ඔබ ඒ වෙනුවෙන් ඔබට අවශ්‍ය කරන යන්ත්‍ර ටික ඔන්න මිලදී ගන්න පුළුවන්කම තියෙන අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිලි වලින් ඒකට යන්න තියෙන හොඳම තැන තමයි ඔබව අතහරින්න නැති අලවියෙන් පසුත් හොඳ සේවාවක් දෙන තැන මාක්ස්පින් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. නොම්බර 30 ගැලහෙන පාර මහරගම ඇඩ්‍රස් එකට ගියොත් ඔයාලට පුළුවන්කම තියෙන වැඩි විස්තර දැනගන්න. ඒ යන්ත්‍ර ටික බලලා ඔයාට අවශ්‍ය කරන විදිහට ඒක මිලදී ගැනීම කරන්න. යන්න කලින් විස්තර දැනගන්න ඕන නම් සේවාව ගැන මොනවද තියෙන්නේ ගැන මෙන්න මේ දේවල් ගැන විස්තර දැනගන්න ඔයාලට කතා කරන අවස්ථාව තියෙනවා. මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න 011 6796 579 011 6796 579.

0: පළතුරෙන් සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: වර්ෂාතික කාලගුණයෙන් මේගිය ගණන හතක්. ගංවතුර තාජන පහවයයි. මහනුවර සහ නුවරලිය වැසනු පාසල් හෙට යළි විවෘත කෙරේ. 22 සංශෝධනයෙන් අධිකන ක්ෂේත්‍රය කාර්යක්ෂම වන බව ඇමති නලින්ද කියයි. සාකච්ඡා ප්‍රතික්ෂේප කළ ඉරානයේ ට්‍රම්ප්ගෙන් අවසන් අනතුරු ඇඟවීමක්.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: private road, okay?
1: No, no, no. You have mistaken.
0: Me or you?
1: No, no, no. I'm looking for...
0: Garbage.
1: No, I'm actually looking for this... I'm looking for...
0: What else you could find in a garbage truck?
1: I'm looking for a collect.
0: Collect? You.
2: Dhananjay Sirivardhana Nirmanayak. Papin Penna.
3: Nirmata kiwa. නිල්ගේ ගෙදරට පැන්න හොරුත් ඉංග්‍රීසියෙන් කතා කළේ. දැන් හොරුත් අප්ඩේට් වෙලා.
4: මං කොහෙදනේ මිනි මරන්නේ? පිස්සුද? මං එහේ මිනි මරුවෙක් නෙමෙයි. අනිත් එක මේ මහදවල් එනවා දනේ හොරු.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදමැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 479 579.
2: එන්.එල්.බී. හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එන්.එල්.බී. හදහන ඔබත් අදම එන්.එල්.බී. හඳ බලා ගන්න.

0: අවස පහයි විනාඩි 54යි වෙලාව. වෙලාව යන ඉක්මන.
1: ඒකනේ. අපි තාම එකම තැන.
0: අපි මේ අපි හැරෙනකොට වෙලාව ගිහින් ඉවරයි.
1: හෙඩ්ලයින්ස් වලට ගිහින් ආව විතරයි.
0: ගිහිල්ලා ආව විතරයි වෙලාව ගිහිල්ලා.
1: හා
0: 54යි. 54යි වෙලාව. කවුද ඉන්නේ අපිට සින්දුවක් අහන්න මැසේජ් කරපු අය ඉන්නවද? මේ වෙලාවේ අපේ පෝස්ට් එකට කමෙන්ට් කරපු අය ඉන්නවද? බලන්න ඕන නේද?
1: ඕෂදෝ යාව එකද කරගන්න. එතකම බොයගොඩ පැත්තෙන් සුමනා ඉන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ ප්‍රියන්ත මැසේජ් එකක් දාලා තිනෝ යශික ප්‍රමිත. එතකොට චතුල් ඉතුලි වගේම මේ හැමෝම එකතු කරගන්න කියලා අම්බලන් ගුඩි. ඊට පස්සේ හලාවතින්දා රමේෂ මැසේජ් එකක් දාලා තිනෝ සුසන්ත සම්පත් බරළු හෙනින් එකතු කරගන්නවා. ඕපල් ෆැෂන් එකේ හැමෝම මේ වෙලාවේ එකතු කරගන්න ගමන් ලක්ෂ්මන් ඉන්නවා. අපි මොරටුවේ කියලා මැසේජ් එකක් දාලා තිනෝ පිවිතුරු සුනේතුන් එකතු කරගන්න ඔයාව. ඒ දෙකම සරචන්ද ඩයස් ඉන්නවා. නිලක්ෂි හොන මාව අයියෝ අමතකද කියලා දාලා තිනෝ.
0: මාව අමතක වුණාට
1: වැඩ
0: කරන ගමන් ඉන්නේ කියලා. ඒ වගේම දියුලපිටියේ කාංචනා මැසේජ් කරලා තිනවා සිඳුවකට එකතු කරගන්න යාගේ හස්බන්ඩ් තුෂාරේ වගේම පුච්චුටි පුතාලා දෙන්නවත් ඉන්නවා කියලා තිනවා. ලස්සන සිඳුවකට මේ වෙලාවේ එකතු වෙන්න බලාගෙන නාතණ්ඩියට යනවා අමිල සම්පත්. ඒ වගේම ශිරෝමා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන. යාළත් පොඩි කඩයක් කරන් යනවා. පොඩි කඩේ දියුණු කරගෙන වැඩ ටික කරගෙන ඉන්න අතරේ සින්දුවකුත් අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. හවස 5:56 වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

හඬ ලංකාවටම ලක්න පෙරනෝ වෙරෝ.

0: රාත්‍රියේ දිනබල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳ දිය දහර නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා
2: මීෂාගේ වැරද්දක් නැහැ.
3: ආ වැරද්දක් නේ? තුන්ස කොළු වැදුනද කොයි හරි බලන්න බබා මෙයා කියන කතාව
2: දිගන්න එපා බබේ. මල්මේ තාම පොඩිනේ.
3: පොඩි වුණත් ලොකු වුණත් මං කැමරේ තේරෙන්නේ නැත්ත. මොකක්ද ඇත්ත? හකින බල මොකක්ද ඇත්ත? එයා යාගේ ඇත්ත කතාව කිව්වේ.
4: මම තමයි කෙල්ල මීෂා.
2: අනික අපි මේ කෙල්ලට පහුගිය සද්දකේ බල කර මේ ප්‍රොපෝසල් එකට කැමති වෙන්න කියලා.
5: හරි පුතා. එයාට ඕන නම් අපේ ප්‍රොපෝසල් එකට අකමැති වෙන්න ඉන්නවා.
2: මෙති වුණා තාත්තයා එකෙන්ම අකමැති වුණා. අම්මනේ යාගේ අම්මයි තාත්තයි පන්සලට ගෙන ලොකු ආමතුණි කියලා මේකට කැමති කරව ගත්තේ.
3: ඒකට මන්ද වැරදි. ආ මන්ද වැරදි.
1: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
6: හවස 6 විනාඩි 12.
7: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
8: Cool drive Victor.
1: ලකන evening drive.
9: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි මතක් කරන උන් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. විශේෂයෙන්ම දැන් ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ කැන්දනවා කියලා තමයි කියන්නේ. අපිට ආශිර්වාදයේ කැන්දන ආයතනේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ. හැබැයි පහුගිය දවස්වල එයාලට ආශිර්වාදයේ කැඳ ගන්න පුළුවන්කම ලැබුණා. ඒ අපිට ලබා දෙන ආශිර්වාදයත් එක්කම තමයි. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍යංශයෙන් දෙවන ස්ථානය හිමි කර ගැනීමෙන් තමයි මේ ආශිර්වාදය ලබා ගත්තේ. මේ සම්මාන උළෙල තුලදී ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වසර තුලදී සහ 2026 වසර තුලදීත් සම්මානිත වී වාසනාවේ විශ්වාසනීය ආයතනය බවට ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත් තහවුරු කරනු ලැබුවා. ඉතින් මේ වගේ විශ්වාසයක් ගොඩනගාගත් ආයතනයක් එක්ක තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඔබ ගනුදෙනු කරන්නේ. ඉතින් මේ ජීවිත ආශිර්වාදය ඔබට කැන්දන, වාසනාවේ ආශිර්වාදයේ කැන්දන ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක දිගටම එකතුලා ඉන්න කියන මතක් කිරීම අපි කරන්න ඕන චාරු.
10: දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් වගේම සමාජ සුබ සාධනය වගේ රාජ්‍ය සේවය මේ දේවල් වලටත් දායකත්වය ලබා දෙන ගමන් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාවත් ජයග්‍රහකෙක් කරන්නේ. ඉතින් අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙනවා වගේම රටේ ජාතික මෙහෙවරට උරදුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම පැතුම වෙන්නේ වාසනාවන්ත ඔයාගේ හිනහෙන මූණ දැකීම. ඒ නිසාවෙන් තමයි ඔයාවත් ජයග්‍රහකෙක් කරන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
9: ඒ වගේම තමයි පල්ලි උගුරුකේ රන් අය සේවාව ගැනත් මතක් කරන්න ඕන. හදිස්සියකට අතමාරුවක් කරගන්න අපිට තියෙන හොඳම තැන, විශේෂයෙන්ම අපේ රන් බහඬ සඳහා වැඩිම මුදලක් ලබා දෙන, ඉහළම මුදලක් ලබා දෙන ආයතනය තමයි පල්ලි උගුරුකේ රන් අය සේවාව කියන්නේ. වගේම වැඩිම කාලයක් රන් බහඬ බේරා ගැනීමට අපිට ලබා දෙන්නෙත් පල්ලි උගුරුකේ රන් අය සේවාව.
10: රස්තියාදුවක් නැතුව ඔයාට ඉක්මනින් වාගේ රන් බාණ්ඩය තියලා ඒකට අවශ්‍ය කරන මුදල ලබා ගන්න පුළුවන් එකම තැන තමයි ගනුදෙනු අය රත්තරම් පල්ලි උගුරුකේ රන් අය සේවාව කියලා කියන්නේ. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවාගේ රන් බාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න. ඒ වගේම ලක්ෂයටම පොලිය වෙන්නේ 480ක් විතරයි. ඒකම ඔයාට මතක් කරන්න ඕනේ, බේර ගන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ. බේර ගන්න ඒගොල්ලෝ මාස 14කට වඩා වැඩි කාලයක් ඔයාට ලබා දීලා තියෙනවා. ආදි පුළුවන්කම තියෙනවා දිවිනපුර පල්ලි උගුරුකේ රන් අය සේවාව නම් ශාකා 24ක් තියෙනවා. ලැගම තියෙන ශාකාවට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා වැඩි විස්තර දැනගන්න.

0: ගොරමින් කතා කරමු.
1: රේඩියෝ සලෝන්
2: මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
3: මේ ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි.
2: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
4: රේඩියෝ සියවසක පොමුරාව ලෝකණය
5: ආචාර්ය ධම්මිත දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
4: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
5: විද්වත් දේශන සමක විවෘත සංවාදය
4: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
5: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසන තුනට
4: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
5: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
4: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය FM 93.5 FM 93.7 ලක්කඩ රේඩියෝ ITN
6: හවස 6 විනාඩි 22යි දැන්
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
6: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
8: ඉවනිින් ඩ්‍රයිව් එක අපි යන්න කලින් වාට මතක් කරන්න ඕන විශේෂයෙන්ම වාගේ තියෙන සන්ධි ආබාධයන් වලට සන්ධි වේදනාවන් වලට හරියනම විසඳුම ගැන අපි වාට කියන්න ඕන. මොකද මේනකොට දන්නවා සමහරු දන්නවා සමහරු දන්නේ නැහැ. මේක තියෙන හොඳම ප්‍රතිඵලය මොකද්ද හොඳම රිසල්ට් එක මොකද්ද කියලා දැනගන්න නම් හරියටම දැනගන්න නම් ඔයා මේක අරගන්න වෙනවා. රුපියල් 1920ක් වගේ වෙන්නේ. ඉතින් අරගෙන පාවිච්චි කරන අයට සන්ධි වේදනාවන් කියන එක ආයිමත් එන්නේ නැහැ. පැඩ්නා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න ඕනම සන්ධි වේදනාවක් අවුරුදු 18 උඩ ඕනම කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.
6: ෆර්නෝ ඔතෝෂීල්ඩ් ගැන කතා කරද්දී ෆර්නෝ ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ විශේෂ ගුණාංග සහිත ඔයාගේ රෝග ලක්ෂණ වලට වගේම වේදනාවේ මූලික හේතුවට ප්‍රතිකාර කරන ඔන්න හොඳ නිෂ්පාදනයක්. ඒ වගේම 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කළ තිනවා වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළ තින නිසා දැන් වයස් ભેදයක් නැහැ. වයස අවුරුදු 18 වැඩි ඕනම කෙනෙක්ට ෆර්නෝ ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක බය නැතුව පාවිච්චි කරලා සදහටම ඔයාගේ සන්ධි වේදනා නැති කරගන්න පුළුවන්කම තියෙනවා. දිවින පුරා තියෙන ෆාමසි සුපිරි වෙනසල් වලින් මෙලදී ගන්න ෆැඩ්නා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
8: එහෙනම් ඉතින් අදට හැමෝටම ජය වේවා කියලා අපි යනවා. සුබ දවසක් ඔබට. මම චමි.
6: ගිහින් එන්න ඔබට සුබ දවසක්. මම චාරු.

0: ஈவினிங் டிரைவ் வித் சமித் அண்ட் சாரு.
1: ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
2: සහයෝගීතා අනුග්‍රහය. පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝග

0: возрастала.
1: වර්ෂාධික කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 7ක්. ගං වතුර තර්ජන 5යි. මහනුවර සහ නුවරඑළිය වැසුණු පාසල් හෙට යළි විවෘත කෙරේ. 23 වන සංශෝධනයෙන් අධිකරණයේ කාර්යක්ෂම වෙන හැටි ඇමති නලින්ද කියයි. අධිකරණ ප්‍රතිසංස්කරණ වලට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික නීතිඥයන්ගේ පූර්ණ සහය. මහර සිද්ධිය කුමන්ත්‍රණයක් දැයි විමර්ශනය කරන බවට ඇමති හර්ෂණගෙන් විශේෂ ප්‍රකාශයක්. ජෝන්ස්ටන් පනාන්දුට එරෙහි නඩු 6ක් යළි විභාග කිරීමට අභ්‍යාචනා අධිකරණයෙන් මහාධිකරණයට නියෝග. පොලිස්පති ගැන පොහොට්ටු මහලේකම්ගේ ප්‍රකාශයට දසතින්ම විරෝධය. සාකච්ඡා ප්‍රතික්ෂේප කළ ඉරානයට ට්‍රම්ප්ගෙන් අවසන් අනතුරු ඇඟවීමක්. ලක්කනේ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම

0: පස්කන්ද කඩාවැටීමෙන් අවුරුදු 47ක 83ක සහ අවුරුදු 58ක කාන්තාවන් 3 දෙනෙකු මෙන්ම අවුරුදු 22ක තරුණියකු මියගොස් තිබෙනවා. නාවලපිටිය සෝලංකන්ද ජන උදාන ගම්මානයේ 67 වැනි පුද්ගලයෙකුගේ වෙනසලක් මතට පස්කන්ද කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. නාවලපිටිය පස්භාගයේ කෝරළේ නිවසක් මතට පස්කන්ද කඩාවැටීමෙන් මියගොස් ඇත්තේ 67 වැනි පුද්ගලයෙක්. එමෙන්ම ගිනිගත්තේන අමගම උපදේශයේදී 47 වැනි පුද්ගලයෙකු ජලපහට හසු වී අතුරුදන් වුණා. ආපදා හේතුවෙන් තවත් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආපදා කරුණාකර මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ප්‍රදේශ රැසකට බලපෑ වාර්ෂාධික කාලගුණයෙන් 5 දින් රැසක් ජලයෙන් නැටුණා. මහවැලි, කැලණි සහ කළුවෙන ගංගාවල පැවති ගංවතුර අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූරිබණ්ඩාර මහතා සඳහන් කළේ.
1: ඊයේ දින ලැබුණු වර්ෂාපතනයන් සමගම විශේෂයෙන්ම ගංගා කීපයක ජල මට්ටම් ඉහළ යාම තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ තත්ත්වයන් ඇති වුණා. මේ තත්ත්වයේ යටතේ අද වන විට කැලණි ගඟ සහ මහවැලි ගඟ ගංවතුර තත්ත්වයක් ඇති වුණා ඊයේ දිනේ. මේ වන විට බොහෝ දුරට මහවැලි ගඟ ඉහළ ප්‍රදේශ නාවලපිටිය සහ පේරාදෙණිය ජල මට්ටම් අඩු වෙමින් පවතිනවා. සාමාන්‍ය තත්ත්වයට පත් වී තියෙනවා නාවලපිටිය. ඊට අමතරව පහුගිය පැය 24 තුළ වර්ෂාපතනයේත් සැලකිලිතු අඩුවීමක් පෙන්වුම් කරනවා. ඒ නිසා තවදුරටත් ජල මට්ටම් වැඩිවීමේ අවධානම මේ දක්වා පවතින කාලගුණික තත්ත්වයන් යටතේ නැහැ. පවතින තත්ත්වයන් යටතේ අනතුරුදායක ජල මට්ටමක් වැඩිවීමක් පෙන්වුම් කරන්නේ නැති නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම කරනවා. මොකද පුරෝකථනයන් තියෙනවා අද දවසේ සම් වර්ෂාපතනයක් ලැබෙවි කියලා. ඒ නිසා විශේෂයෙන්ම කළුගඟ, කැලණි ගඟ සහ මහවැලි ගඟ ඉහළ ප්‍රදේශ වලට අද දිනේ ඇතම් විට වර්ෂාපතනය ලැබීමේ පුරෝකථනයක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සියලු දෙනා අවධානයෙන් ඉන්න කියන ඉල්ලීමක් කරනවා.
0: ගල්පිරළීමේ අවතාරම හේතුවෙන් වසදාමා තිබූ කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව සිට ගණිතන දක්වා කොටස යළි විවෘත කරනවා. කෙසේ වෙතත් මේ මාර්ගයේ භාවිත කිරීමේදී දැඩි ලෙස විමසිලිමත් වන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ. වසන්ත මාතිබෝ හැටන් ගිනිගත් තේන සහ හෙම්මාතගම ගම්පොළ මාර්ගද ගමනාගමනයට විවෘත කර තිබෙනවා. වාර්ෂාධික කාලගුණය සමග ඇතු ආපදා හේතුවෙන් මාර්ග පද්ධතියටද හානි සිදු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුරාධ හිටියාරච්චි මහතා ප්‍රකාශ කළා.
2: ප්‍රධාන වශයෙන්ම මධ්‍යම පළාත සහ සබරගමු පළාතේ තමයි ආපදා වැඩි වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ. එම ආපදා ගත්තහම මධ්‍යම පළාතේ අවිසාවෙල්ල හැටන් නුවරෙළිය කියන මාර්ගයේ කිලෝමීටර් 66 කියන තත්ත්වයේ දැනට ගමනාගමනයට නොහැකි තත්ත්වයක් තියෙනවා. අපි නාවලපිටිය දොළොස් භාගය මාර්ගයේ කිලෝමීටර් 13 ඉඳන් 18ට දක්වා ස්ථාන කීපයකම සුළු නායම් තත්ත්ව වාර්තා වෙලා තියෙනවා. නාවලපිටිය ගිනිගත් එන මාර්ගයේ අංක 4-2 යන බෝක්කුව ආශ්‍රිතව පාංශු රාදනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ බෝක්කුවට හානි සිද්ධ වෙලා මාර්ගයේ එක මන්තිරුවයි ගමනාගමනයට සුදුසු තත්ත්වයට තියෙන්නේ. ලක්ෂපාන විදුලි බලාගාර මාර්ගයේ කිලෝමීටර් ආරම්භයේ සිට කිලෝමීටර් 12 දක්වා කොටසේ කිලෝමීටර් 6, 7, 8 සහ 10 යන ස්ථානවල නායම් හින්දා මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙලා තියෙනවා.
0: අධික වැසි සහිත කාලගුණය මහනුවර, නුවරළිය, කෑගල්ල, මාතලේ, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්වලට බලපෑමින් ලැබුණා. පවුල් 1045 පුද්ගලයින් 4088 දෙනෙකු පීඩාවට පත් ඇති බවයි ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් සංඛ්‍යාව 1902ක්. නිවාස 136කට අර්ධහානි සිදුව තිබෙනවා. වර්ෂාධික කාලගුණය සමග ඇතු ආපදා හේතුවෙන් මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කයේ පාසල් වසා දැමීමටයි කටයුතු කළේ. කෙසේ වෙතත් ඒවා හෙට සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්පාකේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට නිකුත් කළ රතු නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ බෝධ්‍යාඥ වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළා.
3: මේ වන විට දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6කට ඉවත් වීමේ රතු නිවේදන ක්‍රියාත්මක වන අතර ඒ වගේම දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16කට අධිකර දෙක ඇරතේ අවදාන සිටින නිවේදන ක්‍රියාත්මක වන ඒ වගේම දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4කට අධිකර 1 යටතේ මියුසිනවත් බන් සිටින නිවේදන ක්‍රියාත්මකයි. ප්‍රදේශවාදීර ගතත මහනුවර දිස්ත්‍රික්කයේ ගඟහිල කෝරළේ, උඩුදුම්බර, පස්පාය කෝරළේ, කෑගල දිස්ත්‍රික්ක යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත්, නූරෙළිය දිස්ත්‍රික්කයේ අඹගමු සහ නෝවුඩන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිකර 3 යටතේ ඉවත් වීමේ රතු ජීවත්තන් ජනතාව සම්බන්ධ සැලකිලිමත් වූ ගල්පෙරළි මාදේ දායක අන්තර්ජාතික ඇති හැකි. එනිසා මේ ස්ථානවල පසු කරනට අවධානය සිටින්න

0: මෙතර සබරකම් පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මිලිමීටර 75ක් වූ තදවැසි ඇතිවන බව කාලුකුරු විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙල්ලට ඔබෙනවන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් මලකින් ලෙසයි කාලුකුරු විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ. කාලුකුරු විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළා.
1: පසුගිය දිනවල දිවයිනේ තිබුණු වැසි තත්ත්වයේ අපි තුළු අඩුවීමක් අපේක්ෂා කරනවා. අදත් සහ හෙට දිනේ අපි අද දිනේ බලාපොරොත්තු වෙනවා මධ්‍යම සබරගමුව බස්නාහිර දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි යෝගිකුරුන් සහිත වැසි ඇතිවේවි කියලා. මේ අතරින් ගත්තොත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඒ වගේම සබරගමුව පළාතෙත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක් දක්වා වගේ තරමක තද වැසි අද දිනේ අපි අපේක්ෂා කරනවා. ඒ වගේම උතුරු මැද පළාතෙත් වැසි ස්වල්පයක් ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා. හවස දෙකෙන් වගේ පස්සේ නැගෙනහිර පළාතෙත් ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේවි. සුළු වැස්සක් අපි බලාපොරොත්තු වෙනවා. උතුරු මැද ඒ වගේම බස්නාහිර සබරගම මධ්‍යම පළාත්වලත් වයඹ පළාතෙත් දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල මිටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද සුළං අද දිනෙත් අපි අපේක්ෂා කරනවා. සවස් කාලය ගත්තාම විශේෂයෙන් අපි වැසි බලාපොරොත්තු වෙනවා නැගෙනහිර පළාතේ සහ ත්‍රිකුණාමලයේ තමයි. ඒ වගේම නිරිත දිග කොටසේ වැසි අපි අද දිනේ වරින් වර අපේක්ෂා කරනවා.
0: අධිකරණයේ ස්වාධීනත්වයේ සුරක්ෂිත කර අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම 22 ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රමුඛ අරමුණ බව අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තින දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අස්කිරි මල්වතු මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේදීද අධිකරණ පද්ධතිය සිදු කරන ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කර නිවැරදි අවබෝධයක් ලබා දීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: නඩු කටයුතු කාර්යක්ෂම ඉක්මන් කර ගැනීම සඳහා අධිකරණයේ සිදුවන ප්‍රසංස්කරණයක් පිළිබඳව කාගේවත් විරෝධයක් නැහැ. උන්වහන්සේලාගේ තේම විරෝධයක් නැහැ. අපි උන්වහන්සේලා කිව්වා අපේ රටේ පවතින අධිකරණ ප්‍රමාණය වැඩි කරන්න අපි කටයුතු කරනවායි කියන එක. මහාධිකරණ ප්‍රමාණය දැන්ට අනුමත වෙලා තිබෙන 110යි. දැන්ට මහාධිකරණ විශේෂකාරුන් 94 දෙනයි. අපි මහාධිකරණ විශේෂකාරු ප්‍රමාණය 120 දක්වා වැඩි කරනවා කියලා කිව්වා. අධිකරණයේ පුරප්පාඩු පිරීමට කටයුතු කරන බවත් කිව්වා. මහේස්ත්‍රාත්වරු බඳවා ගැනීමට දැන්ටමත් අපි කටයුතු ආරම්භ කළා තිබෙනේ. ඒ සඳහා මහේස්ත්‍රාත්වරුන් 50ක් බඳවා ගැනීමට ආයුධපත් කැඳෙව්වා. 33ක් පැමිණියේ බව සඳහන් කළා. දැන් මේ අධිකරණ කටයුතු කාර්යක්ෂම කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ සහ රසපක්ෂ දෙපාර්තමේන්තුවේ කටයුතු වඩා කාර්යක්ෂම කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග ගැනත් අපි උන්වහන්සේට පැහැදිලි කළ දුන්නා. එතනදී විශේෂ රසපක්ෂ දෙපාර්තමේන්තුවේ තිබෙන ප්‍රමාදය වැළැක්වීම සඳහා අදාළ නිලධාරීන් බඳවා ගැනීම කටයුතු කරන බවත් රාත්‍රී සේවාවන් සඳහා රසපක්ෂ දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් විශේෂයෙන් ප්‍රමාණ පහසුකම් සල්සා දෙන බවත් අපි සඳහන් කළා හිටියා. බන්දනාගාරවල තදබදිර හේතුවත් නඩු කටයුතු ප්‍රමාදයත් එක්ක ගැටගැහලා තිබෙනවා පැහැදිලි කළා. එතෙන්දී බන්දනාගාරවල තදබදි අඩු කරන්න ගන්න ක්‍රියාමාර්ග ගැනත් කිව්වා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අධිකරණ කටයුතු කාර්යක්ෂම කරන්න නඩු කටයුතු ඉක්මන් කරන්න සහ නීතිය විශ්වාසනීයත්වය තහවුරු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සඳහන් කර හිටියා. විශේෂයෙන් මල්ලොත් සාස්කිරි මහානායක හඳුන් වහන්සේලාට තිබුණු එකම කරුණ තමයි අපෙන් දැනගන්න මේ ව්‍යවස්ථා සංශෝධනය එක විනිශ්චයකාරවරයෙක් ඉලක්ක කරගෙන පමණක් සිදු කරන එකද කියන එක. ඒත් අපි පැහැදිලි කරාට පස්සේදී 22 ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ උපරමාධිකරණවල ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරුන්ගේ වයස අවුරුද්දකින් වැඩි කරන එක. අධිකරණ සේවා පන සංශෝධනය කිරීමෙන් දිසාධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණවල ඇතුළු සියලුම විනිශ්චයකාරුන්ගේ විශ්‍රාම වයස අවුරුද්දකින් වැඩි කරනවා කියලා අපි පැහැදිලි කළා දුන්නා. මම හිතනවා කවුරු හරි කණ්ඩායමක් එක් විනිශ්චයකාරයෙක් පමණක් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධනය කරනවා වගේ අදහසක් කියලා තිබුණා. නමුත් උන්වහන්සේලා පැහැදිලි කරාට පස්සේදී උන්වහන්සේලා එක පිළිගත්තා. මේ අධිකරණ පද්ධතිය විනිශ්චයකාරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරලා අධිකරණයට මේ කරන ප්‍රසස් කරන හරහා ජනතාවට සහනයක් ලැබෙනවා කියන එක පිළිබඳව උන්වහන්සේලා සතුටපත් වුණා.
0: ශ්‍රී ලංකාවේ සිදුකරන නීතිමය සහ අධිකරණ ප්‍රතිසංස්කරණ සඳහා එක්සත් රාජධානී විසින ශ්‍රී ලාංකික නීතිඥවරුන් සහාය පළ කර තිබෙනවා. එක්සත් රාජධානී විසින ශ්‍රී ලාංකික නීතිඥවරුන් සහ බැරිස්ටර්වරුන් පිරිසක් ඊයේ විශේෂ රැස්වීමක් සංවිධානය කර තිබුණා. ඒ මිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා සිය සහයෝගය දැක්වීම වෙනුවෙන් දීර්ඝ කාලයක් එක්සත් රාජධානියේ වාසය කරමින් නීති ක්ෂේත්‍රයේ සේවය කරන නීති විශාරදින් නීතිඥවරුන් සහ බැරිස්ටර්වරුන් මෙහිදී ශ්‍රී ලංකාවේ මිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය අදහස් සහ විශ්ලේෂණ ඉදිරිපත් කර තිබුණා. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින නීතිමය සහ අධිකරණ ප්‍රතිසංස්කරණය පිළිබඳ සංවාදයට සමගාමීවයි පැවැත්තුණේ. අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාර්යක්ෂමතා වැඩි කිරීම සහ ජනතාවට කඩිනමින් නියුක්තිය ලබා දීම පිළිබඳවද මෙහිදී අදහස් හමාරු කර ගැනුණා. මේකපු සහ මහර බඳලාගාර සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් දින දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කළා. මේ අතර බඳලාගාර කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විදිනගුරු ප්‍රශ්නවලටද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.
2: හිට බන්ධනාගාර කොමසාරිස්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් දියත්වමින් පවතිනවා. පරීක්ෂණයක් දියත්වමින් පවතිනකොට ඕනෑම නිලධාරියෙකුට ඔහු පරීක්ෂණයෙන් වරදකරු කරලා ඔහුගේ සේවය අහිමි කරන තෙක් කරන්න සිදුවෙන්නේ වැඩ බලන කෙනෙක් පත් කරන එක තමයි. පරීක්ෂණ අවසන් වෙච්චාම අපිට පුළුවන්කම ලැබෙවි ඔහු නිවැරදි වුණොත් සේවය පිළිතුරුන වරදකරු වුණොත් අලුත් කෙනෙකුට ස්ථිරව පත් කරන්න පුළුවන්කමක් තියෙනවා. අපි නීතිය තදින් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. කිසිම ආකාරයක බලය, ධනවත්කම හෝ නැත්නම් දේශපාලන හයිය හිටපු මැතිමතිකම් කිසිවක් අදාළ කරගන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න හෝ පරීක්ෂණ කරන්න. ඒකට අදාළ ආයතන අපරාපක්ෂ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් කොමිසම හෝ පොලිසිය කටයුතු කරමින් පවතින වේගයෙන් සහ කාර්යක්ෂමව නඩුපැවරීම් කරනවා. ඒ දේවල් එළියේ සිදු වෙනකොට බන්ධනාගාරය ඇතුළේ ත්‍රිටිනුට මේ කැළඹිලි සාගත තත්ත්වය නැති වෙනවා. ඒකට මේ වැඩිපුර ඉන්න ප්‍රමාණය පාවිච්චි වෙන බව පේනවා. ඒ පිළිබඳව බුද්ධි වාර්තා පිළිබඳව සැලකිලිමත් වෙනවා. මේ මහර බන්ධනාගාර සිදුවීම් පස්සේ වෙච්ච නිරීක්ෂණ කීපයකුත් පවතිනවා. ඒ සියල්ල සලකා බලනවා. මීගව බන්ධනාගාර වාර්තාවත් සිමහර බන්ධනාගාර වාර්තාවට පස්සේ අපිට කියන්න පුළුවන්කම ලැබෙවි මොකද්ද වෙලා තියෙන ඇත්ත තත්ත්වය කියලා. අපාපක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණ මේ දෙක සම්බන්ධ දියත් කරලා පවතිනවා. ඔය දුරකථන ඇමතුම් ඇතුළෙන් දුරකථන ඇමතුම් ගේවා ඒ සියලු දේවල් එළිදරව් කරගන්න පුළුවන්කම ලැබෙවි.
0: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී අදහස් පළමුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳව අදහස් පළ කළා.
3: රජය පවසන්නේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණ කාර්යක්ෂමතාවයේ වැඩි දියුණු කිරීමේ පුළුල් වැඩපිළිවෙලක එක් කොටසක් බවට. එසේනම් එම පුළුල් වැඩපිළිවෙලේ අනෙකුත් ප්‍රතිසංස්කරණ කවරේද?
0: අධිකරණවල නඩු විසඳීමේ කාර්යක්ෂමතාව ඇතුළු නීති සහ අධිකරණ ක්ෂේත්‍රයේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමාත්‍ය හර්ෂ නානකාර මහතා කරුණු පැහැදිලි කළා.
4: අපේ රජයේ බලයට පත්වෙච්ච දිනේ සිට මේ දක්වා අපි කරන්නේ අධිකරණයේ ප්‍රතිසංස්කරණ තමයි. ඒක මේ අවුරුදු පහම ගෙනියන්නට වෙනවා, ඉදිරියටත් කරන්නට වෙනවා. ඉස්සර තිබුණු තත්ත්වයක් තමයි නඩු ඇදි ඇදි ගිහිල්ලා අන්තිමට වැරදි කරපු පුද්ගලයෝ ආණ්ඩු මාරුනහම නිදහස් වෙලා යන ගතියකුත් ජනතාවට තේරිලා තිබෙනවා. මේ සියල්ල නවත්ත ගන්න ඕනින්ද තමයි අපි ආවහැම් පස්සේ විශේෂයෙන්ම අධිකරණ සංඛ්‍යාව කොළඹ වැඩි කරලා තිබෙනවා. ඒ වගේම තදබදයේ වැඩි මහාධිකරණ 11ක් හඳුනාගෙන තිබෙනවා. කොළඹින් පිට මේ මහාධිකරණ 11 පිහිටවන්නත් යෝජනා වෙලා තිබෙනවා. සුලි හිමිකම් අධිකරණ, කමර්ෂල් හයිකෝට් මේවා වැඩි කරලා තිබෙනවා. නව මහේස්ත්‍රාත්වරු බඳවා ගැනීම මේ අවස්ථාව වෙනවා. එයින් එක සුළු කොටසක් පමණයි විශ්‍රාම වයස වැඩි කිරීම.
0: මහනායක ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීමටද රජය කටයුතු කළ බව අමාත්‍ය හර්ෂ නානකාර මහතා ප්‍රකාශ කළා. ඒ විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
3: නීතිඥ සංගමේ සභාපතිතුමා කරපු ප්‍රකාශයට අනුව ගෞරවනීය සෛනිකායක මහා සංඝරත්නය මේ ඉදිරිපත් කරන්නට හදන යෝජනාවට විරුද්ධ වෙලා තිබෙනවා කියලා.
4: ඒ ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා අපි මුණ ගැසුණා. ඒ අවස්ථාවේ උන්ට නිවැරදි තොරතුරු ලැබිලා තිබුණේ නැහැ. මත් නලිදමතුමත් ගියේ. අපි නිවැරදි තොරතුරු පැහැදිලි කරාන් පස්සේ උන් කිව්වේ සාකච්ඡාවට ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරන්නයි කියන එක තමයි කිව්වේ. ගරු රවී කතා එහෙම ලිපියක් ලැබුණු බව මට ලැබිලා නැහැ. ඒ වගේම ජනාධිපතිවට ලැබුණාද කියලා ඔහු මට කියලාත් නැහැ. එයින් දෙවන් දෙයක් ගැන මා දන්නේ නැහැ සභාගත කරන්න.
0: මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවස මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටිහච්චි මහත්මිය සාගර කාර්යවස මහතාගේ ප්‍රකාශයට විරෝධය පළ කළේ මේ ආකාරයෙන්.
5: ඊයේ දවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙනවා. පක්ෂයේ මහලේකම්වරයා විසින් ඒ මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දක්වමින්, මොකද අපි කැමති නැහැ මහපාර මිනිසුන්ගෙන් ගුටිකාලා මැරිච්ච 37 වෙනි පොලිස්පතිවරයා හැටියට ඔබතුමා ඉතිහාසගත වෙනවාට, පොලිස් දෙපාර්තමේන්තුව ඒ තරමට පහත් තැනකට වැටෙනවට අපි කැමති නෑ කියලා. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක මහලේකම්වරයෙක් සියලු මාධ්‍ය කැඳවලා මේ කරපු ප්‍රකාශය එක තරයේ හෙලා දකිනවා. මේ ප්‍රකාශය ඇතුලේ ගැබ් වෙලා තියෙන සාහසික බව, ම්ලේච්ඡත්වය, තර්ජනය මොකක්ද කියන එක සම්බන්ධයෙන් මේ රටේ පොදු මහ ජනතාවට යම් අදහසක් ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. නීතියේ ආධිපත්‍ය කෙලසපු සාතන්ගේ දේශය අපි අතීතයේදී දැක්කා. තීන්දුවක් දුන්නහම අධිකරණයට ගල් ගහපු ඒ අතීතය අපි පහු කරලා තමයි මේ ජනතාවාදී ආණ්ඩුව හදාගෙන තියෙන්නේ.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අදහස් පළ කළා.
6: දැන් සාගරකාරිය වස අපේ ලේකම්තුමාගේ ප්‍රකාශයක් ගැන කිව්වා. පොලිසිය සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙනවා නම් ඒ පිළිබඳව ජනතාව තුළ යම් මතයක් තියෙනවා. මීට පෙර ඔය විදිහටම පක්ෂවලට කඩේ කිව්ව පොලිස්පතිවරුන්ට වෙච්ච දේ ගැන හිතලා බලන්න. අපි ඔයාලා වගේ මේ පස්සේ දොරෙන් දුවන අය නෙවෙයි. ආ මෙයාලා දන්නවා. ආ ඔයාලා දන්නවනේ අපි ගැන. ඒ හින්දා ඒවට ලෑස්ති වෙන්න එපා කියලා නියෝජ්‍ය කතානායකතුමනි. අපි ඒක වෙලාවම අපි ගන්න බලාගමු.
0: පසුගිය රජයන් සමයේ පොලිස්පතිවරුන්ට දේශපාලන බලපෑම් එල්ල කළ ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩමත්ත මහතා පැහැදිලි කළා.
7: මේ කියන්නේ තමන්ගේ තාත්තලා බාප්පලා මහප්පලා ආණ්ඩු කරලා නිර්මාණය කරපු අධිකරණ පද්ධතිය, නිර්මාණය කරපු බන්ධනාගාර පද්ධතිය, නිර්මාණය කරපු සමස්ත පද්ධතිය අවුරුදු 2යි මාස 8කට කලින් අපිට බාර දීපු නාමල් රාජපක්ෂ කියන ප්‍රමාණවත් ප්‍රතිඵල නැහැ කිය. ඕවා ගිහින් කියන්න ඕනේ ගෙදර. ඊට කලින් එතුම ඇවිල්ලා කියන්න ඕනේ බාප්පා කොහෙද හැකුරු ගිනි ඉල්ලද? ඥාති සහෝදරය අර හිටපු කතානායකගේ පුතා රටපෙන් පැනලා ගිහිල්ලා. කොහො? දැන් ඊයේ දවසේ තමන්ගේ සහෝදරයට අධිචෝදනා බාර දෙනවා මහා අධිකරණය. වත්මන් පොලිස්පතිවරයාට කියනවලු කලින් පොලිස්පතිවරුන්ට වෙච්ච දේ දිහා බලලා හැදෙන්න කියලා. මොකද්ද මේ කලින් පොලිස්පතිවරුන්ට වෙච්ච දේ? ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලන්ගේ දේශපාලන උමනාවන් වලට වැඩ කරලා වෙච්ච දේ තමයි දිහා තමයි බලන්න වෙලා තියෙන්නේ. නමුත් අද දවසේ පොලිස්පතිවරයා මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. එතුමාට කියන්න අමතක වුණා පොලිස්පති විතරක් නෙමෙයි හිටපු නාවික හමුදාපතිත් ඒගොල්ලන්ට ඕන විදිහට වැඩ කරලා අධිචෝදනා පත්‍රයක් බාරගත්තා. ඊයේ මේ රෙද්දක් ඇඳගෙනද මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්නේ ඒ කියලා කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්න මොහොතක්වත් රැඳෙන්නේ නැතුව දුවනවා.
0: නියෝජ්‍ය මාත සුනිල් වටකිල මහතාද සාගරකාරිය වස මහතාගේ ප්‍රකාශයට මෙලෙස විරෝධය පළ කළා.
8: දැන් අර කියවුනේ නාමල්ගේ කටින් දේශපාලනය කරපු පොලිස්පතිවරුන්ට වෙච්ච වැඩේ දැක්කද කියලා අපෙන් අහනවා. හිතාමතාම නෙවෙයි කිව්වේ කියවුණා. ඒ කොයි කාලේද? වත්මන් පොලිස්පතිවරයා ඉන්නේ අපේ කාලේ. ඊට කලින් හිටපු පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් එයා අනාවැකියක් පළ කරා. දේශපාලනය කරන්න ගිහිල්ලා තමයි එවැනි තත්ත්වයට වැටුනේ කියන එක කිව්වා. ඉතින් ඒගොල්ලෝ කාලේ ඒගොල්ලන්ගේ ආණ්ඩුනේ.
0: මහර බන්ධනාගාර ගැටුම බාහිර පාර්ශ්වකයේ මැදිහත් වීමෙන් සිදු වූ කුමන්ත්‍රණයක් දැසෙවීමට විමර්ශන ක්‍රියාත්මක බව අමාත්‍ය හර්ෂණ නානකර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ සිද්ධිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්
9: 2026 පළවන දින මහර බන්ධනාගාරයේ 3:45ට මුළු තැන්ගෙයි වහලය මත රැඳවීම තිදෙනෙකු නැගූ විරෝධතා දක්වා ඇත. ඒ සමනය කිරීම සඳහා මහර බන්ධනාගාර අධිකාරීතුමන් විසින් එම ස්ථානයට ගොස් ඔවුන් සමග විනාඩි 15ක පමණ සාකච්ඡාවක් සිදු කළද රැඳවියන් එකඟතාවයකට පැමිණියේ නැහැ. ඉන්පසුව වාට්වල සිටි රැඳවියන් 1000ක් පමණ එම ස්ථානයට එකවර පැමිණ ඇති අතර රැඳවියන් විසින් මහණින් ഘോഷා කර ඇත. එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කර ගැනීම නොහැකි බැවින් මහර බන්ධනාගාර අධිකෘතතුමන් නිලා සමග පසුබැස ප්‍රධාන දොරටුව පැමිණ යකඩ දොරටුව අගුළු දමා වසාගෙන ඇත. එම අවස්ථාවන් විට මේ කැරලක් දක්වා වර්ධනය වී ඇති අතර රැඳවියන් ප්‍රධාන දොරටුව දෙසට හා පරිශ්‍රයෙන් ඉවතට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර තත්ත්වය පාලනය කර ගැනීම නොහැකි වූ බැවින් එම අවස්ථාවේදී කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිතයෙන් තත්ත්වය පාලනය කර ගැනීමට උත්සාහ කරන ලදී. ඒ වන විටත් ප්‍රධාන ජෙනරල් කාර්යාලය හා විනයංශයේ රැඳවියන් විසින් ගිනි තබා විනාශ කර ඇත. ඉන්පසු පොලිසිය, පොලිස් විශේෂ කාර්යාල බලකාය, යුදුව හමුදාව කැඳවා බන්ධනාගාරයේ පරිශ්‍රයවට ආරක්ෂාව තර කර තිබෙනවා. නැවත කලහකාරී රැඳවියන් විසින් බන්ධනාගාර කර්මාන්තංශය හා බන්ධනාගාර මුළු තැන්ගේ ගිනි තබා විනාශ කර තිබෙනවා. 2026 වන දින පෙරවරු 7ට පමණ බන්ධනාගාර නිලධාරීන් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සමග බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී සියලුම රැඳවියන් වාට්වලට තබා වසා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරනු ලැබුවා. මෙම සිදුවීමෙන් එක් රැඳවියෙකු මියගොස් තව 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මෙම සිදුවීමෙන් නිලධාරීන්ට ජීවිතහානි හෝ තුවාල සිදු වී නොමැත.
0: මීගම්පු බන්ධනාගාර ඇතුළු සිද්ධියට වඩා මහර බන්ධනාගාර ඇතුළු තත්වය වෙනස් බවද අමාත්‍යවරයා සඳහන් කළා.
9: මහර ඇති වූ තත්වය මීගම්පුට වඩා වෙනස් තත්වයක්. මෙතන මොවුන් මේ ගැටුම ඇති කරගන්නේ පාලන තන්ත්‍රය සමග. මෙතන අපහැදිලි කරුණු වෙන්නේ මොවුන්ට මේ තත්වය ඇති කිරීමට ආසන්නතම කරුණක් මේ දක්වා එක අපිට සොයාගන්න නොහැකි වෙලා තිබෙනවා. හේතුව මොකද්ද කියන එක. දැන් රැඳවියන් දෙන්නෙක් වහලු දෙන්නව කතා කරනකොට උතන්ට 3-4 දෙනෙක් ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියන බල්ලක හරි 10ක් 15ක් ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියලා බල්ලක හරි.
4: නමුත් එකපාරටම දාහක් එන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. පෙර නොවිරු ආකාරයට ගිනි තැබීම් කළා තිබෙනවා. මොවුන් ගිනි තබලා තියෙන්නේ ඔවුන් ඉන්න සෙල් අරුණකොට ඔවුන්ට උයන මුළු තැන්ගිය, කන්න බොන්න තියෙන තැන්, බේත් හේත් ගන්න තැන්, කාර්යාල, ඒ කියන්නේ මේ කරපු කටට උවමනාවක් තිබිලා තියෙනවා. පැහැදිලිව පේනවා. මොකද තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා නම් මුළු තැන්ගිය ගිනි තෙන්නේ නැහැ. මොකද හේතුව තමන්ට කන්න බොන්න තියෙන තැන. පිරගය මහර කඩා කප්පල් කිරීමේ වැඩපිළිවෙලක් මේ සංවිධානාත්මක ක්‍රමය තුළ තිබෙන බව පේනවා. ඉන්පසු ඇති වූ තත්වයන් සියල්ලම බලනකොට යම් සැකයක් පහළ වෙනවා. මේට බාහිර බලපෑමක් තිබුණද මේ කලබලකාරී තත්වයක් ඇති කරන්න කියලා අපි දැන් සොයාබලමින් පවතිනවා. මේ වන විට වෙනත් බන්ධනාගාරවලින් කෑමුයලා වෙනත් බන්ධනාගාරවලින් පහසුකම් අරගෙන ඒ රැඳවියන්ට අවශ්‍ය සියලු පහසුකම් කටයුතු ලබා දෙන්න මේ අවස්ථාවෙත් අපේ බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරනවා. ඒ වගේම කලින් කියපු පරිදි මේ ගැන විමර්ශන කරනවා, අපි හොයලා බලනවා. එහෙම කුමන්ත්‍රණකාරී කට්ටිය ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව පියවර ගන්නත් අපි පැකිලෙන්නේ නැහැ. මහර දැන් සම්පූර්ණම තත්ත්වය පාළ වෙලා තිබෙනවා. මේ වෙනුවට කැබිනට් මණ්ඩලයෙන් කමිටුවක් පත් කළ දෙනවා. මගේ සභාපතිතුන් යුතු ආනන්ද ජයපාල මහත්මයා ඇතුළු අපේ ලේකම්වරු සහ පොලිසිය සහ රස පරීක්ෂක සහ නීති වෛද්‍ය දෙපාර්තමේන්තුවෙන් අපි වාර්තාවක් සපයමින් යනවා. මෙම තදබදය අඩු කිරීමේ ක්‍රමවේදයන්, රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම, බන්ධනාගාර තුළ ආරක්ෂාව ඇති කිරීම, මේ රැල්ලක් වශයෙන් පැතිරෙන්න පුළුවන්ද කියන එකට අපේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ අවස්ථාව වෙන විට අපි සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට උපදෙස් දීලා තියෙනවා විශේෂ අවධානය යොමු කරන්න අවශ්‍ය තැන්. ඒ වගේම තව බන්ධනාගාර දෙකක හෝ තුනක සම්බන්ධයෙන් අපට යම් තොරතුරු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ තොරතුරු මා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට ලබා දීලා තිබෙනවා. ඇති වෙන ඕනෑම තත්ත්වයක් මැඩලන්න අවශ්‍ය සම්බන්ධීකරණයක් අපි ගොඩනගනවා.
0: නාගරික ප්‍රදේශවල මගේ ප්‍රවාහන සේවා සඳහා සුවපහසු පතුල් පහත් තවත් බස් අත 50ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. මීට පෙර බස් අත 100ක් මිලදී ගැනීම සඳහා පින්නැමු කොන්ත්‍රාත්තු යටතේම මෙම බස් අත මිලදී ගැනීමටයි කැබිනට් අනුමැතිය හිමුණේ. බස් අත 100 මෙවරින් විටත් මෙරට ආරණ්‍ය කර තිබෙනවා. එම් බස් අත සඳහා මගේ ඉල්ලුම ඉහළ මට්ටමේ පැවතීම නවීන ප්‍රවාහන සේවා ව්‍යාප්ත කිරීම ඇතුළු කරුණු සැලකිලිට ගනිමින් තවත් බස් අත 50ක් මිලදී ගැනීමටයි රජය තීරණය කළේ. මේ අතර තවත් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමුණා. බන්ධනාගාර තදබදයට විකල්පයක් ලෙස නිවාස අඩස්සී රැඳවූ තිබීම සඳහා වන නීති කටයුතුපත් සම්පාදනය කිරීමටයි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ. ඒ සඳහා නීති කටයුතුපත් සම්පාදනයේ සකස් කර ඇති කටයුතුපත් තවදුරටත් ඇතුළත් කළ යුතු විධිවිධාන සහිතව කටයුතුපත් සකස් කිරීම කණ්ඩායම් කරනවා. අධිකරණයේ ස්වාධීනත්වයේ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරනවා. එක් රැස් වී ඇති නඩු කාර්යක්ෂමෙන් අවසන් කිරීමද මෙහි අරමුණක්. ඒ අනුව සංශෝධිත පනත් කිරීම පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා. හිටපු අමාත්‍ය ජෝන් සෙම්පනාඳුට එරෙහිව නඩු හයක් යළි විභාගයට ගැනීමට අභ්‍යාචනා අධිකරණයෙන් මහා අධිකරණයට නියෝගයක් නිකුත් කර තිබෙනවා. සම්පකාර තොගවන්න සංස්ථාවේ සේවකයන් රාජකාරී නොවන කටයුතු සඳහා යොදවා සම්පකාර තොගවන්න සංස්ථාවේ මුදලින් වැටුප් සහ අධිකාල දීමනා ගෙවීමෙන් රජින් රුපියල් මිලියන 60කට ආසන්න පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මතයි හිටපු අමාත්‍ය ජෝසෙෆ් පනාන්දු අතුරු විත්තිකරුවන් 3 දෙනාට එරෙහිව අලුසු දූෂණ චෝදන විමර්ශන කොමිසම නඩුකුණු කර තිබෙන්නේ. එම නඩු 6 විභාගයට ගන්නා ලෙස අධිකරණ පංචපුත්‍ර මිනිසුරු මඩුල්ල අද මහාධිකරණයට නියම කළා. මෙම නියෝගය නිකුත් කළේ පී කුමාර රත්නම්, දමිත්තොටවත්ත, කේ.එම්.එස්. දිසානායක, කේ.පී.ඊ. ප්‍රනාන්දු සහ අන්නාලිංගම් පේෂ්කම්ම යන අභ්‍යර්ථනා අධිකරණ පංචපුත්‍ර මිනිසුරු මඩුල්ල විසින් එක් නඩුවකින් විත්තිකරුවන් නිදොස්කර නිදහස් කරමින් මහාධිකරණ ලබා දී තිබූ තීන්දුව අභ්‍යර්ථනා අධිකරණය පංචපුත්‍ර මිනිසුරු මඩුල්ල අද බලරහිත කළා. අමරිකාව සමග සාකච්ඡා ඉරානයේ ප්‍රතික්ෂේප කරද්දී මේ ගිවිසුමකට එළඹීමට අවසන් අවස්ථාව බවට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. විදේශ මාධ්‍ය පවසන්නේ ඉරානය සහ අමරිකාව අතර පවතින යුද අර්බුදය සම්බන්ධයෙන් මෙවැනි විට පරස්පර ප්‍රකාශ නිකුත් වී ඇති බවයි. කෙසේ වෙතත් ඉරානයේ සමග නව සාකච්ඡා ආරම්භ වී ඇති බවත් ගැටුම තවදුරටත් උස්සන්න වීම වළක්වා ගැනීමට ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව මේ බවත් අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. එම සාකච්ඡාවලදී හෝමු සමුද සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානයේ නෑශ්චික වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද ඔහු සඳහන් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. විසිතුන්වෙනි පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා තරගාවලට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා. මෙවර තරගාවලදී ශ්‍රී ලංකාවට රන් පදකමක් සහ රිදී පදකමක් ලැබුණා. ඒ අනුව සමස්ත පදකම් සටහනේ ශ්‍රී ලංකාවට යමුයේ 17 වැනි ස්ථානයයි. තරගාවලිය අවසන් කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා කර්ණාක ගොන්තරපලේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබෙනවා.
10: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල
0: වර්ෂාතික කාලගුණයෙන් මේගිය සංඛ්‍යාව 7. ගම්මතුර තර්ජන 5යි. මහනුවර සහනුවරලියේ වැසුණු පාසල් හෙට යළි විවෘත කෙරේ. 22 වැනි සංශෝධනයෙන් අධිකරණය කාර්යක්ෂම වෙන හැටි ඇමති නලින්ද කියයි. අධිකරණ ප්‍රතිසංස්කරණ වලට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික නීතිඥයින්ගේ පූර්ණ සහය. සාකච්ඡා ප්‍රතික්ෂේප කළ ඉරානයට ට්‍රම්ප්ගෙන් අවසන් අනතුරු ඇඟවීමක්. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
10: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
12: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
13: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමුහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමුහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 6779 579.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 76 79 579
3: අයිබන් ආදරණීය සහෘද රසවතුනි, අපි අදත් ගීස්වර හයක ආදර සාදය අඟහරුවාදා සඳදිය දහරත් එක්ක මුණගැහෙන වෙලාව. ගීතය කියලා කියන්නේ ශබ්ද රසය වගේම අර්ථ රසයනුත් පිරුණු මනරම් නිර්මාණයක්. ඒ නිර්මාණයට ඔබ බොහෝ දුර රැගෙන යා හැකි. ඔබ බොහෝසේ වෙනස් කළ හැකි. ඔබේ හැඟුම් පුබුදුවන වාසේම ඔබේ හැඟුම් මිලින කරන්නත් පුළුවන්. ලෝකයේ කලාමාධ්‍යයන් අතර ජනකාන්තම කලාමාධ්‍ය වුණු ගීත කලාවේ ශ්‍රී ලාංකේය ස්වභාවිත සලකුණ තුළ නිමැවුණු අපූර්වත්වයෙන් පිරි මනරම් නිර්මාණයන් රසක රසය විඳින්නට අදත් අපි ඔබට බොහොම ආදරෙන් ආරාධනා කරනවා. දෙහෝරාවක් ලක්කන අඟහරුවාදා සඳදිය දහර සමගින් රැඳෙන්න. අද මම පෙළගස්වගෙන ඉන්න ගීතාවලිය සංගීත නිපුණ සනත් නන්දසිරිස්වරයෙන්, ඒ වගේම විශාරද මාලනී පුලත්සිංහල, ඒ වගේම සිසිර සීනාරත්න, ඒ වගේම විශාරද රෝහණ බෝගොඩ, ඒ වගේම මම තෝරගෙන තියෙනවා නිරංජලා සරෝජිනිස්වරයෙන් ගෑනු ගීත සමුච්චයක්, ඒ වගේම දයාරත්න පෙරේරාස්වරයටත් අද අඟහරුවාදා සඳදිය දහරේ ඉඩ වෙන්නවා. ඉතින් මේ ප්‍රවීණයන් 6 දෙනාගේ ස්වර මාධූර්යෙන් තමයි අද ගීස්වර 6ක ආදර සාදේ රස ගැන්නේ. එහෙමනම් ආදරණීය සහෘද රසවතුනි, සෙනෙහස් ඇරයුම ඔබට කරමින් අවසරයි පළමු දිගහැරුමට ඉඩවෙන් කරන්න. ඔහු නමින් හේරත් මුද්‍යන්සේලාගේ සනත් නන්දසිරි, එහෙම නැත්නම් සංගීත නිපුණ සනත් නන්දසිරි 1942 පෙබරවාරි 15 වනදා ගොතටුවේදී පොත ලැබූ එතුමා 2023 මාර්තු 28 වෙනිදා අවුරුදු 81ක් ගෙවුණු තැන සිය දිවිසැරිය නිමා කරනවා. අවුරුදු 81ක දිවි ගමන තුල එතුමන් සංගීතඥයෙක්, ගායන ශිල්පියෙක්, එවැගේම ගුරුවරයෙකු විදිහටත්, එවැගේම විශ්වවිද්‍යාල කුලපතිවරයෙකු විදිහටත් එතුමන් කටයුතු කළා. විශේෂයෙන්ම සිංහල ගීතයේ ස්වභාවිත මකක් වෙනුවෙන් සිය අනබිබවනීය මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ සංගීත නිපුණ සනත් නන්දසිරි මහත්මයා ගුවන්විදුලි සරල ගීතය තුළත්, චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුළත්, ටෙලි නාට්‍ය තුළත්, නාට්‍ය තුළත්, මන්තුර ස්වරයේ අපූර්ව වූ ගීතාවලියක් ශ්‍රී ලාංකේය ගීත ශේෂ්‍රය වෙනුවෙන් දායාද කරනවා. මේ එතුමන් ගැයූ සිය ගණනක් ගීත අතරේ රසාලිප්තම ගීත සමුච්චයක්.

සංගීතේ පුර සනත්න්දසිරි මහත්මයා ජාතික ගුවන්විදුලි සම්බන්ධ වෙන 1955 අවුරුද්ද. හැබැයි එතුමා පළමු වරට ගීතයක් ගායනා කරන්නේ 1947 අවුරුද්දේ. ඒ ඔහුගේ වැඩිමහල් සහෝදරයෝ වුණු ඊඩා සමගින් ඒ තමයි යමුනා යමුනා සෝබන ගංගා ගීතේ තනුවට නිර්මාණය කරනු පායාපේන චන්ද්‍රාපේම කියන ගීතය ගායනා කරමු. ඉතින් පස්සේ එතුමන්ගේ මధుර ස්වරයෙන් ගුවන්විදුලියේ සිනමාව, ටෙලිනාට්‍ය සහ වේදිකාව කියන මේ සෑම ශ්‍රේෂ්ඨයක් තුලම ගීත ගායනා කරන්න සමත් වෙනවා. ඒ තුල එතුමට ආදරය කළ බොහෝ රසික ප්‍රජාවක් සංගීත නිපුන් සනත් නන්දසිරි කියන නාමය වටා ඒකරාශී

සංගීත පුසනත් අන්දසරි මහත්මයා චිත්‍රපට පසුබිම් ගායනයට එකතු වෙන්නේ 1967 සැඩොල් කඳුළු චිත්‍රපටයේ පසුබිම් ගී ගායනයට දායක වෙමින්. එතනින් පස්සේ හරිමග හන්තානේ කතාව, එතකොට සමනල කුමරියෝ හතරවටේ, සිහිනලොවක් අහස්ගව්ව, දුලේකා සාගරක අමරණීය ආදරය, මේ වගේ චිත්‍රපට ගණනාවක එතුමා පසුබිම් ගී ගායනයට සම්බන්ධ වෙනවා. එතනින් පස්සේ සංගීත නිපුණ සනත් නන්දසිරි මැතිතුමා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වන කුලපතිවරයා විදිහට කටයුතු කරන තමන් ඉගෙනගත්ත සංගීත දැනුම අලුත් පරම්පරාවට දායාද කරන්න අලුත් මාවතක් නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ තුලත් එතුමා ගායන ශිල්පියෙක් විදිහට සංගීත ශිෂ්‍යයෙට මෙහෙවරක් කළා වගේම සංගීත නිර්මාපකයෙක් විදිහට, ඒ වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට කලා ශිෂ්‍යයට මහකු මෙහෙයක් කළා වගේම අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යය තුලත් ලොකු පිබිදීමක් ඇති කරන්න සංගීත නිපුණ සනත් නන්දසිරි මැතිතුමන් සමත් වෙනවා. එතුමන්ගේ ගායන පෞරුෂයට සම්මාන ගණනාවකින් පිදුම් ලැබෙනවා. විශේෂයෙන්ම 2019 අවුරුද්දේ එතුමන්ට ජනාභිමානී ගෞරව සම්මානයක් පිරිනැමෙනවා. ඒ සංගීත ශිෂ්‍යය වෙනුවෙන් අපේ රටේ කලා වෙනුවෙන් කළ අනවිභවනීය මෙ

0: රාත්‍රි 7 විනාඩි 21යි වෙලාව.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම. ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙති නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.

සේ ජීවන සරිය නිමා කරනවා 2001 මාර්තු 29 වෙනිදා. ඒ දක්වා වූ අවුරුදු 51ක කාලච්ඡේදය තුළ ඇය සිංහල ගීතය වෙනුවෙන්, ඔබමා වෙනුවෙන්, ශ්‍රී ලාංකේය සංගීත ශාස්ත්‍රය වෙනුවෙන් ඉතිරි කළ දෑ බොහෝය. දරුවන්ගේ නැනපහන් අවදි කළ ගුරුවරියක් විදිහටත්, අධ්‍යාපනයේ නව මාවත් ඉවර කරන්නට පෙරමුණගත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක් විදිහටත්, ඒ වගේම සංගීත ගුරුවරියක් විදිහටත් ශ්‍රී ලාංකේය ගීත කලාව තුළ අපූර්ව වූ හඬක් හිමේ ප්‍රවීණ ගායන ශිල්පිනියක් විදිහටත්, සංගීත නිර්මාපිකාවක් විදිහටත් ශ්‍රී ලාංකේය ගීත කලාවේ සියලු අංශයන්දී ඇය ඇගේ මෙහෙවර ඉටු කළා. මේ දිගහැරෙන්නේ ඇය ගායිකාවක් විදිහට ශ්‍රී ලාංකේය ස්වභාවිත ගීතය තුළ ඇය ඉතිරි කළ ගීතමය මතකයක්. විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන මේ ගීතය හොඳට අහන්න. මෙත් මනසින් උසස්යයි නම් ලද

මාලනි බුලත්සිංහල ස්වරයෙන් ගැයනම ගීත සමුච්චය රසවිඳින අතරතුර අපිට අනුග්‍රහයකතු කරන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්න ඕන. අපිට කත්වල් බැනගෙනවා සරදිය දහරට අනුග්‍රහයකතු කරන්න NLP මේ වසර තුළදී ගෙවීගේ මාස 7ක කාලය තුළ ධනනිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, දෙලක්ෂ ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන්ගත් සන්දේ බෝනස් තුළින් ගෙවීගේ මාස 5ක කාලය තුළදී දසදහස ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කරන්නට ධනනිධානය ලොතරැයි පතට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ජාතික මහදන සම්පත ධනනිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ජීවිතයේ සිහිනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වල් බඳගෙන ඉන්න අංක 1 ඩෝමා විකුණුන යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය, දැන් ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැනු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගන්න ඕන පහසුකම් සල්සලා තියෙනවා. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගැනීම පහසුකමත් සල්සලා තියෙනවා. විශාරද මාලනී බුලත්සිංහල ස්පරේන් ගේත සමුච්චයක්.

ගරුවද සඳදිය දහරය ඔබ මේ රසවිඳන්නේ විශාරද මාලනය බුලත් සිංහල ස්වරයෙන් ගැනු අපූරෝ ගේතාවය. විශාරද මාලනය බුලත් සිංහල මහත්මිය සිය ගායන ප්‍රතිභාව නිසාම සම්මාන ගණනාවකින් පිදුම් ලබනවා. 1995 හොඳම චිත්‍රපට පසුබිම් ගායන විරුණේ සරසවි සම්මානය ලබනවා. ඒ වගේම 1991 ස්වර්ණ සංක සම්මානය ලබනවා හොඳම ගායිකාවට හිමි. ඒ වගේම 1992 ස්වර්ණ සංක සම්මානය ලබනවා හොඳම ගායිකාවට හිමි. ඒ වගේම සුමත ටෙලි සම්මාන උළෙලේදී එය 1995 වසරේ හොඳම ටෙලි නාට්‍ය ගායන විරුණුත් සම්මාන ලබනවා. ඒ වගේම තමයි තව සම්මාන ගණනාවක් ඇගේ නමින් සටහන් වෙනවා. ඒ ඇගේ මේ මధుර ස්වරයෙන් සිංහල ස්වභාවිත ගීතය වෙනුවෙන් කළ අනවිභවනීය මෙහෙවර නිසාමයි.

0: දුරගලන් ලකන්ඩ රේඩියෝ ITN.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා.
5: මීෂා කැති වරද්දක් නැහැ.
6: ආ? වරද්දක් නේ? තුන්ස ගොළු වැදුනද කොහේ හරි? බලන්නක් බබා මෙයා කියන කතාව.
5: ඉඳි ගන්න එපා බබී, මල්මේ තාම පොඩීනේ.
6: පොඩි උනත් ලොකු උනත් මං කැමරේ තේරෙන්නේ නැත්ත. මොකක්ද ඇත්ත? හකින බල මොකක්ද ඇත්ත? එයා යාගේ ඇත්ත කතාව කිව්වේ.
7: මම තමයි කෙල්ල මීෂා.
5: සතියේ
4: සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
8: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ද්‍රව්‍යමන
1: සඳගේ දහර
0: සහෘද රසිකෝ බත් එක්ක FM 93.5 FM 93.7 ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර බිඳමින් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම ව්‍යමන ලක්කඳ සඳ දිය දහරේ ඒකාත්මික වෙන්නේ. ආදරණීය සහෘදෙයිනි, මේ තමයි අද සඳ දිය දහරේ මේ ළඟ දිගහැරුම. පිදෙන්නේ 1935 මාර්තු 29 වනදා හලාවතදී උපත ලබන 2015 පෙබරවාරි 4 වනදා කොළඹදී සිය ජීවන සැරිය නිමා කළ ගුවන්විදුලි සරල ගීතය තුලත් චිත්‍රපට පසුබිම් ගායනය තුලත් එකලෙස දස් කම්පාමින් මියුරු ගීතාවලියක් සිංහල ගීත වංශාවලියට එකතු කළ ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනා

රංගනශිල්පියෙක් වෙන්න බලාපොරොත්තු පොදිබැඳගෙන හිරියත් මඳුර ස්වරය නිසාම සිසිර සේනාරත්නයන් ගීතස්වේශ්වයට ප්‍රවිෂ්ට වෙනවා. ගුවන්විදුලි ගායනයට ප්‍රවිෂ්ට වෙන සිසිර සේනාරත්න මහත්මයා පොඩි පුතා චිත්‍රපටයට පසුබිම් ගී ගායනෙන් එකතු වෙමින් චිත්‍රපට පසුබිම් ගී ගායනයට ප්‍රවිෂ්ට වෙනවා. ඊට පස්සේ එතුමා තවත් පියවරක් තියනවා. 1965 අවුරුද්දේ තිරගත වුණු හඳපාන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරමින් එතුමා හඳපාන චිත්‍රපටයේ වෙනුවෙන් කළ සංගීත අධ්‍යක්ෂණය නිසාම 1966 සරසවි සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂකවරයාට හිමි සරසවි සම්මානය දිනා ගන්නත් එතුමන් සමත් වෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ රේඛාව චිත්‍රපටයේ පසුබිම් ගී ගායනට එක් වුණු ඉන්ද්‍රාණ විජේබණ්ඩාර මහත්මිය හඳුනා ගන්න සිසිර සේනාරත්න මහත්මයා 1962 අවුරුද්දේදී ඉන්ද්‍රාණ විජේබණ්ඩාර මහත්මිය තමන්ගේ ජීවන සහකාරිය බවට පත් කරගන්නවා. එතනින් පස්සේ ජුගගී බොහෝමයක් ගායනා කරන අපේ රටේ අතිශයින් ජනප්‍රිය වෙනවා ඒ ගීත. ඉන් අනතුරුව සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රාණ විජේබණ්ඩාර මේ ජුවල සිසින්ද්‍රා නමින් ගීත ප්‍රසංග මාලාවක් පවත්වන එක අපේ රටේ පමණක් නෙවෙයි ලොව පුරා ඔවුන් ඒ ප්‍රසංග මාලාව පවත්වන්නට සමත් වෙනවා. ඒ තුළ මේ ජුවල අපේ රටේ ගීතස්වේස්වේ තුළ අතිශය ජනප්‍රිය ජුවලක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම සිසිර සේනාරත්නයන්ගර භවනායෝගී ස්වරය සප්තස්වර සංකලනයට මුසු වූ කල අපේ සිත් දැහැන්ගත කරන්නේ නිතතින්ම. එනිසයි බොහෝ දෙනෙක් සිසිර සේනාරත්න මේ ස්වරයට හැලුම්.

කනසම ප්‍රේමේ රාගස්වර හඬවමින් ඔබේ මත්මතක අවදි කරන්න. ගීස්වර හයක ආදර සාදේ ලකනගරුව ද සඳදිය දහර අපි දෙවෙනි පැය තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. මේ පැයත් ප්‍රවීණයන් ත්‍රිත්වයක ගීස්වර මාධූරයෙන් ගැයින මම රසවත් ගීත කිහිපයක් මම පෙළගස්සවගෙන ඉන්න ඔබත් එක්කතු වෙලා රස විඳින්න. මේ පැයේ පළමු දිගහැරුම මාතර තෙලිච්චවිල උපන් ඔහු නමින් විශාරද රෝහණ බෝගොඩ. ගායන හැකියාව උපතින්ම අරගෙන එන රෝහණ බෝගොඩ මහත්මයා එකල ගුවන්විදුලියේ පැවැත්වුණු විවිධින ගායක පරපුර වැඩසටහනට එක්වෙනවා පාසල් යන අවදියේම. එතුමා ස්වතන්ත්‍ර ගීත ගායනා කරලා ඒ තරගෙන් ප්‍රථම ස්ථානය හිමි කරගන්න. ඊට පස්සේ ගුවන්විදුලියේ සරල ගී ගායනට යොමු වෙනවා. එහිදිත් එතුමන් ඒ ශ්‍රේණියේ ගායකයෙක් විදිහට තේරෙනවා. කොහොම නමුත් ඒ අවදියේදී ගුවන්විදුලියේ රැඳෙන්න එතරම් ප්‍රිය නොකරන රෝහණ බෝගොඩ මහත්මයා 1975 දී පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙනවා. පොලිසියේ තූර්ය වාදක කණ්ඩායම වාදන ශිල්පියෙක් විදිහට. වාදන ශිල්පියෙක් විදිහටත් ඉස්සරහට යන ගමනේ ඒනුත් ඉවත් වෙලා නැවත ජාතික ගුවන්විදුලියට එනවා. ජාතික ගුවන්විදුලියේ වාද්‍ය බෘන්දයේ ශිල්පියෙක් විදිහට. ඒ 1978 අවුරුද්දේ 1978 අවුරුද්දේ ඉඳන් 2009 අවුරුද්ද දක්වාම රෝහණ බෝගොඩ මහත්මයා ගුවන්විදුලියේ වාද්‍ය බෘන්දයේ කටයුතු කරනවා. 2009 ඉවත් වෙලා යනකොට එහි ප්‍රධානියා විදිහට තමයි රෝහණ බෝගොඩ මහත්මයා කටයුතු කරන්නේ. කොහොම නමුත් ওই කාල පරිච්ඡේදය ඇතුලේ ගායකයෙක් විදිහටත් එතුමා කලෙලි බහිනවා. එතුමා ගායනා කරන මුල්ම ගීතය තමයි දිලි දිලිනි වෙනා තරුකර සුවඳක් කියන ගීතය. මේ ගීතයත් එක්ක ගායකෙක් විදිහට කලෙලි බහින රෝහණ බෝගොඩ මහත්මයාටින් පස්සේ ආදරයේ ප්‍රේමයේ විරහ කැටි වුණු ගීත රසක් ගායනා කරනවා. අද අඟහරුවාදා සඳදිය දහරෙන්නේ මේ දිගහැරෙන්නේ විශාරද රෝහණ බෝගොඩ ස්වරයෙන් ගැයුණු ඒ මිහිරිතම ගීත සමුච්චය.

අපි අඟහරුවාද සඳදිය දහරෙන් මේ රස වෙඳෙන්නේ විශාරද රෝහණ බෝගොඩ ස්වරයෙන් ගෑනු ගීත සමුච්චයක්. රෝහණ බෝගොඩ මහත්මයා ගායන ශිල්පියෙක් පමණක් නෙවෙයි, සංගීත ශිල්පියෙක් විදිහටත්, සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් අපිට හඳුනා ගන්න පුළුවන්. එතුමා අධ්‍යක්ෂණය කළ බොහෝ ටෙලිනාට්‍ය, බොහෝ වේදිකා නාට්‍ය අතිශය ජනප්‍රිය වෙනවා. ඒ වගේම තමයි විශාරද රෝහණ බෝගොඩ මහත්මයා හඬ කැවීම් ශිල්පියෙක් විදිහටත් මෑතක් වෙනකම්ම කටයුතු කළා. ඒ වගේ ශ්‍රේෂ්ඨ ගණනාවක හැකියාවන් එක්තැන් වුණු කෙනෙක් තමයි විශාරද රෝහණ බෝගොඩ මහත්මයා කියලා කියන්නේ. ඒ වගේම එලිමහන් වේදිකාව තුලත් එතුමන්ගේ හඬ නිරන්තරයෙන්ම අපට ඇහුණා. ඒ ඇහුණු තැන්වල මේ ගීතයත් නිරන්තරයෙන්ම වාදනය වුණා.

0: Transplantation Private Limited. I'm going to live a new green life.
1: NLP Hadhana. Lankave Vedima Tagi Dina Tagi Avasta Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Baladana.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: වාර්තා තබන කෝට යටේ NLB දන නිධාන නිරතුරයෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොනින් ඒසල්
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: කොළඹින් කතා රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
8: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය
7: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
5: රේඩියෝ සියවසක පොළඹ රාව ලෝකණය
0: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
5: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
0: විද්වත් දේශන සමක විවෘත සංවාදය
5: විජයනන්ද ජයවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
0: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
5: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
0: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
5: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

ආදරණීය සහෘද රසවතුනි, විරාමයෙන් අනතුරු අපි නැවතත් ගීස්වර හයක ආදර සාදයේ ලක්කඳන් ගරුවද සඳදිය දහරත් එක්ක. අද සඳදිය දහරේ මීළඟ දිගහැරුම තමයි මේ ගීතයක්. ගීතවත්ව අපිට දැනෙන්න නම්, හදවත කම්පණය කරන්න නම්, සංගීතයේ නිර්මාණයත් පදවැනි අපූර්වත්වයත් ඒ සම්මිශ්‍රණය තුළ ඊට පණ දෙන මధుරස්වරයේ ජීවගුණයත් සැබවින්ම වැදගත්. ඇයත් එහෙම ජීවගුණයෙන් පිරි මధుරස්වරයකට උරුමකම් කියන ශිල්පිනියක්. ඇය නමින් නිරංජලා සරෝජිනී, ප්‍රවීණ ගායන ශිල්පී අපේ වර්ධන බාලසූරිය මැතිවරණගේ ආදරණීය ප්‍රියම්නිකාව. ඇයත් සිංහල ගීතයේ ස්වර්ණමය යුගයේ 70 දශකයේ තුල ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨව 2010 වසර දක්වාම ඇගේ හඬින් සිංහල ගීත කිත පෝෂණය කළ ප්‍රවීණ ශිල්පියක්. මේ

නිරංජල සරෝජනි මහත්මිය කියලා කියන්න සිංහල ගීතේ මිහිරිම හඬක් හිමි ශිල්පිනියක්. කොහොම නමුත් අභිවර්ධන බාලසූරි මැතිතුමන්ගේ වියෝවත් එක්ක ඇගේ ගී හඬත් මියැදෙනවා. අභිවර්ධන බාලසූරි මහත්මිය ජීවන සැරිය නිමා කළ දිනේ ඉඳන් මේ දක්වා ඒ කවදාවත් ගී හඬ අවදි කරලා නැහැ. අපි අදටත් රස විඳින්නේ අභිවර්ධන බාලසූරි මැතිතුමන් ජීවත්ව ඉන්න අවදියේදී ඇය ඇගේ හඬින් ගෙයූ ගීත. ඒ ගීත මොනතරම් රසවත්ද. ඇය අභිවර්ධන බාලසූරි මහත්මයාගේ නික්මයෑමෙන් පස්සෙත් පදවැල් වලට පණ පෙව්වේ නම් මොනතරම් රසවත් ගීත අපිට රස විඳින්නට තිබුණාද. ඒ ඇගේ භාවිතාව, ඒ ඇගේ කැමැත්ත, ඒ ඇගේ ස්වාමි භක්තිය, ඒ ඇගේ ස්වාමිපුරුෂයාවෙන් වෙන් කරන උත්තම පූජාවෙන් ඇති. කොහොම නමුත් නිරංජලා සරෝජිනී ස්වරය කියන්නේ

දෑරත පෙරණ මහත්මය තමන්ගේ ගායන දිවිය තුළ ගීත දහස් ගණනක් ගායනා කරලා නැහැ. ගායනා කරලා තියෙන්නේ ඉතාමත් අඩු ගීත සංඛ්‍යාවක්. හැබැයි ඒ ගීත සංඛ්‍යාවෙන් සැලකිය යුතු ගීත ප්‍රමාණයක් ජනප්‍රිය ගීත බවට පත් වෙනවා. ඒ වගේම තමයි එතුමන් චිත්‍රපට හතරකට ආසන සංඛ්‍යාවකට තමයි පසුබිම් ගී ගායනින් එකතු වෙලා තියෙන්නේ. ඒ තුලත් එතුමන්ගේ හැකියාව ප්‍රකට කරලා තියෙනවා. දෑරත්ත පෙරණ මහත්මය මෙයා ගමන් මඟ තුළ කලාපෞලක නොවුනත් තමන් ඉපදෙනකොට තමන්ට ලැබුණු සහජ හැකියාව උපනංවා ගන්නවා. අනෙක් පැත්තෙන් සතතාභ්‍යාසය තුළුත් ඒ උපනංවා ගන්නවා. ඒ වගේම ගායන දිවි බොහෝ දුර ගමනක් යන අවශ්‍යම කරන සංගීත ඥානයත් ඔහු ලබා ගන්නවා. ගායන ශේෂ්ත්‍රයේ ගායකෙක් විදිහට කිරුළු පළ වෙනවා. විශේෂයෙන්ම 80 දශකයේ ගායන ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙලා මෑතක් වෙනකම්ම එතුමන් ඉලිමහන් වේදිකාව තුලත් සහෘද රසිකෙන් පිනවන්න ගීත ගායනා කළා. ඒ අතර නිරන්තරයෙන්ම ගැයුණු ගීතයක් තමයි මේ ගීතයත්.

එමනම් ආදරණය සහෘද රසවතුනි දෑරත්න පෙරස්වරයෙන් ගැන මේ ගීතයත් ඔබට රසවිඳින්න ඉඩ කරලා පාදමින් අපිට අවසරයි අද වැඩසටහන හමාර කරමින් නික්ම යන්න. මම දසුන් වසන්ත. අපි මුණ ගැහෙමු තවත් සතියකින් ගීස්වර හයක ආදර සාදය අඟහරුවාද සඳදිය දහරමින් එක්ව ජීවිතය ගැන ලියවුණු ගීතයේ අපූර්වත්වය රසවිඳින්න. ඔබට සුබරාත්‍රියක්.

ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117969

0: Radio ITN ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
4: ඔබ කැමතිම ලක්කන වැඩසටහන නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
5: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

0: අයිබෝන් අද දවස ඔබ ජීවිතේ වසනාවන්තම දවසක් බවට පත් කරන්න NLB අපි සෝදානම් ජයග්‍රහී ලොතරැයි දිනුවාර 8කින් NLB ජාතික ජයවරණය වසනාවේ සතුට බෙදෙන ජයග්‍රහණේ සම්මාන ලබන NLB අපි ජලිත් සම්මානයට පාත්‍ර වුණා හැබැයි ඒ ඔබ නිසාමයි හිතවතුනි වසනාවේ විශ්වාසය යලි යලි තහවුරු කරමින් 2026 වසරේදී ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය සේවාංශයේ අනුශරතා සම්මානෙන් පිදුම් ලැබීමට වසනාවේ ප්‍රමුඛවන ජාතික ලොතරැයි මණ්ඩලය වන අපට හැකි වුණා. මේ පාරිභෝගික ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසයත් දිවයින පුරා විසිරි සිටින සමස්ත අලිවිජාලයේ ශක්තියක් නිසා බව සත්‍යින් සහ ගෞරවයෙන් මතක් කරනවා. අදත් හෙටත් අපේ ශක්තිය දයාවරෝපමයි. අද අපි වසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා ගයන් ක්‍රිෂාන්තද සිල්වා මහත්මිය ඒ අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂණ මණ්ඩලය කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන ප්‍රියන්ත කුමාර මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සිග්ගමගේ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරච්චන්ද්‍ර ගුණතිලක මහතා ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී මාලනී රණවන මහත්මිය අපි එහෙනම් අදත් මුලින්ම දිනු මදිමු NLB ජය වසනවන්ත අංක මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් අතට සල්ලි ඔබට දිනා ගන්න පුළුවන් NLB ජය අද 537 වන දිනුම් වාරය ඉංග්‍රීසි අක්ෂරය සහ වසනවන්ත අංක හතර අපි තෝරන්නේ ඉංග්‍රීසි අක්ෂරයේ I ජයග්‍රහී අංක 5281 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ඔබේම ලොතරැය NLB ජය. අපි මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභයෙන් 281 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභයෙන් 7,176 දෙනෙක් බිහි කරලා අවසන් අපි දැන් සෝදානම් අද ඔබේ වසනාව ගැන රටටම කියන්න. බොහොම ස්තුතියි.
1: Today's selected English letter is I, winning numbers are 5281.
0: රුපියල් 105 බැගින් දෙදෙනෙක් දිනාගත්තා. එලතරපත් අලෙවි කලේ මේ අලෙවි නියෝජිතයින් ලාල් ප්‍රේමදාස ඇතිලි බැව එම් එල් ජස්ටින් ලැම්බර්ට් මන්නාරම. රුපියල් 50,000 බැගින් වසනවන්තයින් 36 දෙනෙක් අද දිනාගත්තා. සමස්ත ජයග්‍රහකයින් අද 75,268 දෙනෙක් අතර රුපියල් 69,41,480 මුදලක් අපි බෙදා දුන්නා. ඔන්න අද ඔබේ ලග්න සංකේතයම ඔබට වාසනාව අරගෙන එන්න පුළුවන්. මේ තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන ජයග්‍රහී 1,578 වන දිනුම් වාරය. අපි එහෙනම් යමු දිනුම් ඇදීමට. ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. මීන ලග්න සංකේතය අද ඔබට වාසනාව ගෙනාවේ. හඳහන අද දිනුම් වාරයේ ජයග්‍රහී අංක 4 තෝරගමු අපි දැන්. අංක 9 පළමු ජයග්‍රහී අංකය. අංක 45 දෙවන ජයග්‍රහී අංකය. අංක 4 අද තුන්වන ජයග්‍රහී අංකය. අපි තෝරමු අවසාන ජයග්‍රහී අංකය දැන්. අංක 18. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් අපි මේ වසරට සුප්‍රත්‍යාගලාභයෙන් 10 දෙනෙක්. රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභයෙන් 146 දෙනෙක් බිහි කරලා අවසන් වටට බලමු හඳහන අද ඔබට වාසනාව ගෙනාව හැටි බොහොම ස්තුතියි.
1: Today's selected zodiac sign is Pisces. The winning numbers are 9, 45, 4 and 18.
0: රුපියල් 110ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත රතරපත ඔබට අලෙවි කළා හම්බන්තොට අලෙවි නියෝජිත එම්.කේ. රාමනායක. අද වසනාවන්තයින් 130,963 දෙනෙක් අතර රුපියල් 9,63,560 මුදලක් බෙදා දුන්නා අපි. හෙට හඳහන සුපිරි ත්‍යාගය රුපියල් 32,56,757 සතවිස්සක්. සද්දිනම ජයනීත ගෝවිසෙත අද ඔබට ජයනීතයි වසනවන්ත 4511 වෙනි දිනුම් වාරය. හරි එහෙනම් අපි යමු ගෝවිසෙත ඔබේ දිනුම් ඇදීමට. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. මෙන්න ගෝවිසෙත ඉංග්‍රීසි අක්ෂරය අද K. ගෝවිසෙත ජයග්‍රහී අංක 4 අපි දැන් තෝරගමු. රුපියල් 7,57,00,000කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් තියෙනවාද ගෝවිසෙත ඔබට දිනා ගන්න. මෙන්න යන්ත්‍රය තෝරා දෙන පළමු ජයග්‍රහී අංකය අංක 30 බලමු යන්ත්‍රය තෝරා දෙන දෙවන වසනාවන්ත අංකය කුමක් වෙයිද කියලා. අංක 50 අද ඉංග්‍රීසි අක්ෂරයේ K අංක 30 අංක 50 ඔබට වසනාව ගෙනාවා. අපි තෝරමු තුන්වන ජයග්‍රහී අංකය. අංක 23 අපි තෝරමු දැන් අවසාන ජයග්‍රහී අංකය. අංක 64 කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිස තරතරයියෙන් මේ වසරට සුපිරිත්‍යාග ලාභින් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 64 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාග ලාභින් 857 දෙනෙක් බිහි කළා ගොවිසෙත සෙත සැදූ හැටි බලමු දැන්. ස්තුතියි.
1: Today's selected English letter is K. Winning numbers are 30, 50, 23 and 64.
0: English akshare samaga jayanka tunak galapagena rupiya 250,000 obata dina ganna puluwan lotharaiya govisata. Wasanawanthin 4 denek rupiya 250,000 bagin ada dina gatta. E lotharai pat alavikale me alavi niyojitein Neil Revatha Mahiyanganeya, R Sita Lechmi Vauniyawa, H G Priyantha Emily Pitiya, Ratnasuriya Manike Galgamu. Ada jayakrayakin 119,242 denek athara රුපියල් 81,64,680ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබ දිනන හෙට ගොවිසෙත ඔබේ සුපිරිත්‍යාගය රුපියල් 7,59,92,687.16ක්. දවස සුබයි. සිහින දිනයි. අලුත්ම සුබ දවසක් ලොතරැයියෙන් පහසුවෙන් ඔබට ලැබෙන තෑගි ගැන මතක් කරන්න මුලින්ම සූදානම් අපි. සුබ ලග්නය සමග ජයංක තුන ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංක තුනට රුපියල් 50,000ක් දිනා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ඔබ ගලපගෙන අපෙන් රුපියල් 25,000ක මුදල් ත්‍යාගයක් දිනා ගන්න අතරේ තව මුදල් තෑගි රැසක් අලුත් තුන සුබ දවසක් ලතරයියෙන් දැන් බොහොම පහසුවෙන් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් ඔබට සුබම වේවා. අද වසනවන්ත 385 වන දිනුම් වාරය. සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. අද සුබ ලග්නය මකර. අපි සූදානම් දැන් සුභාංක තුනක් ඔබට තෝරා දෙන්න.
1: පළමු සුභාංකය අංක 24. දෙවන සුභාංකය අංක 54. අද තුන්වන සුභාංකය අංක 14. රුපියල් 25,000ක් ඔබට දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකය අපි තෝරන්නේ.
0: අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 2361. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ වර්ෂයට රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහයකින් 267 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,400 දෙනෙක් බිහි කළා. බලමු අයනම් අද වාසනාව ගැන නේද. බොහොම ස්තුතියි.
1: Today's selected zodiac sign is Capricorn. The winning numbers are 24, 54 and 14.
0: අද 385 වන දිනුම් වාරයෙන් රුපියල් 50,000 බැගින් වසනාවන්තයෙන් 9 දිනක් දිනා ගත්තා. ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපගෙන අද රුපියල් 25,000 බැගින් ජයග්‍රහකින් 40 දිනක් දිනා ගත්තා. අද දිනුම් වාරයෙන් සමස්ත ජයග්‍රහකින් 106,347 දිනක් අතර රුපියල් 89,08,280ක මුදලක් අපි බෙදා දුන්නත් මෙතන සිටි එනල්බී ජාතික ජයවර්ණයේ ඔබව දිනවන අනුෂි සමගින් විජේ සුදනමින්
1: මේ ළඟට මෙගා පවර්.
2: රුපියල් කෝටි 23කත් රුපියල් කෝටි 47කත් අති දවන්ත මෙගා සුපිරි තෑගි දෙකක් සමග අපි ඔබේ ජීවිතය වෙනස් කළා. යලිත් වතාවක් අපි සූදානම් වෙන්නේ එලෙසින්ම රුපියල් කෝටි 30 ඉක්මවා ගිය අති දවන්ත මෙගා සුපිරි තෑගක් එක ඔබේ ජීවිතය වෙනස් කරත් ජීවිතය වෙනස් කරගන්න තව ක්‍රමයක් තියෙනවා. ඔබටම කියලා අලුත්ම වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් මේ අති නවීන සුපිරි මෝටර රථයත් ඔබ වෙනුවෙන්ම වෙන් කරලා තියෙන්නේ. ඔබ විශේෂ සුපිරි තෑගි තුනක වාසනාවත් සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පවර් 2617 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරමු. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරාගන්න. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. දැන් අපි තෝරාගන්න ඔබේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 23. බලමු අද මෙගා පවර් ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. ඒ අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 36. දෙවනුව ඔබට වාසනාව ගෙන අංක 26. ජයග්‍රහී තුන්වන අංකය අංක 57. මෙගා පවර් සිවුවන ජයග්‍රහී අංකය අංක 13. අභිරතේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් මේ වසරේදී සුපිරි ත්‍යාග ලාභීන් 5 දෙනෙක් 20 ලක්ෂ ප්‍රති ප්‍රථම ත්‍යාග ලාභීන් 57 දෙනෙක් අපි රට බිහි කළා තිනෝ. බලමු අද දවසේ මෙගා පවර් වාසනාව තීරණය වෙන්නේ කොහොමද කියලා. ස්තුති විජය අපි ජයග්‍රහී අංක මතක් කළින්.
3: Today's selected English letter is L. The super number is 23. The winning numbers are 36, 26, 57 and 13.
2: මෙගාපව වෙතින් අද ඔබ රුපියල් ලක්ෂ 20ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්නට සමත් වෙනවා. ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කරන්නේ නෙල්ලි අඩි NLB අලෙවි නියෝජිත ටී සසිකරන් මහතායි විතරක් නෙමෙයි රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වස්නවන්තින් සිව් දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. එස් හරිහරන් වාලච්චේනේ සඳරුවන් සිල්වා තෙල්දෙනිය TKA මහින්ද හාලියල සහ MA උදය සංජීව යක්කල. ඒත් සමගින් වස්නවන්තින් 1,20,270 දෙනෙක් අතරේ රුපියල් 96,74,720ක මුදලක් අපි බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පබ වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන එන සුපිරි තෑගි තුන. මෙගා සුපිරි තෑගි රුපියල් 30,06,11,466ක් පබ සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුපියල් 8,24,00,000ක්ම වාගිය දවැන්ත නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ 2299 වන දිනුම් වාරයේ අපි මේ ආරම්භ කරන්නේ. ඒ දවැන්ත නිධානය වෙනුවෙන් වස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මේ තෝරා ගන්නේ. අද වස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරය P. විජය වෙනනම් අපි දැන් සුදානම් ජයග්‍රහී අංක 4 තෝරා ගන්න. ඒ අතරින් වස්නවන්ත පොළමු අංකය අංක 80. දෙවන ඔබට වස්නවම ගෙනෙනවා අංක 66. ජයග්‍රහි තුන්වන අංකය අංක 25. අද ධන නිධානයේ අපසන් වස්නවත් අංකය අංක 73. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් වගේම 2 ලක්ෂපති වාසනාවන්තින් 467 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. බලමද වාසනාව ස්තුති විශේෂ ජයංක මතක් කරලා.
3: Today's selected English letter is P. The winning numbers are 80, 66, 25 and 73.
2: අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වස්නවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා ජී ලෝකේෂ්වරී හපුතලේ සහ සම්පත් සංජීව ආනමඩුව අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වස්නවන්තින් 89,810 දෙනෙක් අතරේ රුපියල් 54,21,080ක මුදලක් අපි අද බෙදා දෙනවා. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දවැන්ත නිධානයන් ඔබට දිනා දුන් ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,28,552ක්. අවුරුද්දක් දෙකක් නෙවෙයි ලංකාවේ ලොතරැයි වෙළඳපළේ දශක ගණනාවක් ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පතේ 6,269 වන දිනුම් වාරය ආරම්භ කරන්න අපි දැන් සූදානම්. අද මහජන සම්පතේ අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් කෝටි 2ක් ඉක්මවා ගිහින් මහජන සම්පතේ වස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6ත් අපි මේ සූදානම්. අද වස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරය S ජයග්‍රහී අංක බවට පත්වන්නේ 0, 8, 9, 1, 3 සහ 8. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක්, 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 239 දෙනෙක් වගේම ලක්ෂපතියන් 6,316 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. බලමාද වාසනාව ස්තුති විජය ජයංක මතක් කරලා.
3: Today's selected English letter is S. The winning numbers are 0, 8, 9, 1, 3 and 8.
2: අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරනවා මහරගම NLB අලෙවි නියෝජිත ඊශ්වරගේ ලිලි මහත්මියයි විතරක් නෙවෙයි ලක්ෂපතියන් 20 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. උදේෂ් කුමාර මාතලේ, චන්දනා මැණිකේ පානදුර, නිර්මලා සංජීවනී බොරැල්ල, අශෝක මලින්ද සිල්වා කහටගස්දිගිලිය, DP කුමාර හොරණ, PMJ අමරපාල හල්විටිගල, SP අනුර නාරහැපිට, ප්‍රභාෂණී මල්දෙනිය වත්තේගම, WMC සෙව්වන්දි බදුල්ල, KW සරත් පුත්තලම, TD ඩේන් වැල්ලම්පිටිය, IGSN බණ්ඩාර නාවුල, මහේෂ් චමල් මාරවිල, JAN මංජුල දංකොටුව, AG ධර්මසේන මාතලේ, WM අජිත් මහෝය, සමන් කුමාර හග්ගල්ල, LSW සිරිවර්ධන වාරියකුල, WAD දුලාන් දර්ශන ගෝනවල සහ තවත් ලක්ෂපති වාසනාවන්තෙක් මාතර දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. එත් සමගින් ජයග්‍රහකින් 2,59,505 දෙනෙක් අතරේ රුපියල් 2,10,16,720ක මුදලක් අපි බෙදා දෙනවා. විජේ හෙට මහජන සම්පත ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,22,96,720ක්.

0: අද සම්පත ලොතරැයි පතින් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහර්ෂණ සම්පත දිනු මැදිමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ට යනුව අද සම්පත 844 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය S ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 9, 1, 3, 8. At the sum of the draw number 844, today's winning English letter is S and the winning numbers are 9, 1, 3, and 8. Evasnavanth English Yakshara Jayagrahi Anka Hatarat Sahita Kotupeliya Galapagena Rupel Delaksha 50000 begin dinaganna Vasnavanth in dedenek api ada bikana Jayagrahi Lutrai Pat Ala Vikanwa AK Jayalat Hal Kandavila saha Priyanta Padmasiri Kesel Pota ape NLB Ala Viniyojita Varun Evagemay Rupel 50000 begin dinaganna Vasnavanth in 45 denekut api ada bikana Etsamagin Vasnavanth oba athara Rupel ලෙක්කෝටි 13,50,201 මුදලක් අපි අද සම්පතෙන් ඔබ අතර බෙදා දෙනවා. ලොතරැයි පත් 8ක් තුලින් වාසනාවන්තයින් 9,26,950 දෙනෙක් අතරේ රුපියල් 8,05,47,720 මුදලක් අපි අදත් බෙදා දෙන්නේ ඔබ අතර NLB ජාතික රැවරණයෙන්. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: NLB.

0: අයිබවන් ඔබ සුපුරුදු ලෙස අඟහරුවාදා රාත්‍රී 10:30ට ITN ලක්කඩ සහභාගී ඩිජිටල් ප්‍රවේශන් ඔස්සේ එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග වැදිනවල වැඩියෙන්ම ඇසෙන මාතෘකාවක් තමයි 21 22 වැවස්ථා සංශෝධන එක. ඉතින් අද දවසේදී අප ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්නට තීරණය කළා. ඔබ පූර්ව ප්‍රචාරක පටහරා දකින්නට ඇදී අද දවසේදී කවුද සහභාගී වෙන්නේ මොකක්ද මාතෘකාව කියලා මම මතක් කරොත් අද දවසේ අපේ මාතෘකාව වන්නේ ආණ්ඩු ක්‍රම වැවස්ථා සංශෝධනය සහ අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ තමයි අද දවසේ අපේ මාතෘකාව. ඉතින් මේ දවස්වල සමාජයේ වැඩියෙන්ම කතා බහ වෙන මාතෘකාවක්. ඉතින් අද දවසේදී ඒ පිටපදව ප්‍රශ්න කරන්නට සුදුසුම පුද්ගලයෙක් ප්‍රධාන අමාත්‍යවරයෙක් ආණ්ඩු නියෝජනය කරන අප ඔන්නෑ පොලිටික්ස් සඳහා කැඳවාගත්තා. ඒ තමයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වගේම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයිබෝන් කියලා ඔබතුමන් පිළිගන්න ලැබෙනවා. යලිත් ඔන්නෑ පොලිටික්ස් වෙත අපි ජනවරමින් මේ කතාව පටන් ගත්තොත් දැන් ව්‍යවස්ථා සංශෝධනයක් අතලග 20 සංශෝධනේ විපක්ෂයේ පැත්තෙන් කියලා මේක මෙවැන දෙයක් ජනවර්ම තුල නැහැ කියලා ආණ්ඩුවේ එල්ල වෙන ආණ්ඩුවේ කියන දේ තමයි මේක ජනවර්මේ තියෙන දෙයක් කියලා. මේක ජනවර්මේ තියෙන දෙයක්ද ඇත්තට මේක ජනවර්මේ ප්‍රකාශනයක්ද?
1: අවිල්නාත් මේ ක්‍රියාවලිය දිහා බලන්න ඕනකම තියෙන්නේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන එකෙන් පමණක් නෙවෙයි. 2024 සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරයාට 2024 නොවැම්බර් මාසයේ මේ ආණ්ඩුවට ලැබුණු ජනවර්මයේ තිබෙන විශාලතම පංගුවක් තමයි මේ රටේ නීතියේ විධානය ස්ථාපිත කිරීම, අපරාධ රාජ්‍යයක් බවට පත්වතුම අපේ රටේ මුදවා ගැනීම, නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කිරීම. මේ ආදී එක පැත්තකින් ජනතාව අපෙන් ආර්ථික සංවර්ධනය බලාපොරොත්තු වුණා වගේම සමහර ඊටත් වඩා මේ නීතියේ විධානය කියන දේ ජනතාව බලාපොරොත්තු වුණා. මොකද ඊට කලින් මෙරටේ ජනතාව පාට බැහැලා ගාලු මෝදරදී කරපු අරගලවල තිබුණ එකක් තමයි නීතිය අවභාවිතා කිරීමෙන් වළකුණු රාජ්‍යාන්තරණයක්. සමට නීතියේ සාධාරණත්වය ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ තිබෙන වෙන සූසුකම් වෙන වෘත්තීමේ භාවයන් නොසලකා ඕනම කෙනෙකුට නීති ඉස්සරහා සාධාරණත්වය අපේක්ෂා කරන්න පුළුවන් සමාජයක් කියන එක. සාහිත්‍ය මේ නීතියේ කඩතොළු තිබෙන නිසා තමයි අපරාධ වැඩි වෙන්නේ. මත්ද්‍රව්‍ය, පාතාලය, කළු සල්ලි මේ සියල්ල මේවට සම්බන්ධයි. සමස්තයක් ඇටියට අපේ ජනවර්ම තුළ ඒක තිබුණා. ඒ නිසා 2024 සැප්තැම්බර් 2024 නොවැම්බර් ජනාධිපතිවරයා ආණ්ඩුව හදාගෙන අපි මුල සිටම මේ අදහිය නෙමෙයි ගිය සතිය නෙමෙයි මුල සිටම මේ නීතිය මේ රටේ ස්ථාපිත කිරීම සඳහා නීතිය සමට සාධාරණව සහතික කිරීම සඳහා කටයුතු කළා. මමට කරුණු කීපයක් කියන්න මොනවද අපි ඒ සම්බන්ධයෙන් කරගෙන ආවේ කියලා. එකක් තමයි අපිට දැන් මේ එක පැත්තකින් තිබෙනවා නඩු 111 ගොඩ ගැහිලා. අපේ ප්‍රතිපද ප්‍රකාශ බැලුවොත් ඒක නිශ්චිතව සඳහන් කරලා තිබෙනවා ඒ කරුණ. ඒ කියන්නේ මෙන්න මේ නඩු ගොඩ ගැහිලා ජනතාව පීඩාවට පත් වෙලා එකක් પરම්පරා ගානක මුදල් වියදම් කරනවා. කාලේ නාස්ති වෙනවා. ඔබ දන්නවා ගිහිල්ලා බැලුවොත් එහෙම ගම්වල ඉඩම් නඩු කියලා කියන්නේ ඒවා මේ මේ මේ මාසකින් දෙකකින් නෙවෙයි නේද? අවුරුදු ගණන් પરම්පරා ගණන් යන දේවල්. ඒවත් එක්ක ජනතාවට නිශ්චිතව තමන්ගේ අනාගතයක් ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා. මෙහෙම නඩු ඇදි යනකොට වෙන්නේ නීතිය නැත්තම් යුක්තිය පිළිබඳව අධිකරණ පද්ධතිය පිළිබඳව ජනතාවගේ විශ්වාසය පළුදු වෙන එක. මේ කටයුතු නඩු කටයුතු කරිනම් කරලා කාර්යක්ෂම කරලා ජනතාවට සහනයක් ලබා දෙනවා කියන එක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒතර ඒකට ගන්න ක්‍රියාමාර්ග තීන්දුව වෙන්නේ ඒ මොහොතේ පවතින අභියෝගයන් අනුව. එනිසා අපි එක පැත්තකින් කරපු දේ තමයි මේ ශේෂ්ත්‍ර සියල්ලගෙම බඳවා ගැනීම ආරම්භ කළා. දැන් මේ මේකට අදාළව පද්ධතිය ගත්තොත් අධිකරණ උසාවි තිබෙනවා. අධිකරණ සේවා කමිසම තියෙනවා, නීතිපති දෙපාර්තමේන්තුව තියෙනවා, රසපරීක්ෂා දෙපාර්තමේන්තුව තියෙනවා. මේ ඔක්කොමත් එක්ක සම්බන්ධ බඳනාගාරය තියෙනවා. මේ හැමතැනකම පුරප්පරු රාශියක් තිබුණා. උදාහරණයක් ගත්තොත් නීතිපති දෙපාර්තමේන්තුවේ අපි ආවට පස්සේ අපි පුරප් අනුමත කරගත්ත පුරප්පඩු 46කට බඳවා ගැනීම

0: හරි 50ක් රසායනාගාර සහායක 10ක් ඇතුළු මේ ටික පුරන්න අපි කටයුතු කරමින් යනවා. යනවා දැන්ට බඳවාගෙන තියෙන 70 දෙනෙක්. තව 47ක් බඳවාගෙන කටයුතු කරනවා. එයින් විද්‍යාත්මක පරීක්ෂණධාරී 42ක් එක් වසර කොන්ත්‍රාත් කාලයකටත් සහකාර රස පරීක්ෂක 18 දෙනෙක් සහ යතුරු ලේක 10 දෙනෙක් බඳවාගෙන සිදු කළා තියෙනවා. ඊට පස්සේ අධිකරණ සභා කොමිෂන් සභාවේ තිබුණා අනුමත පුරප්පවඩු රාශියක් ඒ අනුව 394ක් බඳවාගෙන තිබෙනවා. තවත් 517ක් බඳවා ගැනීමට කටයුතු කරගෙන යන අධිකාර රජිස්ට්‍රාර්වරු මේ අවශ්‍යයි අධිකාර පද්ධති ක්‍රියාත්මක කරන්න. අධිකාර රජිස්ට්‍රාර්වරු 144න් 25ක් බඳවාගෙන තිනෝ. අධිකාරණ පවුල් උපදේශක 24න් බඳවාගෙන තිනෝ. ලිපිකරු 198ක් විවෘත බඳවා ගැනීම ප්‍රයෝජනපත් කැඳවලා තිනෝ. ලඝුලේක 245න් 119ක් බඳවාගෙන තිනෝ. යතුරුලේක 188න් 158ක් බඳවාගෙන තිනෝ. මේ ආදී හැටියට අධිකරණසේවා කොමිසමට සබලිකම් කාර්යාලයට බන්දනාගර දෙපාර්තමේන්තුවේ අනුමත පුරප්පාඩු අපිට තිබුණ 1348ක් ඒකෙන් දැන්ට 458ක් බඳවාගෙන තියෙනවා. තව 890ක් අපි බඳවා ගන්න කටයුතු කරනවා. ඒ අතර බන්දනාගර නියාමක තනතුරු 458ක් බඳවාගෙන අවසන් කරලා තිබෙන්නේ. සැරයෙන් තනතුරු පිරිමි 225ක් සහ කාන්තාවන් 12ක් ජේෂ්ඨත්ව සහ කුසලතාවය මත බඳවා ගන්න කටයුතු කරමින් යනවා. එතකොට මේ ඇවිල්ලා බඳවාගෙන මීට අමතරව අධිකරණ පද්ධතියේ මහේස්ත්‍රාත්වරු 50ක් බඳවාගෙන අයදුම්පත් කියනදෙවෝ 33ක් අයදුම් කරලා තිබුණා. යනෝ ඒ මහේස්ත්‍රාත්වරු බඳවාගෙන කටයුතු කරන මේ එක පැත්තක්. ඒතොර මේ කාලයක් තිස්සේ පැවතුණු මේ ශේෂවල පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරේ අද ඊයේ නොවේ. මේවා ක්‍රමානුකූලව බඳවාගෙන සමහර ඒවා සමුග පරීක්ෂණ පවත්වල අවසාන සමහර රාජ්‍ය කොමිෂන් රාජ්‍ය කොමිස සභා වේ තියෙන සමහර ඒවා පුහුණුවෙන් පටන් අරගෙන තිනවා. සමහර අය ස්ථිර රාජ්‍ය ස්වර බඳවාගෙන තිනවා. ඊළඟට මේකත් එක්කම තමයි මම ඔබට කියපු දේවල් අතර මෙතන තිබෙනවා සමහර ප්‍රොමෝෂන් උසස්වීම් ලබා දීලා තියෙනවා. ඊළඟට තමයි අපිට අධිකරණ පද්ධතිය අපි අත තිබ්බ ඊළඟ කරුණ තමයි අධිකරණ පද්ධතියේ අපිට දැන් මේ තිබෙන අධිකරණ ප්‍රමාණයෙන් ඔය නඩු කටයුතු ඉක්මන් කරන්න බෑ. යනුව දැන් අපි ගෙනහලා තියෙන සංශෝධනයෙන්
1: මෙතන ඉහට යන්න මම මේ ප්‍රශ්නේ ඔබට මොකද දැන් මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කියනකොට ඇසෙන දේ තමයි මේ මිනිසුරුවරුගේ විශ්‍රාම වැය සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන්. දැන් මේක විතරද මේ 22 වෙනි සංශෝධන තාම කිටුම් පත වෙලා නැහැ. මොනවද ඇතුළත් වෙන කාරණා කියලා මම ඔබතුමන් ඇහුවා.
0: ඒක කරු
1: කීපයක්
0: එකක් තමයි අපි සියලු මෙතන තියෙන්නේ ව්‍යවස්ථාවෙන් තමයි උපරමාධිකරණයේ නිශ්චකාරුන්ගේ විසාම වෙනසෙ දින්දු කරන්නේ. මෙතෙක් තිබුණේ අභ්‍යාචනාධිකරණයේ වයස අවුරුදු 63යි ශ්‍රේෂ්ඨාධිකරණයේ වයස අවුරුදු 65යි. එතකොට ව්‍යවස්ථා සංශෝධනයකින් තමයි උපරමාධිකරණයේ
1: ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ
0: ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ උපරමාධිකරණවල විසාම වයස වැඩි කරන්න වෙන්නේ. අධිකරණ සේවා පනතෙන් තමයි ඉතුරු මහාධිකරණවල දිසාධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණවල නිශ්චකාරුන් වයස විසාම වයස වැඩි කරන්න වෙන්නේ. දැන් සාමාන්‍ය මේක තිබුණේ මහේස්ත්‍රාත් අධිකරණ සහ දිසා අධිකරණවල රාජ්‍ය සේවකයන් සමාන්තරව තිබුණා. වර්ෂ 55 55 විශ්‍රාම ගියා. 61 පස්සේ 60 විශ්‍රාම ගියා. එහෙනම් අපි මහේස්ත්‍රාත් අධිකරණවල සිට ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වා සියලු මිනිස්කාරුන්ගේ වයස් සීමාව අවුරුදු 2 වැඩි කරන්න තමයි යෝජනා කරන විශ්‍රාම වයස. එතකොට ඒකට අදාළ ව්‍යවස්ථා සංශෝධනයකුත් වෙනවා. අධිකරණ සේවා පනතේ සංශෝධනයකුත් වෙනවා. මේක එකක් විතරයි. මේක තමයි මේක තමයි මේ වර්ත
1: බහුලව කතා බහ වෙන
0: සහ මෑතකදී
1: අපි සංශෝධන තව මොනවද අන්තර්ගත වෙන්නේ નિયમિત
0: ඊට අමතරව මම කතා කරමින් හිටපු දැන් අධිකරණ ප්‍රමාණය විශේෂයෙන් අපේ දැන් මේ නඩු ගොඩ ගැහිලා තියෙන එකක් තමයි මහා අධිකරණවල. මහා අධිකරණ අපිට මහා අධිකරණ විෂකාරු 110ක් අනුමත කරගෙන තියෙනවා. දැන්ට 94ක් සේවය කරමින් ඉන්නවා. අපි මේ මහා අධිකරණ විෂකාරු ප්‍රමාණය 120 දක්වා වැඩි කරන්න යෝජනා කරනවා. ඒ අනුව අපිට තව අවශ්‍යතාවය පරිදි 27 දිනක් බඳවා ගැනීමට 26 දිනක් බඳවා ගැනීමට අවස්ථාව තියෙනවා. ඊට අමතරව අපේ රටේ අභියාචනාධිකරණ දැන් තියෙන කොළඹ. නමුත් අභියාචනාධිකරණ වලට පැමිණෙන නඩු ප්‍රමාණය අනුව අපි හිතමු ගාල්ලෙන් හරි නුවරෙන් හරි වෙන දිස්ත්‍රික්කෙන් කුරුණෑගලින් වෙන්න පුළුවන් යාපනයෙන් වෙන්න පුළුවන් ඒ ප්‍රදේශවල ජනතාවට සහනයක් ලැබෙන හැටියට අග්‍රේෂකර්තුමකට බලයක් තිබෙනවා. ඒවයේ පවතින අධිකරණ වලට අභියාචනාධිකරණ මිෂකාරවරුන් යම් කාල සීමාවක් තුල අවුරුදු 2කට 3කට යොමු කරලා ඒ අභියාචන නඩු ඒ ප්‍රදේශවල මහලා අවසන් කරන්නට. එතකොට ඒ අනුව අභියාචන එහෙම කරාම අභියාචනාධිකරණ මිෂකාර ප්‍රමාණය වැඩි කරන්න ඕනනේ. එතකොට 20 වෙනි සංශෝධනයේ 2020 දී විශ්වවිද්‍යාල සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබුණු විෂකාර දුර ප්‍රමාණය 11 ඉඳන් 17 වැඩි

0: කියලා. අභ්‍යාශන අධිකරණයේදී 12 ඉඳන් 20 දක්වා වැඩි කළා. අපි යෝජනා කරනවා මේකෙදී 20 25 දක්වා වැඩි කරමු කියලා. සභාපතිවරයාත් එක්කම තවත් අභ්‍යාශන අධිකරණ විෂයකරු 24ක් සහිතව 25 දෙනෙක් දක්වා වැඩි කරමු කියලා. එතකොට අභ්‍යාශන අධිකරණ විෂයකරු ප්‍රමාණයත් වැඩි වෙනවා. මහා අධිකරණ විෂයකරු ප්‍රමාණයත් වැඩි කරනවා මේ සංශෝධනේ.
1: සංඛ්‍යාත්මක වැඩිවීමකුත් තිබෙනවා.
0: සංඛ්‍යාත්මක වැඩි වෙනවා. හරි. එතකොට මේ ඒකෙන් තමයි අපිට මේ ඕන මහේස්ත්‍රාත් අධිකරණ ඉන්න අයට, දිසා අධිකරණ ඉන්න අයට, මහා අධිකරණ ඉන්න විෂයකරුවන්ට ඉහළට ඉහළට එන්න අවස්ථාවකුත් මේකෙන් සැලසෙනවා. මම කියමින් හිටිය අනිත් කාරණේ තමයි ඒක අධිකරණ සංඛ්‍යාව වැඩි කරන එක. ඊළඟට අපි පහුගිය කාලේ තවත් කරපු ව්‍යාපෘතියක් තමයි අධිකරණ පද්ධතිය තුළ අලුත් තාක්ෂණය ගෙනෙන කටයුතු කරා. අපේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගය සහිතව මේ ඊ උසාවි ව්‍යාපෘතියක් දියත් කරා. එතකොට කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභ්‍යාචන අධිකරණය තුළ මේක ස්ථාපිත කරලා තියෙනවා. දැන් අධිකරණ මාත්‍ය සැලසුම තිබෙන්නේ අනෙක් අධිකරණ වලටත් මේ ඊ උසාවි ව්‍යාපෘතිය අරගෙන යන්නට. ඒ සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගිය අවුරුද්දේම 10 වෙනි මාසේ ලැබිලා තියෙන යනු කටයුතු කරගෙන යනවා. මේකට අරමුදල් අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අරමුදල් ලබා දෙනවා. මේක ජනතාව විශාල පාසුවක් වෙනවා. මොකද ඒකෙන් අර නේද ලිපි ගොනු වල ෆයිල් වල වැඩ කටයුතු කරනවා වෙනුවට තාක්ෂණයේ ඔස්සේ නඩු කටයුතු ගොනු කරන්න සහ මේවා ගැන පුළුවන්කමක් තියෙනවා. ඒකක්. ඊළඟට අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමභාවය වැඩි කිරීම සඳහා යම් යම් 50 සංශෝධන කීපයක් අපි සිදු කළා. උදාහරණයකට කියනවා නම් මහා අධිකරණයේදී ළමයින්ගේ සාක්ෂි දුරස්ත ස්ථානයක ඉඳලා ශ්‍රව්‍ය දෘශ්‍යාකාරයෙන් ලබා ගන්න පුළුවන් විදිහට මහා අධිකරණ ශාලාවල පහසුකම් වැඩි කරලා තියෙනවා. ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ ඒ අනුව ඒ දරුවන්ටත් ඒ සාක්ෂි දෙන්න පුළුවන් විදිහට අධිකරණ වෛද්‍ය නිලධාරීන්ටත් තමන් කාර්යාලේ ඉඳලා සාක්ෂි ලබා දෙන්න පුළුවන් හැටියට අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලවල මේ ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් වැඩි කරමින් ඉන්නවා. එනො මේ වන විට මහා අධිකරණ 20ක අවෛද්‍ය අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල 13ක වෛද්‍ය පීඨ 2ක මේ ශ්‍රව්‍ය දෘශ්‍ය වීඩියෝ උපකරණ ලබා දීලා තියෙනවා. ඊළඟට අපරාධ නඩු විද්‍යාන සංග්‍රහය 2025 අංක 7 අපරාධ නඩු විද්‍යාන සංග්‍රහය පනතේ සංශෝධනයකට අනුව අපරාධ නඩු වලට දුරස්ථ ස්ථානයක ඉඳන් සාක්ෂි ලබා දෙන්න පහසුව හදලා තියෙනවා. ඒ අනුව ගත්තට පස්සේදී මේකේ තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණ 130කට ශ්‍රවිදෘශ තාක්ෂණික උපකරණ ලබා දීලා තියෙනවා. මේක සාම මෙහෙම ගිහලා අගෝස්තු මාසේ මැද හරියට අපි අවසන් කරන්න පුළුවන් මේ කටයුත්ත. ඒ අනුව බන්ධනාගාර රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන්ටත් විදේශගත වෙන සාක්කරුවන්ටත් විවෘත අධිකරණයේ මේ අලුත් තාක්ෂණය ප්‍රයෝග කරගෙන සාක්ෂි දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊටත් අමතරව අධිකරණ ඩිජිටල්කරණය කිරීමේ මේ ව්‍යාපෘති යටතේ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීලා තියෙනවා මහා අධිකරණ 17කට සහ මහේස්ත්‍රාත් අධිකරණ 62කට. එතකොට මේ ව්‍යාපෘති දැන් මේවා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පටන් අරගෙන සෑහෙන දුරක් ගිය දේවල්. හරි. එතකොට මේ අදයි පටන් ගත්ත ඒවා නෙමෙයි. ඊට අමතරව අපිට තියෙනවා මේ නඩු ගොඩ ගැහෙන්න ප්‍රධාන තැනක් තමයි රස පරීක්ෂා දෙපාර්තමේන්තුව. මම කලින් කිව්වා බඳවා ගැනීම ප්‍රමාණයක් අපි වැඩි කරා කියලා. ඊට අමතරව අපි මෙතන රාත්‍රී මුර සේවා මුරයක් ඇති කරා. එතන ඉන්නලාධාරීන් එක ජනපතම ගිල සාකච්ඡා කරලා පස්සේ ඔවුන්ගේ නාප එකක් තමයි මේ ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා. ඉතින් අපි ආරක්ෂක අංශත් මදිහත් කරගෙන ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සලසලා මේ රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ සිදුවන ක්‍රියාවලිය වේගවත් කළා තියෙනවා. ඒකෙනුත් අතර මේ පරීක්ෂා රස පරීක්ෂණ වාර්තා ඉක්මනට ලබා දෙන්න පුළුවන් නම් අධිකරණයට අපිට මේ අධිකරණ කටයුතු වේගවත් කරන්න පුළුවන්. මේවා මේ කලින් පටන් ගත්ත වැඩ. ඊළඟට මේකටම අදාළයි ඔන්න මම පස්සේ එක කියන්න බන්ධනාගාර වල අපි කරපු තත්ත්වය මොකද්ද කියන එක.
1: අපි බන්ධනාගාර කොටසට
0: වෙනමෙමු. ඊළඟට මේ අපේ විනිශ්චයකාරවරුන්ගේ මහේස්ත්‍රාත්වරුන්ගේ පුහුණුව වැඩි කිරීම සඳහා විවිධාකාර රසරහන් අමාත්‍යංශය මගින් මහාමාත්‍යංශ පහසුකම් සපයලා තියෙන වැඩ කරු දියත් කරන්න. ඊළඟට අපි එන අයවැයදිත් බලාපොරොත්තු වෙනවා විනිශ්චකාරවරුන්ගේ පහසුකම් ප්‍රමාණයක් නිල නිවාසවලට වාහන පහසුකම් වලට දීමනා හැටියට යම් ප්‍රමාණයක් ලබා දෙන්න. මොකද දැන් සමස්ත විනිසුරුවන් අපිට ඉන්නේ 400කට අඩු ප්‍රමාණයක්. දැන් මහේස්ත්‍රාත්වරුන් බඳවා ගැනීම අපිට තිබුණු අත්දැකීම තමයි මේකට අයදුම් කරන ප්‍රමාණය අඩුවක් තියෙනවා.
1: වැටුප් ප්‍රමාණවත් නැහැ, පහසුකම් ප්‍රමාණවත් නැහැ වගේ
0: දෙන්නේ. පහසුකම් ලබා දෙන්නත් ඕනේ. ඉතින් ඒ නිසා
1: මේ සම්බන්ධව අවධානය යොමු කළා තිබෙනවා.
0: අවධානයම කළා තිබෙනවා. අදත් අධිකරණ අමාත්‍යාංශයේ පිළිබඳව
1: ජනතාව ඉදිරි අයවැයනේ සම්බන්ධයෙන්
0: ක්‍රියාමාර්ගයක් දැන් යනවා. ජනපතම අවධානය යොමු කළා තියෙන්නේ. ඒකත් අපි ලබා දෙනවා. ඉතින් මෙන්න මේ සියලු දේවල් කරන අතරේ තමයි දැන් අධිකරණ ප්‍රමාණයත් වැඩි කරනකොට ඊළඟට අපි මේ තාක්ෂණය හඳුන්වා දෙනකොට තව අධිකරණ ශාස්ත්‍රයේ තනතුරු ප්‍රමාණයක් ඇති කරනකොට මහාධිකරණ විශේෂකාර ප්‍රමාණය වැඩි කරනකොට මේ ආදී හැටියට ගත්තම උපරිමාධිකරණ විශේෂකාර ප්‍රමාණය වැඩි කරනකොට අපිට ආපයක් තමයි දැන් මේ සේවාව කාර්යක්ෂම පවත්වාගෙන යන්න නම් ඉන්න විනිශ්චයකරුන්ගේ වයස වැඩි කරන්න විශ්‍රාම වයස වැඩි කරන්න ඕන කියන එක. ඒකට තමයි ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ.
1: ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ දේවල් කරගෙන එනකොට මේකත් අත්‍යවශ්‍ය වෙනවා කියන එකද?
0: ඔව් මේ මේකත් කරගෙන එනකොට මේ මොකද දැන් අපිට උපරිමාධිකරණ වලට සහ මහාධිකරණ වලට විනිශ්චයකරවරු ගන්න වෙන්නේ අධ්‍යක්ෂීම් සහිත ශේෂ්ත්‍රයේ ඉන්න විනිශ්චයකරවරුන්ගේ. ඒතොර ඒ අයගේ විශ්‍රාම යන වයස් සීමාව තව වසර දෙකකින් වැඩි කිරීම ඇතුළෙම තමයි එයාගේ සේවාව ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අනිත් එක මිලනත් මේක දැන් ලෝකයේ අලුත් දෙයක්ුත් නෙමෙයි. මොකද එක පැත්තෙන් ගත්තොත් ලෝකයේ හැම රටකම වගේ උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩි වෙලා තියෙනවා. දැන් අපේ වුණත් 1978 මේ ව්‍යවස්ථාව හදනකොට උපරිමාධිකරණ විශේෂකාරුන්ගේ වයස් සීමාව වර්ධු 63 65 කරනකොට තිබුණු උපතේදී අපේක්ෂිත ආයු කාලය නෙමෙයි දැන් තිබෙන්නේ. හරි මම දැක්කා ළඟදී මහා බ්‍රිතාන්‍ය මා 2022 මාර්තු මාසෙ විතර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන්ගේ වයස් සීමාව වර්ධු 70 ඉඳන් 75 දක්වා වැඩි කරලා තියෙනවා. සමහර රටවල අතර වයස් සීමාවක් එහෙම දාලානේ වර්ධු 68 70 දක්වා වැඩි කරනවා. ඒකේ තියෙන ප්‍රධාන තර්ක දෙකක් තමයි එකක් දැන් හැම රටකම උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩි වෙලා තිබීම, දෙක මේ අධ්‍යක්ෂීම් බහුල සාමාන්‍ය උපරිමාධිකරණයට වගේ එනකොට අවුරුදු 35 40ක් විතර අධ්‍යක්ෂීම් උකහාගෙන ඉන්නේ. අන්නේ විනිශ්චයකරුන්ගේ උපරිම සේවාවක් ලබා ගැනීම සඳහා මේ වයස් සීමාව වැඩි කළා තියෙනවා. දකුණු අප්‍රිකාව වැඩි කළා තියෙනවා, ලෝක රටවල් ගණනාවක් එහෙම වැඩි කළා තිබෙනවා. ඒ එහෙම තත්වයක් යටතේදී තමයි මේ සංශෝධනය ගෙන එන්නේ මේ තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා අත්‍තරම පළවෙනි පියවරක් හැටියට.
1: හොඳයි. දැන් මේ කාරණා මෙහෙම යද්දී එල්ල කරන චෝදනාව තමයි ඇයි නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගේන්න තුමි සංශෝධනයක් ගේන්න හදිස්සි වෙලා තියෙන එක විපක්ෂය කරන ප්‍රධාන චෝදනාව. ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතික ජන බලපෑම ප්‍රතිපත්ති ප්‍රකාශය ගත්තාම 193 94 පිටවල සඳහන් වන නව ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනයක් ගැන ඔබට මම ප්‍රතිපත්ති ප්‍රකාශය මතක් කරවන අවස්ථාවක් නැහැ. ඇයි නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගේන්න තුමි සංශෝධනයට හදිස්සි ඇයි කියන එක ඔබෙන් විමසන්න.
0: පළවෙනි එක හැකි ඉක්මනින් මේ නඩු ප්‍රමාණය නඩු ගොඩ අඩු කරගන්නට ඕන. අධිකරණ පිළිබඳ විශ්වාසාධික කරන්නට ඕන. එතකොට ව්‍යවස්ථා සංශෝධනයක් කියලා කියන්නේ හදිසිය කරන ප්‍රවඩක් නෙවෙයි. ඒකට ප්‍රමාණවත් කාලයක් ජනතාවට දෙන්නට ඕන. ප්‍රමාණවත් සංවාදයක් පාර්ලිමේන්තුවේ කරන්නට ඕන. එළියේ සංවාදයක් කරන්නට ඕන. ඒ වගේම මේ එක එක විශේෂාංශය පිළිබඳව අධිකරණය පිළිබඳව වෙන්න පුළුවන්, අපි හිතමු වෙනත් මූලික අයිතිවාසිකම් ගැන වෙන්න පුළුවන්, පළාත් සභා පිළිබඳ වෙන්න පුළුවන්. මේ හැම ශේෂ්ත්‍රයක් පිළිබඳවම විටින් විට සෑහෙන කාලයක් දීලා සාකච්ඡා කළ යුතුයි. උදාහරණයක් හැටියට දැන් මෑත කාලේ 2015 දී අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් පිළිබඳව පාර්ලිමේන්තුව සාකච්ඡාවක් තිබුණා. ඒකෙදි පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කළා. ඒකෙදිම සමාජික 80 දේවතාවක් රැස් වුණා. ඒකෙදි කමිටු 6ක් හැදුවා. ඒ කමිටු අනුකම්පිත නිතිපතා රැස්වීමෙන් තමයි ක්‍රියාවලිය කරගෙන ආවේ. ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා.
1: ස්ථා මුදල් වෙන් වුණා.
0: මුදල් වෙන් වුණා, කාලෙකුත් ගත වෙනවා. ඒ නිසා දැන් කවුරු හරි කියනවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මුළුමනින්ම වෙනස් කරලා අධිකරණයේ වෙනස්කම් කරනකම් මේ නඩු ගොඩ 111 නෙවෙයි 115,000 වෙනකම් ඔහොම යන්න ඕන කියලා. අපි ඒක විශ්වාස කරන්නේ මේ මොකද එහෙම නැත්නම් අපිට මොකක් කරන්න බෑනේ නේද? අපි මේ සමහර ප්‍රතිසංස්කරණය සිදු කරමින් ඉන්නේ. මේ මොහොතේදී ජනතාවට යම් සහනයක් ලබා දීමට ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි. හැබැයි අපිට යම් කාලයක් අරගෙන ජනතාවගේ අවශ්‍යතාවයන් හොඳින්ම සාකච්ඡාවට බඳුන් කරගෙන ව්‍යවස්ථා සංශෝධනය කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්, කල්ගත වෙන ක්‍රියාවලියක්. අනිත් එක දැන්
1: ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් එනවා.
0: ඔව්, අපි ඒක කරන්න පුළුවන්. පළවෙනි
1: නව ආණ්ඩුක ව්‍යවස්ථාවත් එනවා.
0: පළවෙනි මොහොතේ ඒ ක්‍රියාවලිය ආරම්භ කරනවා. ප්‍රශ්න තියෙන ඔබ දන්නවා දැන් අපි රටක් බාරගත්තේ ඉතාම සුවපහසු සුමට දූප ආර්ථිකයක් නොවේ. පළවෙනි අභියෝගය තිබුණේ ආර්ථික ජයග්‍රහණය කරන එක. ඒකට අපි විශාල මහන්සියක් දරමින් අවුරුදු දෙකක් ගත වෙන දැන් පෞද්ගලික ලැබෙන සැප්තැම්බර් මාස අවුරුදු දෙකක් ගත වෙන ජනාධිපතිය පත් වෙලා අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට අරගෙන එන්නට. එතනදී අපිට තියෙන හොඳම සාධකයේ තමයි දැන් අපි දිත්වාගේ දැවැන්ත සුළි කුණාට මොන දුන ගිය අවුරුදු නොවැම්බර් මාසේ ඩොලර් බිලියන 3.4ක විතර ආපදාවක් අපිට සිදු වුණා. ඊට පස්සේ දැන් මැදපෙරදිග යුද්ධය කියන එක තවම අවසන් නැහැ නේද? හොමුස් අරිනවා, වහනවා, ඩොල් බොරතල් බාරල ගිහලා යනවා, පහල යනවා. ඒ එහෙම තිබියදීත් අපි ඒ අභ්‍යන්තර සහ බාහිර කම්පනයන්ටත් ඔරොත්තු දෙන්න පුළුවන් විදිහ ආර්ථිකයක් නිර්මාණය කළා තිබෙනවා. ඒ නිසා තමයි අපිට රාජ්‍ය ආදායම වැඩි කරගෙන වියදම් කළමනාකරණය කරගෙන අයවැය පරතරය අඩු කරගෙන දැන් පළවෙනි මාස පහේ මේ අවුරුද්දේ අයවැය අපි රුපියල් බිලියන 197 පමණ අයවැය අතිරික්තයක් වාර්තා කළා තිබෙනවා. ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. අපි S&P ratings වල උඩට ගිහිල්ලා තියෙනවා. මේ ආදී හැටි ගත්තොත් එහෙම හැම පැත්තකින්ම ආර්ථිකයට යම් සුබදායි පණිඩයක් ලබා දීලා තියෙනවා. ඒතකොට ඒක තමයි ප්‍රමුඛතාවයේ බවට පත් වුණේ. අතරදී අපි ආර්ථිකය හදනකම් කියලා නීතිය විධානයේ සාධිපත්‍ය තහවුරු කිරීම නතර කර හිටියේ නැහැ. ඒවත් කරගෙන ආවා. නේද? මත්ද්‍රව්‍ය පාතාලයට එරෙහි ඔපරේෂන්ස් දියත් කළා. ඊළඟට මේ දූෂිතෙන් එරෙහි විමර්ශන කරිනම් කළා. නඩු පවරන පටන් ගත්ත මේ සියල්ල සිදු කළා. මේ එකිනෙක තමයි අපි මේ ඒවා අපි ක්‍රමානුකූලව කරමින් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තවත් ජනතාවට ලබා දිය හැකි ව්‍යවස්ථා වේ සංශෝධන කරන්න පැකිලෙන්නේ නැහැ. ඒකට අපි හොඳ සංවාදයක් කරමු ඉස්සර.
1: දැන් නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගෙනෙන්න යටතේ ඔබ ප්‍රතිපත්ති විකාශයේ විවිධ දේශ දහන් වෙනවා. දැන් ඒ අතර එල්ලගෙන චෝදනා තමයි මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිම සදහනක් නැහැ කියලා. ඇයි මේක සදහන් නොවුනේ? අනික් කාරණේ ඇයි සදහන් නොවුන දෙයක් ක්‍රියාත්මක කරන්න මම මේක අහුවත්.
0: පළවෙනිම දේ තමයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවන්නේ නඩු ගොඩ ගැසීමෙන් ජනතාවට වෙන පීඩාව බාධාව පිවත් කරන කටයුතු කරනවා කියලා. ඒතර මේ විශ්‍රාම යන වයස වැඩි කරන්නේ අපිට තෝරගත් එක විනිශ්චකාරවරයෙකුගේ දෙදෙනෙකුගේ විශ්‍රාම යන වයස වැඩි කරන්න නෙවෙයිනේ. 400ක් පමණ වන සමස්ත මහේස්ත්‍රාත්වරුන්ගේ සිට අග්‍රවිශ්වකර්තුමා දක්වා සමස්ත විනිශ්චකාරවරුන්ගේ වයස සීමා වැඩි වෙන්නේ. එතකොට ජනවර්ම තිබෙන්නේ කොහොමද? මේ නඩු යුක්තිය පස්සන ක්‍රියාවලිය අධිකරණ ක්‍රියාවලිය කඩයම් කිරීමට කාර්යක්ෂම කිරීමට ඒකට අදාළව අපි ලියලා අපි නෑනේ කොහෙවත් ලියලා නෑ මම හිතන්නේ මේ මහා අධිකරණ ප්‍රමාණය මෙච්චර වැඩි කරනවා කියලා උපරිමාදි මේ අභියාචන අධිකරණ මෙච්චර වැඩි කරනවා කියලා එහෙම නැත්තම් ඒව ලියන්න ඕනේ නෑනේ ඒව තියෙන්නේ
1: ඔබේ අදහස මොකද්ද ප්‍රතිපත්ති ප්‍රකාශයත් තුළ අඩංගු විය යුතු ප්‍රතිපත්තිද නැත්තම් කරන අඬුවක් කරන හැමදේම අඩංගු විය යුතුද
0: හැමදේම ලියන්න බෑ අපි හරය ලියන්න ඕන කමක් තියෙනවා හරය
1: මේ ප්‍රශ්නේ සාධාරණම සමාන ඔබට මේ
0: ප්‍රතිපත්ති කියන්නේ ප්‍රතිපත්තිය තමයි වැදගත් වෙන්නේ ප්‍රතිපත්තිට අදාළ ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ලියන්න පුළුවන් නමුත් ඒ ක්‍රියාමාර්ග ඉටු කරමින් ඉන්න අතරේ ඒ ක්‍රියාමාර්ග පමණක්ම නෙමෙයි කරන්න වෙන්නේ يعني අපේ මේ ප්‍රතිපත්තියට හරයට එකග නම් ඒ මත වර්තමාන අභියෝගයන්ට අලුත් ක්‍රියාමාර්ග ඒවි ඒ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියට සහ හරයට හානියක් නොවන හැටියට එමනතු අවුරුදු පහටම හරියන ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශක ලියලා ඉදිරිපත් කරන්න බෑ. ඉතින් අපි අයවැයක් ඉදිරිපත් කරන්නේ. අයවැයේදී ඒ මොහොතේ පවතින අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා වෙන ප්‍රායෝගික ක්‍රියාමාර්ග යෝජනා කරලා ඒකට මුදල් වෙන් කරනවා. නමුත් ඒ සියල්ලම අපේ හරය සහ ප්‍රතිපත්තුර අන්තර්ගතයි.
1: හරි අපි විරාමයකට යන්න තවද ඊට කලින් දැන් එල්ල කරන ප්‍රධානම අනිච්චෝදනාව තමයි මේ සංශෝධනය ගැන ආණ්ඩු කිසිම කෙනෙක්ට අහුම්කම් දෙන්නේ නැහැ. ඒක නිසා නීතිඥ ශ්‍රලක නීතිඥ සංගමයේ කියන උන්ට අහුම්කම් දෙන්නේ නැහැ. ඊට පස්සේ අධිකරණ සේවා සංගමයේ කියන ජාත්‍යන්තර විනිසුරු සංගමයත් එකග නැහැ කියලා කියල තියෙනවා. විවිධ පාර්ශ්ව කියන අපට අහුම්කම් දෙන්නේ නැහැ කියලා. ආණ්ඩු අහුම්කම් දෙන්නේ නැද්ද උන්ට මේ කාරණාව?
0: මම හිතන්නේ අපි තරම් අහුම්කම් දීපු ආණ්ඩුවක් තවත් නැහැ කියලා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ 2016 ඒ කාලේ එහි සභාපතිනු තියෙන ජෙෆ් අලකරත්න මහත්මයා ජාත්‍යන්තර මේ නීති සංගමයේ මේ කාලේ බොහොම හොඳ ලියවිල්ලක් ලියලා ඉදිරිපත් කළා තිබෙනවා උපරමාධිකරණවල විනිශ්චකාරුන්ගේ වයස වැඩි කිරීම සඳහා යෝජනා කළා තියෙනවා
1: මේ නීතිඥ සංගමයේ යෝජනාවක්
0: ශ්‍රී ලංකා නීති සංගමයේ ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපතිවරු රැස් වෙනවා නීති සංගමයේ තියෙනවා නීති සංගමය මම හිතනවා සෑහෙන කාලයක් ඒගොල්ලෝ සාකච්ඡා කරලා උපදේශනය අරගෙන කරපු එකක්
1: කොයි කාලෙද
0: මේක ඉදිරිපත් කළේ 2016 අප්‍රේල් 12 වෙනිදා මේක ඉදිරිපත් කළා තිබෙන්නේත් Parliamentary Committee on Constitutional Reforms ඒ කාලේ ලාල් විජයනායක මහතාගේ සභාපතිත්වයෙන් ව්‍යවස්ථා සංශෝධනය සඳහා මහජනතා විමසන කමිටුවක් තිබුණා. අනේ කමිටුවට ඉදිරිපත් කරන 2016 දී මම හිතන්නේ 2016 දී ඉදිරිපත් කරන්නේ උන් සෑහෙන කාලයක් තිස්සේ සාකච්ඡා කරපු එකක් කියනවා.
1: දශකයකට කලින්.
0: ඔව්. එතනදී මම කියන්නම්. එතකොට උන් කියනවා මේ උපරිමාධිකරණවල විශ්වකරුණගේ වයස වැඩි කරන්න ඕන කියලා එපමණක් නෙමෙයි. උන් ඉදිරිපත් කරන යෝජනාවක් මේ අවුනතර කියන්නම් අග්‍රවිශ්වකාරතුමාගේ සහ අභ්‍යාචනාධිකරණයේ සභාපතිවරයාගේ දුර කාලය අවුරුදු 6කට සීමා කරන්න ඕන කියලා. අපි මේ ව්‍යවස්ථා සංශෝධන එකතු කරනවා. එකතු කළා තියෙනවා. අග්‍රේෂකාර්තුමාගේ වයස මේ දුර කාලය අවුරුදු 6කට සීමා කරන්න ඕන කියලා. කලින් එළබෙන එක එක්ක අවුරුදු 67 එහෙම නැත්නම් අවුරුදු 6 සම්පූර්ණ කිරීම. ඒකත් අපි ඉදිරිපත් කළ දෙන නිසා මේ තමයි නීති සංගමයේ අදහස.
1: ඔබතුමාලත් ඒ දුර කාලය සීමා කරන එක කරනවා.
0: ඔව්
1: අසරායක. ඒක මේ ප්‍රශ්නේ යොමු කරේ දැන් ආණ්ඩුවට එලකන චෝදනා තමයි අගවිනිසුරවරයා වෙනුවෙන් මේ සංශෝධනය ගෙන යනවා කියන එක.
0: නෑ ඕකේ තියෙන්නේ මම හිතන්නේ ඔක කියන අය තමයි අගවිනිසුරතුමාම ඉලක්ක කරගෙන ඔය තර්ක සකස් කරන්නේ. අපිට එහෙම එකක් නෑ. නමුත් මේ අගවිනිසුරතුමා නෙමේ කවුරු ආවත් තම දුර කාලේ දැරීමේදී අපි හිතමු අවුරුදු 58 කෙනෙක් අග්‍රවිනිසුරකාර දුරේ පත් වුණොත්. ඒතර අවුරුදු 64 වෙනකොට විශ්‍රාම යන්න ඕන. ඊට පහවපත් වුණොත් අවුරුදු 60 කින් විතර පත් වුණොත් තමයි අවුරුදු 64 කින් ඉන්න පුළුවන්කම ලැබෙන. ඒකත් හොඳයි. මොකද එතකොට දීර්ඝ කාලයක් තිස්සේ එක්කෙනෙක් අග්‍රවිශකාර ධූරයේ රැඳී සිටීම සීමා වෙනවා. ඒ මේවා මිනිස් මේ නීතිඥ ප්‍රජාව තුල සාකච්ඡා වෙලා යෝජනා කරපු දේවල්. මම ඔබට තව එකක් කියන්නම්. මේ ඒ කාලේදී අර අලුත් ව්‍යවස්ථාව සකසීම සඳහා හදපු අනුකමිටුවක් තිබුණා. ඒ කියන්නේ ප්‍රධාන කමිටුව අමතරව ඒක අනුකමිටුවක් තිබුණා. ඒ අනුකමිටුවෙත් ඒ අධිකරණය පිළිබඳ අනුකමිටුවේ සභාපති ධුරය දැරුවේ රෞෆ් හකිම් තමයි තව හිටපු අධිකරණ ඇමතිවරේ. ඒකේ මමත් හිටිය සමාජික හැටියට ඒ කාලේ ඒකෙත් යෝජනා කරලා තිබෙනවා. මේකේ තියෙන පළාත්බද අභියාචන අධිකරණයම ස්ථාපිත කරන්න ඕනේ කියලා අපි ඒක කරනවා. ඊට අමතරව මේ තියෙන සියලු ප්‍රමාදිකරණ විනිශ්චකරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස වැඩි කරන්න ඕනේ කියන එක. ඉතින් ඒ විතරක් නෙමෙයි විනිශ්චකරුතුමාලගෙන් ඔය අනෙක් සේවාවන් ගැනීමේදී අවුරුදු 70 දක්වා සේව කරන්න පුළුවන් හැටියට සකස් කරන ඕන කියලා තියෙනවා. මේක ඇවිල්ලා අධිකරණ පද්ධතියේ නීතිඥ ප්‍රජාව තුළ කාලයක් තිස්සේ වෙච්ච
1: සාකච්ඡා. මේ කලින් අපි යෝජනා සැලකිලිට ගත්තද මේවට?
0: ඒවත් අරගෙන තියෙනවා.
1: වසර 6ම ගත්තා මෙතන.
0: වසර 6 එක ගත්තා අපි. ඒවත් සැලකිලිට අරගෙන තියෙනවා. සහ අතරම මිලනාත් දැන් 2020 20 සංශෝධනයේ ගේන කාලය ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකරුවන් ප්‍රමාණය 11 ඉඳන් 17 වෙනකම්. අභියාචනාධිකරණ 12 ඉඳන් 20 දක්වා වැඩි කරනකොට මේ වයස් සීමා වැඩි කළ යුතුව තිබුණා. එහෙම නැත්නම් ඒක සම්පූර්ණ පුරවන්න ගියා නම් එහෙම ඒ කාලෙත් අපිට මේ අර්බුදේ පැනනගිනවා. හරි. අතන මේකයි කියන්නේ විනිශ්චකාරවරු ප්‍රමාණය ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ කාලේ වැඩි කරනකොටම වයස් සීමාවත් වැඩි කළ යුතුව තිබුණා. ඉතින් ඔන්න ඔය මේ කාලයක් තිස්සේ ඒ ප්‍රජාව තුළ සාකච්ඡා වෙමින් පවතුණු දෙයක් සහ වර්තමානයේ දැඩි අවශ්‍යතාවයක් තමයි මේ ඉටු කරමින් ඉන්නේ. සම මේක තීරුම් ගන්න ඕනකම තියෙන්නේ මේ අධිකරණ පද්ධතියේ විශ්වාසනීයත්වය නඩුගොඩ ගැහිම අඩු කිරීම ආදී ජනතාවට සහනයක් සැලසීම සඳහා අපි කරන එකම දේ විනිසුරුවන්ගේ විශ්‍රාමයස වැඩි කරන එක නොවේ. ඒකට බඳවා ගැනීම, පුරප්පාඩු පිරවීම, අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, ඩිජිටලයිසේෂන්, පනත් සංශෝධන, රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම, බන්ධනාගාරවල බඳවා ගැනීම සහ මේ පහසුකම් වැඩි කිරීම, විනිශ්චකාරුන්ගේ අනෙක් පහසුකම් වැඩි කිරීම, පුහුණුව, ධාරිතා සංවර්ධනය මේ ආදී සියලුම සිදුවීම් ක්‍රියාදාමයන් ගණනාවක් මත තමයි එක කරුණක් හැටියට මේ විශ්‍රාම වයස් වැඩි කිරීමලත් අපි සංශෝධනය ගෙන එක. හැබැයි අනිත් දේවල් ගොඩනැගිල්ලක් හදන්න, වෙන පහසුකම් දෙන්න, බඳවා ගන්න, වෙන බඳවා ගැනීම කරන්නට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැහැ. හැබැයි ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි අපිට. එකක් අධිකරණයේ උපරිමාදිකන විශ්වකරු ප්‍රමාණය වැඩි කරන්න. සමහර විට අපි එනකොට තිබුණ ශ්‍රේෂ්ඨාධිකරණයේ 11ක් නම් අපිටත් සමහරට මේ වෙලාවේදී වැඩි කරන්නට අවශ්‍යතාවය තිබෙන්න පුළුවන්. මේක 10ක් දක්වා වෙනකොට තිබ්බට ඒ නිසා මේකේ තියෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න ඕනකම තිබෙන්නේ මෙන්න මේ උපරිමාදිකරණයේ විනිශ්චකාරුන්ගේ සංඛ්‍යාව වැඩි කරගන්න, තනි ප්‍රතිම විශ්‍රාමශ වැඩි කරගන්න. ඒක තමයි ව්‍යවස්ථා සංශෝධනය. අනෙක් සියලුම කරුණු අපි සමහර ඒවා මුදල අමාත්‍යාංශයෙන් සාකච්ඡා කරලා තියෙනවා, සමහර ඒවා අධිකරණ අමාත්‍යාංශයෙන් කරලා තියෙනවා. ඒ සමස්ත ක්‍රියාවලියක් ඇතුලේ තමයි මේ විශ්‍රාම වෙන වයස කියන එක තියෙන්නේ.
1: හොඳයි, අපි පළමු විරාමයට යමු. මන්ට සුදානවන්නේ දවසේදී ඔන්න පොලිටික්ස් සමග සාකච්ඡාවට එක්වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ ගැන තමයි අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ. රදී සිරින්න ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග ඉති විරාමයකින් අනතුරුව ජලිත් හමුවෙමු.

0: ඉන්දිරාමෙන් අනතුරු බැලිත් එක් වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග දවසේදී අප කතාබහ කරමින් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණ ගැන ඉතින් දවසේදී සාකච්ඡාවට එක් වන්නේ ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් ඒ වගේම සෞඛ්‍ය ආජන මාධ්‍ය අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වන වෛද්‍ය නලින්ද ජයතේ සමහත අප කතාබහ කරේ සිටිතැනටම ආවොත් නැමත අගවිනි සුරයි දුර කාලය වසර 6කට සීමා වෙනවා කියලා ඔබතුමා සඳහන් කරා හැබැයි එලකන චෝදනාව අගවිනි සුරවරයා ආරක්ෂා කරගෙන වෙනුවෙන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයට ලැබ සිටිනවා ඒ වගේම ඒ හා සමාන එලකන චෝදනාවක් තමයි දැක පාර්ලිමේන්තුවේදීත් මේ කතාවම ගෙව දෙසැම්බර් වලින් පස්සේ පුළුවන් නම් මේක ගේන්න අගවිනි සුරයා විශ්‍රාම යනවා දෙසැම්බර් වලින් පසුව මේක පුළුවන් නම් ගේන්න මේ අගවිනි සුරව ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි මේ ආණ්ඩුව මේකට ලැබ සිටින්නේ කියලා මොකක්ද දෙන්න දෙන්න පිළිතුර
1: ඇත්තරම මේ ව්‍යවස්ථා සංශෝධනයට නැත්නම් මේ අධිකරණය කරන මේ ප්‍රතිසංස්කරණ වලට එරෙහි කණ්ඩායමේ ඔළුවේ තියෙන එක තමයි යෝග. ඒ කියන්නේ ඒගොල්ලෝ විරුද්ධ මට පේන හැටියට අගුණ සුසුබට. එහෙම නෝ කියන්න හදන ඒගොල්ලෝ. ඒ කියන්නේ දෙසැම්බර් මාසෙන් පස්සේද නැත්නම් ඒගොල්ලෝ මතයක් හදන්න උත්සාහ කරමින් ඉන්න අගුණ සුසුබට.
0: අනික ගානේ අගවිනි සුරට ඇයි එච්චර බියක් දක්වන්නේ නිකන් අමතර ප්‍රශ්නයක් විතර හැම.
1: ඒක තමයි ප්‍රශ්නේ. ඒක ඉතින්
0: ලක් පේනන්නට තියෙනවා බොහෝ වෙලක්.
1: අපි මෙහෙම හිතමුකෝ කවුරු හරි කියනවනම් මිනිස්සු මේ මිනිසුතුමන්ලාගේ වයස අවුරුදු 20 වැඩි කරාම අධිකරණයේ ස්වාධීනත්වයට බාධා වෙනවා කියලා. එහෙනම් ඒ කියන අය නීති සංගමේ සභාපතිතුමා හරි වෙන මන්ත්‍රීවරු හරි දේශපාලඥයෝ හරි කවුරු හරි කියන්න ඕන මෙන්න මේ අහවල් විනිශ්චයකාරතුමා දැන් අභියාචන අධිකරණයේ අවුරුදු 63 දක්වා වැඩ කරමින් ඉන්නවා. එයාට මෙන්න මේ විෂමාචාරය තියෙනවා. නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අවුරුදු 65 දක්වා මේ වැඩ කරමින් ඉන්න මේ අහවල් විනිශ්චයකාරතුමාට මෙන්න මේ විෂමාචාර චෝදනාව තියෙනවා. ඔහු අකාර්යක්ෂමයි කියලා කවුරු හරි කියන්න එපේ. ඒ කියන්නේ අපි නා දැන් 63 වෙනකන් ස්වාධීනව කාර්යක්ෂම වැඩ කරලා ඉතිරි අවුරුදු දෙක අකාර්යක්ෂම වෙනවා කියන්නේ නෑනේ. ස්වාධීනත නැති වෙන්නේ නැහැනේ. 65 වෙනකන් ස්වාධීන වැඩ කළා 65 දවසක් ගියාට පස්සේ ස්වාධීනත දෙනවා කියන එකක් නැහැ නේද? එතකොට ඉන්සයි චෝදනාව කිසිම හරයක් නැහැ. අපිටත් ඔය ඒ කියන එකකින් අධිකරණයේ ස්වාධීනත්වයේ නැති වෙන්නේ කොහොමද? මිනිස්කාරුන්ගේ වයස අවුරුදු දෙකකින් විශ්‍රාමන වයස වැඩි කිරීම ඇතුලේ කියන එක ඒගොල්ලන්ගේ පැත්තෙන් පැහැදිලි කරන්නේත් නැහැ. ඒගොල්ලෝ අගවිනිසුතුමාට චෝදනා එල්ල කරනවා නම් හොඳම දේ තමයි ඒගොල්ලන්ට එක්ක පාළුවෙන්ද වරප්‍රසාද පාවිච්චි කරන්නත් පුළුවන් සමහරලාවට නේද? එහෙනම් කියන්න මෙන්න මේ විෂමාචාර තියෙනවා. මෙන්න මේ අක්‍රමිකතා තියෙනවා. මෙන්න මේ දූෂණ තියෙනවා. මෙන්න මෙතෙන්දි මේ රජයේ පක්ෂපාතීව
0: පාර්ලිමේන්තුවේද කියන්න පුළුවන්.
1: දැන් කොහේද යරි කමනේ කියන්න එපේ.
0: දැන් හා එළිය කිව්වත් අනිවාර්යෙන් අධිකරණ අපහාස කිරීමක් කරනවා කියලා පාර්ලිමේන්තුවේද කියන්න පුළුවන්.
1: නෑ ඕකේ ඉතින් කොහෙන් හරි කියනවා
0: අපි
1: තේරුම් ගන්න උත්සාහ කරන්නේ
0: ඔබේ අභියෝගයේද?
1: ඔව් අභියෝගයක්. අභියෝගයක්. ඒගොල්ලෝ කියනවා නම් අගවිනිසුරුවා වෙන්න පුළුවන්, සුප්‍රීම කෝට්ටේ වෙන විෂකාරවරයෙක් වෙන්න පුළුවන්, අපීල් කෝට්ටේ වෙන විෂකාරවරයෙක් වෙන්න පුළුවන්, මහේස්ත්‍රාත්වරයෙක් වෙන්න පුළුවන්. අපි දැන් සමස්තයක් හැටියට මේ සමස්ත විනිසුරුවරුන්ගේ විශ්‍රාමනස වැඩි කරන්න හදනකොට අපිට තේරුම් ගන්න බැරි කොතනින්ද දැන් ඉන්න අවුරුදු 60න් 61න් 62න් 65න් 63න් 65න් ස්වාධීනව ඉඳලා විශ්‍රාමනස අවුරුදු දෙකක් කරපු ගමන් කොහෙද ස්වාධීනත්වය නැති වෙන්නේ කියන එක ගැන කියන සමස්තයට කියන්න බැරි නම් මෙන්න අහවල් පුද්ගලයා ගැන කියලා කියන්න පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් මම දන්න තාම අපියක් ඇහුවේ නැහැ. අපිට දැනගන්න තියෙන ප්‍රශ්න තමයි ඒක. පුදු අපි බොහොම සද්භාවයෙන් මේක කරනවා. ඒක කලින් මෙහෙම නෙමෙයි සිද්ධ වුනේ. කලින් ව්‍යවස්ථා සංශෝධන ගේන්නේ තනි පුද්ගලියක් කරගෙන. දැන් කවුරු හරි හිතනවා නම් එහෙම මේ ආණ්ඩුවට ඌමනා කෙනෙක් අග්‍රවිෂකාර පුටුවේ වැඩි කරගන්න ඕන වගේ දේවල් කියලා. මේ ව්‍යවස්ථා සංශෝධන මොකක්ද උන්නේ? මේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන වලින්ම ජනාපතිතුමාට
0: පුළුවන් 21 වගේ මෙහි තනි පුද්ගලයෙක් කියලා කියන්නේ නැහැ.
1: කිසිසේත්ම ඇති. මොකද අපි මේ මහේස්ත්‍රාත්වරු දක්වා හැමදෙනාගේම මේ විශ්‍රාමයස වැඩි කරන්නේ. ඒ විතරක් නෙමෙයිනේ. අගවිනිසුරුමාගේ ඕන අග්‍රවිෂකාරවරයෙක්ගේ දුර කාලය අවුරුදු 6කට සීමා කරනවානේ. මහා අධිකරණ ගන්න වැඩි කරනවානේ. අභ්‍යාචන අධිකරණ ගන්න අපි වැඩි කරනවානේ. ඔක්කොත් අපි කරනවා. කරලා මමර කිව්වේ අර සමස්තය කරමින් ඉන්නද ඉවත් කරනවා.
0: 22 කියන්නේ සමස්තයක් නෙවෙයි.
1: 22 කියන්නේ සමස්තයම සමස්තයක් කරන අතරේ හැමදෙනා වෙනුවෙන් තමයි කියන්නේ. ව්‍යවස්ථා සංශෝධනයේ උපරිම අධිකරණයට අධිකරණ සේවා පන සංශෝධනය වෙන්නේ ඉතුරු අධිකරණ වලට. එතන මම කියන්න හැදුවේ දැන් අපි රට ඉතිහාසයේ තියෙන පූර්ව දර්ශයන් අනුව ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න විනිශ්චයකාරවරයෙක්ම අගවිනිසුරු කරන්න ඕන කියලා නියමයක් නැහැ. හරිද? ඒක වෙලාවක මොහන් පීරිස් මහත්මයා අගවිනිසුරු කරන්නේ එතුමා කොහෙද හිටියේ? එතුමා පුද්ගලික බැංකුවක සභාපති ධුරයේ හිටියේ. එතකොට එතුමා
0: අගවිනිසුරු එළවලා
1: කැබිනට් කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක වෙලා හිටියේ. එහෙම කෙනෙක් ගිහලා අගවිනිසුරු කරා. හරි. ඒකට එහෙම يعني අපිට අවශ්‍ය නම් ආණ්ඩුවට පක්ෂපාති කෙනෙක් පත් කරගන්න කියන දේවල් මේ ව්‍යවස්ථාවේ උනන් තියෙනවා. අපි ඒක කරන්නේ අපිට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ විශ්වාසය අධිකර පද්ධතියට වැඩි වෙනන්දමට
0: ඒ කණ්ඩායමෙම හිටපු අය ඔබට චෝදනා කරනවා, බයාණ්ඩුට චෝදනා කරනවා මේක ව්‍යවස්ථා විරෝධී දෙයක් කියලා. මොකක්ද හිතෙන්නේ?
1: ඔනකරට අධිකරණ යන්න පුළුවන්නේ. දැන් අපි කැබිනට් මණ්ඩලයේ සම්මත කළා. අත ගැසට් කරනවා. ගැසට් කරලා පස්සේදී දවස් හතකින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව මේක පවත්වනවා. එහෙම ගියාම අධිකරණයට යන සති දෙකක් ලැබෙනවා. ඕන කෙනෙකුට ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්නත් පුළුවන්. ගිහිල්ලා මේක අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඉතින් මගේ දැනුම මේ හැටියට දැන් සමහරව මම දැක් කියනවා මේක ඔන්න මුලින්ම කිව්වා මේක අහන්න ශ්‍රේෂ්ඨ අධිකරණේ කිසිදු විනිශ්චයකරුවෙකුට අයිතියක් නැහැ කිව්වා.
0: මම හිතන්නේ එන්නේ ප්‍රශ්නේ මේක අයිතියක් නැහැ අනිවාර්යෙන් ජනමත විචාරණයකට යා යුතුයි කියලා අදහස් පළවනවා.
1: මට විද්‍යාඥයෙක්
0: චෝදනා කළා ජනමත විචාරණ කාර්යම කීප සම්බන්ධයෙන්
1: ජනමත දැනගන්න වෙන්නේත් ශ්‍රේෂ්ඨ අධිකරණේ කිව්වොත්. ශ්‍රේෂ්ඨ අධිකරණේ තමයි තීන්දුව කරන්නේ. දැන් මේක නීති සංශෝධනයක්. නීති සංශෝධනය කරන්නේ පාර්ලිමේන්තුව. ඒතර පාර්ලිමේන්තුව සංශෝධනය කරන නීතියක් එය කල හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් බලයෙන් පමණක්ද තුනෙන් දෙකට අමතරව ජනමත්ඡාණ්ඩක යා යුතුද කියන එක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළ යුතු වන්නේ ව්‍යවස්ථාවට අනුකූලව. සමහර කියන්න හදනවා දැන් මේක අහන්න අයිතියක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයට වගේ දේවල්. මේකෙන් අහන්න යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ කටයුතු, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කාර්ය සාධනයන් පිළිබඳව. මේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකක් කරන එක හොඳයිද නැද්ද, ඒකෙන් මොකද වෙන්නේ වගේ දේවල් නෙමෙයි. මෙය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්නේ අනිත් පනත් වගේ, අනිත් ව්‍යවස්ථා සංශෝධන වගේ. මේ අහන්න යන්නේ ව්‍යවස්ථාවේ, දැන් අපි සම්මත කරගෙන තියෙන ව්‍යවස්ථාවේ, අනුගමනය කරන ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති ප්‍රකාරව මේ නීති සංශෝධනය පාර්ලිමේන්තුවට තනියම කරන්න පුළුවන්ද, ජනමචාරණ යායුතුද කියන එක. ඉතින් ජනමචාරණයක් කියන කාරණාවේදී පැහැදිලිව සඳහන් වෙන ව්‍යවස්ථාවේ 83 වෙනි ව්‍යවස්ථාවේ අවස්තුන වගන්තියේ ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති මොනවද කියන එක. එහි තියෙනවා මෙන්න මේ ව්‍යවස්ථා, නැත්නම් වගන්ති කියලා සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ජනමත විචාරණයට තුඩු දෙන වගන් තමයි 1 2 3 6 7 8 9 10 11 30 2 62 2 83. ඔන්න ඔය කියන වගන්ති 12 තමයි ජනවිචාරණයකට තුඩු දෙන්නේ. හැබැයි මේ වෙනකොටත් මේ පිළිබඳව කවුද නීතිපතිවරයා දැනුම් දීලා තියෙනවා මේ වස්ස සංශෝධනය සහ පනත් සංශෝධනය එහෙම ගැටලුවක් නැහැ කියලා. ඒක ඕන කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ගිහිල්ලා ඉල්ලන්න පුළුවන් ඒගොල්ලන්ට මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලන්න. තුනෙන් දෙකක් පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් නැහැ. ජනමත්ඡාණ්ඩ යන්න ඕනේ කියලා. එතකොට ඒ කියනකොට මම අද පාර්ලිමේන්තුවේ මහගෙන නීතිඥවරයෙක්ම වෙච්ච විපක්ෂ මන්ත්‍රීවරයෙක් කියනවා සමහරු කිව්වා මේක කිසි විනිශ්චයකාරයෙකුට බෑ කියලා. එතකොට දැන් අජිත් පෙරවහරි උදයගම්මන් පිල්ලහරි වාඩි කරන්න බෑනේ සුප්‍රීම කෝට් එක මේක අහන්න.
0: මේ ඉනස්ථා වර්ත නිරූපණය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය.
1: ශ්‍රේෂ්ඨාධිකරණය තමයි. ඊට පස්සේ ඒ එහෙනම් කියනවා ඒ මුළු බෙන්ච් එකම අහන්න ඕනේ කියලා. ඒක තීන්දුව කරනවා අග්‍ර විශ්වකර්තුම ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විශ්වකාරවරු. ඒක මේ අපිට අයිති වැඩක් නෙමෙයි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වහම පාර්ලිමේන්තුවට මේක මොකද්ද කරන්න ඕනේ කියලා අනුකට කරනවා. ඉතින් අපිට පේන්නේ මේ බැලුව බැලමටම එහෙම ජනමත්ඡාණයකට ඕන වෙන වෙලාවට යන්න බෑ. ඒක ව්‍යවස්ථාව ලියලා තිනවා. ජනමත්ඡාණයකට යා යුතු වගන්ති මොනවද කියලා අනිත් එක. දැන් අමලත් මෙහෙම කල්පනා කරන 78 මේ ව්‍යවස්ථාව ලිව්වේ කවුද? නීති විශාරද, ව්‍යවස්ථා විශාරද? ඒ අය ලියනකොට එයා කල්පනා කරා නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ විනිශ්චකාර දුර ප්‍රමාණය සහ විශ්‍රාම යන වයස පිළිබඳ වගන්තිය යම් කිසි ආකාරයක සංශෝධනය කිරීමේදී ඒ ජනමචාර ලක් කළ යුතුයි කියලා. එහෙනම් අර ජනමචාරණ තුරු දෙන වගන්ති අතරට එකක් දාන්න තිබුණා. එහෙම දාලා නැහනේ. දැන් 20 වෙනි සංශෝධනය එනකොට විනිශ්චකාර මේ උප්‍රමාදික විනිශ්චකාරරුංග ප්‍රමාණය වැඩි කරන්න ජනමචාරණයක් ආවේ නැහැ. එසා එක තියෙනවා අපේ රටේ අධ්‍යක්ෂකම් තිබෙනවා මේ ව්‍යවස්ථා සංශෝධනය යා හැකි මොනවද කියන එක. ඉතින් ඒක තර්ක ඇවිල්ලා කියනවා. ඒ සමහර වෙලාවට තර්ක ඉදිරිපත් කරනවා. මට මතකයි අදින 52 ආණ්ඩුව හදපු වෙලාවේ රණලි ක්‍රමසිංහ අයින් කළ මහින්ද රාජපක්ෂ අගමැති කරේ දින 52. ඒකෙදිත් ඔය ගම්ම පිළෝගේ කට්ටිය එක එක නීති තර්ක දැම්මා. 33-2 ඇය කිව්වා, 71 කිව්වා මේකෙන් ජනාධිපති ඕන වෙලාවක පාර්ලිමේන්තු විසුරන්න පුළුවන් කියලා තමයි කී කියා හිටියේ. මට මතක නැහැ. ඉතින් දැන් ඒ කණ්ඩායම තමයි මේකෙන් කියන්නේ මේ තීතරක වලින් ජනමචාරණයක් ගැන අපි බලමු ඉතින් තව මාස 36ක් විතර යනකොට ඔය තීන්දුව දැනගන්න පුළුවන්.
0: යන්න වුණොත් ආණ්ඩුව සූදානම්ද?
1: අනිවා ඉතින් මේ
0: ජනතාව ආණ්ඩුව එක කියලා විශ්වාස කරනවාද?
1: මේ සංශෝධනයට ජනතාව ඉහළින්ම අනුමැතිය ලබා දෙනවා.
0: විශ්වාසයෙන්
1: අනිවාර්ය ඔබ නිකන් බලන්නකො මේ ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණයේ ප්‍රසංස්කරණය පිළිබඳ ජනතාවගේ ප්‍රතිචාරය මොකද්ද කියලා?
0: ඔබට ලැබෙන ජනතා ප්‍රතිචාරය මොකද්ද? ඔබට
1: සමාජ මාධ්‍ය වල බලන්න අපිට ලැබෙන ජනතා ප්‍රතිචාරය ගත්තට පස්සේදී මේක ඉහිලිම ජනතාව පිළිගන්නවා. ඇයි? දැන් තමන්ගේ එක පැත්තකින් තමන් පීඩාවේ දින නඩු ගොඩ අඩු කරගන්න ඕන. මම මේ මල්ලතු මහනායක හඳුන හම්බෙන්න ලාවේ ගියාම උන්වහන්සේත් කිව්වා. උන්වහන්සේටත් බලපා සම්බන්ධ ධර්ම කරපු පන්සලක මොකක් නඩුවක් දන්නේ? ඔවුන් 20ක් විතර දෙනවා කියලා කිව්වා. අපි දන්න ඉතිහාසය අවුරුදු 10 15 20 දන්න අපේ ඥාති කොච්චර ඉන්නවද, අපේ හිතවතුන් කොච්චර ඉන්නවද, ගම්මල කොච්චර ඉන්නවද, නඩු හැමදාම හරි නේ. ඒ ජනතාවට මේකෙන් පහසුවක් සැලසෙනවා. අනිත් පැත්තෙන් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම සහ වේගවත් කිරීම තුළ ජනතාව බලාපොරොත්තු වෙන තවත් යුක්තියක් ඉටු වෙනවා. ඒ තමයි මේ අපරාධ කරන දඬුවම් ලබා දීම. දැන් මේ දේශපාලන බලය රාජ්‍ය බලය පාවිච්චි කරලා මේ රටේ අපරාධ කරපු මිනී මරපු කප්පම් ගත්ත මද්රවජාව ආරං කරපු මේ කළු සල්ලි වලින් කෝටි ප්‍රකෝටිපතිය වෙච්ච අයට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න ඕනේ නැද්ද? මේ ආදි දේවල් ක්‍රියාත්මක කරන්න මේ නඩු කටයුතු ඒකවත් කරන්න ඕනේ. අපි දැන් මහා ත්‍රිපුද්ගල මහාධිකරණ දැම්මා. අලුත් මහාධිකරණ 7ක් කොළඹ දාලා තියෙන ඔය ඇමතිතුරුගේ බංගලා පාවිච්චි කරලා තියෙන මේ අලුත් මහාධිකරණ පටන් ගන්න. ඒ වේදී නඩු කටයුතු වේගෙන් සිදු වෙනවා. දැන් අර ඒ කාලෙදී විසික් කරපු නඩු දැන් යලි ගොනු වෙනවා. ඔබ දැක්කනම් එහෙම අල්ලස් කොමිසමේ කොමසාරිස්ලාගේ අස්සන් නැහැ කියලා විසිකරු නඩු 7ක් ජොන්සන් මහතු ඇමතිරට එරෙහිව හිටපු ඇමතිරට එරෙහිව ගොනු වෙලා තියෙනවා. ඒ කාලේ එක එක දේවල් පාවිච්චි කරලා විසිකර ගත නඩු යලි ගොනු වෙනවා. ජනතාවට අවශ්‍ය මේ යුක්තිය ඉටු කරගන්න. ඒ නිසා අපිට පේනවා ජනතාව මේකෙදි ඉන්නේ තමන්ගේ නඩු වේගවත් කරගන්න පමණක් නෙමෙයි, මේ රටට බලපාපු අපරාධ නඩු දූෂිතයන්ට එරෙහි නඩු ඉක්මන් කරගන්න ජනතාව බලාපොරොත්තුක්
0: තියෙනවා. විපක්ෂයේ මර්ධනය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා කියලා කිව්වොත් මේ තුලින් එහෙමත් චෝදනාවක් එල්ල වෙනවා. මොකද්ද පිටතට
1: කොහොමද කරන්නේ?
0: ඔවුන්ගේ චෝදනාව විපක්ෂයේ චෝදනාව.
1: ඔව් නෑ, ඒගොල්ලෝ කියන්න ඕන එහෙමනම් අහවල නිෂ්කර්තුමා ලව්වා තමයි ආණ්ඩුව මේ නඩු තියුන දෙන්න හදන්නේ කියලා. එහෙම වෙලා කිව්වොත් ඒකට උත්තර දෙන්න පුළුවන්.
0: හොඳයි. ඔබතුම අසඳන් කරා මහා නායක හිමිවරුන් බහැදුටුවා කියලා චෝදනාවක් මේ සමාජ මාධ්‍යවල විවිධ පළ වෙනවා. ඒ පළ වෙන අතරේ මහානායක හිමිරුන් මීට විරුද්ධ වුණා කියලා විවිධ අදහස් පළ වුණා කියලා විවිධ අදහස් පළ වෙනවා. මොකක්ද ඇත්තටම මොනේ මහානායක හිමිරුන් මීට විරුද්ධද?
1: අපි ඇත්තටම මමත්
0: අද දවසේ මයරන්නේ අමරපුර මහානිකායේ
1: මහානායක ඊයේ උදේම අස්කිරි සහ මල්ලතු මහානායක හඳුන මුණ ගැහුණා. මොකද ඒ කියන්නේ අපිට මීට කලින් මුණ ගැහෙන්න හැකියාවක් නැත්‍යමිරලා දැන් මේ විවස්ස සංශෝධනයක් අපිට අදහසක් තිබුණා. අපි ඒක කෙටුම්පත් කළා කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරන කලින් තමයි මහානායක හඳුන වහන්සලා මුණ ගැහුණේ. ඊයේ දාලල ද්‍රාමණ්‍ය මහානිකායේ මහානායක හඳුන මුණ ගැහුණා. අද අමරපුර නිකායේ අපේ නායක හඳුන මුණ ගැහුණා. ඉතින් උන්වහන්සේට කරුණු පැහැදිලි කළා. නීතිපති අපි කරුණු කිව්වා මෙහෙමයි අපි අධිකරණ පද්ධතියේ කරගෙන ප්‍රතිසංස්කරණ බන්ධනාගාරය කරන්නේ මොනවද, නීතිපති පාත්පුඳු කරන්නේ රස පරීක්ෂා පාත්පුඳු කරන්නේ මොනවද කියලා සියල්ල කිව්වා. ඒ කියන අතරේදී අතරම උන්වහන්සේලාට අදහසක් තිබුණා ඔබ මගෙන් දීගී තියෙන ප්‍රශ්නය වගේ, අර මේක තනි පුද්ගලික ඉලක්ක කරගත්ත සංශෝධනයක්ද කියලා. අපි බොහොම පැහැදිලිව කිව්වා, පෙන්ලා දුන්නා මේකයි අපි කරන්න යන්නේ කියලා. උන්වහන්සේලා පිළිගත්තා. ජනතාවට සුගතියක් වෙනවා නම්, නඩු අඩු වෙනවා නම්, යුක්තිය සාධාරණ ඉට වෙනවා ඉෂ්ට වෙනවා නම් උන්වහන්සේලා කිසි විරුද්ධත්වයක් නැතිව ප්‍රකාශන පත් කළා. අද අමරපුර මහානිකායේ නායක හඳුළු කිව්ව ඒ කතාවම තමයි, ජනතාවගේ සුභසිද්ධිය වෙනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්න උවමනාවක් නැහැ කියලා. ඉතින් අර තිබුණ එකම යම් කිසියක අනවබෝධය තමයි, නැත්නම් ඒ පිළිබඳ උන්වහන්සේලාට හරිම තොරතුරු ගලාගෙන ඉන්න තිබුණ නැහැ. මද යම් කණ්ඩායමක් ඒ තොරතුරු කියන්නේ නැති මේක එක පුද්ගලික ඉලක්ක කරගත්ත ව්‍යස්ත සංජෝදනයක් කියලා. ඒක එහෙම නෙමෙයි. දැන් බොහොම පැහැදිලිව මේ 400ක් විතර විනිශ්චයකාරු වෙනුවෙන් හදන ව්‍යවස්ථා සංශෝධනයක් සහ 5 සංශෝධනයක් ඒක උන්වහන්සේලා බාරගත් විදිහට.
0: දැන් මේ කාරණාවේදී කවුද ආණ්ඩුවත් එක්ක ඉන්නේ කියලා හෙව්වත් මොකද්ද තියෙන පිළිතුර?
1: ජනතාව ඉන්නවා. ඒ වගේම මේ රටේ මේ නඩුගොඩ අඩු කරගන්න සහ තවත් අධිකරණයේ ස්වාධීන සහ විශ්වාසනීයත්වය වැඩි කරගන්න කැමති නීතිඥ විශාල ප්‍රමාණයක් ඉන්නවා. නැත්තේ කවුද කියලා හොත් ඒතරතර උත්තර දෙන්න පුළුවන්.
0: නැත්තේ කවුද කියලා මම
1: කියන්නේ. නැත්තේ එකක් තා අපිට පේනවා වොයිස් කඩ දෙන අයගෙන් සැලකිත ප්‍රමාණයක් එක්ක අප පිට ඉන්නේ. එක්ක සැකපිට ඉන්නේ. එවන තවත් ඉන්නවා ඒ අය නියෝජනය කරන පක්ෂ. පාතාල නායකයෝ තමන්ගේ ලයිස්ට් වල දාගෙන ප්‍රාදේශීය මන්ත්‍රීවරු කරලා ලෝකේ රටෙන් පැනලා ඉන්න පාතාල නායකයොත් එක්ක ඩීල් කරන්න තමන්ගේ සංවිධායකයෝ දාලා එහෙම පක්ෂලයක් ඉන්නවා. ඊටත් අමතරව ඉතින් තවත් ඉතින් ඔය එක එක අරමුණු වලින් කීප දෙනෙක් ඇති. මම ඉතින් පොදුවේ විශ්වාස කරනවා සියලු නීතිඥන්ට අවශ්‍යයි කියලා, අවශ්‍ය ඇති කියලා මේ රටේ තිබෙන නඩු ගොඩ අඩු කරගෙන ජනතාවට සහනයක් ලබා දෙන්න.
0: ජාතික ජනබල වේගය තුළ මේ සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් තිබුණ නැද්ද? ලාල් විජයනායක මහතා වෙනම අදහසක් පළ කළා මාධ්‍ය හමුවේ. ඒ කාරණේවලලා චෝදනාවක් කළ වෙනවා පක්ෂය තුළ, ජාතික ජනබල වේගය තුළ ඒකමතිකභාවයක් මේ සම්බන්ධයෙන් නැහැ කියලා.
1: අපේ ජනවරමේ තිබෙනවා අපි මේ නඩු ගොඩ අඩු කරගෙන ජනතාවට සහනයක් ලබා දෙන කටයුතු කරනවා කියන එක. ඒ ගැන පුළුල් සාකච්ඡාවක් තිබුණා. ඒ ගැන විවිධ අදහස් කෙනෙකුට තියෙන පුළුවන් කමක් තියෙනවා. ඒක ඔබට කියන්න තියෙන ඉතින් ලාල් ජනායක මැතිතුමා කරපු ඒ ප්‍රකාශය පමණමයි. ඒකට තමයි දාස් තියෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී.
0: ඔබේ පක්ෂයේ විරුද්ධ දාස් දක්වන අවස්ථාවක් තිබෙනවා.
1: අනිවාර්යයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ වැනි ව්‍යවස්ථා සංශෝධනයේ
0: එහෙම කිව්ව කියලා ඔහු පක්ෂයෙන් ඉවත් කරන්න වෙන ක්‍රියාමාර්ගයකට
1: දෙන්නේ නැහැ. අනෙක් කරු කිසිම කරුණකදී ඔහු සහ
0: ඔහු ප්‍රශ්න තුනෙන් ඉවත් කරන්න හෝ විනය ක්‍රියාමාර්ගයට යෑමේ
1: සුදානම ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන පක්ෂයක් කාගෙත අදහස් වලට අහුම්කම් දෙනවා. නීති සංගමයේත් එකත් හාෂන් නායක කැමතුමා සාකච්ඡා කළා. ඔවුන්ට පිළිතුරු ලැබලා තියෙනවා. ඉතින් අපි එහෙම කරන්නේ ඉතින් මේ වගේ දේවල් විවිධ අදහස් විවිධ අයට තියෙන පුළුවන් විවිධ හේතු මත. ඒවට අපි කරු කරනවා. සමාජයක් කියන්නේ එහෙම තමයි. සමාජයක් ඒකමිතික නැහැ. විවිධ අවස්ථාවලදී එක් එක් පුද්ගලයන් විවිධ ස්ථාවරයන් ගන්නවා. ඒකදී වැදගත්ම දේ තමයි අර දේශපාලන කුමන්ත්‍රණකරුවන්ට සහ කඩාකප්පල්කාරීන්ට අහු වෙන්නේ නැතුව. මොකද සමාජයක් ඉස්සරහට යනකොට ඒකට බාධා කරන ප්‍රතිගාමී කණ්ඩායම් ඉන්නවා. ඔවුන්ට අහු වෙන්නේ නැතුව තමන්ගේ දහස දහස් ප්‍රකාශ කරගන්න තිබෙන අයිතියට අපි ගරු කරමු.
0: මේ පක්ෂයේ පොදු එකගතාවද කියලා මම ඔබෙන් අහුවොත්, පොදු එකගතාවද පක්ෂයේ?
1: ආණ්ඩුවේ පක්ෂයේ පොදු අදහස.
0: හොඳයි. දැන් ඔබතුමා සඳහන් කරා මහානායක හිමිවරුන් බැහැ දැකීමට ආණ්ඩුව යෑමට පෙර විවිධ පාර්ශ්ව ගිහින් තිබෙන විවිධ අදහස් පළ කළ තිබුණ මහසාරට. දැන් ආණ්ඩුව මේක ගේන්න ඉස්සෙල්ලා මේ සම්බන්ධයෙන් සංවාදයක් ඇති කරගත්තේ නැහැ කියලා චෝදනාවක් කියලා වෙනවා. මේ සම්බන්ධයෙන් විමසද්දී පැහැදිලි දෙයක් කිව්වේ නැහැ. නමුත් සංවාදයක් ඇති කරගත්තේ නැහැ කියලා චෝදනාවක් කියලා කරනවා. කුමක් තේරුම් දෙන්න පිළිතුරු?
1: සංකීව 2016 ඉඳලම විවිධ පාර්ශ්ව මේ ගැන වාචිකව ලිඛිතව සංවාද කළා තිබෙනවා. ඒ අදහස් සමාජෙ පැතිරලා තිබෙනවා. ඒ වගේම ඉතින් කාටත් අදහස් ප්‍රකාශ කරන දැන් ඒ කියන්නේ ඒ අයගේ අදහස් මාධ්‍ය හරහා හෝ වෙනත් ක්‍රමයකට සමාජගත වෙලා තියෙනවානේ. ඊටත් අමතරව පාර්ලිමේන්තු ඉදිරිපත් කළාට පස්සේදී ඕන කියන උසාවියට යන්නත් පුළුවන් කමක් තියෙනවානේ. ඊටත් අමතරව මේක පාර්ලිමේන්තු විවාදයකටත් එනවානේ. සාමාන්‍ය ඕනම පන්තක් එහෙමනේ සංශෝධනය කාර්ක සභා අවස්ථාවක් තිබෙනවානේ. ඉතින් ඕන එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම තමයි මේක සිදු වෙන්නේ.
0: දැන් චෝදනාවක් කෙල්ල වෙනවා මෙවැනි සංශෝධනයක් ගෙන එන අතරතුර පුරප්පාඩු තිබෙනවා. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු තිබෙනවා. ඇයි ඒ පුරප්පාඩු පුරවන්නේ නැතුව විනිසුරුවරුන්ගේ විශේෂයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා මාධ්‍යකදී මේ ප්‍රකාශය සිදු කළා? මේ පුරප්පාඩු නොපිරවීම ජනාධිපතිවරයා විසින් මේක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා.
1: පුරප්පාඩු පිරවීම කටයුතු ආරම්භ කළා තියෙන්නේ. සැයි පුරප්පාඩුත් පුරවමින් යනවා. බලාගන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් තව දැන් මේ ක්‍රියාවලිය සති කිහිපයක් ගත වෙයි. ඒ අනුව ඒ පුරප්පාඩු පිරවෙනවා.
0: දෙදි පිරෙන
1: අනිවාර්යයි. පුරප්පාඩු පුරවනවා. ප්‍රමාණය මිනිස්කරුන් වැඩි කළා තියෙන්නේ, විශ්‍රාම වෙනස් වැඩි කළා තියෙන්නේ. මේ සියල්ලගේම සංකල්පයක් විසින් තමයි ප්‍රතිඵල එන්නේ.
0: හරි, අපි අරිත විරාමයකට යමු. වන්ටයි සුදනවන්නේ අද දවසේදී අප කතා බහ කරමින් සිටින්නේ ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව. අද දවසේදී සාකච්ඡාවට එක්කනවා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නරේන්ද්‍ර ජයතිස්ස මහතා. විරාමයකට යමු. රදී සිරණ අයිටින් ලංකඩ සහභාගී ඩිජිටල් ප්‍රවේශය සමග කිටි විරාමයකින් අනතුරුව යරිත් හම්බෙමු.

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: ඇයි මේ සත්තර ලොකු ගියත් තිබිලා මේ වගේ තැනකට එන්න හිතුනේ?
2: හාබෝ කරගන්න තිබ්බා. උදේ ඉඳන් රෑ වෙනකන් අප්පච්චිගේ බණ අහන්න එන පිරිවරෙන්න ඇත්ත. පොලිටිෂියන්ස්ලා, නායක හාමුදුරුවරු, පූජකවරු, කවුදනේ අපේ ගෙදරට එන්නේ නැත්තේ? හැම එකම රින්ගනවනේ.
0: දෙයියන්ගෙම පිහිටයි.
3: මම ටික දවසකට දරුවෝ අපේ ගෙදර එක්ක යන්නද?
4: නෑ නෑ නෑ, ඕනේ නෑ. මං එයා බලාගන්න.
3: ආනන්ද කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම එයාට පැහැදිලි කරලා දුන්නොත් එහෙම එයා උන ටික දවසක් මට දරුවත් එක්ක ඇවිල්ලා මෙහි ඉඳ ඉඩ දෙයි.
4: මේ රූපා මේ මොකද හවුස්සන් දෙපා. අයියලා දාන්න දුන්නම ඔළුව දාන්න එනවද?
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: දෙන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතේ. ලකන්ද Radio ITN.

0: විරාමයක් අනතුරු ඔබ යලිත් එක්වන්නේ ඔන් ඇප් පොලිටික්ස් සමග දවසේදී අප හා සාකච්ඡාවට එක්වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ ගැන තමයි අප අද කතා බහ කරන්නේ. අපි අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ කියන කොටසට ආවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මම හිතනවා බොහෝ දේ සාකච්ඡා වුණා, බොහෝ පිළිතුරු ලැබුණා කියලා. දැන් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මොනවද කළේ කියලා මම හිතුවා මේ 76 වසරක් වෙන ශාපයක් කියලා කතා බහ වෙනවා. ඔබතුමාට චෝදනා ඇල්ල වෙනවා. 76 වසරක් නොකරපු දේවල් තුල අධිකරණය වෙනුවෙන් ප්‍රතිසංස්කරණ මොනවද කරේ කියලා මම ඔබෙන් අහුවත්.
1: මාබර කලින් කරුණු කීපයක් කිව්වා. අපි බඳවා ගැනීම කරේ කොහොමද, පුරප්පඩු පුරණ කටයුතු කරන්නේ කොහොමද, අධිකරණ සංඛ්‍යාව වැඩි කරන්නේ කොහොමද, පනත් සංශෝධනය කළා මේ ක්‍රියාවලිය විධිමත් කරන්නේ කොහොමද, පහසු කරන්නේ කොහොමද, ඩිජිටලයිසේෂන් දියත් කරන්නේ කොහොමද, මේ කරුණුත් එක තමයි විශ්‍රාම වයස කියන එක එන්නේ. ඊට අමතරව එමේ 2025 ජනවාරි පළවෙනි දිනදලා 2026 ජූනි 30 වෙනකොට අපි අධිකරණ ශේෂ්ත්‍රයේ මෙන්න මේ ඉදිකිරීම් කටයුතු වලට මෙතරම් මුදලක් වියදම් කළ අවසන් කළ තියෙනවා. වාහාරයේ නව අධිකරණ ගොඩනැගිලි මිලියන 56ක්, පුත්තලම අධිකරණ ගොඩනැගිලට මිලියන 226ක්, සමන්තුරේ අධිකරණ ගොඩනැගිලි මිලියන 66ක්, වාලච්චන් අධිකරණ ගොඩනැගිලි මිලියන 320ක්, කුච්චවැලි අධිකරණ ගොඩනැගිලි මිලියන 94ක්, මඩකලපු විනිසුරු බංගලා දෙකකට මිලියන 58ක්, පූගොඩ අධිකරණ සංකීර්ණ ළඟදී අමතුමා විවෘත කරා මිලියන 377ක්, උපරිම අධිකරණ සංකීර්ණ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට RMB මිලියන 230ක් සහ ඊට අමතරව කොළඹ MCC ගොඩනැගිල්ලේ භාගයක් කටයුතු අවසන් කළා තිබෙනවා මිලියන 8864ක් මේ ගතවෙච්ච අවුරුදු එකහමාරේදී යොදවලා ඒ කටයුතු සම්පූර්ණ කළා තියෙනවා. ඊට අමතරව තවත් ව්‍යාපෘති කීපයක් පවතින ඒවා දැන් විවෘත කිරීමට ආසන්නව පවතින ගාල්ල අධිකරණ සංකීර්ණය සාමාන්‍ය දෙසැම්බර් මාසයේ උකට විවෘත කරන පුළුවන්කම ලැබෙවි. මිලියන 1686ක් වියදම් කළා තියෙනවා. නිකර්ටි අධිකරණ ගොඩනැගිල්ලට මිලියන 177ක් වෙන් කළා තියෙනවා විවෘත කරන්න පුළුවන්. මනම්පිටි අධිකරණ ගොඩනැගිල්ල මිලියන 75ක් වියදම් කළා තියෙනවා සැප්තැම්බර් ඉතුරු විවෘත කරන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට හෙල්බොඩ නව අධිකරණ ගොඩනැගිල්ලට මේක 2026 පටන් අරගෙන 2027 දී අපිට ඉවර කරන්න පුළුවන් වෙයි මිලියන 51ක් යොදවලා තිබෙනවා. ඊට අමතරව මේ අවුරුද්දේ තව ව්‍යාපෘති කීපයක් ආරම්භ කළා. ආරම්භ කරමින් පවතින කඩුවෙල් නවාධිකරණ සංකීර්ණය, වලපනේ නවාධිකරණ ගොඩනැගිල්ල, දඹුල්ල නවාධිකරණ ගොඩනැගිල්ල, මහව නවාධිකරණ ගොඩනැගිල්ල, කලවාන සහායක ගොඩනැගිල්ල, කින්නියා නවාධිකරණ ගොඩනැගිල්ල, දෙහිඅතකන් නවාධිකරණ ගොඩනැගිල්ල, නොච්චියාගම කාර්යාල ගොඩනැගිල්ල, කල්පිරිය නව ගොඩනැගිල්ල, මොන්රාගල් නවාධිකරණ ගොඩනැගිල්ල, බකමොන් නව ගොඩනැගිල්ල, බණ්ඩාරල දිසාධිකරණ නව ගොඩනැගිල්ල, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල, වැල්ලවය අධිකරණ ගොඩනැගිල්ල, මාරවිල මහේස්ත්‍රාත් ගොඩනැගිල්ල, ඉඟුරක්ගොඩ නවාධිකරණ ගොඩනැගිල්ල සහ කැකිරාව නවාධිකරණ ගොඩනැගිල්ලට අපිට පුළුවන්කම ලැබෙවි මේ අවුරුදු දිවැඩ කටයුතු ආරම්භ කරන සමහර මුල්ගා තියන පුළුවන්කමක් තියෙනවා. 2027 අයවැය ඇසමේන්තුවට ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ NPD එකට අපි අනුමැතිය සඳහා ඉදිරිපත් කළ තිබෙනවා රුපියල් බිලියන 36.7ක ව්‍යාපෘති. එරාවුර්, කින්නියා, නුවරඑළිය, කෑගල්ල, මහර, මතුගම, හොරණ, මන්නාරම, මහනුවර, මොරටුව, පේදුරුතුඩුව කියන අධිකරණ ගොඩනැගිලි වලටත්, දඹුල්ල විනිසු නිල නිවාසයේ මිලියන 200ක්, මුතුර මිනිසුන් නිවාසයේ මිලියන 70ක්, අධිකරණ පිය සිවිල් අධිකරණ සංකීර්ණ වැඩකරු සම්පූර්ණ කරන මිලියන 20000ක් හැටියට මිලියන 36000ක පමණ අපි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ තිබෙනවා අනුමැතිය සඳහා. එතකොට මේවත් අපි සම්පූර්ණ කරගෙන යනවා. එතකොට පේනවා ඇති අර මානව සම්පත බඳවා ගැනීම, ඒ අයට පුහුණුව ලබා දීම, අලුත් තාක්ෂණ එකතු කිරීම, අලුත් ගොඩනැගිලි ලබා දීම ඇතුළු සියලු සමස්තයක් ඇතුලේ තමයි ඒ වගේ 50 සංශෝධනය. ඒවත් ඇතුළේ තමයි මේ කටයුතු සිදුවෙන්නේ. ඒ නිසා මේ කරුණ නිකන් 10ක් 11ක් විතර ගත්තට පස්සේ ඒක කරුණක් පමණයි සමස්ත විනිසුරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන එක.
0: දැන් ආර්ථිකය ගැන බොහෝ ආණ්ඩුවල අවධානය යොමු වුණා. ඔබේ ආණ්ඩුවේ තව අවධානය වෙලා තිබෙනවා. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනය ගැන. හැබැයි අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ වැඩි අවධානයක් යොමු වෙති වෙන බවක් පේනවා. ඇයි එහි වැදගත්කම කියලා මම ඔබෙන් අහුවොත්.
1: අපි ආව පළවෙනි ප්‍රශ්නයට උත්තරේ එතන තියෙන එකක් තමයි අපිට තිබුණා නීතියේ විධානයේ සාධිපත්‍ය තහවුරු කිරීම. ඒ සඳහා අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරන ඕනේ. ඒක අපි කොච්චර ප්‍රතිපත්ති ප්‍රකාශන ලියනවත් වැඩක් නැහැ. ප්‍රායෝගිකව මේ කටයුතු කරගන්න යාන්ත්‍රණ නැත්තම් උදාහරණයක් ඇටියට මගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශස්ත සෞඛ්‍ය සේවක ලබා දීමේදී අපි ව්‍යවස්ථාවට දැම්මත් වැඩක් නැහැ. සෞඛ්‍ය අයිතියක් හැටියට මූලික මිනිස් අයිතිවාසිකම් හැටියට ඒකට අවශ්‍ය කරන ප්‍රායෝගික වැඩපිළිවෙළ නැත්තම්. ඉතින් ඒකෙත් අපි කරන්නේ මානව සම්පත බඳවා ගන්නවා, අලුත් තාක්ෂණ උපකරණ ලබා දෙනවා, ගොඩනැගිලි ඉදි කරනවා, පුහුණු වීම කරනවා. මේ ආදී සමස්තය ඒකෙන් තමයි ප්‍රසත් සේවාව සැපෙන්නේ. අධිකර පදිත් එහෙම තමයි ඒක අඩතු කරගෙන යන්න අපිට පේනවාදී භාණ්ඩාගාර විශාල මුදල් ප්‍රමාණයක් දොලා තියෙනවා ඉදිකිරීම් කඩනම් කරලා තියෙනවා ඒ අතරෙදි මේ ගොඩනැගිලි උපකරණ තාක්ෂණය කොම අතරෙදි පානෝ සම්පත කියන එක වැදගත් සහ අපේ ඔය 2021 21 වගේ කාලකදී එකක් අපේ වෘත්තිවේදී ප්‍රමාණය රටට ඇහැරලා ගියා දෙවෙනි එක සමහර ශේෂ්ත්‍ර තිබෙනවා ඒවා තිබෙන වැටුප් තල නිසා ඒවා ආකර්ෂණීය නැහැ එළියේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක හොඳ වෙන්න පුළුවන් රාජ්‍ය සේවයට හෝ ඒ සේවයට තුලනට වඩා එහෙම දේවලුත් තියෙනවානේ ඒ වරත් අපි කටයුතු කරගෙන යන බව කියන්න පුළුවන් මේ සමස්තයෙන්ම තමයි මේ සමහර දර්ශක වලින් අපි දැන් ලෝක උඩට එමින් තිබෙන්නේ ගෝලීය නීති ආධිපත්‍ය දර්ශකයෙන් මූලික අයිතිවාසිකම් පිළිබඳ දර්ශකයෙන් සිවිල් යුක්තිය පිළිබඳ දර්ශකයෙන් දූෂණ සංජාන දර්ශකයේ මේ ආදී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල ක්‍රමානුකූලව පියවරෙන් පියවර 1 2 3 4 න් උඩට එමින් තිබෙන්නේ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ඇටියට
0: හොඳයි බන්ධනාගාර පැත්තට ආවොත් දැන් ආණ්ඩුවට එළවෙන චෝදනා තමයි බන්ධනාගාරයක්වත් බලාගන්න බැරි ආණ්ඩුවක් කියලා. මොකක්ද පිළිතුර?
1: බන්ධනාගාරවල
0: සිදුවීම් දෙකක් වාර්තා වුණා අසන්න වශයෙන් මේ ගමුවේ ඉන්නතුරු
1: අනිත් සිදුවීම් පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් බන්ධනාගාරවල
0: අසන්න සිදුවීම් දෙකක්
1: සාමාන්‍ය අපේ කැපැසිටි එක තියෙන්නේ 10801යි. බන්ධනාගාර සහ කඳවුරු 37ක ඒ 10801 අපි එනකොට 2024 සැප්තැම්බර් මාසෙ වෙනකොට 29000ක් 30000ක් අතර හිටියා. ඒ කියන්නේ ඉන්න ප්‍රමාණය වගේ 3 ගුණයක් විතර හිටියා.
0: මේ ආණ්ඩුවේදීත් 3 ගුණයක් හිටියා.
1: දැන් වෙනකොට පහුගිය කාලෙදී අපි රට මේකට විෂමද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන මද්‍රව්‍ය චාරණ කර උත්තරම් කොට ගන්නවා පාතාලේ හඹාගෙන යනවා දවසේ වෙඩිලි අරව මේවා කියපු ඒ වත්තරම් කොට ගන්නවා ඕනෑම වෙඩිකරුවෙක් සාමාන්‍යයෙන්
0: ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඔතන්ට ආවොත් දැන් ඔතන්ට ආවොත් මම මේ පිටුතුල ලබා දුන්නොත් හොඳයි කියලා මේ ප්‍රශ්න ඇහුවොත් දැන් ඔබට එලකන ආණුඩ එලකන චෝදනා තමයි මේ විෂමද්‍රව්‍ය මෙහෙවුම ක්‍රියාත්මක කළා සීමාවක් නැතුව බන්ධනාගාර පිරෙව වයිඩක් නැතුව මේ නිසා තමයි ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කියලා
1: ඒ ඒවා පරීක්ෂණ කරලා අතරම ගන්න සිද්ධ වෙනවා සමහර වෙලාවෙ අපදෙන්න ප්‍රමාදයන් තිබෙනවා රස පරීක්ෂ දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයන් නිසා ඒ නිසා තමයි රස පරීක්ෂ දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම කරනවා උපකරණ ලබා දෙනවා සේවා මුරයන් වැඩි කරලා තියෙනවා ප්‍රවාහන පසුගම් ලබා දෙනවා බලාපොරොත්තු වෙනවා මාසිකව දැන් ක්‍රම ප්‍රමාණය වගේ අඩු ගානේ අපිට වාර්තාවල තියෙන 9000ක් වාර්තා ලබා දෙන මාසිකට පුලංකම ලැබෙයි කියලා ඒගොල්ලෝ දැන් කියනවා යනවා රස පරීක්ෂ දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම ඇතුළත් යම් ප්‍රමාණයකට අපිට ලබා දෙන පුලංකමක් තියෙනවා ගම් සමහර පනත් සංශෝධන නීති සංශෝධනය කළා ඒකෙන් අර නඩු පවරණ අධිකරණය මොකද්ද කියන එක සම්බන්ධව අවිනිශ්චිත භාවය නැති වුණා. දැන් 40884ක් ඉන්නවා.
0: බන්ධනාගාරයක්වත් බලා ගන්න බැරි ආණ්ඩුවක්.
1: 40000ක් ඉන්නවා. ඇත්ත එකක් හේතුවක් තමයි කෙනෙකුට උඩ කියන්න පුළුවන් බන්ධනාගාරවල තදබදය. හැබැයි අනිත් පැත්තේ තර්කයක් ගත්තොත් තුන් ගුණයක් ඉන්නකොට ඇති නොවුණු කලබලයක් හතර ගුණයක් ඉන්නකොට වෙන්නේ ඇයි? ඔන්න කඩ එහෙමත් කියන්න පුළුවන්. 30000ක් ඉන්නකොටත් කලබලයක් තියෙන්න ඕනේ එහෙමනම් 40000 පමණක් කලබලයක් තියෙන්නේ මොකද මේකේ තියෙන විශේෂත්වය තමයි කලින්ට වඩා මේ ප්‍රමාණය වැඩි වීම විතරක් නෙවෙයි මේ බන්ධනාගාර බොහොමයක දැන් මම හොඳට හොයලා බැලුවොත් අපේ පාතාල සහ මද්රව්‍ය ජාවාරම බන්ධනාගාර තුල සිට මෙහෙවන සංස්කෘතිකුත් තිබුණා ඒක සැලකිත මට්ටමකට අඩපණ කළා තියෙන්නේ දුරකථන භාවිතාවේ ඉඳලා ඒ හරහා මද්රව්‍ය සහ පාතාලයේ කප්පම් ගැනීම ආදී කටයුතු මෙහෙවීම සැලකිත මට්ටමකට මම කියන්නේ 100ක් බිඳුව කළා කියලා සැලකිත මට්ටමකට අඩු කළා තියෙනවා ඒකත් එතකොට අර ප්‍රමාණය වැඩි වුණාම ඇතුලේ ටෙන්ෂන් එකක් ආතතියක් නිර්මාණය වෙන හේතු වෙන්න පුළුවන් කමක් තියෙන එක දෙවෙනි කාරණය තමයි අපි දැන් කොහෙල බලමු යන විශේෂයෙන්ද මහර බන්ධනාගාර ඇතුළු සිදුවීමත් එක්ක මහර බන්ධනාගාරයේ මේක බන්ධනාගාරයේ තත්ත්ව පැහැදිලි රඳවියන් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇති වුණා ඒ ගැටුම වළක්වන්න ගියපු බන්ධනාගාර නිලධාරීන්ට බන්ධනාගාර පොලිස් නිලධාරීන්ට තමයි වැඩිපුර ප්‍රහාර ලක්වන සිදුවුම. මහර සිදුවෙන්නේ එහෙම එකක් නෙවෙයි. මහර සිදුවෙන්නේ දෙන්නෙක් වහලෙවට නගිනවා. ඒකත් එක්ක පරිපාලනමික විස්තන් යනවා. පරිපාලනති ගැටුමක් හදා ගන්නවා. 1000ක් විතර එකතන එකතු කරලා ගැටුමක් හදනවා. එතකොට මේ අපි බලනවා මේ ඇවිල්ලා යම් එළියේ කණ්ඩායමක දේශපාලන හෝ වෙනත් සංවිධානාත්මක කණ්ඩායමක සහය සහිතව බන්ධනාගාර ඇතුළ ගැටුමක් හදන්න දරපු උත්සාහයද කියන එක සම්බන්ධයෙන් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
0: විශේෂ
1: අවධානයක් යොමු කරනවා. කවුද හඳුනාගෙන තිබෙනවා සමහර අය බන්ධනාගාර ඇතුළතදී මේ කලබලය ආරම්භ කරපුවයි. ඊට අමතරව මේ එලියත් එක්ක තියෙන සම්බන්ධ පිළිබඳව සොයා බලමින් තියෙනවා. මොකද සමහර සැක කටයුතු අවස්ථා කීපයක් තියෙනවා ගැටුමත් එක්කම සමහර එළිය කණ්ඩායම්වල ප්‍රචාර. ඒවත් බලාගෙන යනවා. ඉතින් කොහොමත් අපි තරම් මේ බන්ධනාගාරවල අපි අත්අඩංගුවල් ගන්නවා වගේම ඒ පහසු හරි ගන්නත් අපි කටයුතු කළ තියෙනවා. දැන් ගත්තොත් මේවා මේ නිකන් ඉඳලා නෙමෙයි. පල්ලේකලේ නව දුම්රිය වන්දනාගාරය නිල්නි මේ ඉදිකිරීම කටයුතු සැලකිතු මට්ටමක අවසන් කළා තියෙනවා. පල්ලන්සේන දෙමහල් ගොඩනැගිල්ල අලුතෙන් සිරකරු සඳහා රඳවා ගැනීමට භාවිත කරනවා. මහර බන්ධනාගාරයේ මිලියන 22.5ක් වේදන් කළා පිහදුවා ඉදිකිරීමක් කළා. ගබඩා සංකීර්ණයක් පරිපාලන ගොඩනැගිල්ල අලුත් වැඩියා කරා මිලියන 61ක් වේදන් කළා තියෙනවා. ඒක අත්කාරම් ගෙවලා තියෙන තාවකාලික

0: පල්ලෙකලේ බන්ධනාගාරය වැඩි දියුණු කිරීම සඳහා මිලියන 1782ක් වෙන් කළා තියෙනවා. වට්‍රක බන්ධනාගාරයට මිලියන 447ක් වෙන් කළා තියෙනවා. ගොඩනැගිලි දෙයක් ඉදි කරන්න. කළුතර බන්ධනාගාරය අබලන් ගොඩනැගිලි ලස්තු වැලිය මුදල් වෙන් කරා. කුරුවිට බන්ධනාගාරයේ මිලියන 288ක් වෙන් කළා තියෙනවා. වාරිපොළ බන්ධනාගාරය මිලියන 4421ක් වියදම් කළා. හදන්න වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ මාතර බන්ධනාගාර කොටවිලවත්තේ නැවත ස්ථාපිත කරන්න යනවා. මිලියන 5189ක් ඇස්තමේන්තු කළ මූලික අධීරිය පවතින්නේ. වටරක බන්ධනාගාර දෙවන අධීරියට මිලියන 1770ක් වියදම් කරනවා. වටරක ආදි ආරක්ෂිත බන්ධනාගාරයක් හදන සැලසුම් කරමින් පවතිනවා. කොළඹ බන්ධනාගාරයේ හොරණ මිල්ලෑවට අරන් යන්න කටයුතු කරමින් පවතිනවා. මේ ආදී හැටියට බන්ධනාගාරවල ඉඩකඩ පහසුකම් අලුත් ගොඩනැගිලි වලින් සහ එක්ස්පැන්ෂන් වලින් වැඩි කරනවා. මහරත් අලුත් ගොඩනැගිලි අලුත් මේකේ යම් ඉදිකිරීමක් කරමින් තිබුණා. ඒක මේගොල්ලෝ විනාශ කළා තියෙනවා. ඊළඟට රැඳවියන් ප්‍රවාහණයට අලුත් බස් රථ 40කුයි වෑන් රථ 10කුයි මිලදී ගන්න කටයුතු කරගෙන තියෙනවා. කාර්යමණ්ඩලයේ සුබසාධෙන්ට අවශ්‍ය කරන ව්‍යාපෘති සඳහා මිලියන 150ක් වෙන් කළා තියෙනවා. බන්ධනාගාර 28න් 12ක සෞඛ්‍යට අදාළ හදිසි ප්‍රතිකාර ඒකක ස්ථාපිත කළා තියෙනවා. අතන අපි දැන් ස්ථිර අධ්‍යක්ෂවරයෙක් දාලා තියෙනවා ප්‍රෙසින් හොස්පිටල් වලට සෞඛ්‍ය අමාත්‍යංශය. කාර්තුවකර සරක් එය හැම බන්ධනාගාර පිළිම සමාලෝචනය කරනවා. පහුගිය කාලෙදී අපි කාර්යමණ්ඩල සමාජිකයන් සහ රැඳවියන් විශේෂ කාර්යමණ්ඩල සමාජිකයන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් බෝනෝ රෝග පරීක්ෂා කළ තියෙනවා. 2132කගේ මුඛ සෞඛ්‍ය පරීක්ෂා කරගෙන යනවා. රැඳවියන්ට අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍යසහාය ලබා දෙනවා. ඒ වගේම මේ රැඳවියන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනයට මිලියන 100ක් වෙන් කරලා NVQ වැඩසටහන් දියත් කරමින් පවතිනවා. කර්මාන්ත අංශ ශක්තිමත් කරමින් පවතිනවා. පුනරුත්ථාපන කඳවුරු සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වැඩි කරමින් යනවා. මේ ආදී හැටියට මේ බන්දරාගාර එකක් මොකද අපි එළියෙන් මත්ද්‍රව්‍ය සහ පාතාල සම්බන්ධය අත්අඩංගුවට ගන්නකොට ඒ අයට අවශ්‍ය කරන රඳවාගෙන අවශ්‍ය කරන පහසුකම් වැඩි කරනවා වගේම වෘත්තීය පුහුණුව පුනරුත්ථාපන ආදී කටයුතු වලට අවධානය යොමු කළා තිබෙන්නේ. මේක අර අපි බාරගත්තේ අපරාධ වලින් ගහන රාජ්‍යයකේ හැමතැන ව්‍යාප්තලා තිබුණේ. හැබැයි අපි සලකන්නේ මේ හැම එකටම ගොදුරු වෙන්නේ මිනිස්සු. අන්නේ අයට නීති ක්‍රියාත්මක කරන අතරේ හැබැයි මනුෂ්‍යයන් හට සලකන්න පුළුවන් උපරිම පාසුකම් ප්‍රමාණයක් ලබා දෙනවා.
1: දැන් මේ තත්ත්වයත් එක්ක සිසු බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරලා තිබෙනවා. විශේෂයෙන් මේ පූත වාර්තා විමස සමග ඇතුළේ ඉන්නටත් වාර්තා වෙනවා. මේකත් එක්ක රැල්ලක් විදිහට මේක යෑමේ හැකියාව තිබෙනවා. නමුත් මේක කුමන්ත්‍රණයක් නම් යම් කිසි ආකාරයක වෙනත් බන්ධනාගාරයක් වෙත යෑමේ හැකියාව තිබෙනවා. මේ සම්බන්ධව අවධානය යොමු කරලා ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය
0: යොමු කරනවා. ඔබ දකින්න ඇති මහර බන්ධනාගාරයේදී නම් බන්ධනාගාර ලෙදහරින්ට මේ කටයුතු කරන්න පුළුවන් සීමාවක් පවතිනවා. බන්ධනාගාර පනතෙන්ම මෙවැනි අවස්ථාවකදී කටයුතු කරන්න පොලිසියට සහ ආරක්ෂක අංශවල බලය පැවරෙනවා. ඒ කටයුතු කරන මොකද බන්ධනාගාර දොරවල් කඩාගෙන යකඩ දොරවල් කඩාගෙන එළියට ඇවිල්ලා සමාජයට හානියක් වෙන එක වළක්වීමට අවශ්‍ය කරන බලය පාවිච්චි කරන්නට පනතෙන් බලය පැවරලා තිබෙනවා.
1: මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාවලියක් විශේෂ මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික ව්‍යාපාරයක් ගමන් කරනවා. එහි තත්ත්වය කොහොමද? එහි මේක එක ආකාරයකින් ආණ්ඩුවේ කැම්පේන් එකක් විතරක් කියලා චෝදනා කරා. එය ගෙනෙන අවස්ථාවේදී
0: කැම්පේන් තිබුණා ඒ කාලේ පාසල් ළමුන්ගේ බෑග් චෙක් කරන කාලේ නේද, යුක්තිය කියලා මෙහෙම වෙන කාලේ. හැබැයි එකකින්වත් පාතාල නායකව අත්අඩංගුවට පත්ුනේත් නැහැ. හරි මද්ද්‍රව්‍ය ජාවාරම්කාරය අහුනේත් නැහැ. අහුවෙච්ච කට්ටියත් රටින් පැනලා යන සලස්සුව. නමුත් අපි එහෙම නෙවෙයි, ඔබ දකින්න ඇති හිතා ගන්න බැරි තරම්. ඒ කියන්නේ කවදාවත් ලංකාවට ඔය විදිහට ගෙනේ කියලා හිතපු නැති පාතාල නායකව අපි ගහලා සමහර වෙලස රඳවලා තිනවා. තව කීප දෙනෙක් ඉන්නවා අරගෙන ඉන්නට. තව රටවල් කීපයකට රාජතාන්ත්‍රික මට්ටමේ ගැන කටයුතු කරගෙන යනවා. සමහර අය ඒ රටවල අත්අඩංගුවේ පසු වෙනවා. ඒ වගේම අපි ආපු මුල් කාලෙදී මේ පාතාල කණ්ඩායම අතර ගැටුම් නිසා දිනපතා වෙඩි තැමි වාර්තා වුණා. ඔබට මතකයි සමහර නාලිකාවල ඒක දවසේ වෙඩිල කියලා නම් කළාත් ඒගොල්ලෝ කවුන්ට් කරා දැන් මරණ මෙච්චරයි කියලා. හැබැයි අපි අපේ ආරක්ෂක අංශ, පොලිසිය, බුද්ධි අංශ, STF එක සියලු දෙනාම මැදිහත් වෙලා ඒවා මැඩපවත්වලා තිනවා. උදකලා සිදු කිපයක් වාර්තා වෙන මේකක්වත් වෙන්නේ ඔක්කොම ගත්තොත් මේ පාතාල කණ්ඩායම අතර ගැටුම් තමයි වාර්තා වෙන්නේ. ඒවලත් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අත්තරම ගත්තයි ලබා දුන් තොරතුරු අනුව වැටලීම් ගණනාවක් සිදු කරලා තිනවා. එනිසා ඒ කටයුතු සිදු වෙනවා. ඒ කටයුතු සිදු වෙන නිසා තමයි මේක මේ විදිහට මර්ධනය කරලා තිබෙන්නේ. මතක තියාගන්න මේවා දේශපාලන බලය කළු සල්ලි ඇතුළු සියලු දේවල් උපයෝගී කරගෙන අන්තර්ජාල උපයෝගී කරගෙන සෝෂල් මීඩියා හරහා ලොකු කැම්පේන් කරමින් ගියපු ව්‍යාපාර. ඒවට තමයි දැන් මේ අපි තිත තියමින් යන්නේ.
1: පාතාලය සහ දේශපාලන සම්බන්ධතා පිළිබඳ විවිධ හඬපට විවිධ තොරතුරු එළියට එනවා. දැන් මේ දේශපාලන සම්බන්ධතා කියවම ජනතාව තුළ යම් කිසි අවිශ්වාසයක් ඇති වෙන්නත් පුළුවන්. ඔබත් ඔබේ අයත් කතා බහ කරන ආකාරය දකිනවා. ඒ දවස්වල උත්සව

0: තවදී නමුත් විශ්වාසී තැබිය හැකිද කුමන දේශපාලන සම්බන්ධතාවයක් තිබ්බත් නීතිය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා මොකක්ද ඔබ ප්‍රධාන අමාත්‍යවරයෙක් මොකක්ද දෙන් දෙපිටුර
1: අනිවාර්යයෙන් ඒ කියන්නේ දැන් ඔබට පේනවා නීති ක්‍රියාත්මක වෙන විදිහ හිටපු අධිකරණ ඇමතිවරුන්ගේ පුතාලත්තරකට පත් වෙනවා හඬපට එළියට එනවා තව පරීක්ෂණ දියත්වමින් පවතිනවා තව සම්බන්ධතා කොහොමද මුදල් හුවමාරු කරගත්තේ කොහෙද මුදල් හුවමාරු කරගත්තේ මොන ගෙදරද මුදල් හුවමාරු කරගත්තේ ඇඩ්වාන්ස් එක රිටර්න් කරේ කොහොමද ආදී දේවල් සියල්ලම තව අනාගත ඉදිරියව වේවි
0: හොඳයි අපි මෙලසරණේ අවසානයේ ළඟා වෙන්නේ මොකක්ද ඔබතුමාට ජනතාවට අවසාන වශයෙන් දෙන්න තියෙන පරිවිඩයේ තව ව්‍යවස්ථා සංශෝධනයකුත් අතලගෙන යනවා අපි ආරම්භයේ ඉඳන්ම කතා බහ කරා විස්තරේ සංශෝධනය සම්බන්ධයෙන් මොකක්ද දෙන්න තියෙන පරිවිඩයේ රටට ජනතාවට
1: මේ ජනාධිපතිවරයා පත්වල සැප්තැම්බර් මාසෙට තමයි අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන්නේ එන නොවැම්බර් මාසෙට තමයි ආණ්ඩු පත්‍ර අවුරුද්දක් සම්පූර්ණ වෙන්නේ ජනතාව අපි ගැන විශ්වාසය තියලා මේ රට ගොඩනැගීම දූෂණය නැති කිරීම දේශපාලඥයන්ගේ වරප්‍රසාද අහිමි කිරීම කොටිම කිව්වොත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සැමට ලබා ගැනීම වෙනුවෙන් අපිට බලයක් ලබා දුන්නා අපි ඒ විශ්වාසය උපරිමයෙන් ආරක්ෂා කරගන්නමින් කටයුතු කරනවා අපි වෙනුවෙන් මහන්සි වෙනවා අපි වෙනුවෙන් සැලසුම් හදනවා අපි ඒ වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා ඒ පසුවිපරම් කරනවා මේ සියල්ල කරන්නේ මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් මේ කිසිවක් කරන්නේ ජනාධිපතිවරයා මේ අමාත්‍ය මණ්ඩලය හෝ අපි කාගේවත් වරප්‍රසාද වෙනුවෙන් නොවන බව ජනතාව දන්නවා ජනතාව මේ අපි කරන දේවල් පිළිබඳ ජනතාව විශ්වාසයෙන් බලන්නේ ඒකයි ආර්ථිකයේ සමහර අපි මුහුණ දෙන අභියෝගවලදී පවා ජනතාවගේ සහය ලැබෙනවා. කියන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල අසීමිත ඉහළ යද්දී ආණ්ඩුව භාණ්ඩාගාරය පැත්තෙන් අපි යම් සහනයක් ලබා දුන්නා, කම්පැනි වල යම් සහනයක් ලබා දුන්නා. අපිට තෙල් මිල යම් ප්‍රමාණයක් වැඩි කරන්න සිදු වුණා. හැබැයි ජනතාවේ විශ්වාසගෙන ඉන්නේ ජනතාවට විශ්වාසයක් තිබෙනවා. මේ අර්බුද කළමනාකරණය කරගෙන රට හොඳ තැනකට අරන් යන්න මේ ආණ්ඩුව කටයුතු කරයි කියලා. ඒ විශ්වාසය අපි දිවිහිමියෙන් ආරක්ෂා කරන එකට අපි මහන්සි වෙන්නේ අපිට තිබෙන්නේ එකම එක බලාපොරොත්තුව ඒ තමයි මේ රටේ ජනතාවගේ ජීවිත වඩා හොඳ තැනකට අරගෙන යන එක සදාකාලිකව ව්‍යවස්ථා සංශෝධන වලින් හරි නැත්නම් පනත් වලින් හරි එකකින්ම බලය කොට ගන්න නෙවෙයි මේ බලය උපයෝගී කරගන්නේ ජනතාව වෙනුවෙන් මේ නීති ප්‍රතිසංස්කරණය කරන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රතිසංස්කරණය කරන්නේ සාමාන්‍ය ජනතාවට වඩා පහසුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න. අපි පාසල් පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්නේ අධ්‍යාපනය වෙනස් කරන්නේ ඒ අනාගත පරම්පරාව ගොඩනගන්න. ප්‍රවාහන අමාත්‍යාංශය වැඩ කටයුතු කරන්නේ වෙනුවෙන් පොලිසිය වැඩ කටයුතු කරන්නේ වෙනුවෙන් මේ සියලු දේවල් ඉලක්ක වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත පහසු කරන්න තිබෙන තත්ත්වයෙන් ක්‍රමානුකූලව ඉහළට ඔසවා තබන්න. අන්නේ විශ්වාසය අනුව අපි වැඩ කටයුතු කරගෙන යමු. ඒක තමයි මේක ඔබට කියන්න පුළුවන් මේක ජනතා ආණ්ඩුවක් කියලා. හැම දිනටම අපේ ආණ්ඩුවක් කියලා කියන්න පුළුවන් වෙන්නේ අන්න ඒ ජනතා වෙනුවෙන් අපි කටයුතු කරන නිසා.
0: හොඳයි. විපක්ෂය අවසන් වශයෙන් විපක්ෂයේ දැන් තිබෙන ස්ථාවරය ගැන මොකද අදහස? විපක්ෂය ඔබට අභියෝගාත්මක තත්ත්වයකද තිබෙන්නේ කොහොමද ආණ්ඩුවේ පුරෝගතනයේ විපක්ෂය ගැන? ඇති මොකක්ද ඔබට අභියෝග කරනවා මැතිවරණයකට එන්න කියලා පුළුවන් නම් පළාත්සභා මැතිවරණයේ තියන්න කියලා ජනමත විචාරණයට එන්න කියලා. මොකක්ද විපක්ෂය සම්බන්ධයෙන්
1: ජනාධිපතිවරණ තියන්න වෙන්නේ නියම ව්‍යවස්ථාව පවතින නියමිත කාලෙට. මහමැතිවරණ තේමයි. පළාත් පාර්ලිමේන්තුවේ
0: ආණ්ඩුව පෙරලනවා කියන ඔබේ කට්ටියක් හදා ගන්නවා කියන මේ ආකාර විවිධ අදහස් පළා
1: පළාත් පාර්ලිමේන්තුවේ අපි තමයි තිබ්බේ. තව අවුරුදු 3ක් විතර දිනවා පළාත් පාර්ලිමේන්තුවේට. පළාත් සභාවේ තියන්න අපි සූදානම්. පාර්ලිමේන්තුවේ ඒ මැතිවරණ ක්‍රමය අනුව සීමා නිර්ණය කළා දුන්නොත් අපිට ඉක්මනට මැතිවරණ තියන්න පුළුවන්. ඉතින් ඒ ඕන මැතිවරණයකට අපි සූදානම්. මැතිවරණ දෙකක්ම තිබ්බේ අපේ ආණ්ඩුවේ ජනාධිපතිවරණයෙන් පස්සේ. පළාත් පාලි මැතිවරණ මේගොල්ලෝ නොතිය හිටියේ. සල්ලි නැහැ කිව්වා. සල්ලි තිබ්බත් තියන ඡන්දයක් නැහැ කිව්වා. එහෙම කියපු රටක පළාත් පාලි මැතිවරණ තිබ්බා. ඒ නිසා අපි ලෑස්ති අපි නියමිත කාලේ ඡන්ද පවත්වනවා. ඒ නියමිත කාලේ ඡන්ද පවත්වනකම් අපි රට සංවර්ධනය කරනවා. නීතිය ක්‍රියාත්මක කරනවා. නීති ආධිපත්‍ය තහවුරු කරනවා. දූෂණ නැති කළා දූෂණ අවම කරමින් ඉහළ සිට දූෂණ නැති කරමින් යනවා. මේ ආදී දේවල් කරනකොට ජනතාවගේ විශ්වාසතාව වැඩි වෙනවා. ඒ නිසා ඡන්දවලට අපි බලනවා. විපක්ෂයට ඉතින් නේද කොයි හරි ගින්නක් ගත්තත් බද්දලාකාර ප්‍රශ්නයක් වුණත් ඕන දෙයක් වුණත් ඒගොල්ලෝ ඉතින් GLP's ගෙදරට එකතු වෙනවා. ඔක්කරි සාකච්ඡා කරනවා. වොයිස් කට් කීපයක් දෙනවා. ආයෙ විසිරලා යනවා. ඒ නිසානේ දැන් මම දැක්කා දෙමළ සහ මුස්ලිම් ජනතාව නියෝජනය කරන දෙමළ මුස්ලිම් පක්ෂ වෙනම එකතු වෙලා තියෙනවා. ජනතාවලත් මුණ ගැහුණා. තවත් ඔය කණ්ඩායම් ගොඩාක් බෙදීමක් තියෙනවා. සමහර විපක්ෂ නායකවරු පිළිගන්නෙත් නැහැ. ඉතින් මේ විපක්ෂයේ ඉන්නේ කොහොමදයි?
0: හොඳයි. අපි එතනින් නතරමු. අද දවසේදී සාකච්ඡාවට එක්ුණේ ඔන්නෑ පොලිටික්ස් සමගින් එක්ුණේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා. ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණ පිළිබඳව තමයි කතා බහ කරේ. ඔබේ අමාත්‍යංශය පිළිබඳව වෙනමම වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය පිළිබඳව ඉතින් බොහොම ස්තුතියි ආරාධනාව පිළිගත්තාට. කාල බහුල තත්ත්වයක් මත මේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. එවැගේම ITN ලක්හඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ අපහායි කූබ සියලු දෙනාටත් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන ලබන සතියේ තඟහරුවාදා රාත්‍රියේ 10:00 මෙවන් වූ ඔන්නෑ පොලිටික්ස් වැඩසටහන තුළින් හම්බෙමු. සුබ රාත්‍රියක්.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

එන හොඳම මිතුරානුවේද අප කැමති දේ බැලීමට, ඇසීමට, විඳීමට, සිතීමට එපමණක්ද ඇවිදින්න, වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

0: गजक सूत्र देश नावल देश ज्ञानन वहन से गंपुल मीतलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घनी कुबरे शांत स्वामी वहन से
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

ආවේන්. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ.

වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.
කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ

ට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

පැමිණෙන අනතුරු වලක්වාලනෙහි ඉන්න පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින් ඔබ යේ සජ්ජායනා කිරීම තුලින් ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් පළරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ne sasatoyan bir dede. Vikaşe. Biridi layan mitnade. Snayu paddhatiye pinavime dede. Rudire pavitratatuye dede. Manasik sanghindiyav etvime dede. Hetvan bevin. Manasik minin. ශාරීරික සුවේද ධනවති සැලකේ ජයපිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසය ජයපිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කර

ඉවලි පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිත කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ